දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රීපාද පත්මේ දක්වා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහ පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිත

0: කවදත් අලුත් කාගෙත් නැත්
1: තැන කටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුර කිරිය මුල් ේරියාව ආරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2177 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: කවදත් අලුත් කාගෙත් net.

0: සිත්නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමින් ඔබේ දිවියට
1: මගේ ආදරණීය දරුවෙනි, අද දවසේ ඔබට ලොකු සුභාරංචියක් අරන් එන්න මම හිතනවා. දේව තාත්තා ලෝකේට කොතරම් ආදරය කළ සේක්ද කිවොත්, උන්වහන්සේ කළේ කුමක්දැයි අපට ජ්වාම්තුමා උන්වහන්සේගේ සුභාරංචි තුන්වෙනි පරිච්ඡේදයේ 16 වෙනි වගන්තිය කියනවා. උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්, ස්වකීය ඒක චාතක පුත්‍රයාණන් වුවද ලොවට දෙවා වදාළ සේක. ඔය ලොකු දිග වාක්‍යයේ වචන දෙකක් අපිට වැදගත්. ලෝකයා, උන්වහන්සේ ලෝකයාට කෙතරම් ප්‍රේම කළ සේක්ද කිවොහොත්. මගේ ආදරණීය දරුවෙනි, ලෝකයායැයි කියන්නේ කාටද? එහි ග්‍රීක යෙදුම වෙන්නේ කොස්මෝස්. කොස්මෝස් කියන එකේ තේරුම ඉර, හඳ, තාරකා, ගහකොළ, ඇළදොළ විතරක් නෙමෙයි. එහි විවිධ තේරුම් තියෙනවා. එහි එක් තේරුමක් තමයි ද කෝස් අගේන්ස් ගාඩ්, දෙවියන් වහන්සේට ප්‍රතිවිරුද්ධ වූ ලෝක පැවැත්ම. ඒකට අපි කොස්මෝස් කියනවා. ජුවම්තුමා කියන්නේ එයයි, දෙවියන්ට ප්‍රතිවිරුද්ධව කැරලි ගැසූ මිනිසුන් කැරලි ගසද්දීම ඒ මිනිසුන්ට කෙතරම් ආදරය කළාද කිවොත්, තමන් වහන්සේගේ ඒක චාතක පුත්‍රයා නන්ද දුන්සේක. මේ ආදරයට අපි කියනවා අගපයෝන්. අගපයෝන් කියන්නේ සිංහල භාෂාවට පරිවර්තනය කළෝතින් අගක් මුලක්, ඉමක් කොනක් නිමක් නැති ආදරය. මට මාව අහිමි වෙන ආදරය, මම අනුන්ගේ වෙන ආදරය. එහෙම වෙන්න සමිධානන් වහන්සේ ඔබට බලය දෙන සේක. ආමෙන්.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදර සහෝදරයනි, දෙමව්පියනි, අපි සෑම විටම අපගේ මේ හදවත පිරිසිදුව තබාගත යුතුයි. මේ හදවතට හැම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. නබිතුමාණන් කිව්වා ඔබගේ ශරීරයේ එක් මාංශ කැබැල්ලක් තිබෙනවා. ඒ මාංශ කැබැල්ල යහපත් වුණා නම් ඔබගේ මුළු ශරීරයම යහපත් වේ. ඒ මාංශ කැබැල්ල අයහපත් වුණා නම්, නරක වුණා නම් ඔබගේ ශරීරයේ මුළු ශරීරයම අයහපත් නරක වේ. ඒ තමා මේ හදවත කියලා නබිතුමාණන් කිව්වේ. මේ හදවත හරියට ස්පංජ් කැබැල්ලක් වගේ. මේ ස්පංජ් කැබැල්ල පිරිසු ජලය දැම්මා නම් පිරිසු ජලය උරා ගන්නවා. තේ වතුර දැම්මා නම් ඒ තේ වතුර උරා ගන්නවා. කානුවක දැම්මා නම් ඒ කානු වතුර උරා ගන්නවා. අපි තේ වතුරේ දාලා ඒක උරා ගත්තට පස්සේ ඒ ස්පංජ් කැබැල්ල මිරිකුවෙත් ඒකෙන් පිරිසිදු වතුර එන්නේ නැහැ. මේ වගේ මේ හදවතට අපි සෑම වෙලාවෙම යහපත් දේවල් ලබා දිය යුතුයි. එතකොට මේ හදවත යහපත් දේවල් ලබාගෙන මේ ශරීරයේ තියෙන සෑම අවයවයක් මගින් යහපත් දේවල් පිට කරයි. එමගින් යහපත් සමාජයක් අපිට බිහි කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. ඒ නිසා ගෞරවනීය සහෝදර සහෝදරියනි, මාදින දෙමව්පියනි, මේ හදවතට අපි සෑම වෙලාවෙදීම යහපත් දේවල් ලබාගෙන යහපත් දේවල් සමාජයට ලබා දෙමු. ඒ සඳහා අල්ලා දෙවියන් වහන්සේ වාග්ය ලබා දෙනු මැනව.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් ධර්මෙන් ඔබේ දිවියට.

0: NetFM Alpha Studio with Kasuni and Lehansa.
1: Hello, hello. Good morning, Hamutama. Hello, good morning, Kennelly.
2: Good morning, Lehansa.
1: ඉතින් කොහමද මොකෝ මේ ටිකේ වෙන්නේ?
2: මේ ටික ගැන කිව්වොත් එහෙම හැමදාම ඉතින් ස්පෙෂල්. ඒ වගේම අද දවසම ගොඩක් ස්පෙෂල්.
1: ඉතින් අද මට හම්බලා තියෙන්නේ අලුත් යාළුවෙක්නේ. ඒ තමයි ඔයා. ඉතින් ඔයා තමයි කියන්න ඕනේ අද දවස අපි කොහොමද ලස්සන්ට ගෙවන්නේ කියලා.
2: අද දවස ගැන කිව්වොත් එහෙම කොහොමද අපි අද දවසට නමක් දුන්නත් එහෙම.
1: වව් මොකද්ද නම?
2: අපි අද දවසට කියමු ලීඩින් ඩේ කියලා. කොහොමද ඒක?
1: වව්, හරිම ෂොක්. ඉතින් ඔයා කියන්නකෝ අපි කොහොමද අපේ සාමාන්‍ය දවසක් ලීඩින් ඩේ එකක් කරගන්නේ කියලා?
2: සාමාන්‍ය දවසක් ලීඩින් ඩේ එකක් කරගන්නේ. බලන්න ලෙහන්සා, අපි හැමෝම උදේම නැගිටිනවා නේද? එතකොට අපි රූටින් එකක් විදිහට අපේ ජීවිතේ ලස්සන්ට ගලාගෙන යනවා ඒ දවසින් පස්සේ. එතකොට ඒ ජීවිතේ, එතකොට ඒ දවස ගෙවන්නේ අපි. අපි ප්ලෑන් එකක් හදාගෙන අපි ඉස්සරහට යනවා. ඒක තමයි ලීඩින් කියන්නේ. දැන් ඔයත් නායකයෙක් නේද ලිහන්සා?
1: අනිවාර්යෙන්ම චුට්ටක් කල්පනා කරලා හිතලා බැලුවොත් කෙනුලි, මමත් නායකෙක්, කෙනුලිත් නායකෙක්. ඉතින් මේක අහන් ඉන්න ඔයත් නායකෙක්. අපි හැමෝම අපේ ජීවිත ඇතුලේ ලීඩර් කෙනෙක්. ඉතින් අපිට පුළුවන් නම් ඒ නායකයා වෙලා අපේ ජීවිත හරි ලස්සනට ගයිඩ් කරන්න. අපිට පුළුවන් මේ ලෝකෙම උනත් අල්ලන්න. ඉතින් කෙනුලි, අපි දැන් යමුද අපි දෙන්නගෙම නායකයා ගාවට?
2: හරි ලෙහන්සා, ඒකන හොඳ අසාසක්.
1: ඒකනේ ගුඩ් මෝර්නින් කසුනියකි.
3: වෙරි ගුඩ් මෝර්නින්. උදේ 6 විනාඩි 8යි වෙලාව. ඇල්ෆා ස්ටුඩියෝ නේද මේ? මං වැරදි තැනකට නෙවෙයිනේවෙත් ඉන්නේ.
1: නෑ, හරි තැනකට මේ කසුනියකි කතා නැත් ඇහෙන්නේ.
3: ඒකනේ ඊයේ පුසුන් පෝය. අද දැන් අපි මේ මාසේ අන්තිම දවසට තැවෙලා තියනවා නේද?
1: ඒකනේ අනේ.
3: ඉතින් අද අර කිව වගේ, කෙනුලි කිව වගේ හරිම විශේෂ දවසක්නේ. අපිට පුළුවන් අද දවස ලීඩින් ඩේ එකක් කරගන්න. හැබැයි අද දවස විතරද ලෙහන්ස කෙනුලි අපිට නායකත්ව දවසක් වෙන්නේ?
1: නෑ, අද දවස විතරක් නෙවෙයි නේද කෙනුලි?
2: ඔව් ලෙහන්ස, ඒකනේ ඇත්ත.
3: හැම දවසක්ම නායකත්ව දවසක්, හැම දවසක්ම නායකයෙකුගේ දවසක්. අර ඔය දෙන්න කිව වගේ කතාව හරියටම හරි. මම නායකයෙක්, කෙනලි නායකයෙක්, ලෙහන්ස නායකයෙක්. අපි හැමෝම නායකයෙක්. අපි නායකයෙක් කියලා වෙන කෙනෙකුට දේවල් ටික බාර දීලා පැත්තකට වෙලා හරි අගේට ඉන්නවනේ, අත පය බැඳගෙන නේද? වගකීම් ටික ඔක්කොම දීලා ඉන්නවනේ ගෙදර අම්මටයි තාත්තටයි.
2: ඒකනම් ඇත්ත.
3: දක්ෂයිනේ පැත්තකට වෙලා ඉන්න. හොඳ ගෙඩියු ටික වගේ. ඊළඟට දැන් අපි ක්ලාස් මොනිටර්ට ඔක්කොම ටික බාර දීලා, මේ අපේ ක්ලාස් මොනිටර් තමයි ඔය ටික දන්නේ. ප්‍රිෆෙක්ට් අක්ක තමයි ඔක්කොම දන්නේ. එහෙම කියලා අපි පැත්තකට වෙන්න හරි දක්ෂයි නේද ලෙහන්ස?
1: අනේ කසුනියකි, බලන් හිටියා වගේ කියනවනේ අපේ ක්ලාස් එකේ තත්ත්වය ගැන.
3: ඒකනේ. දැන් හැමතැනකම මේහෙම තමයි. ඉස්කෝලේ වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්. අපි හැම තිස්සෙම තව කෙනෙකුට ඔක්කොම ටික දීලා පැත්තකට වෙන්න හරිය ආසයි. හැබැයි එහෙම නෙමෙයි නේද වෙන්න ඕන? අද අපි හැමෝගෙම දවස කරගමු. මේ සතියම අපි හැමෝගෙම දවස කරගමු. මේ පුසුන් සතිය අපි හැමෝම නායකයෙක් කියලා හිතුවොත් එහෙම මේ හැම දෙම අපිට අල්ලන්න හරි ලේසි. ඉතින් එහෙම දවසක් කරගමු නේද? සුබ වේවා, ජය වේවා.

0: ඉතින් මේ අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ SIBC ජාත්‍යන්තර බෞද්ධ පාසලේ MA කෙනුලි දිනායා. ඉතින් කෙනුලි කියකිය හිටියා ලයිව් එකේ ලස්සන කතාවක්. ඒ කතාව අහන්න ඕන නම් ඔයාලට ලයිව් එකට එන්නම වෙනවා.
1: නැත FM Facebook Live එක.
0: ඉතින් කෙනුලි කසුනියකි කිව්වා මේ ලස්සන කතාවක්. එයා කිව්වා අපි ටීනේජර්ස්ලානේ. ඉතින් ටීනේජර්ස්ලා කියන්නේ ඇත්තටම අර කෙනුලි කිව්වා වගේ පොඩ්ඩක් ඇඳ බදාගෙන වැඩිපුර නිදාගන්න කැමති කට්ටිය. ඉතින් මට හිතනවා කෙනුලි, ඇත්තටම අපි එහෙම හිතුවට හරිනම් වැඩ කරන්න ඕනේ ටීනේජර්ස්ලා කියලා. ඔයාට මොකද ඒ ගැන හිතෙන්නේ?
2: ඔව් ලෙහන්ස, ඔයා කිව්වා හරියටම හරි. ටීනේජර් කෙනෙක් කියන්නේ ඇඳ බදාගෙන නිදාගන්න විතරක් නෙමෙයි. මොකද අපි ටීනේජර් කෙනෙක් හැටියට එහෙම එහෙම
1: ඇඳ බදා නිදාන් හරියන්නේ නැහැ නේද?
2: ඒක තමයි. එතකොට ටීනේජර් කෙනෙක් හැටියට ඉතින් අපිට අර ලේසිනස් එක එන්නේ ඒ වගේ දේවල් එනවා. අර අපි ඇක්ටිව් මදීනේ පොඩි කාලේ වගේ අපි ගොඩක් ඇක්ටිව් නැහැ. අපි එන්න අපේ එතකොට මෙන්ටැලිටි එක වගේම ගොඩක් දේවල් චේන්ජ් වෙනවා. ඒකට ඒ වගේ දේවල් ගත්තදී එහෙම අපි හරි කැමති ෆෝන් එකේ ස්ක්‍රෝල් කර කර ඩූම් ස්ක්‍රෝලිං අපි ගොඩක් ඒ වචන ගැන අහලා තියෙනවා. අපි ඒ වගේ දේවල් ගොඩක් කැමති. ඒ වුණාට

0: අපි මතක තියාගන්න ඕන අපි පිටිපස් නෙමෙයි ඉස්සරහට යනවා. ලීඩින් කියන්නේ කොහොමත් ඉස්සරහට යනවා කියන එකනේ. එතකොට ටීනේජ් කෙනෙක් හැටියට අපි දැනගන්න ඕනේ අපි ඉස්සරහට, ඒ කියන්නේ ෆියුචර් එකේදී අපිට ගොඩක් දේවල් කරන්න තියෙනවා කියලා. එතකොට ඒ වගේ දේවල් අපි හිතලා බලලා සැලසුමකින් එහෙම ඉස්සරහට යන්න ඕනේ. මොකදවල කියන්නේ?
1: අපිට ඒකට එකයි ස්ථිර කරනවා. ලෙහසා, කෙනුල කියලා කියන්නේ දක්ෂයෙක්. කෙනුලිට දක්ෂතා ගොඩක් තියෙනවා. කෙනුලි ගැන කියනවා නම් කෙනුලි ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට්, දහම් පාසලේ හෙඩ් ප්‍රිෆෙක්ට් නේද? කෙනුලි කියන්නේ කෙනුලිගේ දක්ෂතා කෙනුලිගේ හඳින්ම.
0: මගේ හඳින්. මම ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට්.
1: ඔව්, මයිකෙකට කිට්ටු වෙලාම කියන්න ඕනේ.
0: මම ඉස්කෝලේ හෙඩ් ප්‍රිෆෙක්ට් සහ දහම් පාසලෙත් හෙඩ් ප්‍රිෆෙක්ට්. ඒතර මේ අවුරුද්ද තමයි මම හෙඩ් ගර්ල් විදිහට පත් වුනේ. එතකොට
1: එහෙනම් ඉස්කෝලේ නම කියමු.
0: මගේ ඉස්කෝලේ නම SIBC ජාත්‍යන්තර බෞද්ධ පාසල. එතකොට මමත් ඒ කියන්නේ අලුතින් තමයි අපි ඉස්කෝලට ජොයින් වුනේ. එතකොට අපි ඉස්කෝල ගැන කිව්වොතින් එහෙම ඒක ගොඩක් ට්‍රාන්ස්පේරන්ට්. එතකොට ළමයි සහ ගුරුවරු අතර තියෙන බැඳීම ගොඩක් ස්ට්‍රෝං. ඒ වගේ ලොකු බොන්ඩ් එකක් තියෙනවා. ඒ වගේම ළමයි විතරක් නෙමෙයි, ඒ කියන්නේ ටීචර්ස්ලා විතරක් නෙමෙයි, ළමයි අතරත් ගොඩක් ලස්සන බොන්ඩ් එකක් තියෙනවා. අපි උදේ මෙන්නේ හරි උද්‍යෝගයෙන් අපි ඇවිල්ලා පාඩම් වැඩ ටික කරලා, අනිත් එක මම දැන් අවුරුදු 16ක්, ඒ කියන්නේ මම ඕ ලෙවල්ස් කරන වයසනේ. ඕ ලෙවල්ස් කරද්දී අපි ගොඩක් මහන්සි වෙන්න ඕන. ඒක නිකන් ඇවිල්ලා අපි පාඩම ඉගෙනගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි ඉතින් අපි ඉස්කෝලේ හැම වැඩපිළිවෙලක් තියෙනවා ඕ ලෙවල්ස් ළමයිට. ඒ කියන්නේ උදේම ඇවිල්ලා අපිට හවස් වෙනකන් ක්ලාසස් තියෙනවා. එතකොට හවස 4:00 මාරවෙත් තමයි අපේ ඉස්කෝලේ ටයිම් එක ඉවර වෙන්නේ අපිට.
1: ඒ වගේ අර හොඳ වැඩපිළිවෙලක්, හොඳ සැලැස්මක් නේද? දරුවෝ අතර, ගුරුවරු අතර හොඳ බැඳීමක්, මේ හැමදේම තියෙනවා. හැමතිස්සෙම ලෙහන්සයි මමයි කියන දෙයක් තමයි බැඳීම් අපිව පෝෂණය කරනවා නේද ලෙහන්සා? ඉස්සරහට අරගෙන යනව බැඳීම්. දැන් බලන්නකෝ මේ අපි 3 දෙනාගේ බැඳීම කෙනුලිව අද තමයි මම දැක්කේ. හැබැයි අපේ බැඳීම හරි ශක්තිමත් නේද? කෙනුලිට තියෙනවා ගොඩක් සර්ටිෆිකේට්ස්. ඒ අතරින් විශේෂම එකක් කෙනුලි ළඟ තියාගෙන මම කැමති මේ උදේම ඒ ගැන අහන්න. මොකද්ද කියන්නකෝ කෙනලි? පෙන්නලම කියන්න. ඔව්, ලයිව් එකේ ඕන පෙන්නව කට්ටියට. ඒක මම කියන්න ඕන ඇහෙන්නම.
0: මේ කම්පිටිෂන් එකක්. ඇත්තට මේ කම්පිටිෂන් එක ගොඩක් එහෙම පොපියුලර් කම්පිටිෂන් එකක් නෙමෙයි. එතකොට මේ කම්පිටිෂන් එක ගැන කිව්වොතින් එහෙම මට මේ කම්පිටිෂන් එකට යන්න චාන්ස් එකක් හම්බුනේ මගේ දන්න යාළුවෙක් එක්ක. එයාට මැසේජ් එකක් ආවා මෙහෙම කම්පිටිෂන් එකක් ගැන තිනවා.
1: ඔව්, මොකද්ද මේ කම්පිටිෂන් එක?
0: NASA Space Apps Colombo 2024. ඒකට තමයි මම ගියේ.
1: ඒ කියන්නේ අපෝ කියන්නේ
0: NASA Space App.
1: අහහ,
0: හරිද? එතකොට මේක සංවිධානය කරලා තියෙන්නේ NASA ඕගනයිසේෂන් එක තමයි NASA. එතකොට මේ කම්පිටිෂන් එකෙන් ඔබ්ජෙක්ටිව් එක වෙලා තියෙන්නේ පොඩි ළමයිව, පොඩි ළම විතරක් නෙමෙයි ඕනෑම වයසක ඉන ළමයිව අපේ ලෝකය පිළිබඳ. එතකොට අපේ අවුට් ස්පේස් එක, ඉතින් අපේ ලෝකෙන් එහා ගිය එන්නේ ඒ අවුට් ස්පේස් එක පිළිබඳව දැනුවත් කරන්න. ඒ වගේම ළමයිගේ දක්ෂතා එහෙම ඔප්නං වන්න තමයි මේ
1: එක හොඳ මොටිවේෂන් එකක් නේද? ලෙහස, දැන් මේ දවස්වල පේනවනේ අපිට හඳනේ, හඳ මම ලස්සන්ට පේනවනේ මේ දවස්වල.
2: ඔව්, අද උදේම මේ කසුණියක් කි මම බැලුවා හස දිහා. දැන් හඳ මේ පරිපූර්ණ වෙලානේ පේන්නේ. ඉතින් අර නෙළුම් කුළුණයි හඳයි එක්ක හඳ මේ හිටපු ගමන් කසුණියක් කි වලාකුළු වලින් වැහෙනවා. ඊට පස්සේ ආයේ බබලනවා. ඉතින් මම හිතුවා දැන් කසුණියක් කි මට ගණලා තියෙන්නේ මතු පිට නෙමෙයිනේ පොඩ්ඩක් ගැඹුරින් හිතන්න කියලානේ. ඉතින් මම පොඩ්ඩක් හිතුවා මේ හඳත් හරියට අපේ ජීවිත වගේ කසුණියක් කි හිටපු ගමන් බබලනවා. සමහර වෙලාව කළුවලා කළු ඇවිල්ලා ඒ හඳව අර අපි කියන්නේ කවර් කරගන්නවා. ඒක නිකන් අර අපේ ජීවිතේට එන අභියෝග වගේ. හැබැයි හඳ කවදාකවත් අමතක කරන්නේ නැහැ. ඒ මොන ප්‍රශ්නේ ආවත්, මොන කළුවලා කළු ආවත් ලස්සන්ට බබලන්න. ලස්සන්ට බබලෙන්නකෝ. හරියට අද දවස නායකත්ව දවසක් කරගන්නවා වගේ. හෙට ඉඳලා පටන් ගන්න අලුත් මාසය ඔයාකෙම මාසි කරගන්න, ඔයාකෙම දවස් ටික කරගන්න. ලස්සනටම ඉදිරියටම යමු. ජය වෙන්න ඕන අපි අපිටම.

0: NetFM Alpha Studio with Kasuni and Lehansa. Alpha Studio with Kasuni and Lehansa.
1: Brought to you by
2: SIBC International Buddhist College Navatama Shakava Homagama Devi Vrtakare SIBC Piliandala Avisavella Homagama Bibila Bindua Hattakai Atasianuatai Binduai Atasianuata
3: FM Anupaha FM Anuhatarai Dashuma Atta Net FM
4: ඉගෙනුමට හොඳ මාත්‍රල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි
5: මාරයිනේ
7: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්
4: අලුත් තැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
8: මම සූර්යලව කුමාරි අවුරුදු 9ක් වගේ වෙනවා සාර්ම රෝග විශේෂඥ ડોක්ටර්ලාටම චැනල් කරලා මේ විදියට කරා සනීප වෙනවා ආයෙ හැදෙනවා හම්බෙන් තමයි ඔය ප්‍රේද මහත්තයා ගැන අපිට දැනගන්න ලැබුණේ මාස දෙකක් වගේ තමයි කරේ උචාරණයි කියලා ඉතින් ගෙදේ සුව වුණා ඉතින් මම මේ ප්‍රේද මහත්තයට උදේ හවස පින් දෙනවා ගෙදුව තමයි මේ හැම රෝගයක් හැදිලා ප්‍රුවපත් උනේ
4: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940
2: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් වෙත පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0767 716 3872
9: දක්ෂිණ ලංකාවේ සෙල්ල කතරගම නන්ද බෞද්ධ මධ්‍යස්ථානයට මියන්මාරෙන් වැඩම කරන ලද කිරිගරුඬ පාෂාණයෙන් නිම කළ චෛත්‍ය රාජානන් වහන්සේගේ වැඩ අවසන් අධියරේ පැවැත්වෙන බැවින් ඉදිරි වැඩ කටයුතු නිම කරන්නට දැන් ඔබටත් දායක විය හැකි මේ සඳහා වන සියලුම දායකත්වයන් ලංකා බැංකුව කොල්ලුපිටියේ දෙවන ශාඛාවේ ඇති මහරගම ශ්‍රී නන්ද ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථාන දායක සභාවේ ගිණුම් අංක 03-788-19-741 සියලුම දායකත්වයන් බැර කරන මෙන් හෝ දුරකථන අංක 071-309-81-68 ඇමතීමෙන් සියලු විස්තර ලබාගත හැකි බව නායක පූජ්‍ය මහරගම නන්ද නායක ස්වාමීන් වහන්සේ කාරුණිකව ඉල්ලා සිටී.
3: FM 95 FM 94.8 Net FM.
0: Net FM Alpha Studio with Kasuni and Lehansa.
10: අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ SIBC ජාත්‍යන්තර බෞද්ධ පාසලේ MA කෙනුලි දිනායා.
11: කෙනුලි ජාත්‍යන්තර පාසලේ SIBC බෞද්ධ ජාත්‍යන්තර පාසලේ හෙඩ් ප්‍රිෆෙක්ට්. හරි හොඳ නායකත්ව ගතිගුණ මම දකිනවා කෙනුලි. දැන් අපිත් එක්ක කතා කරන වෙලාවේ අපි එක අද්දුටුවනේ.
10: අනිවාර්යයෙන්ම.
11: ඊළඟට අපි දහම් පාසල පැත්තට ගියොත් කෙනුලිගේ කෙනුලි දහම් පාසලෙත් ප්‍රධාන ශිෂ්‍ය නායකයා. ඊළඟට නාසා වලට ආස කරන නේද? හඳ ගැන හොයන, හඳ ගැ හඳ දිහා බලාගෙන කල්පනා කරන, තාරකා රටා ගැන කල්පනා කරන, ඊළඟට ප්‍රසෙන්ටින් වලට කැමති ගොඩක් දක්ෂ ශිෂ්‍යාවක් තමයි කෙනුලි කියලා කියන්නේ. ඉතින් අපි හැමෝම මේ උත්සාහ කරන්නේ අපි හැමෝටම තියෙන දක්ෂතාවලින් ඉදිරියටම යන්න කෙනුලි. අපි හැමෝටම මොනව හරි දක්ෂතාවයක් තියෙනවා. ඒ ලෙහන්සා ඒ දක්ෂතාවලින් අපි හැමෝම ලස්සන කරගන්න ඕනේ අපි හැම මොහොතක්ම. දැන් මම ඔය දෙන්නට බාර දෙනවා.
10: ඉතින් අපි කතා කර කර හිටියා කසුනියකි ලයිව් එකේ ඉංග්ලිෂ් වලින්. මොකද මං හිතන අපි ඒක ඔන්නයක් කිව්වොත් හොඳයි. දැන් අපේ කෙනුලි ඉංග්ලිෂ් මීඩියම් වලින් තමයි ඉස්කෝලේ ඒ වගේම යාගේ දහම් පාසලේ ඉගෙන ගන්නෙ. ඉතින් අපි ගොඩාක් අගය කරනවා එයා සිංහල වචන එකතු කරලා කතා කරද්දී හරිම කියුට්. ඉතින් අපි ඒක ඇත්තටම ගොඩක් අගය කරනවා. ඉතින් අපි මේ ඉංග්ලිෂ් වලින් තමයි කන්වර්සේෂන් එක ගියේ.
11: ඔව් අපි පොඩි කොටසක් කරමු
10: අනිවාර්යයෙන්ම.
11: ඉතින් එයාට chance එක දෙන්න ඕනේ.
10: ඒකනේ. ඉතින් Kenoli, I have a question for you. How do you balance your extracurriculars as well as your academics?
12: Well, Lehansa, that wasn't a really nice question you asked. Well, if I actually talk about my academics, well, academics, it's something that we all face, like as students, as children, we always, you know, are with academics and all. So, balancing academics, well, if I actually tell you that, it is actually not something easy for us, right? Because we do not only engage with our education, but also there are things that we have to balance in our life, also our personal life and as well. So academics, if we talk about our academics, so, well, as we're doing the national curriculum is very hard because we have 9 subjects to follow. So when you have 9 subjects, it is a very broad thing as you have to set your mind into different subjects and different categories. So for an example, if you take maths and I do literature actually. So literature and maths, they are totally two different subjects. Yes. So, as you could see that we had to balance our life. So, like, balance our mind. We had to do maths, calculations and all. Then all of a sudden, we had to be more
11: මෙහෙම කතා කරන්න ගියොත් ඇත්තටම කෙනුලි හොඳට කතා කරනවා ඉංග්ලිෂ් ලැංග්වේජ් එක. දැන් අපිව අහන දකින බලන අය ඇත්තටම අගය කරනවා අපිව. මම දන්නවා නේද අපි හැමෝම අපි හැමතිස්සම කියන දෙයක් බැලන්ස් පර්සනෑලිටි. මෙන්න බැලන්ස් පර්සනෑලිටි. ඉංග්ලිෂ් මාධ්‍යයෙන් ඉගෙන ගත්තට ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තට සිංහල වචන එකතු කරලා කතා කරන්න ඒ ගන්න උත්සාහය කොච්චර අගය කරන්න ඕනේද. අපිත් එහෙම තමයි. අපි විවිධ මාධ්‍ය ඉගෙන ගන්න කැමති. අපි දැන් සිංහල මාධ්‍ය තමයි වැඩිපුරම පරිහරණය කරන්නේ මම ලෙහන්ස. හැබැයි අපි ගොඩක් තැන්වලදී ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා. අපි ඉංග්‍රීසි මාධ්‍යයෙන් කතා කරනවා නේද. ඒ අපි අර එන විදිහට බෝල එන විදිහට බැට් කරන්න ඕනනේ නේද. අර බෞලගේ ගෙදර ගියා මෙල්ලිලා ඉන්න ඕනනේ. ඉතින් අපි වතුර වගේ වෙන්න ඕනනේ. අන්න එහෙම තමයි. ඒ විදිහට ගියොත් එහෙම අපිට ජීවිතේ ගොඩක් ජය ගන්න පුළුවන්. කෙනෙක් කියාගෙන ආවේ අපිට විෂයන් 9ක් තියෙනවා නේද. ඒ විෂයන් 9 එකින් එකට ගොඩක් වෙනස්. මැත්ස් වගේ කියන්නේ ගණිතය වගේ නෙමෙයි. අපි සාහිත්‍ය පැත්තට ආවොත් ඊළඟට දහම ඉගෙන ගන්න ගියාම අපි වෙනම පැත්තකට යනවා. ඉතින් ඒ ගැන තමයි කෙනෙක් කේකේ හිටියේ. මම දැනගන්න කැමතියි ඔයාගේ මේ නායකත්ව ලක්ෂණ පිළිබඳව. කොහොමද ඔයා නායකයෙක් උනේ? කොහොමද ඔයාට මේ නායකත්ව ලක්ෂණ ආවේ? මොනවාද ඔයාගේ දැක්ම? ඒව ගැන අට කියන්නකෝ.
12: ඉස්සලාම thank you. ඒ ප්‍රශ්නට ඒක ගොඩක් හොඳ ප්‍රශ්නයක්.
11: මයික් එකට කියන්න ඕන ලයිව් එකටත් පේන්න ඕන.
12: මගේ දැක්ම ගැන කිව්වොත් මගේ විෂන් එක අපි හැමෝටම ජීවිතේ විෂන් එකක් තියෙන්න ඕන. එතකොට මගේ විෂන් එක තමයි හොඳ වැඩදායි නායකයෙක් වෙන්න ඉස්සරහට යද්දී. ඒතර ඉස්සරහා ජීවිතේ මමත් මගේ ලයිෆ් එක නායකයෙක් විදිහට දකිනවා. එතකොට මම නායකයෙක් වෙලා ඉන්නවා මගේ ඉස්කෝලේට, මගේ ලයිෆ් එකට, ඒ වගේම මගේ දහම් පාසලට සහ මගේ ජීවිතේට මම නායකයෙක් වෙලා ඉන්නවා. එතකොට
11: නායකයෙක් විදිහට ඔයා කාවද වැඩිපුරම දකින්නේ?
12: නායකයෙක් විදිහට. එතකොට නායකයෙක් විදිහට අපි හැමෝටම ගන්න පුළුවන්. මම දැන් මගේ මම ඉන්න පරිසරෙත් එක්කම අපේ බුදුරජාණන් වහන්සේ විදිහට ගන්න පුළුවන්. මොකද නායකයෙක් ගැන කිව්වොත් එහෙම අපිට ශ්‍රේෂ්ඨතම පුද්ගලයා ගන්න එපයි. එතකොට බුදුහාමුදුරුවෝ අපිට ගන්න පුළුවන් හොඳ ආදර්ශමත් නායකයෙක්. එතකොට බුදුහාමුදුරුවන්ගෙත් ගොඩාක් එහෙම ක්වලිටීස් තියෙනවා හොඳ. එතකොට බුදුහාමුදුරන්ටත් ලස්සන දැක්මක් තිබ්බා. එතකොට ලස්සන දැක්මක් කිව්වේ එතකොට බුදුහාමුදුරුවත් තිබ්බේ බුදුහාමුදුරුව හොයාගත්තු මේ ධර්මය හැමතැනම දෙන්න, හැම ලෝකය පුරා ඒක පතුරවන්න. එතකොට ඒ වගේම තමයි අපි වුණත් බුදුහාමුදුරුවන්ගෙන් ආදර්ශයක් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ ධර්මය එහෙම ප්‍රචාරය කරා වගේ එතකොට අපේ දැනුම උනත් ඒ වගේ ප්‍රචාරය කරන්න පුළුවන් වෙන්න උනා.
11: අපි දන්න දේ අනිත් අයට දෙන්න තමයි හැම විටම උත්සාහ කරන්න ඕනේ නේද ලෙහන්සා? ඒකට අපි ළඟ ගොඩක් සල්ලි තියෙන්න ඕනේද අපි ළඟ තියෙන දේවල් දෙන්න? නෑ නෑ කොහෙත්ම නෑ. ඒකනේ වොච්චලි. මොකද කියන්නේ? අපි කම්මෝන් කියන පොඩි ගැම්ම ගමුද? ගමු ගමු. මොකද ගොඩක් දේවල් අපි කතා කරා. ඔයාට ගොඩක් දේවල් අපි බෙදුවා. ඔයත් බෙදාගෙන යන්න.

0: ප්‍රසනියකි. හුඟ දවස්සකින් අපි ලස්සන සින්දුවක් කැහුවා.
1: ඒ කියන්නේ අනේ අනිත් සින්දු ටික කැතයි කියන එකද දෙන්නේ?
0: අයියෝ පොඩ පැඩ.
1: කියන්නේ වාක්‍ය හරියට කියන්නේ වහම්.
0: චුට්ටක් පැටලුනානේ.
1: මොකද කියන්නේ හැදුවේ?
0: මං කියන්න හැදුවේ දැන් මේ සෝන් එක අපි හුඟ කාලෙකින් ඇහුවේ. ඉතින් ඒකේ අර වයිබ් එක අපිට එකතු වුණා. ඉතින් අර හැමදාම කසුණියාකි ලස්සනම සින්දුනේ දාන්නේ. ඒක ඉතින් ආයේ කතා දෙකක් නෑ. චුට්ටක් වැරදුනානේ, පොඩක් සමාව දෙන්න.
1: නෑ හරි හරි කමක් නෑ. මෙහෙමයි, ඔන්න මම දැන් යනවා SIBC ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් කොලේජ්. අද කෙනුලි ඉන්නවා ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් කොලේජ් එක නියෝජනය කරන්න. ඉතින් කෙනුලි කියන්නේ SIBC ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් කොලේජ් එකේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. දැන් අද දරුවන්ට අවශ්‍ය වෙලා තියෙන දේවල් මොනවද කියලා මම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ගොඩාක් දේවල් අපේ ඔළුවට එනවා නේද කෙනුලි?
2: ඒකනම්
1: ඒකේ අංක එකටම තියෙන දෙයක් තමයි ලෙහන්සා මේ ඉංග්‍රීසි දැනුම කියලා කියන්නේ. හරි, අපිට ඉංග්‍රීසි දැනුම ඕනේ. අපි ප්‍රධාන මාධ්‍ය විදිහට අපේ මව් භාෂාව සිංහල මාධ්‍ය අපිට ඒක කවදාවත් අමතක කරන්න බෑ. අපි ඒක හොඳින් හිතේ තියාගෙන ඒව හොඳට ඉගෙනගෙන ඒ දැනුම ඇති කරගෙන අපි ඉංග්‍රීසි මාධ්‍ය පරිහරණය කරනවා, පාවිච්චි කරනවා. අපිට ලෝකෙට යන්න ඉංග්‍රීසි මාධ්‍ය ඕන වෙනවා, තව භාෂාවන් ඕන වෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම ජීවිතයට ගොඩාක් ලොකු වටිනාකම් කියලා දීලා, බෞද්ධ වටිනාකම් කියලා දීලා, ඒ බෞද්ධ පරිසරයත් එක්ක ගොඩනැගුණු යහපත් කෙනෙක් කරන්න කැමති නම් කොච්චර හොඳයිද? අපි හැමෝම වෙන්න ඕන යහපත් කෙනෙක් නේද ලෙහන්සා කෙනුලේ? එතකොට කොච්චර හොඳයිද බලන්න. අපි අද කතා කරේ නායකත්ව දවසක් ගැන, නායකත්වය ගැන. ඉතින් අපි හැමෝටම අන්න එහෙම කෙනෙක් වෙන්න පුළුවන් ලස්සන තැනක් තමයි මේ SIBC ජාත්‍යන්තර බෞද්ධ විද්‍යාලය. හරි, පිළියන්දල, අවිස්සාවේල්ල, බිබිල කියන ප්‍රදේශවල සාර්ථකව පවත්වගෙන යනවා SIBC. දැන් අලුත්ම ශාඛාව හෝමාගමට ඇවිල්ලා තියෙනවා. හෝමාගම විවෘත කළ තියෙන අලුත්ම ශාඛාව මේ බෞද්ධ පරිසරයත් එක්ක ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනයේ උසස් විනය, සදාචාරාත්මක වටිනාකම්, නායකත්ව කුසලතා, මේ කෙනුනි වගේ ඒ සිතුවිලි, මේ හැම දෙයක්ම හෙළේ ජාත්‍යන්තර තක්සලාව කියලා කියන්නේ SIBC ඉන්ටර්නැෂනල් බුද්දිස්ට් කොලේජ් එකට අන්නේ එකයි. ඉතින් විස්තර දැනගන්න ඕනේ නේද? කතා කරනවද? 07 1 898 0 8 798 0 8 898 0 8 දිනන්නට විරදන්න දරුවන්ගේ අනාගතයේ ගොඩ නගන ජාත්‍යන්තර පාසල.
3: Net FM Alpha Studio with Kasuni and Lehansa.
4: FM Anupaha, FM Anu Hatarai Dashma Ada, Net FM.
0: Birthday wishes, Tiyanwa Hondi?
5: තැඹිලි තෙල්, කුකුම් පොතු, සුදු හඳුන්, වෙනිවැල්, අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
6: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළුපොල් රස සොයමීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.

0: අහසකටත් වැඩි කාලයක් ජීවිත රක්ෂණ උපුහිමියන්ටත් මුළුමහත් ජනතාවටත් සුවිසල් ප්‍රතිලාභ අත්කර දුන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අද මෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකවට කැප වී සිටිමු. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්.
1: අලුතැන කාටම මෙලා කසාගල ග්‍රීන් සුප ශකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුලගම් පොල කසාගල ග්‍රීන් සුප. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
2: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
1: බය වෙන්න එපා, වැඩිවන ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක 100%. කතා කරන්න 077 46 93 97.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට
1: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
2: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
3: NetFM Alpha Studio with Cosmi and Lehansa
4: අපිට කියලා තියෙනවා අද අපේ තාත්තගේ 61 බර්ත්ඩේ එක තාත්තගේ නම එරික් කොස්වත්ත කියලා.
5: එරික් අංකල් අපිට බර්ත්ඩේ කේක් කෑල්ලක් ඕන.
4: පණිපිටිය ධර්මපාල විද්‍යාලයේ 2F පන්ති ඉගෙන ගන්නවා අයුකි අයන්ස කියලා බබෙක්. ඉතින් එයාගේ 7 බර්ත්ඩේ එකද. අකි අද මගේ චූටි බබාට මාස 6යි. ඉතින් එයාගේ නම ලිහිණි ප්‍රාර්ථනා අනේ අවුරුදු භාගයක බර්ත්ඩේ විශේෂක තියෙනවා.
5: අවුරුදු භාගයයි.
4: ඔව් මාස 6යිනේ. අද 19 උපන්දිනය සමරනවා රත්නපුර සීවලි මධ්‍යවිද්‍යාලයේ යනුළු මංජිත වේරගම. එයාටත් සුබම සුබ උපන්දිනයක් කියලා එයාගේ නංගිලා දෙන්න ප්‍රාර්ථනා කරනවා.
5: හරි නැතිෆම් අල්ෆා ස්ටුඩියෝ බර්ත්ඩේ කේක් එක මේ තව එකක් තියෙනවනේ.
4: ඔව් අද මගේ හොඳම යාළුවගේ උපන්දිනය. එයාගේ නම සලනි අමාෂා. අපි 7 වසර කියලා යවලා තියෙනවා.
5: හරි අපි බර්ත්ඩේ කේක් එක කපලා මයි ලෙහන්සයි ඕගලංගෙන් කේක් එල්ල ගන්නවා. අද අපිත් එක්ක ඉන්නේ කවුද ලෙහන්ස?
4: SIBC ජාත්‍යන්තර බෞද්ධ පාසලේ MA කෙනුලි දිනාය.
5: කෙනුලි මොකද හිතෙන්නේ අද අත්දැකීම ගැන කියන්න බලන්න.
6: අද අත්දැකීම ගැන කිව්වොත් එහෙම මේ මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. මමත් ගොඩක් ආසාවෙන් හිටියා මෙහෙම ලයිව් ඇවිල්ලා ඔන් එයා මෙහෙම ප්‍රෝග්‍රෑම් එකට එන්න. එතකොට නෙට් FM ඇල්ෆා ස්ටුඩියෝ කියන්නේ මං ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු ස්ටුඩියෝ එකක්. එතකොට මට දැන් ඒක හම් වෙලා තියෙන්නේ. දැන් අපි කතා කරනවා. ඒක ගොඩක් හොඳයි. එතකොට එක්ස්පීරියන්ස් එකකුත් දැන් හම් වුණා. හරිම ෂොක්. එතකොට
5: මොකද ඔයාට දෙන්න තියෙන්නේ යන්න කලින් ඔයාගේ අක්කලා අයියලා නංගිලා මල්ලිලා හැමෝටම ඇල්ෆා ජෙනරේෂන් එකට මොකද්ද කියන්න තියෙන්නේ?
6: එතකොට ඇල්ෆා ජෙනරේෂන් එකට මට කියන්න තියෙන්නේ මේකයි. අපි දැන් අද කතා කරේ ලීඩින් ඩේ එකක් ගැනනේ. එතකොට ලීඩින් ඩේ එකක් අපි කොහොමද දවසක් ලීඩ් කරගෙන යන්නේ අපි එහෙම කතා කරා. එතකොට ලීඩින් ඩේ එකට අපිට ගොඩක් ආයතන එහෙම උදව් කරනවා. එතකොට මේ ආයතන වලින් ගොඩක්ම අපිට උදව්වක්, ඒ කියන්නේ තෝතැන්නක් වෙලා තින්න අපේ ඉස්කෝලේ. එතකොට මමත් මගේ ඉස්කෝලෙන් ගොඩක් දේවල් අරගත්තා. එතකොට මෙන්න මේ වගේ දේවල්, එතකොට උත්සාහය සහ ඩිටර්මිනේෂන් එක වගේ ක්වලිටීස් එකතු කරගෙන ඉස්සරහට යන්න මගේ ඉස්කෝලේ ලොකු උදව්වක් වෙලා තිනවා මට.
5: එතකොට ඒක තමයි ඔයාට කියන්න තියෙන මැසේජ් එකක් විදිහට. ඉස්කෝලේ කාලේ කියන්නේ මම හැමදාම කියනවා, අදත් කියනවා, ඉස්සරහටත් කියනවා. ඉස්කෝලේ කාලේ කියන්නේ අපිට අත්දැකීම් ගොඩාක් ගන්න පුළුවන් ලස්සන කාලයක්. අපිට අපි අද කතා කරේ නායකත්ව දවස ගැන. ඉතින් නායකයෙක් වෙන්න ඔයාට ඉස්කෝලෙන් තමයි ගන්න තියෙන හොඳම දේ ගන්න පුළුවන් තැන. එහෙම කරගන්න මේ හෙටින් පටන් ගන්න අලුත් මාසය අපි ලස්සනටම අරගෙන යමු. ඒකට අද දවස ඔයා ලස්සනටම ගෙනියන්න, මේ ගිෆ්ට් එක අරගෙන යන්න, අනිත් කෙනෙකුට දෙන්න. මම කස්සනේ.
4: මම ලෙහන්සා.
5: කෙනලි ජය වේවා.
6: ඔගොල් හැමෝටම ජය වේවා.
7: FM 95, FM 94.8, Net FM.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
9: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
5: උදැස්සන 6:45.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසිවලේ.
3: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
5: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
4: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: ආයුබෝවන්. අද 2026 ජූනි 30 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: සිරස්තල. පෙට්‍රල් 92 සහ ලංකා සුදු ඩීසල් මිල පමණක් පහළට. සුරේෂ් සලේගේ හෘද රෝගී තත්ත්වය පිළිබඳ අලුත් සෞඛ්‍ය වාර්තාවක්. හරක් කටාගෙන් අල්ලස් ගත්තයි කියන සිද්ධියේ ලීක් වූ හඬපට කිහිපයක් රජයේ රස පරීක්ෂක වෙත. නිවාස නැති පවුල් 17,000කට මේ වසරේදී අලුත් නිවාස. ආසියානු බලාපොරොත්තුව ජපානය හඬවා බ්‍රසීලය පාපන්දු ලෝක කුසලානයේ අවසන් 16 වටයට. ඉතිහාසය අලුත් කරමින් කැනඩාවත් තැනවෙන් කරගනි.
0: Net News. The truth people trust.
6: ලෝක වෙළඳපොලේ මිල අඩුවෙද්දිත් ලංකාවේ තෙල් මිල අඩුවෙන්නේ නැත්තේයි කියලා බොහෝ අය දිගින් දිගටම ප්‍රශ්න කළා. පාකිස්තානයේ ඇතුළු රටවල් කිහිපයක්ම තෙල් මිල අඩු කරද්දිත් අපේ රටේ තෙල් මිල අඩුුනේ නැහැ. ඒ ගැන ඇහුවම රජයේ දිගින් දිගටම කිව්වේ අපි තාම විකුණන්නේ වැඩිමිලට ගත් තෙල් කියලා. එසේ තිබියදී ඔන්න ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තෙල් මිල සුළු වශයෙන් අඩු කළා. ඒ පිළිබඳවයි අපේ පළමු සත්‍යානාවරණය. ඉන්ධන වර්ග කිහිපයක මිල පමණක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමුවා. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දැමූ බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. එම පෙට්‍රල් ලීටරයක දැන් මිල රුපියල් 414ක්. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින්ද පහළ දමා තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක නවමිල රුපියල් 382ක් වන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. කෙසේ වෙතත් ඔක්ටේන් 95 පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමි තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නැහැ. ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 495කටත්, සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 478කටත්, භූමි තෙල් ලීටරයක් රුපියල් 285කටත් තවදුරටත් අලෙවි කරන බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඇති වූ හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් හෘද රෝග ප්‍රතිකාර ඒකකයට මාරු කෙරුණු රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ රෝගී තත්ත්වයට අදාළ වෛද්‍ය පරීක්ෂණ මේ වන විටත් සිදු කරමින් සිටින බව කොළඹ ජාතික රෝහල පවසනවා. ඊට අදාළ පරීක්ෂණ සියල්ල අවසන් කර ඉදිරි දින කිහිපය තුළදී එහි වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදීමට නියමිත බවයි වාර්තා වන්නේ. පාස්කු ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සුරේෂ් සලේ මහතා රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පසුගිය ජූනි 7 වනදා ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. එහි ප්‍රතිකාර ලැබමින් සිටියදී පසුගිය 27 වනදා ඔහුට හෘද රෝගී තත්ත්වයක් හටගෙන තිබුණා. ඒ අනුව සුරේෂ් සලේ මහතා වහාම කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ප්‍රතිකාර ඒකකයට මාරු කිරීමට වෛද්‍යවරුන් පියවර ගත්තා. සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක්කටාගේ ජීවිතය ආරක්ෂා කර දීම සඳහා රුපියල් කෝටි 12ක අල්ලසක් ලබා ගත්තේ කියන සිද්ධියට අදාළ සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන හඬපට කිහිපයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇතැයි වාර්තා වනවා. අල්ලස්ෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම හඬපට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ. සමගි ජනබලවේගේ හොරණ ආසන සංවිධායක චරිත් අබීසිංහ, හරක්කටාගේ බිරිඳ වන මහේෂිකා මදුවන්ති සහ තවත් පුද්ගලයෙකු අතර සිදු වූ බව කියන එම හඬපට කිහිපය තහවුරු කර ගැනීම සඳහායි මෙලෙස රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත්තේ. හරක්කටාගෙන් මුදල් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සමගි ජනබලවේගේ හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ, හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතාගේ පුත් රකිත රාජපක්ෂ ඇතුළු තිදෙනෙක් පසුගියදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගන්න ලැබුවා. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ අනුව එම සැකකරුවන් තිදෙනා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටිනවා. නිවාස නොමැති අඩු ආදායම් ලාභී පවුල් සඳහා නව නිවාස 17,000ක් මේ වසරේ ඉදිකර ඔවුන්ට ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා. ඉන් නිවාස 12,000ක් රජයේ ඍජු ආධාර යටතේ ඉදිකරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
7: ඔවතරම අමාත්‍යංශ කීපයකින් දෙපාර්තමේන්තු කීපයකින් අපි නිවාස ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ තියෙනවා. සාර්ථකව අපේ ජාතික නිවාස වැඩසටහන ඉදිරියට යමින් තියෙනවා. නිවාස අමාත්‍යංශ විදිහට අපේ බලාපොරොත්තුව නිවාස 17,000ක් අවසන් කරන්න. ඒක නිවාස 12,000ක් විතරම රජයේ ඍජු ආධාර යටතේ ඉදිවෙන නිවාස නව නිවාස. ඉතින් මේනට අපි විශාල සංඛ්‍යාවකට මුල් ගල තියලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද ඇතුළත නිවාස අමාත්‍යංශ විදිහට නිවාස 17,000ක වැඩ අවසන් කළා නිවාස හිමි යුතු පවුලට බාර දෙන්න.
8: පාපන්දුවේ මහා මංගල්‍යය FIFA World Cup 2026.
6: ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අතිශය තීරණාත්මක සහ උද්වේගකර තරඟයකින් පසු ආසියානු ඉහළම බලාපොරොත්තුව වූ ජපානය පරදා තියුණු ජයක් ලබා ගැනීමට බ්‍රසීලය සමත් වුණා. ඒ තරගයේ අතිරේක කාලයේදී එනම් 95 මිනිත්තුවේදී ගේබ්‍රියල් මාටිනිලි විසින් ලබාගත් සුපිරි ගෝලයත් සමගයි. තරගයේ අවසන් ප්‍රතිඵලය ගෝල 2-1. මෙම ජයග්‍රහණයත් සමග බ්‍රසීලය තරඟාවලියේ අවසන් 16 දිනාගේ වටේට සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව අවසන් 16 දිනාගේ වටයේදී ඔවුන් නෝවේ හෝ අයිවරිකෝස්ට් රාජ්‍ය සමග තරඟ වැදීමට නියමිතයි. මේ අතර ඊයේ පැවති තරගයේදී පළමු අර්ධය පුරා ජපාන ක්‍රීඩකයින්ගෙන් බ්‍රසීලයට දැඩි පීඩනයක් එල්ල වුණා. තරගයේ පළමු ගෝලය ලබාගත්තේද ජපානයයි. බ්‍රසීල පසුපෙළ ක්‍රීඩක ඩැනිලෝ අතින් සිදු වූ වැරැද්දකින් උපරිම ප්‍රයෝජන ලබාගත් ජපානයේ කයිෂු සානෝ දක්ෂ ලෙස පන්දුව දැලවෙත යොමු කරමින් එම ගෝලය ලබාගත්තා. කෙසේ වෙතත් දෙවනාර්ධයේදී සම්පූර්ණයෙන්ම වෙනස් උපක්‍රමශීලී ක්‍රීඩා විලාශයක් අනුගමනය කළ බ්‍රසීලය ජපාන පීඩනය ජයගත් අතර දෙවන අර්ධය ආරම්භ වී විනාඩි 10ක් ගත වෙද්දී ගෝලයක් ලබා ගත්තා. හිසෙන් එල්ල කළ පහරකින් එම ගෝලය ලබා ගත්තේ කැසමිරෝ විසින්. පසුව තරගය අවසන් වීමට තත්පර කිහිපයක් තිබියදී ජපාන පසුපෙළ ක්‍රීඩකයෙකු අතින් සිදු වූ අතපසුවීමකින් පන්දුව උදුරාගත් බ්‍රසීලයේ බ්‍රූනෝ ගොයිමාරෙස් ඒ වහම ගේබ්‍රියල් මාටින්ලි වෙත යොමු කළා. ඔහු කිසිදු වැරදීමකින් තොරව ඒ ගෝලයක් බවට පරිවර්තනය කරමින් බ්‍රසීලයට මෙවර ලෝක කුසලානයේ අමතක නොවන ජයග්‍රහණයක් හිමි කර දුන්නා. ඒ අනුව විශිෂ්ට සටනක නිරත වුවද අවසන් මොහොතේ සිදු වූ මෙම අත්වැරැද්ද හේතුවෙන් ජපානයට මෙවර ලෝක කුසලාන තරඟාවලියේ 32 වටේන්ම ඉවත්වීමට සිදු වුණා. මේ අතර දකුණු අප්‍රිකාව තරඟාවලියෙන් ඉවතට ඇද දමමින් වසර අවසන් 16 වටේ ස්ථානයක් වෙන්කර ගැනීමටද කැනඩාව සමත් වුණා. ඒ ඊයේ පැවති අවසන් 32 තවත් තරගයක් ගෝල 1-0 ලෙස ජය ගනිමින්. තරගයේ අතිරේක කාලයේ දෙවන මිනිත්තුවේදී ස්ටීවන් යුකිස්ටාවෝ කැනඩාව වෙනුවෙන් ජයග්‍රාහී ගෝලය ලබා ගත්තා. කැනඩාව පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ අවසන් 16 වටේට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙයයි. කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් මෙතැන් සිට කැනඩාවේ වීරයන් බවත් රටේ පාපන්දු ක්‍රීඩාවේ අනාගතය ඔවුන් නිසා බෙහෙවින් දීප්තිමත් වන බවත් ජයග්‍රහණයෙන් පසු ක්‍රීඩකයන් අමතමින් කැනඩියානු පුහුණුකරු ජෙසි මාෂ් ප්‍රකාශ කළා. දැන් ඔවුන් අවසන් 16 වටේදී ලබන සෙනසුරාදා නෙදර්ලන්තය හෝ මොරොක්කෝව සමග තරඟ වැදීමට නියමිතයි.
9: ඔබ ආහාරයට ගන්නේ සෞඛ්‍ය සම්පන්න ආහාරද? එසේත් නොමැතිනම් සෞඛ්‍ය සම්පන්න ආහාර තෝරා ගන්නේ කෙසේද? මේ ඒ පිළිබඳ net news ගෙනෙන විශේෂාංගයක්.
10: අපේ කෑම ගැන ආපු අලුත්ම සමීක්ෂණය ගැන තොරතුරුයි අපි ඔබට කියන්නේ. අපි කෑමට තෝරා ගන්න දේ පාලනය කරන්නේ අපිමයි කියලා ඔබ හිතනවා ඇති. හැබැයි ඇත්තම කතාව අපේ ඉන්ද්‍රියන් විසින් අපි මිලදී ගන්නා දේ වගේම අපි කන ප්‍රමාණයත් නිරන්තරයෙන්ම හසුරවනවා කිව්වොත් ඔබ පිළිගන්නවද? උදාහරණයක් විදිහට ආහාර පැකට් එකක් කඩන සද්දේ හරි එහෙම නැත්නම් සිසිල් බීම කෑන් එකක් ඇරෙන ශබ්දේ හරි ඇහෙද්දී ඔබේ රස අංකුර හිරිවැටිලා ඔබටත් කන්න බොන්න හිතෙනව නේද? එක්සත් රාජධානී බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාඥ චාර්ල්ස් ස්පෙන්ස් කියන විදිහට අපි රස බලන්නේ කටෙන් විතරක් නෙමෙයි. ඒ සඳහා අපේ අනෙක් සියලුම ඉන්ද්‍රයන් සම්බන්ධ වෙනවා. අපි මොනවා හරි රස බලන්නත් කලින් අපේ මොළය එය පෙනෙන, ශබ්ද කරන, දැනෙන සහ සුවඳ අනුව උපකල්පන සිදු කර ගන්නවා. අද අපි කියා දෙන්නේ මේ ඉන්ද්‍රයන් අපේ වාසියට හරවාගෙන සෞඛ්‍ය සම්පන්නව කන්නේ කොහොමද කියලා. පළවෙනි රහස දීප්තිමත් ඇසුරුම් ගැන ප්‍රවේසම්බන්න. අපි සාප්පු සවාරි යනකොට පැකේජ් එක වර්ණය හරි ඒකේ දිලිසෙන ස්වභාවය හරි අනුව ඇතුළත තියෙන ආහාරය ගැන මොළය තීරණයක් ගන්නවා. මිනිසුන් වඩාත්ම ආකර්ෂණීය දේ වෙත අවධානය යොමු කිරීමේ සැලියන් බයෝස් නැඹුරු නිසා වර්ණ වැඩි ආහාර දෘශ්‍යමය වශයෙන් අපිව ඇඳ බැඳ ගන්නවා. පරීක්ෂණවලට අනුව දුම්බුරු කොළ සහ සුදු නිෂ්පාදන වඩාත් සෞඛ්‍ය සම්පන්න ලෙසත් රතු කහ සහ දම් වර්ණවලින් යුත් දිලිසෙන ඇසුරුම් අධික තෘප්තියක් ගෙන දෙන ආහාර ලෙසත් මොළය හඳුනා ගන්නවා. මේකෙන් බේරෙන්නේ නම් දීප්තිමත් ඇසුරුම් වල ඇති බිස්කට් ඒ වගේම පැන් රස කෑම වර්ග නිවසේදී වැඩිය එහෙම එහෙ පේන්නේ නැති භාජනවල දාලා තියන්න කියලායි කියන්නේ. දෙවෙනි රහස අපි හැමෝම අවම උත්සාහයේ මුල් ධර්මයේ අනුව අපේ ඇස් මට්ටමේ කෙලින්ම තියෙන කෑම ගන්න පෙළඹෙනවා. විශේෂයෙන්ම සුපිරි වෙලන්ස් සෙල් චෙක් අවුට් කවුන්ටරේ අසල තියෙන මේදය ලුණු සීනි අධික කෑම අපේ ඇස් මට්ටමේම තබන්නේ අන්න ඒ නිසායි. මේකට පිළියමක් විදිහට බ්‍රිතාන්‍යයෙන් රටවල් මේ වන විට චෙක් අවුට් අසල ඒ කියන්නේ සුපර් මාකට් වලින් එළියට යන තැන මේ වගේ සෞඛ්‍යයට අහිතකර ආහාර තැබීම තහනම් කරලා තියෙනවා. චෙක් අවුට් අසලෙන් රස කැවිලි ඉවත් කරලා පළතුරු තැබු විට මිනිස්සු පළතුරු මිලදී ගැනීම වැඩි වුණා කියලා පරීක්ෂණ වලින් නාවරණය වෙලා තියෙනවා. ඒ නිසා ඊළඟ වතාවේ ඔයා සුපර් මාකට් එකකට ගියොත් සැඟවුණු සෞඛ්‍ය සම්පන්න ආහාර සොයා ගැනීමට ඉහළ පහළ රාක දෙස හොඳින් බලන්න. තුන්වෙනි රහස බර භාජන වලින් ආහාර ගන්න. රසය කියන්නේ මුඛයේ සරල සංවේදනයකට වඩා මනසෙහි සිදුවන බහු සංවේදක නිර්මාණයක් කියලා විද්‍යාඥයන් කියනවා. උදාහරණයක් විදිහට කළු පැහැති පිඟන් වලට වඩා සුදු වටකුරු පිඟන් මත තබන අතුරු පස අපි වඩාත් පැන් රස විදිහට දැනෙනවා කියලායි මොලේ තේරුම් ගන්නවා කියලා විද්‍යාඥයන් කියන්නේ. ඒ අනුව ඔබ ආහාර ගන්නා බඳුන කොතරම් බරද යන්න ආහාර වේලකට පසු ඔබට දැනෙන තෘප්තියට බලපානවා කියලා විද්‍යාඥයෝ කියනවා. පරේෂණ වලින් හෙළි වී තියෙන විදිහට බර භාජනයකින් සහ බර හැඳි ගැරපු භාවිතයෙන් ආහාර ගන්නා විට මිනිස්සු එක හැන්දක් ගත් සැනින් Taman වහාම තෘප්තිමත් වූ බවට මොළේ රැවටෙනවා කියලායි විද්‍යාඥයන් කියන්නේ. ආහාර වඩා තෘප්තිමත්යි අපි විශ්වාස කරද්දී අපිට ඇත්තටම ඉක්මනින් තෘප්තිමත් බව දැනෙන්න පටන් ගන්නවා. ඉතින් කෑම පාලනය කරන්න හැමදාම සටන් කර කර ඉන්නේ නැතුව මේ වගේ සරල මනෝවිද්‍යාත්මක සහ සංවේදන උපක්‍රම භාවිතා කරලා ඉතාම පහසුවෙන් ඔබේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න සහ නිරෝගී මාවතකට යොමු කරගන්න. බුද්ධිමත් වන්න ඔයාගේම ඉන්ද්‍රියන් නිවැරදිව හසුරවගෙන සිරුර සුවපත් කරගන්න දැන් ඔයාටත් පුළුවන්.
9: ජනතාව විශ්වාස කරන සත්‍ය. net news නිමාව. net news මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
11: ඔබ වෙත ගෙන ආවේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
12: සුපිරි අවස්ථාවරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලේ
3: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
13: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 011-2-863-0076-716-3672
14: FM 95 FM 94.8 Net FM
5: මහනුවර පුද්දෙක්ම ඊයේ පටන් ගත්තා. ඉතින් නෝන දෙන කියවුමට සමාජයේ පෙළගස්සන මේ වසරේ කන්ද උඩරට මහනුවර පුද්දෙක්ම කියවහම හැමෝම දන්නවා ජූනි 29 ඒ කියන්නේ ඊයේ පටන් ගත්තේ ජූලි 5 වෙනිද වෙනකන් තියෙනවා. මම දැක්කා සමාජ මාධ්‍ය ඉන්න කෙනෙක් නම් ඔයාට ඔන්න බලා ගන්න පුළුවන් ලස්සන විශේෂාංග හැම තියෙනවා මහනුවර පුද්දෙක්ම මේ පාර මොකද 19 වෙනි වරටන සංවිධාන කරන්නේ විශේෂාංග එක. එතකොට වට්ටම් සහිත පුත්පත් හැමදේම මිලදී ගන්න පුළුවන්. ඒ නිසා කැන්ඩි සිටි සෙන්ටර්කට යන්න මහනුවර පොද්දැක්මට යන්න හිතේ තියෙන පොත ගන්න. විශේෂයෙන් කියන්න ඕන දරුවන්ට ඕන කරන විෂයානුබද්ධ කරුණු ඇතුළත් පොත් තියෙනවා. ඉංග්‍රීසි විෂය වෙන්න පුළුවන්, සිංහල වෙන්න පුළුවන්. මේ හැමදේම ගන්න සංවිධානයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සම සංවිධානයේ කැන්ඩි සිටි සෙන්ටර් අපි නෙත් FM ආදරණීයව බැඳිලා ඉන්නවා ඒගොල්ලොත් එක්කම.

0: 98.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: Good morning. දැන් වෙලා උදේ 7යි විනාඩි 2යි.
2: Net FM Algo Town.
3: Brought to you by
4: අලුතන කඩම මිලක් කසාගල Green Super. ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
5: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
6: මෙල්වා එක ලංකාවේ එක.
7: The Palace ගම්පහ අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 01.7.66.222 Prime Residences.
8: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා tag එකක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 01112 125 125 මතන්න
10: සදා හරිත විවසායක සීනේට අත්ලක් සදාකාලික ආයෝජනයක්
11: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි
12: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79ක ආසම සමපොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 01.1.2.200
13: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.

0: Good morning හැමෝටම. වෙලාව 07:00 විනාඩි 08:00. Good morning Noah.
1: Good morning. Very good morning.
0: ඔටෝ ඕමා Noah ඇති.
1: ඒ මොකද්ද? ඔටෝන්ට කතා කරන්නේ.
2: ඔටෝ කියලා නේද?
1: අපි ඔටෝ කියලා හිතුවා.
0: පොඩක්.
1: ඕගොල්ල සුල්තාන්ලා.
0: ඔටෝ ඕමා කියන්නේ ඉග්බෝ වලින් good morning කියන විදිය.
2: ඉග්බෝ.
1: අම්මලෝ ඉග්බෝ සාමාන්‍ය ඉබ්බන්ට කතා කරන්න බෑ කියලා නේ කියන්නේ.
0: ඔව් ඉබ්බ කතා කරන විදියත් අපි හොයාගමු. කතා කරනවා ඇතිනේ කොහොම හරි නේ.
2: කතා කරන්න හරි.
0: කුමාර ඉග්බෝ කියන්නේ මේ අප්‍රිකන් ලැන්ග්වේජ් එකක්. මේ නයිජීරියා.
1: ඔයා දැන් වැඩිපුර අප්‍රිකාවේ පැත්ත කරගෙනවා නේද?
0: ඔව් පොඩක් මේ දාස් එහි කල්චර් එක පොඩක් හොයනවා මේ දාස්වල. ඉතින් පොඩක් අහුවෙනවා එහි වචන වල.
1: ආයි කියන්නකෝ.
0: උටුටු ඕමා.
1: අප්‍රිකාවේ භාෂාව.
0: ඔව් නයිජීරියාවේ තමයි වැඩිපුරම කතා
1: කරන්නේ. දැන් ඔය අප්‍රිකාවත් මේ බ්‍රිතාන්‍යයට කාලයක් යටත් වෙලා තිබුණානේ අපි වගේම. ඊට පස්සේ මේ බොහොම මෑත කාලේ තමයි නෙල්සන් මැන්ඩෙලා මහත්මයා ඇති කරපු ඒ සංවාදයත් එක්ක තමයි බ්‍රිතාන්‍ය මේ ඉවත් වුණේ විශේෂයෙන් දකුණු අප්‍රිකාවේ. දැන් 1700 ගණන්වල බ්‍රිතාන්‍යයේ හිටියා මේ ඈන් කියලා රජිනා.
2: ඈන්.
1: ඉස්සර මෙහෙත් හිටියා.
2: ඔව්.
1: මේ 1700
2: ගණන්වල එකක්
1: නේ. 700 ගණන්වල මේ 1714 තමයි මේ ඇය මිය ගියා. මිය ගියාම මේ දැන් ඇයට දරුවන් හිටියේ නැහැ. ඒකෙන් දරුවන් හිටියේ නැහැ කියන්නේ ඇය 11 පාරක් දකෝද ගැබිනිය බවට පත් වෙලා තිබ්බා. හැබැයි මල දරුවෝපත් සහ ඊළඟට ඒ ඉපදිච්ච දරුවන් 3 දෙනාත් ඉපදිලා බොහොම කෙටි කාලකින් මිය ගියා. දැන් දරුවන් නොමැති වුණායින් පස්සේ මේ ඇවෑමෙන්නේ කොහොමද එතකොට රජකම හම්බෙන්නේ? දරුවන්ට යන්නේ ළඟම සහෝදරයෝ හිටියොත්

0: දේශපාලන පක්ෂ විරුද්ධ වුණා. ඒකට හේතුව තමයි ඒ වෙනකොට ප්‍රොසෙස්තන්ත්‍ර විප්ලවය බ්‍රිතාන්‍යයේ සිද්ධ වෙලා. අර දික්කසාද ප්‍රශ්නයක් හින්දා කතෝලික සභාවයි ඇංග්ලිකන් සභාවයි දෙකට කැඩුනානේ. මේ ඊට පස්සේ බ්‍රිතාන්‍ය දැන් බ්‍රිතාන්‍ය රජතුමාට හේවනේ කතෝලික සභාවේ යම් කිසි ආකාරයක මේ තීරණේ ගත්තේ. ඒක හින්දා බ්‍රිතාන්‍ය 1701 දී නීතියක් පනවලා තිබ්බා. මීට පස්සේ බ්‍රිතාන්‍යයේ රජ කරන්න පුළුවන් ප්‍රොටෙස්ටන්ට් කට්ටිය විතරයි. ප්‍රොටෙස්තන්ත් කට්ටිය විතරයි
1: කියලා. ඒ
0: කියන්නේ ඇංග්ලිකන් මේ රෙප්‍රමාදු උදවියට විතරයි රජ වෙන්න පුළුවන් කියලා නීතියක් පනවලා තිබ්බා. වැඩේ කියන්නේ දැන් රජින ප්‍රොටෙස්ටන්ට් වුණාට මල්ලි කැතලික් මල්ලි කතෝලික. ඉතින් දැන් අර විවස්ථාවේ අර විවස්ථාවේ බ්‍රිතාන්‍ය විවස්ථාවක් නැහැනේ. අර මේ සම්ප්‍රදාය තිබිච්ච හින්දා නීතිය පනවලා තිබිච්ච හින්දා පාර්ලිමේන්තුවේ මේ ඔහුට රජකම දෙනවට කවුරුවත් කැමති වුණේ
1: නැහැ.
0: ඉතින් පිරිසක් ඉල්ලීමක් කරා මේ ඔයා ආගම මාරු කරලා එන්න. මොනවද නැන්නේ කොච්චර රටවල් වල ආගම මාරු කරලා තියෙනවද රජ වෙන්න?
1: ඔව්. ඔව් නේ ඒකනේ.
0: රජවෙන් රටවල් කීයක ආගම් මාරු කරලා තියෙනවද?
1: ඕ මොනවද?
0: ඉතින්
1: නෝනවත් මාරු කරේ?
0: ඈ නෝනවත් මාරු කරේ. ඉතින් ඕක මොකද්ද මේ රජකම් මාරු කරලා එන්න කිව්වා. රජකම් මාරු කරලා එන්න කිව්වම අර ඈන් කුමරිය ගෑන් රජනගේ මල්ලි කැමති වුණේ
1: නැහැ.
0: ඊට පස්සේ දැන් ලේ ඥාති සම්බන්ධතා තියෙන 50 දෙනෙක් අතුරෙන් සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව තෝරගන්න පුළුවන්. වැඩේ කියන්නේ අර 50 දෙනාම කතෝලික.
1: කතෝලික.
0: හරිද? දැන් හතර වටේ ගිහිල්ලා අර මේ සාමි මන්ත්‍රී මණ්ඩලය තියෙනවනේ ප්‍රභූන්ගෙන් සමන්විත මේ ඒගොල්ලෝ හතර වටේ හෙව්වා දැන් ඈන් කුමරියට ලේ නායකම් තියෙන උදවිය කවුද කියලා. අනේ පළවෙනි 50 දෙනා අතර එක්කෙනෙක්වත් හම්බුන්නේ නැහැ. අන්තිමට ඔහොම ගිහිල්ලා හොයාගෙන ගිහිල්ලා අවසානයේදී දැන් 50ට නෑනේ කවුරුත් 54 වෙනිය හම්බුණා ජර්මනියෙන්. හරිද? මේ එයත් ජෝර්ජ් කෙනෙක්. මේ ඉතින් මෙයාව හම්බුණාන් පස්සේ මේ යෝධයාට ගින්නක් කව අන්නර් බ්‍රිතාන්‍ය රජකම තියෙනවා
1: ඊළඟ ගන්න
0: කියලා. මර බල්ලෝ නාවන්න කියනවා වගේ බ්‍රිතාන්‍යට ඒ කියන්නේ රජින වැරලා සති ගානකට පස්සේ බ්‍රිතාන්‍යට මේ ගෙනල්ලා මේ මිනිස්සයව රජ කරා. රජ කරාට මෙයාට අපිට වගේ ඉංග්‍රීසි වචනයක්වත්
1: බෑ.
0: හරිද? ඉංග්‍රීසි බෑ මෙයාට. ඉතින් එයා ජීවත් වෙලා තියෙන්නේ පුංචි කාලේ ඉඳන් ජර්මනියේ. මේ ඊට පස්සේ දැන් කොහොමද දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කට් ඉංග්‍රීසියෙන් කතා කරනවා. රජතුමාට ඉංග්‍රීසි තේරෙන්නේ
1: නැහැ.
0: මේ ඊළඟට රජතුමා කියන දේවල්
1: පාර්ලිමේන්තුවට
0: තේරෙන්නේ නැහැ. අවසානයේදී දෙකොල්ලම දන්න නිකන් ප්‍රංශ කෑලි ලතින් කෑලි දදා ටික කාලයක් දිව්ව වැඩේ. දුවලා මේ දැන් අරයාගේ මේ නම ජෝර්ජ් නමින් තමයි රජ වුණේ. හැබැයි එයාගේ නම ලුවි. ලුවි කියන කෙනාව තමයි අරගෙන ඇවිල්ලා මේ පළමුවන ජෝර්ජ් ට්‍රැස්ලෙස ඔටුනු පැලැන්දුවේ. මේ ඔහොම දැන් යන්න බෑනේ. මේ වැඩි කාලයක්
1: රට කරන්න බෑනේ.
0: දැන් අවසානයේදී මේ අර ජෝර්ජ් රජුරෝ කාමරයකට වෙලා ප්‍රංශ වයින් බිබි හිටියා. දැන් රට යනවා වෙන පැත්තක. ඊට පස්සේ කට්ටිය කල්පනා කරලා රජතුමාගෙන් අවසර ඉල්ලුවා සර් රොබර්ට් වෝල්පෝල් කියලා බොහොම සූක්ෂම දේශපාලඥයෙක් හිටියා ඒ දවස්වල. එයාට තමයි භාණ්ඩාගාරයේ යම් කිසි බලයක් හිමි වෙලා තිබුණේ. මේ මෙයාව මේ ෆස්ට් ලෝඩ් ඔෆ් ද ට්‍රෙෂරි විදියට පත් කළා. මේ පළමු සාමිවරයා හැටියට මේ රජතුමාගේ නියෝජිතයෙක් විදියට රට පාලනය කරන්න
1: යෙදෙව්වා.
0: ඊට පස්සේ ජනතාවට නම් මේක විහිළුවක් වගේනේ. මේගොල්ලෝ කියන්න ගත්තා මේ පෝල් මහත්තයාට ප්‍රයිම් මිනිස්ටර් කියලා.
1: ප්‍රයිම් මිනිස්ටර්.
0: හරිද? ප්‍රයිම් මිනිස්ටර් කියලා කියන්න ගත්තා. මේ දැන් අවසානයේදී රජතුමා මොනවා කියනවද දන්නේ නැහැ. හැබැයි මෙයාට ඕන විදිහට පාලනය කරගෙන ගියා. රජතුමා වැඩි හරියක් අර මේ ජර්මනියේ මේ ගිහිල්ලා එයා කැමති ප්‍රදේශවල සංචාරය කරගෙන

0: හිටිය ඕම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අවසානයේදී බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ඇති වුණා තනතුරක් මොකක්ද දන්නවද
1: මොකක්ද
0: ප්‍රයිම් මිනිස්ටර් කියලා ප්‍රයිම් මිනිස්ටර් පටන් ගත්තේ ඔන්න ඔය වගේ දහන් ගැටයකින් ඉතින් ඊට පස්සේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු ක්‍රමය වෙනස් වෙලා ඇවිල්ලා රජාට තිබිච්ච බලය 1600 ගණන් වලදීම පාර්ලිමේන්තුවට අරගෙන තිබුණා බ්‍රිතාන්‍ය විසින් ඊට පස්සේ ඒක වෙළඳ සමාගම් වලටත් ගියා අපි දන්නවා මේ VOC සමාගම වගේ ඒවට ඉතාමත් විශාල බලයක් බ්‍රිතාන්‍ය විසින් රජය විසින් පනවලා තිබ්බා ඔහොම ඔහොම ඇවිල්ලා 2026 අප්‍රේල් මාසෙදී මේ තිබි කරපු සංශෝධනයකින් සාමි මන්ත්‍රී මණ්ඩලයේ තියෙන දැන් සාමි මන්ත්‍රී මණ්ඩලය හැදුනෙත් පාරම්පරික ප්‍රභූන්ගෙන් ඒ කියන්නේ වංශවත් කුලවත් අයගෙන් තමයි ඒ පරම්පරාවෙන් තමයි ආවේ ඊට පස්සේ දැන් සාමි මන්ත්‍රී මණ්ඩලය සම්පූර්ණයෙන්ම විශේෂඥයන්ගෙන් සහ මේ අර ආගමික නායකයන් නම් මං හිතන්නේ මේ ඉන්න අය කියන්නේ වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ ඉන්න බිෂොප්වරු මේගොල්ලන්ටත් අවස්ථාව තියෙනවා කෙසේ වෙතත් දැන් සංයුතිය සෑහෙන ප්‍රජාතන්ත්‍රවාදී වෙලා තියෙනවා වෙන එකක් තියා දැන් ඉන්දියාවෙන් ගිය කෙනෙකුත් පහුගිය කාලේ ඉන්දියාවේ යටත් විජිතයක් වෙලා මේ බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වෙලා තිබිච්ච ඉන්දියාවෙන් ගිය කෙනෙකුත් සුනක් මහත්මයත් මේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය එහෙම නැත්නම් ප්‍රයිම් මිනිස්ටර් තනතුරට ආවා ඔහොම ඇවිල්ලා 2026 දී සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකට ගෙනාවා කියලා ඒගොල්ලෝ උඳන් අනන්ද ගත්තා ඒ විතරක් නෙමෙයි මේ දවස්වල බකින්හැම් මාලිගාය පවුම් මිලියන 396ක් වියදම් කරගෙන ලොකු ප්‍රතිසංස්කරණයක් කරනවා හැබැයි චාල්ස් කුමාරයා කියලා තියෙනවා ඔහු ලන්ඩනයේ ජීවත් වෙන අර නිල නිවසෙන් ආයේ ප්‍රතිසංස්කරණය කළා ඉවරණයෙන් පස්සේ ඒ කියන්නේ රත්තරන් කොමඩ් හයි කරලා තිබුණත් මාලිගාවට නේද ස්මාර්ට් බාත්รูම් හදලා තිබ්බත් මන්නම් ආයේ ඔය මාලිගාවේ පදිංචි වෙන්න යන්නේ මම මේ නෝන මහත්තයත් එක්ක මේ ලන්ඩන් නුවර වීදියේක තියෙන නිල නිවසට වෙලා ඉන්නවා ඔය බ්‍රිතාන්‍ය මේ මොකද්ද බකින්ගහම් මාලිගයේ රාජතාන්ත්‍රික කටයුතු වලට මොකද තාමත් අක්තපත්‍ර බාර දෙනවා වගේ දේවල් බාර දෙන්න තියෙන රජාටනේ ඉතින් ඒ වගේ දේවල් වලට රාජකීය දේවල් වලට මේ පාවිච්චි කරනවා මේ කියලා තියෙනවා සමහර ලාවට ලංකාවේ ආදර්ශයට අරන් දන්නේ අපේ කතානායක නිල නිවස ජනාධිපති නිල නිවස දැන් ඔය වගේ වැඩවලට විතරනේ පාවිච්චි
1: කරන්නේ.
0: ඉතින් කෙසේ හෝ ওই විදිහට ලෝකයට පාර්ලිමේන්තු ක්‍රමය යම් කිසි ආකාරයකට හඳුන්වලා දුන්නා. නැත්නම් ලෝකයට පාර්ලිමේන්තු ක්‍රමය හඳුන්වලා දුන්නේ ග්‍රීසිය ඊළඟට ඒකේ සෑහෙන්න මේ අඛණ්ඩ කාරණයක් තිබා ඉස්ලාන්තය සම්බන්ධයෙන් කොහොම වුණත් අපිට පාර්ලිමේන්තු ක්‍රමය කියන එක මේ අපිට ගැළපෙනවද නැද්ද කියලා කිසිම හැවිල්ලක් බැලිල්ලක් නැතුව දුන්නේ බ්‍රිතාන්‍යනේ. ඉතින් ඒගොල්ලොත් දැන් ඒක සෑහෙන වෙනස් කරගෙන තියෙනවා. මම ඔය ඔක්කොම මතක් කරේ මොකද දන්නවද? අද ලෝක පාර්ලිමේන්තු දිනේ. ඉතින් අපි ඔක්කොමලා දැනගන්න ඕනේ මේ අපිට ගැළපුණත් නැතත් ලංකාවේ තියෙන පාර්ලිමේන්තු ක්‍රමය මේ ඉතින් නම් හිතන්නේ අපි තාමත් අපිට ගැළපෙන ක්‍රමයක් තාම හදාගෙන නැහැ. පරේෂණ පවත් ඉන්නවා. අපේ පරේෂණ දත්තවලින් ලෝකේ පාර්ලිමේන්තු ක්‍රමය දිනු වෙමින් පවතිනවා.
2: හරි, එහෙනම් මේ විදිහට පාර්ලිමේන්තු ගැන කතා කරලා පටන් ගන්නේ ඇල්ගෝ ටවුන් මේ සතියේ පළවෙනි දවසද?
1: අද ඔන්න සෙන්කෝලේ උස්සලා අවු වෙන්න එපා.
2: අවු වෙන්න එපා. උදේ 10 වෙනකන් අපි 3 දෙනා ඉන්නවා මේ පැත්තේ.

0: FM Anupaha 94.8 Net FM Divainapura.
1: බලවද 7යි විනාඩි 23යි දැන්.
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න.
4: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0.112 636 636.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
7: හැමෝම බහගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න. රත්ති ත්‍රීන්වන්තේ විතරයි
8: මල්ලි. ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ?
7: කිරි, තේ, සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
8: රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා.
7: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
4: රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ.
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0.112 125 125 මතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක්, ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
10: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවක වන්න. දැන්ම කතා කරන්න 0.71 0.662 රයිම් රෙසිඩෙන්සිස්.
11: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන්ම අමතන්න 0.112 200 200.

0: ති මොබිටෙල් ෆයිබයික ගෙදරම ෆිට් කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
1: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
2: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක් තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077 406 43 97

0: Red FM. Algo Town. Nagari Kadaba.
1: දෙහතයි විනාඩි 30යි අල්ගොතාමේ වෙලාව. දැන් අපි යන්න හදන්නේ
2: කොහෙද?
1: මාලිගාවක. ඒකත් පොඩ්ඩක් ඉදින් මාලිගාවක වගේ තමයි නේද?
3: ඔව් ලංකාවේ. දැන් අර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ගැන කිව්වනේ ඒගොල්ලෝනේ අපිට දුන්නේ. ඒ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තියෙන්නේ ලන්ඩන් නුවර වීදියක් ගාව. හරිද? ඒවා සීට් දකලා තිනව නේද?
1: ඔව්.
3: නිකන් අර මුල් කාලේ ප්‍රයිවට් බස් සීට් වගේ නේ. පොඩ්ඩක් අර ලෙග් ස්පේස්වත් නැහැ.
2: නැහැ නේ.
3: නේද?
2: ඔව්.
3: අර කොළපාට එකට තියෙන බෙන්ච් එකක් වගේ නේ තියෙන වෙන වෙනම පුටුත් නැහැ.
2: පැක් වෙලා ඉඳගෙන ඉන්නේ කට්ටියට.
3: ඇත්තටම අපේ පාර්ලිමේන්තුව ඒක පාර්ලිමේන්තු පෙනුමක් නැහැනේ. ඒකේ ලයිට් බලන්න ඇතුලේ. නිකන් අඩ අඳුරනේ තියෙන්නේ. ඊළඟට ඒකේ ඇතුලේ සිද්ධ වෙන දේවල් වලට වැඩිය ඒකේ එළිය ආකෘතිය ගැන හිතලා තියෙන ලස්සන තැනක පිහිටෝලා ලස්සන නිකන් හොටෙල් ලුක් එකක් දීලා බාව මහත්තයාගේ දන්න කියන ඔක්කොම වැඩ කැලි දාලා නේතුම හදලා
2: තියෙනවා.
3: ඒ විතර නේ බිතුසිතුමුත් තියෙනවානේ. මම දන්න විදිහට මේ විද්‍යාපති මහත්තයා තමයි ඒව ඇන්දේ. සෝමවන්දු විද්‍යාපති මහත්මයා. ඉතින් ඔය වගේ අර ලයිට් එකත් ඒ ලයිට් එක වෙනම කතන්දරයක් මැද්දේ එල්ලෙන. ඒකට එක එක අර්ථයන් තියෙනවා. ඉතින් ඒක කිසිසේත්ම පාර්ලිමේන්තුවක් කියලා හිතෙන්නේ නැහැ නේද? දැක්ක හැටි හිතෙන්නේ මේක හොටෙල් එකක් කියලා නේ.
2: ඒක නිසා දන්නේ ආවට පස්සේ ආපහු යමුද?
3: ආවට පස්සේ නියම් කාලා බීලා මේ පොඩි ජොලියක් දාලා යන එක කරන්නේ ඒක හින්දාත් දන්නේ.
2: ඒක හින්දා වෙන්නේ නැති
3: නේ. දැන් මේ මෙතන ගෝල් ෆේස් එකේ තියෙන පාර්ලිමේන්තුව නම් තව පොඩි පාර්ලිමේන්තු ගතියක් තියෙන අර බිතාන්නේ වගේ අර මේ මොනවද බංකු වගේ තමයි තියෙන්නේ. මේ മന്ത്രിවරුන්ට ඉඳගන්න. දැන් මේක එහෙම නෙවෙයි කැරකෙන පුඩු තියෙනවා මේ සමහර අය ප්‍රසිද්ධියම නේද ඒකේ ආලෝක தත්ත්වය බලන්න
2: දැන්
3: පාර්ලිමේන්තුවක ආලෝක தත්ත්වය ආයේ නිකන් හොඳට නිකන් බැලෙන්න තියෙන්න බෑනේ ඒකේ අර ඩිම් ලයිට් දාලා මේ අපේ ස්ටුඩියෝ එකේ තියෙන ලයිට් වගේ
1: පොඩි බෝල් රූම් ගතියක්
3: නේද
1: ඔව් ඉතින් කට්ටියට ඒක ඇතුලට ආවම හිතන ඇති මේ රට
3: ගොඩක් පාර්ලිමේන්තු එහෙම තමයි අර මං ඉතාලියේ පාර්ලිමේන්තුවට ගියා ඒක තියෙන්නේ එහෙම පාරක් අයිනේ මේ ඒක ඉස්සරහා පොඩි නිකන් තේ කඩයක් තියෙනවා මේ අපේ අර මේ පල්ලෙහා තියෙන සමීරේ කඩේ වගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එතනට ගිහලා සිගරට් ටැබ්බිල ප්ලේන්ටි එකක් ගාලා
2: යනවා නේ
3: එහෙම වීඩියෝ එකක් අපි net fm facebook එකේ ඒ දවස්වල දැම්මා මම ඉතාලිය ගිය වෙලාවෙ ඉතින් එහෙම තමයි ඒ රටේ පාර්ලිමේන්තු
2: ඒ රටේ එහෙමයි මේ රටේ මෙහෙමයි
1: මොනවා කරන්නද ඉතින්
2: හරි දැන් අපි මේ කතා කරේ දැන් ඔය ව්‍යවස්ථාදායකය ගැන නේ ප්‍රතිපත්ති හදන තැන ලෝ මේකර්ස්ලා ඉන්න තැනනේ දැන් මොනා කරත් ඒක ගැනනේ අපි කතා කරේ ඒක ඇත්ත එහෙමද කියලානේ හරි ඒක අපි දැන් පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් මෙරටේ පුරවැසියෝ විදිහට එතනට කට්ටිය පත් කරලා යව නැහැ ඕගොල්ලෝ ඉන්න තැන් ගැන ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න බෑ ඒගොල්ලෝ එච්චර සැපතින් සතුටින් ජීවත් වෙද්දි ඕගොල්ලෝ විතරක් ඕගොල්ලන්ගේ ජීවත් වෙන තැන ගැන සහ විශේෂයෙන්ම ඔයාගේ ගෙදර ගැන හිතන්නේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක්
3: ඔව් ගෙදර ඉදින් පැලස් එකක් කරන්න පුළුවන් බකින්හැම් මාලිගයක් කරගන්න පුළුවන්
2: අන්න ඒකයි ඒක පැලස් එකක් වෙන ආකාර දෙකක් තියෙනවානේ ඒකක් තමයි ඉතින් පවුල හැමෝම ආදරෙන් සතුටින් ජීවත් වෙද්දි ඉතින් මාලිගාවක් තමයි ඒ වගේම තමයි ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා දැන් රුපියල් මිලියන 25කට ඒ වගේ මාලිගාවක් මිලදී ගන්න හරියටම මේක පැලස් එකක් තියෙන්නේ ගම්පහ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන තමයි අපි මේ කියන්නේ මේ වෙනකොටත් වැඩි හදලා කරලා ඔක්කොම ඉවරයි ඈ
1: ඔක්කොම ඉවරයි
2: ෆුලි ෆර්නිචර් ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා ආ වෙනුවෙන් ඔයාලට ඕනනම් නිදන කාමර දෙක නැත්නම් නිදන කාමර තුන විදිහට අපාර්ට්මන්ට්ස් තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා ඉතින් බොහොම සුවපහසු සැහැල්ලු ජීවන රටාවකට ගැලපෙන විදිහට තමයි ද පැලස් ගම්පහ ඩිසයින් වෙලා තියෙන්නේ ඉතින් මායිසාරේ දැන් මේ බලබල හිටියේ වෙබ් එකටත් ගිහිල්ලා යන්නවා ප්‍රයිම් ලගේ වෙබ්සයිට් එකට නැත්නම් නිකන් ද පැලස් ගම්පහ කියලා ගහන්නකෝ Google search එකේ
1: ඔව් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ආයේ පැලස් හොයන්න ඕනේ ඔයාලා කිලිම්ම ද පැලස් ගම්පහ කියලා
2: ගම්පහ කියලා ගන්න
1: උඩින්ම එනවා
2: ඔව් ගම්පහ කියලා ගන්න නැත්නම් ද පැලස් ගම් ඉතින් වෙන වෙන පැලස් ලෝකේ පුරාම තියෙන ඒවා හරිද ඒකෙන් ද පැලස් ගම්පහ කියලා ඔයා Google එකේ search කරාම උඩින්ම එනවා ඔයාට ගිහිල්ලා බලන්න පුළුවන් කොහොමද මේකේ මොඩල් එක තියෙන්නේ මොන විදිහටද මේක apartment එකක් තියෙන්නේ interior එක exterior look එක මේ ඔක්කොම බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා
1: පොඩි resort living එකක් වගේ දැක්කම පේන්නේ
2: හරියටම හරි ඒ කියන්නේ වෙනම community එකක් පොඩි modern village එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් හැකියාව තියෙනවා තියෙනවා. එතනින් ඇතුළට ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම ඉතින් අර කිංඩම් එකක් මාලිගාවක් ඇතුළට ගියා වගේ තමයි. ඉතින් ඉක්මන් කරන්න රුපියල් මිලියන 25 සිට ඉහළට ඔයාලට පුළුවන්කම තියෙනවා අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් බොහොම තව අපාර්ට්මන්ට් පොඩි ප්‍රමාණයක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකෙන්ද ඉක්මන් කරන්න කියලාත් මතක් කරනවා. ඉතින් සුවපහසු ආරක්ෂාව සහ නවීන ජීවන තත්ත්වයකට ගැලපෙන තැනක් තමයි ද බැලන්ස් කියලා කියන්නේ. කෝල් එකක් දෙන්න මෙන්න මේ නම් එකට 0810 666 222 0810 666 222.
1: රයිට්. ඕකේ. ඒක නිසා මේ chance එක miss කරගෙන regret කරන්න එපා. පස්සේ ඉවරයි කියලා. ඒ නිසා අදම call එකක් දෙන්න කියලා ඔන්නම් මතක් කරනවා ඔයගලන්ට. හරි. ඊට පස්සේ අපි යනවා මේ අපේ ගෙදර පොඩ්ඩක් modern කරගන්න.
2: ඒ කියන්නේ දැන්
1: පොඩ්ඩක් upgrade කරගන්න.
2: දැන් අපි මේ කතා කරේ අලුතෙන් ගයක් ගන්න එක ගැනනේ.
1: නේ.
2: දැන් එහෙම අලුතෙන් ගෙවල් ගන්නවා වගේම තියෙන ගෙවල් ලස්සන කරගන්නත් එපා.
1: අනිවාර්යයෙන්.
2: ඔය ගෙදර වෙන්න පුළුවන් නැත්නම්
1: හැමෝටම ගම්පහවිල
2: පදිංචි වෙන්න බෑනේ. අපි කිව්වනේ limited apartments ගන්න තියෙන්නේ කියලා. ඒක හින්දා දැන් ඔය ගෙදර වෙන්න පුළුවන්. ඔය අලුතෙන් ලංකාවේ කොයි හරි තැනක හදන ගයක් වෙන්න පුළුවන් නැත්නම් office space එකක් වෙන්න පුළුවන්. ඉතින් මේ තැන් වලට ගැලපෙන විදිහට සුවපහසු බව වැඩි කරන නවීනත්වය, නවීන පෙනුම වැඩි කරන furnitures, ගෘහභාණ්ඩවා හොයනවා නම්, ගෘහවිදුලි උපකරණවා හොයනවා නම්, ඔය යන්න ඕන තැන තමයි දම්රෝ කියලා කියන්නේ. ඉතින් දම්රෝකට දැන් දන්නවද අවුරුදු කීයක්ද කියලා?
1: අවුරුදු කීයක්ද?
2: අවුරුදු 40ක්.
1: අවුරුදු 40ක්.
2: 1986 ඉඳලා අද වෙනකන් අවුරුදු 40ක්.
1: දශක
2: 4ක්. දශක 4ක අභිමානයේ සමරනවා මේ 2026 අවුරුද්දේ. ඉතින් අපිටත් සතුටුයි, අපි සුබ පතනවා. මොකද අපි හල්ගෝ ටවුන් එකේ දම්රෝ ඉන්න හින්දා. ඉතින් ඔයාලට ඕන කරන ගෘහවිදුලි උපකරණ වෙන්න පුළුවන්, ගෘහභාණ්ඩ වෙන්න පුළුවන්. මේ ඕන දෙයක් මිලදී ගන්න යන්න ළඟම තියෙන දම්රෝයකට දිවයින පුරාම ප්‍රදර්ශනාගාර 160කට වැඩි ලොකු network එකක් තියෙනවා ඒගොල්ලන්ගේ. හරිද? ඒ විතරක් නෙමෙයි වර්ගරි 50000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. කොල්ලුපිටියේ තියෙනවා, නුගේගොඩ, කටුබැද්ද, අනුරාධපුර, මාතර, ගම්පහ, ගිරිබත්ගොඩ, කුරුණෑගල, ගාල්ල, වත්තල, මහනුවර වගේ තැන් ගොඩක තියෙනවා. ඉතින් යන්න පුළුවන් ඔයාලට මේ මෙගා ප්‍රදර්ශනාගාර වලට. ඉහිලවට ඕන කරන දේවල් මිලදී ගන්න පුළුවන්. දැන් අර මෙගා ප්‍රදර්ශනාගාරයක තියෙන විශේෂත්වය තමයි ඔයාලට මේ explore කරන්න පුළුවන්. ඇවිදින් මේ ගවේෂණයකට ගියා වගේ තමයි.
1: අනිවාර්යෙන්. දැන් මෙහෙමයි, කියන්නේ හිතාගෙන යන්නේ මෙහෙම එකක් කියලා. ඒනට ඔයාලට ඊට වඩා options එතන පේන්න තියෙනවා.
2: Options සෑහෙන ප්‍රමාණයක් හම්බ වෙනවා. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝ එකට ඔයා credit card holder කෙනෙක් නම් ඔයාලට මාස 48ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් මේ ඕන කරන දේවල් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: රයිට්. මතක් කරන්න ඕන අචි මේ ගෙදරටම ගෙනල්ලා දෙනවා. ඕගලන්ට ආය අර hassle free. ඕගලන්ට මේ ඇඳක් ගත්තොත් හිතන්න ඕනේ මේක මං කොහොමද ගෙදරට ගේන්නේ කියලා. ඒගොල්ලෝ එක ගෙදරට ගෙනල්ලාම දෙනවා. ඒක නිසා බය නැතුව හරි නිදහසේ shop කරලා එළියට එන්න පුළුවන් තැනක් තමයි දම්රෝ කියලා කියන්නේ. ඔය නිවාඩු පාඩුවේ ගිහිල්ලා ගෙදරට ඕන ඔක්කොම අරගෙන ඉන්න කියලා මතක් කරනවා ඕගලන්ට. ඊට පස්සේ අපි යනවා කසාගල සුපර් මාකට් එක පැත්තට. දැන් අපි මේ නේත්‍රාභිවන්දනා තිබ්බනේ,
2: පොසොන්නුදානේ
1: ජයටම තිබුණා,
2: ජයටම තිබ්බනේ. අදත්
3: තියෙනවා,
1: අදත් තියෙනවා. අප්ඩේට් එකක් ගත්තා මේ කසාගල මේ ස්පොන්සර් කරලා කරනවානේ තී පෙන්දම්සලා. ඒක රසෙනගාපු විදිය කිව්වා අපේ මේ රිලිජස් එකේ අපේ ආගමිකංශයෙන්. මේ හරි උත්කර්ෂවත් අන්දමින් මේක වෙලා මටත් ඒ වෙලාවේ තේකක් බොන්න හිතුනා කියපු විදියට.
2: 28 29 දවස් දෙක නේ.
3: ඔය අද්දකීම කූරගල දිත් අපි වින්දානේ.
1: ඉතින් ඒ වගේ හොඳ වැඩ කරන තැනක් තමයි කසාගල සුපර් මාකට් එක කියලා කියන්නේ. ඔන්න ඔයගලන්ට දැන් කොළඹ ගත්තොත් අතුරුගිරියේ මුල් ඒරියාව තියෙනවා, ගම්පහ ගත්තොත් ගණේමුල්ල, කුරුණෑගල ගත්තොත් නාරම්වල, ඒ වගේම නුවරට ගියොත් ගම්පොළ තියෙනවා. ඒ විතරක් නෙමෙයි රට මැද මාතලේ තියෙනවා.
2: ඔව්. ඉතින් යන්න ඔයාලට ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට අඩුම මිලට නියම ප්‍රමිතියෙන් ඔයාලට ඕන දේවල් ගන්න පුළුවන්.
1: හරි. දැන් ඔය ගෙවල් හදන කට්ටිය මේක අහගෙන ඉන්නවා නම්, ගෙදර හදන්න පටන් ගත්ත කට්ටිය ෆවුන්ඩේෂන් එක එහෙම දාලා ඊට පස්සේ යනවනේ ඔය වාණි වැඩ ටිකටනේ ගෙදර. ගෙදරක් විතරක් නෙමෙයි, ඉතින් ඔෆිස් එකක් වෙන්න පුළුවන් නේද? ඕනම එකක්,
2: ඕනම කන්ස්ට්‍රක්ෂන් එකක්. ඉතින් ගොඩනගද්දී ශක්තිමත් බව කියන එක සෑහෙන්න වැදගත්.
3: දැන් අර මේ පල්ලෙහා දැන් බම්බලපිටියේ මගී පාලම හැදෙනවනේ මේ මැරයින් ඩ්‍රයිව් එක හරහා. මේ ඒක දැන් හදන්නේ වානේ ලොකු බීම්ස් දෙකක් දාලා
2: දාලානේ.
3: මං ඔරෙන් ගිහිල්ලා බැලුවා
2: මොනවද තියෙන්නේ කියලා.
3: එම්මා කොරෙන් පටන් ගන්න නම මෙල්වා කියලා ගහලා තින්නේ.
2: මෙල්වා ශක්තිය. අන්න ඒකයි මෙල්වා ශක්තිය ගැන විශ්වාසය තියන්න කියලා කියන්නේ. ඉතින් ලංකාවේ සිද්ධ වෙච්ච ඔය නුවා කිව්වා වගේම දැවැන්ත ප්‍රොජෙක්ට්ස් ගණනාවකට මෙල්වා තමයි භාවිතා කරේ. පුද්ගලික අංශය වගේම රාජ්‍ය අංශය සිදු කරපු දැවැන්ත ව්‍යාපෘති ගණනාවකට මෙල්වා භාවිතා කරා. ඉතින් ලංකාවේ අංක 1 ස්ටීල් මැනුෆැක්චරර් වෙ තින්නේ මෙල්වා වානෙම ඔයාගේ ඉදිරි ක්‍රීමටත් දාන්න කියලා අපි කියන්නේ. අන්න ඒකයි.
3: ඒ ඔක්කොම ඇස්සේ අද විශේෂයෙන් මතක් කරන්න ඕන දෙයක් තියෙනවා. අද ඉල්ලලා හෙට තෑගි ගන්න පුළුවන් සීන් අද උදා වෙනවා. අපිත් එක්ක හිටිය යකා අපිව දාලා වෙන අහක ගිහින්.
2: අන්න ඒකයි.
1: එයා පනිනවා.
3: නෑ නෑ පනින නෙමෙයි මන් දන්නවා ගිය හේතුව.
2: මොකද්ද?
3: මන් දන්නවා මන් දන්නවා. ඒවා අපෙන් ඒව ලැබුන්නේ නෑනේ.
2: ඒ කියන්නේ අපිට වඩා මොන හරි ලස්සන දෙයක් එයා
3: දැක්කා. ලස්සන දෙයක් නෙමෙයි. එතන පොඩි පොඩි දෙයක්ත් තියෙනවා.
1: මේ
3: අපෙන් මලාට ගන්න බෑ ඒවා. හරිද? එහෙදි හම්බ වෙනවා.
2: එහෙදි හම්බ වෙනවා.
3: මොනවද දන්න දුම්ම හම්බ වෙනවා. අපිට යක් උන්ට උන් හැරේ.
2: ඕක තමයි රහස.
1: ඕක තමයි රහස.
2: හරි හරි.
3: අද හැබැයි වැඩේ තියෙන්නේ දැන් තෑගිත් දෙනවා.
2: ඉතින් නෑ දැන් මේකනේ උනේ. දැන් අපිත් එක්ක හිටියා. අපිත් එක්ක හිටියා හිටියා හම්බුන්නේම නෑ. ඒන උම්ම බලාපොරොත්තු නෑ
3: හම්බුන්නේ.
2: අපෙන්නේ අපි දෙන්නගින්නේ අපි දෙන්න හැම බලාපොරොත්තු වෙන්නේ නෑ කවුරුත්. ඊට පස්සේ අපි ඔන්න ජානිය එක්ක පොඩ්ඩක් සන්ධාන ගත වෙලා.
3: පොඩ්ඩක් තිබ්බනේ.
2: හම්බුන්නේ
1: නෑ.
3: ඊළඟට ඊළඟ පැයට
2: පැනලා. දැන් ඊළඟ එකට පැනලා
3: තියෙන්නේ. ඇන්දාවට මේ ඉතින් ඔන්න තෑගියක අද ඉඳන් ආද ගින්දර හැන්දෑව අද ඉඳන් අලුත් වෙනවා වගේම තෑගියට
2: හෙට හෙට හෙට ජූලි පළවෙනිදා
3: ඔව් ජූලි පළවෙනිදා මේ ඉඳන් තෑගි ගන්න පුළුවන්
1: ඉතින්
3: වැඩේ තියෙන්නේ මේ යකා එක්ක ඩීල් දාන්න පුළුවන්
2: අන්න ඒකයි යකා එක්ක ඩීල් දාන්න පුළුවන් හැකියාව තියෙනවා මම ඉතින් මතක් කරනවා අපේ ගින්දර හැන්දෑව හෙට ඉඳලා වෙනස් වෙනවා ඒ වෙනස මොකද්ද කියලා අපි ඉක්මනින්ම කියන්නේ නැහැ එහෙම අහන්න ඕනේ ඔක්කොම කියන්න බෑ නේ ඔක්කොම කියන්න බෑ කොමාරි අපිත් එක්ක හිටපු තෑගියක ඔන්න ගින්දර හැන්දෑවට ගිහිල්ලා තියෙනවා ඔයාට සල්ලි එක්ක උම්ම හම්බ වෙන්න පුළුවන්
3: පෙට්‍රල් ඩීසල් එක්ක මෙහෙමයි යකා මේක ප්ලෑන් කරේ ලොකු ගානක් කියලා හිතාගෙන ප්ලෑන් කරලා පෑ ගානක් කියන මෙන්න ඊයර
2: පෙට්‍රල් ඩීසල් අඩු නනේ
3: අඩු කරත් දෙනවා හැබැයි
2: දෙනවා
3: පෙට්‍රල් ඩීසල්
2: අනිවාර්යයෙන්ම දෙනවා ගෑස් එක්ක උම්ම දෙනවා හරිද
3: බඩු මලුත් එක්ක උම්ම දෙනවා
2: බඩු මලුත් එක්කත් ඔන්න උම්ම දෙනවා ඉතින් හෙට ගින්දර හැන්දෑව අහන්න වෙනස්කම් ගොඩක් වෙනවා වෙනස්කම් මොනවාද කියලා ඉතින් අහලම ඕගොල්ලෝ එහෙම අහලා බලන්න ඕනේ
1: ඔව් අහලා බලන්න මට තියෙන ප්‍රශ්නේ ඔකේ උම්ම එකද වැඩිපුර වටින්නේ ගෑස් එකද කියලා
3: සමහරවල්ලාට සමහර උම්ම දුන්නම ගෑස්
2: වැඩි වෙනවා ගෑස් වහිනවා
1: අපි පොඩ්ඩක් ඒ ප්‍රශ්නේ විසඳගෙන එන්නම් එතකන් ඕගොල්ලෝ මේ සින්දු අහන්න

0: FM Anupaha, FM Anuhatarai Tashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: රපුන්සල් වගේ මං නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව 7:46යි දැන්
5: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
6: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 467 222 අමතන්න
7: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවකු වන්න දැන්ම කතා කරන්න 011 766 222 රයිම් රෙසිඩෙන්සිස්
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
9: අලුතෙන කාටම මෙලා කසාගල green super. ශකා මාතලේ අතුරු ක්‍රිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 011 20 77 87 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
10: මෙල්වා box bar වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
8: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: එකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: මෙල්ඩෝල් හිස රතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
3: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
4: කුරුණෑගල ප්‍රදේශයවිට සිටින පරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටලු හඳුනාගෙන පහසු මිලකණන් යටතේ ඇස් කණ්ණාඩි අවු කණ්ණාඩි සහ සිවිකාච මිලදී ගන්න ඔබ තදම vision care කුරුණෑගල ශාකාවට පැමිණෙන්න නොම්බර 9B දකුණු වටරවුම පාර කුරුණෑගල අමතන්න 0767693946
5: BYD Seelion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම්සා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Seelion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
6: කවදත් අලුත් කාගෙත් නෙත්

0: උදේ 7යි විනාඩි 49යි අල්ගටාවෙ වෙලාව. අපි යන්නේ
1: කොහෙද
0: යන්නද? BYD එකක් ගන්න.
1: BYD එකක් ගන්න. BYD එකක් ගන්න යද්දි දැන් ඔන්න අපේ රාජ්‍ය සේවකින්ට BYD ගරුසරු වෙතින් වටින තෑග්ගක් හම්බෙලා තියෙනවා.
0: Yes.
1: ඒ තමයි ඔයා කැමති BYD මාදිලියේ වාහනයක් දැන් ඔයාට පුළුවන්කම තියෙනවා. මාසික වාරිකයේ විදියට රුපියල් 68000ක් ගෙවාගෙන යන්න,
0: ගෙදර
1: අරගෙන යන්න.
0: Okay.
1: ඉතින් වාහනේ මිලදී ගන්න දිනේ ඉඳලා ඔයාට පළවෙනි සර්විසස් පහ නොමිලේ හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාට ඕනනම් මේ වෙලාවේ අතේ සල්ලි නැත්තම් නැත්තං හෝ
0: ඔයාට
1: බැංකුවක හරි මේ වෙලාවේ සල්ලි නැත්තම් يعني කිසිම තැනක ආයෝජනය කරපු හරි ප්‍රමාණයක් නැත්තම් BYD එකක් මිලදී ගන්න. ඔයාට පුළුවන් ලංකා බැංකුවත් එක්ක විශේෂ ලීසින් වාරික සැලසුමකට යන්න.
0: හරිද?
1: ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් ඔයාට විශේෂ රක්ෂණ ආවරණයක් හම්බෙනවා වාහනේට. ඉතින් නොමිලේම හෝම් චාර්ජ් එකත් හම්බෙනවා සහ වාහන ලියාපදිංචියත් ඔන්න නොමිලේම කරලා දෙනවා. ඉතින් මේ හැමදේම අපේ රාජ්‍ය සේවකයින්ට මේ වෙලාවේ ඔයා රාජ්‍ය සේවකයෙක් නම් වැඩට යන ගමන් හරි ගෙදර ඉඳන් හරි නිවාඩු හරි ඔෆිස් එකේ ඉඳන් හරි ඔෆිස් එකේ ඉඳන් අහද්දි නම් පොඩි ප්‍රශ්න එන්න පුළුවන්. එහෙම හරිද? අහන් ඉන්නව නම් අපිව. හරිද? ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න 01212515 කෝල් එකක් දීලා ඔයාලා පුළුවන් ළඟම BYD ප්‍රදර්ශනාගාරයකට ගිහලා ඔයාගේ වාහනේ මිලදී ගන්න.
2: ඔව් මේ දැන් පහුගිය දවස්වල අපි සීතල කඳුකරේ නේටියේ බණ්ඩාරවල අපේ පොසොන් උදානේ තිබ්බා. ඒ කාරණාත් එක්ක අපි දැක්කේ විශාල BYD වාහන ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ ගැවසමින් තිබුණා. ඒ කියන්නේ ඒවා පැහැදිලිවම ඒ බණ්ඩාරවල ජනතාවගේවත් තියෙන්න ඇති. ඒකම මේ කොළඹ ඉඳන් කොළඹ සහ ඒ අවට ඉඳන් මේ කියන්නේ කඳුකරයට ආපු ඒවා. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව සාමාන්‍ය වාහන වගේම ඉතා සුව පහසුව මේ ඒ කාරණා ඉටු වෙලා තිබ්බා. මොකද මමත් ගියේ BYD වාහනයක
1: කඳුරේම ගියා ප්‍රශ්නයක්
2: නැහැ. පවුකල ගොනෝ දැකපන් නැගපන් හපුතල් යනවා කියලානේ කිව්වේ. දැන් ඇත්තටම මේ ඔය හපුතලේ ඔය ඔය ඒ කවිය කරත්ත කවිය ලියවිච්ච පාර ඇත්තටම මේ කොළඹ අවිස්සාවේල්ල ඔහොම ගිහිල්ලා බලංගොඩ හරහා හපුතලේ යන පාර නෙමෙයි. ඒ පාරත් එහෙමම තියෙනවා. මේ ඇත්තටම ওই බණ්ඩාරවෙලට හපුතලේට ওই බඩු වරංගිය විශේෂයෙන් ලුණුනේ. එතකොට ලුණු වරංගිය පාර තමයි ඔය දියලුම දියැල්ල පැත්තෙන් මේ වැල්ලවාය ඉඳලා මේ එන පාර. ඉතින් දැන් ගොඩ දෙනෙක් ඔය බණ්ඩාරවෙල යන්නේ කොළඹ ඉඳන්නම් හයිවේ එකේ දිගටම ගිහිල්ලා මත්තලින් එක්සිට් වෙලා තනමල්ලිල ඔය පැත්තට ගිහිල්ලා නේ වැල්ලවායෙන් අර පාර හරහා බෙරගලට ගිහිල්ලා යන්නේ. ඉතින් හැබැයි ඉතින් ඒ බෙරගලට කඳ තරණය කරනවා කියලා ඔන්න ඔය පාර ඔය කරත්ත පාරට තමයි ඔය කරත්ත කවිය ලියවිලා තියෙන්නේ. දැන් ඔය හම්බන්තොට දකුණු පළාතින් දැන් ලුණු පොල් එයා මේව අරගෙන ගිය කරත්ත ටිකනේ ඔය මේ හපුතලේ කඳ දැකලා බඩ දනවා පවුකල ගොනෝ ඇදපන් හපුතල් යනවා. ඉතින් කොච්චර අමාරු ඇදිල්ලක්ද අදින්න ඇත්තේ තාමත් මේ පාරවල් 100ක් කාපට්ටලා
1: නැහැ.
2: ඔය කොස්ලන්දින්නන්ද කොහෙද මේ කාපට්ටලා තියෙනවා. ඉතින් ආයේ BYD එක බබා වගේ ගියා කිසිම
1: යන්න පුළුවන් නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින්
2: ඒක වෙහිකල් එකක් කියලා එහෙම යන කට්ටිය තේරෙන්නේවත් නැහැ.
1: ඔව්. ඉතින් පවුකල බව තේරෙන්නේ නැහැ. හරි ඉතින් ඒ අපි කතා කරේ BYD ගැන. ඒ වගේම තමයි මතක් කරන්න ඕන LB Finance ගැන. ඔය FD එකක් දාන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වෙලාව යන්න ඕන තැන තමයි LB Finance කියලා කියන්නේ. ඉතින් පාරිභෝගිකයන් මිලියන 1.5කට වඩා ප්‍රමාණයක් ගනුදෙනු කරන ආයතනයක්. අවුරුදු 55ක ඉතිහාසයක් තියෙන ආයතනයක්. ඉතින් ඒ වගේ තැනක ගිහිල්ලා ඔයාගේ FD එක පටන් ගන්න බය වෙන්න ඕනේ නැහැ කිසිම වෙලාවක. විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා දින 400ක ස්ථාවර තැන්පතුවක් හම්බ වෙනවා. ඉතින් ඒකේ දැන් අපි පොලිය විදිහට ගත්තොත් 11.79ක් හම්බ වෙනවා. ඒ වගේම තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් නොවන ඕනෑම කෙනෙක්ට දින 200ක ස්ථාවර තැන්පතු සදා 9.79ක පොලියකුත් ලැබෙනවා. ඉතින් යන්න ඔයාලට ළඟම තියෙන LB Finance එකට.
0: රයිට්. ඊට පස්සේ අපි යනවා කීල්ස් එකට. අපි සුපුරුදු තැනට. ඉතින් මේක ඉවරලා තියන්නේ කීල්ස් එක පැත්තට.
1: කීල්ස් එකනේ.
0: ස්කීල්ස් එකට ගියාම ඔන්න ඔගලන්ට ස්පින් කරලා වින් කරන්න chance එකක් තියෙනවා. කරන්න තියෙන්නේ මෙච්චරයි. 3000ට වඩා බඩු ගන්න. ඊට පස්සේ ඔයාගේ Nexus app එක ස්කෑන් කරන්න. ඊට පස්සේ 3000ට වැඩි නම් බිල ඔයාට එනවා ස්පිනින් වීල් එකක් වාසනා චක්‍රයක්. මේක ස්පින් කරාම ඔයාට දිනන්න පුළුවන් MacBook Neo ඊට පස්සේ Samsung Galaxy phone සාමනාදාචි.
1: ඔයාට හම්බ වෙනවා air fryers ඊට පස්සේ JBL speakers තියෙනවා JBL wireless headphones තියෙනවා hotel vouchers තියෙනවා shopping vouchers සහ තවත් බොහෝ තෑගි වාවෙනුවෙන් තියෙනවා. ගිහිල්ලා ස්කෑන් කරලා වින් කරන්න.

0: ஏர்செல்டி மொபிடெல் ஃபைபருக்கு கெதர் நம்ம ஃபிட் கரண் ஒக்கும டிவைசஸ் கனெக்ட் கரண் கேமிங் வேர்ல்ட் லோ லேட்டன்சி ஃபாஸ்ட் அண்ட் ஸ்டேபிள் அன்லிமிடெட் தோரகன பேக்கேஜ் ரசம் ஏர்செல்டி மொபிடெல் ஃபைபர்
1: BYD வாகனයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසෙල්ලේ ගමන යන වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
2: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
3: අලුතෙන කාටම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
0: SLT මොබිටෙල් ෆයිබර් එක ගැදරම ෆිට් කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න gaming world low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT mobitel fiber
4: ඔබ අමින ප්‍රියතම ඇඳුමල කුලයක සහ අත්‍යයට දහඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ප්‍රශ්නද එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට ඔබත් වෙළඳ මහත්මයෙක් හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න ජූනි 30 මතුගම CTB බස් රථ නැවතුම්පළේදී නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම. ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
5: වසට සිට රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
6: යහතුන වඩන අපේ රස විජේ.
5: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
0: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
8: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
7: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
8: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0766 716 3672.
9: FM 95, FM 94.8, Net FM.
10: වෙලාව 8:00 වෙනකන් කයිදන්.

0: ඔබෝ ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: බෙන් බය අලුත් වන අලුත් පැය විමසුම ඇත්නියුස්.
4: අයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. වස්කඩුව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පිස්තෝලයක් පතරොම් සහ මද්‍රව්‍ය සන්තකයේ සිටි පුද්ගලෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට අනුයුක්ත වාණිජ අපරාධ විමර්ශනාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ඒ අනුව සැකකරු සන්තකයේ තිබී පිස්තෝලයක් ඊට යොදන පතරොම් 30ක් සහ කුෂ්මද්‍රව්‍ය ග්‍රෑම් 85 මිලිග්‍රෑම් 410ක් සුවගත් බවයි පොලිසිය පැවසුවේ. එමෙන්ම මද්‍රව්‍ය චාවාරමින් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 98,000ක මුදලක්ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ වස්කඩුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මීළඟ net news පෙරවරු 9ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: උද 8 විනාඩි 7යි අල්ගට ආව මේ වෙලාව අපි ආවේ අපේ දෙවෙනි පැයට
1: හරි
0: දැන් මේ අටි අද කවද්ද කියලා දන්නවද
1: අද කවද්ද
0: අද ජූනි 30
1: ආහා මේ මාසේ අන්තිම දවස
0: ඔව් මේ අවුරුද්දේ මාස 6ක් ඉවරයි
1: මාස 6ක් ඉවරයි
2: නේද තව 6ක් තියෙන බව මතක් කරන්න
1: අන්න ඒකයි ඒ 6 ගේමක් ගමු
0: අපිට මෙහෙම හිතන්න පුළුවන් තව 6යි තියෙන්නේ කියලා හිතන්නත් පුළුවන් තව 6ක් තියෙනවා කියලා හිතන්නත්
1: පුළුවන් නේ
0: ඔය කැමති විදිහට හිතා ගන්න අර අවුරුද්දේ මුල පටන් ගත්ත අඩ ටික තාම පටන් ගත්තේ නැත්නම් නැත්නම් මග නතර වෙලා නම් ඔන්න පොඩ්ඩක් ආයෙ හැරිලා බලලා හෙටින්නම් ආය අලුතින් පටන් ගන්න.
1: අලුතින් පටන් ගන්න ඕන සාර තමයි කිව්වේ. ඒ විදිහට කරන්න.
0: ඒ විදිහට කරන්න වරදින්නේ නැහැ මං කියන විදිහට
1: කරන්න. අන්න ඒකයි. හරි මේ දැන් ඔය මේ ටිකේ අපේ ටවුමේ මාත්‍රිකා තියනවනේ කාලෙන් කාලට කේක මාත්‍රිකා එනවා.
0: කේක එවනවා.
1: ඉතින් එක මාත්‍රිකාවක් ඉවර වෙද්දි තව එකක් එනවා. එහෙමනේ. ඉතින් මේ ටිකේ අපේ මාත්‍රිකාව තමයි ඒක අයිතිවාසිකම් ගැන.
0: Right.
1: අපි rights ගැන කතා කරනවා.
0: Human rights.
1: Human rights ගැන කතා කරනවා. Employment rights ගැන කතා කරනවා. ඒ වගේ ලොකු සංවාද ඇති වෙලා තියෙනවා. එහෙනම් දැන් සතියක් දෙකක් විතර ඔබ
0: දුවනවානේ.
1: එහෙනම් අපි ඊට පස්සේ ආයෙ තව මොකක් කරලුත් එක්ක යනවා. ඊට පස්සේ අලුත් එකත් එක්ක යනවා. හරිද?
0: ඊට පස්සේ පරණක මතක නැහැ.
1: පරණක මතක නැහැ.
2: Right.
1: ඔව් රයිට් අන්නේ වලයි වෙන්නේ
0: හරි
1: ඉතින් දැන් මේ පහුගිය සතියේ
0: ඕකේ
1: EU එක දන්නවනේ
0: EU
1: යුරෝපා කොමිසම
0: යුරෝපියන් යූනියන්
1: එක රැස් වුණා හරිද ඉතින් යුරෝපායෝ මේ කොමිසම එක රැස් වුණාට පස්සේ යූනියන් එක රැස් වුණාට පස්සේ ඒගොල්ලන්ගේ හමුව තියෙනවනේ සාමාන්‍යයෙන් වාර්ෂිකව ඉතින් මේ මේකට ආවා ස්වීඩනේ ස්වීඩනේ කියන රටේ ක්ලයිමේට් මිනිස්ටර්
2: මේකට
1: එනවා මේ මිනිස්ටර් කෙනෙක් මෙයා මේ අවුරුදු 30ක කාන්තාවක් අවුරුදු
0: 30යි
1: ස්වීඩනයේ ලාබාලතම ඇමතිවරිය.
0: ඔව් හරි ෂූටේ ඉතින්.
1: හරිම චූටි අවුරුදු 30ක් කියලා කියන්නේ. ඒ වගේම තමයි යුරෝපා කොමිසම ඇමතපු ලාබාලතම ඇමතිවරිය.
2: ලාබාලතම වයස එක්කෙනෙක්.
1: ඔව් අවුරුදු 30යි කියන්නේ නුවාගේ වයස වගේ කෙනෙක්. හරිද? හරිද? මෙයාගේ නම තමයි රොමීනා.
0: රොමීනා.
1: රොමීනා. ඔව් රොමීනා කියලා තමයි තියෙන අනිත් නම අපි කියන්නේ කිව්වොත් ඒක ප්‍රශ්නයක් වෙනවා.
0: නමට හානියක් වෙලා
2: ඉපාර. ස්වීඩන් කට්ටේ ඉතන කියන්න පුළුවන්.
1: පෝමොක්ටාරි. පෝමොක්ටාරි. රොමීනා පෝමොක්ටාරි තමයි යාගේ නම.
0: ඕකේ.
1: ඉතින් අවුරුදු 30ක අපිට කිව්වේ කෙල්ලෙක් කියලා.
0: ඔව්.
1: ලස්සනයි ඇත්තටම ලස්සනයි. එයා අපි දැක්කා මේ මම දැක්ක රොයිටර්ස් වාර්තා කරලා තියෙනවා.
0: ඕකේ.
1: එයා යුරෝපා කොමිසම යුනියන් එක අමතනවා.
0: රයිට්.
1: මේ එයාගේ පුංචි පුතාව. උකුලේ තියාගෙන තමයි අමතන්නේ.
0: මම දැක්කා.
1: ඇඩම් තමයි පුංචි පුතාගේ නම. ඉතින් පුංචි පුතාවත් මේ විදිහට යුරෝපා කොමිසමට අරගෙන ඇවිල්ලා යුනියන් එක ආමන්ත්‍රණය කරනවා. මෙයා කියන්නේ මොකක්ද දන්නවද? මේ මේ මේ සංකේතාත්මකව දෙන්න යන පණිවිඩය. මේ විදිහට පුංචි පුතාවත් එක්කගෙන ඇවිල්ලා. එයා කියනවා කාන්තාවක් කිසිම වෙලාවක තමන්ගේ මාතෘත්වය නිසා තමන්ගේ වෘත්තීමේ ජීවිතය අත්හරින්න ඕනේ නැහැ කියලා.

0: පෝස්ටයක් එයාගේ දියණිය නීතිඥවරියක් බවට ඒ බැච් එකේ කොල්ලෝ හිටියේ හතර දෙනයිලු.
1: අන්න ඒකයි. ඒ කියන්නේ උසස් අධ්‍යාපනය කියන තැන ගත්තට පස්සේ ගොඩක් වෙලාවට පිරිමි ළමයින්ට වඩා අපි දන්නවා අපේ රටේ ගෑවල් ළමයි තමයි ඒ අධ්‍යාපනයට යොමු වෙන්නේ.
0: නෑ එතකොට පිරිමි ළමයින්ට මොකද වෙලා තියෙන්නේ?
1: මොකද වෙලා තියෙන්නේ?
2: හොඳ ප්‍රශ්නයක්.
1: අන්න.
2: ඒක අපිටත් ප්‍රශ්නයක්.
1: ඔව් ඒක අපිට ප්‍රශ්නයක්. අපි ඒක කතා කරමු ඉස්සෙල්ලා පස්සේ දවසක. සහ අනිත් පැත්තෙන් දැන් ඔය ඉගෙන ගන්න ගෑනු ළමයි අපිට ආයේ මේ වෘත්තීය ජීවිතේ හම්බ වෙන්නේ නෑ. ආයතන වල හම්බ වෙන්නේත් නෑ. රටේ ප්‍රතිපත්ති හදන තැන් වල ගියත් අපිට මේ කාන්තාවන් හම්බ වෙන්නේ නෑ.
0: ඒ පාර්ලිමේන්තුවට කාන්තාව ප්‍රතිසත්ය ගන්න බලන්නේ.
1: බලන්නේ ඔව්.
0: ඒ කියන්නේ නීතියක් දාලානේ ගන්න 125 තියෙන්න ඕනේ.
1: ඒක ඡන්දේ දිනන්නත් හේතුවක් නේ අපි මෙච්චරක් දෙනවා ආසන. අන්න එහෙම තියෙනවනේ 100ට ගානක්. ඉතින් ඒ විදිහට කාන්තාවගේ සහභාගීත්වය අඩු වෙලා තිනවා. ඒකට හේතුව වෙලා තියෙන ඉතින් මේ රොමිනාත් කියනවා. ඒ රටවලලත් ඒක යම් තරමකින් තියෙනවා. හැබැයි අපේ තරම් නෑ. හේතුවක් වෙන්නේ ගෑන් ළමයි හොඳට ඉගෙන ගන්නවා. හැබැයි තමන්ගේ මාතෘත්වයේ නිසා අම්මා කෙනෙක් වුණාට පස්සේ අර සියලු දේවල් අත්හැරලා දරුවන්ගේ වගකීම් බාර ගන්නවා. ඉතින් ඇත්තනේ ඒ රටේ නීති රීති ප්‍රතිපත්ති හරි විදිහට දරුවන් එක්ක ඇවිල්ලා වැඩ කරන්න පුළුවන් විදිහට හැදිලා නැත්තම් දරුවන් තියන්න තැනකුත් නැත්තම් අම්මාට සිද්ධ වෙනවා. ඉතින් ගෙදරට වෙලා දරුවා බලා ගන්න.
0: ඔව් දැන් ඒකම ලෝකයේ සංවාදයක් යනවා මේ කාන්තාවන්ට සමතන පිළිබඳ ප්‍රශ්න ආවනේ. ඊට පස්සේ කාන්තාවන්ට නිසිතන කියලා ආයේ සංකල්පයක් ආවා. හැබැයි අපේ මානව පරිණාමයත් එක්ක කාන්තාවන්ට පැවරලා තියෙන කාරණා සහ පිරිමින්ට පැවරලා තියෙන කාරණා තියෙනවානේ. දැන් ඒවා විශාල වශයෙන් දැන් ලෝකේ මේ පරිසරය විකෘති වෙන එක ගැන අපි කතා කරනවා. ලෝකේ වායුගෝලය මේ අසමතුලිත වෙන එක ගැන අපි කතා කරනවා. හැබැයි මානවයාගේ මේ ජීවන චක්‍රය අසමතුලිත වෙන එක පිළිබඳව අපි ඒක සමහරවිට අයිතිවාසිකමක් විදිහට කතා කරනවා.
1: මේ
0: අසමතුලිත වෙන එක. දැන් අපි පරිණාමයේදී කාන්තාව කරපු සාම්ප්‍රදායික කාර්යයන් තියෙනවා. දරුවන් හදන එක, ඒවා රැක බලා ගන්න එක, ගෙදර පෝෂණය වගේ දේවල්. දැන් පිරිමි කරේ හැම වෙලාවෙම උපයලා දෙන එක. ඒ කියන්නේ දඩේ මේ ගිහිල්ලා හරි ඊට පස්සේ ගොවිතැන් කරලා හරි ඒවා ඉතින් අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු මිලියන ගාණක් තිස්සේ ගොවිතැන් නම් අවුරුදු මිලියන ගාණක් නෑ අවුරුදු අඩුම ගානේ 10,000ක් 20,000ක් ඇතුලේ. හැබැයි දඩේම නම් අවුරුදු මිලියන ගාණක් තිස්සේ කෙසේ උපයලා දෙනවා කියන එක අවුරුදු මිලියන 2-3ක් මොමෝසේපියන් විසින් කරානේ. දැන් ඒක අපි කෘතිමව වෙනස් කරගෙන යාම නිසා විශාල ජීවන ප්‍රශ්න තුකේකට සහ මානසික පීඩනයකට මිනිසා ගොදුරු වෙමින් ඉන්නවා කියනවා. ඉතින් ඒකේ ඇත්ත කතාවකුත් තියෙනවා.
1: ඉතින් කොහොම හරි මේ රොමිනා කියන කතාව තමයි යුරෝපයේ නීති රීති ප්‍රතිපත්තීන් හරි විදියට සම්පාදනය වෙලා තියෙන නිසා තමයි මට මේ විදිහට මගේ පුංචි පුතා ඇඩම්වත් අරගෙන ඇවිල්ලා යුරෝප් යුනියන් එක අමතන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් ඒ විදිහට මුළු ලෝකෙම ප්‍රතිපත්තීන් වෙනස් වෙන්න ඕන. ඒ කියන්නේ විශේෂයෙන්ම කම්කරුවන් සම්බන්ධයෙන් තියෙන නීති රීති වෙනස් වෙන්න ඕන. ඉතින් අපේ කාන්තාවන්ට මාතෘත්වයේ කියන උතුම් පදවිය දරන ගමම්ම තමගේ වෘත්තීය ජීවිතෙත් ඉස්සරහට යන්න තියෙන බාධා නැති වෙන්න ඕන කියලා තමයි රොමිනා සරලවම මේ වැඩෙන් සංකේතවත් කරන්නේ. ඉතින් ලංකාවේ මේ ටිකේ ලේබර් රයිට්ස් ගැන කතා බහ වෙනවන්නේ. එහෙම මේ සමහර ලොක්කෝ ඇවිල්ලානේ පොඩි අයට ගහලා බැනලා හදාගන්න වෙන්නේ නැති නේ.
0: අර හේගල් කියලා තියෙන ලස්සන
1: කතාව. ඔව්.
0: මේ ලෝකේ ඉන්න මොනම වහලා වුණත් වහලා කියන්නේ මේ වහලා නෙමෙයි.
1: වහලා. ක්ලෝස් නෙමෙයි.
0: ක්ලෝස් නෙමෙයි. ස්ලේව්.
2: ස්ලේව්.
0: සිංහලෙන් කිව්වොත් ස්ලේව්. එහෙම නැත්නම් වහල් වහල්ලු කියලා කියන්නේ. ලෝකේ ඉන්න මොනම වහලා වුණත් කැමති තමන් යටතේ වහලෙක් තියාගන්න කියලා.
1: තියාගන්න කියලා.
2: අනිවාර්යයෙන්ම. මේ ආචි ඒ වීඩියෝ එක නෝ කට්ටිය දැක්කනම් මේ ඒකේ එයා කතා කරන්න ගනිද්දිම තමයි ඒ බබා අඬන්නේ. කොහමරි ඒක ගැන එක එක අදහස් දක්වලා තිබ්බ කට්ටිය අන්ප්‍රොෆෙෂනල් කියලා බැනලා තිබ්බා.
0: ඔව් ඔව් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ගැන අපි කතා කරන්නේ. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවටත් ඔය වගේ ළමයි වඩාගෙන ඇවිල්ලා කතා කරපු ඇමතිවරියෝ මන්ත්‍රීවරියෝ
2: හිටියා.
1: ඒ කියන්නේ ඉතින් මෙහෙමයි මේ සරලවම අපි කිව්වේ ලෝකයේ ඔය කම්කරුවන් සම්බන්ධ නීති රීතීන් පවා වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඔය ප්‍රතිපත්ති සම්පාදකයෝ ඔය විදිහට තමන්ගේ දරුවෝ අරගෙන ඇවිල්ලා ඔය පෙන්වන්නේ ඒක තමයි. වැඩ කරන පැය ගාන ගැන ලෝකයේ සංවාද තියෙනවා. ඉතින් මේ සරලවම
0: සහ අර වගේ සංවාදයක් තියෙනවා. ඒ කියන්නේ අපි අපේ ජීවන පැවැත්ම විකෘති කරගෙනද මේ අයිතිවාසිකම් සමහරව නිර්මාණය
1: කරන් තියෙනවා.
0: එතකොට ඒ සාම්ප්‍රදායික කාර්යභාරයන් සමහරවට සමාජයේ පැවැත්මට ඕනේ. දැන් සමහරවට ලෝකේ හොයාගනි පිරිමින්ටත් ගැප් ගන්න පුළුවන් තාක්ෂණයක්. හැබැයි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්ද?
1: අන්න ඒකනේ.
0: නේද?
1: අන්න ඒකයි.
0: එතකොට පිරිමි කෙනෙක් දරුවෙක් වැද්දොත් වැදුනොත් ඒ කියන්නේ දරුවෙක් බිහි කරන්න අවකාශය ලැබුණොත් පිරිමියෙක්ට ඔහුට කියන්නේ අම්මද තාත්තද?
1: තාත්තද.
0: ඉතින් විද්‍යාවේ දියුණුවෙන් ඒවා හදන්න පුළුවන් වෙයි. හැබැයි අර සාම්ප්‍රදායික ලෝකේ පැවැත්මට බලපාන කාරණා නිරාකරණය කරගන්න පුළුවන්ද කියලා ලෝකේ අලුත් සංවාදයකට ඇවිල්ලා තියෙනවා. ඉතින්

0: ගෑනු ළමයි අධ්‍යාපනය ලබලා පිරිමි ළමයි අධ්‍යාපනය නොලබා ඉන්නවද? නැත්තම් ඇයි ෆැකල්ටිස් වල ලංකාවේ වගේම අනිත් රටවල් වලත් කාන්තා ප්‍රතිශතය වැඩි වෙලා තියෙන්නේ? මොකද්ද මේ අලුත් උද්‍යෝගය කියන කාරණෙත් එක්ක ලෝකයේ පැවැත්මට ඒවා කොච්චර බලපායිද කියලත් සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒ ඔක්කොම අස්සේ ටවුම ගමන් කරනවා.
1: ටවුම ඉස්සරහට යනවා.

0: FM Anupaha 94.8 Net FM Divainapura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2කමාරක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 WhatsApp කරන්න
2: 8:20 දැන් AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන fast track කරගන්න අමතන්න 0112 559 669

0: අපෙකින්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන් අය.
2: කොහෙන්ද මේ JBL එක?
3: කීල්ස් එකෙන්.
4: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න. Nexus app එකේ QR එක scan කරන්න. Spin කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න. Kills එන්න. Spin කරන්න. Win කරන්න. කොන්දේසි සනියම නදලවේ.
5: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුව පහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් damro office furniture කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු office furniture damro showroom සිතින් ගන්න පුළුවන්.
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
7: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
8: අම්මේ කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට.
9: නෑනි, එයා ලොකු ළමේ.
8: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න.
9: එයා හිටියේ අව බේරගන්න කුමාර එක්කෙනකන් නේදෝ?
8: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
10: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
11: පොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071 898 0898.
12: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
13: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
14: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25. මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0712 666 222. Prime Residences.
15: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
16: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 0112 122 125 125 අමතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
17: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි.
18: ඒලවල් පටන් ගන්නතුරු කාලයේ නැනවත්ව ආයෝජනය කරන්න ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමි කර ගැනීමට AAT සමග ලියාපදිංචි වන්න. ලියාපදිංචි වීමේ අවසාන දිනය 2026 ජූනි 30 අවතන්න 0112 559 669.

0: Red FM Algo Town Nagari Kadaba.
1: උදේ 8යි විනාඩි 27යි අල්ගොටාම වෙලාව. දැන් ආචි
2: ඔව්
1: නුව අපි තාවුමේ තාවුමේ ගොඩක් මේ ইনফরমේෂන් ෂෙයා කරනවානේ.
2: ඔව්
1: දැනුම
2: තොරතුරු.
1: ඔව් ඔයගොල්ලෝ හංග ඉන්නවනම් මං හිතන්නේ හැමදාම අනිවාර්යෙන් අලුතෙන් දෙයක් ඉගෙන ගන්න.
2: ඉගෙන ගන්නවා.
1: ඔව්. ඒ කියන්නේ දැනුම කියන දේ අපි කියනවා කොච්චර තිබ්බත් මදි
2: මදි. ඒ කියන්නේ මෙහෙම
1: වැඩි නෑ කියලා.
2: සහ මේ අපේ ටවුන් එක අල්ගෝ ටවුන් එක මේ යන්නේ වෙන අමුතු විදිහකට.
1: විදිහකට.
2: ඒ කියන්නේ අපි වාට දැනුම දෙනවා වගේම තමයි අපිට වැරදුණු.
1: වායි
2: වැරදුණු තනුත් පෙන්නලා දෙනවා.
1: ඒ කියන්නේ
2: ඔවත් දැනුවත්.
1: ඔව්.
2: අන්න ඒක තමයි විශේෂත්වය. ඒක නිසාම තමයි අපේ ටවුම හරි රිච් කියලා කියන්නේ. අපේ ටවුන් එකේ කට්ටියගේ IQ ලෙවල් එක තියෙන වෙන තැනක.
1: වෙන තැනක.
2: අපි ඒක අත්දැකලා තියෙනවා. අපිට වැරදුණ ගමන් මේ පැත්තට ගලීම මැසේජ් එකක් දාලා හරි ගස්සනවා නුවාටද මටද සාරද වාටද. එහෙම තමයි.
3: මේ හරි ගස්සන්නෙත් යම් කිසි ප්‍රමාණයකට සෝෂල් මීඩියා හරහානේ.
2: හරහානේ.
3: නේද?
2: ඔව්.
3: දැන් සෝෂල් මීඩියා කියන එක ඇත්තම මීඩියා එකක්ද කියලා ප්‍රශ්නයක් තියෙනවා ඔකනේ. ඇමරිකාවේ කම්පැනි එකක් කෝ දෙකකට ඇති
2: ඇප්ලිකේෂන් එකක්නේ පොඩි
3: ඇප්ලිකේෂන් එකක්නේ. දැන් ලෝකයේ සමාජ මාධ්‍ය පිළිබඳව ලොකු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නිකුත් පැනගිලා යනවා. දැන් ලෝකේ මාධ්‍ය ගත්තොත් දැන් ලංකාවේ ගත්තොත් මාධ්‍ය කම්පැනිස් නාලිකා නෙමේ මාධ්‍ය කම්පැනිස් 19ක් තියෙනවා.
2: තියෙනවා.
3: මාධ්‍ය ආයතන 19ක් තියෙනවා. ඒ 19 සමහරලාවට සමහර අය channel 3-4 තියෙනවා. සමහර අය 1-2 තියෙනවා. ඉතින් එහෙම තියෙනවා. ඉතින් ඒවා ඒ රටවල් වල ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සහ ඒ අනපනත් වලට සදාචාරයට සංස්කෘතියට එකඟයි. හැබැයි ලෝකයේ තියෙන සියලු මාධ්‍ය දැන් කම්පැනිස් දෙකකට ගොනු වෙමින් තියෙනවාද කියලා ලෝකේ මාධ්‍ය ලෝකේ ලොකු සංවාදයක් යනවා. මොකද අවසානයේදී සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්ම කම්පැනි දෙකක්. ඒ දෙකම ඇමරිකාව සතු කම්පැනි දෙකක්. අනිත් පැත්තෙන් චීනය ඒ වගේ කම්පැනි හදාගෙන එනවා. දැනට මේගොල්ලෝ ෆ්‍රී දුන්නට අනාගතේ අපේ ඔක්කොම තොරතුරු දත් අරගෙන මෙතනින් එහා ඔගොල්ලන්ගේ තොරතුරු ඔගොල්ලන්ටම ලබා දෙන්න අපි සල්ලි ගන්නවා කියලා කිව්වොත් මොකද වෙන්නේ?
2: මොකද
3: සහ අනිත් එක දැන් අපේ රටේ නම් අපි ආරක්ෂක අමාත්‍යාංශයට රටේ ව්‍යවස්ථාවට රටේ බදු අනපනත් වලට වෙළඳාන අනපනත් වලට බදු අනපනත් වලට අපි ඔක්කොම බදු
2: යනවානේ.
3: ඒවා ඔක්කොම යටත්. හැබැයි මේ ප්ලැට්ෆෝම්ස් ඒවා කිසිවකට යටත් නැහැ.
2: යටත් වෙන්නේ නැහැ.
3: ඉතින් එහෙම තියෙද්දි අද ලෝකය ලෝක සමාජ මාධ්‍ය දිනේ
2: සමරනවා.
3: ඉතින් ඔව් සෝෂල් මීඩියා ඩේ එක සමරනවා. සමරනකොට ඇති වෙලා තියෙන සංවාදය ඒක තමයි.
2: ඒක තමයි
3: නේ. දැන් ලෝකේ ප්‍රධානම මාධ්‍ය දෙකක් තියෙනවා. එකකට කියන්නේ ඉස්සර කිව්ව ලෙගසි මීඩියා. දැන් කියන්නේ මේන් ලයින් මීඩියා ඇන් ඔන්ලයින් මීඩියා. ඉතින් ඔන්ලයින් මීඩියා වල මේ දවස අද කියලා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කියනවා.
2: ඉතින් ඒකත් එක්ක ලෝකයේ ලොකු කතාබහ ඇති වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ඔන්ලයින් මීඩියා ගැන මේ අපේ ප්‍රජාතන්ත්‍රවාදයට අපේ ස්වාධීනත්වයට කොච්චර දුරට බලපෑම් කරනවද කියන එක ගැන ඔකට අපි කියන ලස්සන වචනයක් මොකක්ද දන්නවද? ඩිජිටල් හෙජමොනි කියලා කියන්නේ.
1: ඩිජිටල් හෙජමොනි.
3: ඩිජිටල් හෙජමොනියක්
2: හදනවා කියලා කියන්නේ.
3: ඩිජිටල් මොකක්ද? අධිරාජ්‍යයක්.
2: අධිරාජ්‍යයක් ආධිපත්‍යයක් හදනවා කියන එක. ඉතින් ඒක ගැන කියවන්න පොත්පත් තියෙනවා ලෝකෙ සෑහෙන්න. ඉතින් ඔය වගේ වටිනා කියන පොත්පත් කියවල වාගේ දැනුම බුද්ධිය වර්ධනය කරගන්න. ඉතින් අර පොත් කියවම එක එක විදිහ තියෙනවානේ පරිවර්තනවල ඉඳලා නව කතාවල ඉඳලා මේ වගේ විෂය ආනුබද්ධ පොත්පත් පවා තියෙනවා. ඉතින් මේ ඕන දෙයක් ලොකු අයට පොඩි අයට මේ ඕන කෙනෙක්ට ගැලපෙන සහ ඕන කරන පොත්පත් මිලදී ගන්න නම්
1: ඔය
2: යන්න ඕන තැන තමයි මේ පාර නුවර.
1: නුවරට
2: තමයි යන්න ඕන.
1: කන්දෝදරට මහා පොත් මංගල්‍ය.
2: හරියටම හරි. ඉතින් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ මගින් 19 වන වරටත් සංවිධානය කරන මහනුවර පොත් දැක්ම 2026 කන්දෝදරට මහා පොත් මංගල්‍ය මේ වෙනකොට ඔන්න ආරම්භ වෙලා තියෙනවා. හරියටම වැඩේ පටන් ගත්තේ ජූනි මාස 29 වෙනිදා.
1: ඒ කියන්නේ ඊයේ.
2: ඒ කියන්නේ ඊයේ තමයි පටන් ගත්තේ. ජූලි 5 වෙනිදා වෙනකන් වැඩේ යනවා. කැන්ඩි සිටි සෙන්ටර් එකේ තමයි තියෙන්නේ. ඉතින් ඔයාට තියන්න කියලා මතක් කරනවා. ගිහිල්ලා ඔයාට ඕන කරන පොත්පත් මිලදී ගන්න. ඔයාගේ දරුවන්ට ඕන කරන පොත්පත් මිලදී මිලදී ගන්න. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මෙවර මහනුවර පොත් දැක්මේ ප්‍රධාන අනුග්‍රාහකයාවන් නිසසර ප්‍රකාශන ආයතනය. ඒ වගේම තමයි ප්ලැටිනම් අනුග්‍රාහකයින් ලෙස අකුර ප්‍රකාශන, ආශිර්වාද ප්‍රකාශන, ගොඩගේ ප්‍රකාශන, එමීට් ගුණසේන ප්‍රකාශන, සමුද්‍ර ප්‍රකාශන සහ සුභා ප්‍රකාශන කටයුතු කරනවා. ඒ වගේමයි මේ ගෝල්ඩ් ස්පොන්සර්ස් ලා තියෙනවා. හරිද? රන් අනුග්‍රාහකයින්.
1: රන් අනුග්‍රාහකයින්.
2: හරිද? ඉතින් ආකර්ෂා ඉන්නවා, IBMC ඉන්නවා, ඉමාෂි ඉන්නවා, ජයබුක් සෙන්ටර් ඉන්නවා, මියුසස් ඉන්නවා, සමනල දැනුම ඉන්නවා, සමගි ප්‍රකාශන ඉන්නවා. ඉතින් මේ වගේ ආයතන ගණනාවක් ප්‍රකාශකින් ගණනාවක් එකතු වෙලා තමයි මේ පාර 19 වන වරටත් මහනුවර පොත් දැක්ම සූදානම් කරලා තියෙන්නේ, සංවිධානය වෙලා තියෙන්නේ.
1: ඉතින්
2: දැක්කනේ පබ්ලිෂර්ස් ලා ටික දැක්කම ආවට දැනගන්න පුළුවන් කොච්චර එකතුවක් ඇතිද කියලා පොත්පත්.
1: ඒක තමයි.
2: ඒක නිසා අනිවාර්යෙන්ම යන්න Candy City Center එකට.
1: Right. Candy City Center එකට යන්න මේ කියන පොත් කේක වර්ගයව ඇති අනිවාර්යෙන්. තව සතියක් විතර ජොලි පහ කියන්නේ ඊළඟ සතියේ මණ්ඩේ වෙනකන් නේ
2: වැඩ යනවානේ.
1: වැඩ යනවා. ඒක නිසා පරක්කු වෙන්නේ නැතුව ඉක්මනට යන්න කියලා මතක් කරනවා. දැන් අපි කතා කරනවානේ මේ තෙල් ප්‍රශ්න ගැන ලෝකෙනේ. මේ දැන් කට්ටිය හිතනවා ඇති ඔය මේ තෙල් ප්‍රශ්න දැන් ඉවරයි. සාමගි විසුඟත් සංගරා. එහෙම නැහැ.
3: දැන් ආයෙ ගැහුවා. ගත්තනේ. අන්න අද මේ කටාර වල මොකද තියෙනවානේ. ඒගොල්ලන්ට එක එක රටවල් වලට යන්න ඕන නම් ගා ගන්නවත් නැහැ.
1: පීස් ඇග්‍රීමන්ට් ඕකේ. මේවා හිතන්නේ පොඩි ට්‍රැවලින් කොටසකුත් කරගන්නවා.
2: රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක්.
1: කොමාරි ඔය තෙල් ප්‍රශ්නේ කවදාත් ඉවර වෙන ප්‍රශ්නයක් නෙමෙයි.
2: අනිවාර්යයෙන් මේක ඉවර වෙනවා නෑ, ඉවර වෙන්නේ නෑ වගේම තමයි මේ සාරා. මේ තෙල් කියන කාරණාව, ඉන්ධන කියන කාරණාව ටික ටික අපි දන්නවා මේ
3: ලෝකෙට සම්පතක් වේගන යනවා.
2: අවශ්‍ය නැති වෙලා
3: යනවා. බලශක්තියක් ලෙස ඕන නැති වේගන යනවා.
2: ඔව්, ඒ කියන්නේ විකල්ප බලශක්ති ක්‍රමවේද මේ වෙනකොට ලෝකය try කරන උත්සාහ කරමින් තමයි ඉන්නේ. ඉතින් ඒක නිසා තමයි කියන්නේ මේ EV vehicles කියන්නේ ඊළඟ ලෝකේ ට්‍රෙන්ඩ් එක.
1: සමහර
2: වෙලාවට අපිට තාම සැකයක් බයක් තියෙන්න පුළුවන් EV vehicle එකට යන්න. ඒකට ගොඩාක්ම හේතුව වෙන්නේ මේ EV companies ලෝකේ තියෙන. ඒව ගැන අපිට විශ්වාසයක් නැහැ.
1: ඒ කියන්නේ
2: මේ තියලා මේ නැති වෙයිද කියලා බයක් තියෙනවා.
1: Right.
2: මගේ වාහනේට ඕන ගන්න spare parts ටික,
1: මගේ
2: වාහනේ second මාමේ second hand value එක market එකේ මොන විදියට තීරණය වෙයිද කියන බය තියෙනවා. ඉතින් එහෙම බය වෙන්න ඕනේ වගා තියෙන BYD එකක් නම්. මොකද BYD කියලා කියන්නේ අද තිබිලා හෙට නැති වෙන කම්පැනි එකක් නෙමෙයි. BYD ලා මේ වෙනකොට තව අවුරුදු 10කින් 15කින් 20කින් නෙමෙයි අවුරුදු 100කින්. තමන්ගේ වෙලදාම ට්‍රේඩ් එක කොතනටද position කරන්න ඕනේ කියලා plan කරලා ඉවරයි. ලෝකේ මොන මොන market දල්ලන්න ඕනේ කියලා plan කරලා ඉවරයි. ඉතින් ඒක නිසා බය නැතුව ආටත් පුළුවන්කම තියෙනවා BYD vehicle එකට යන්න. විශේෂයෙන්ම රාජ්‍ය සේවකයෙක් වෙන ඔයාට ඔන්න දැන් මාසික වාරිකයේ විදිහට රුපියල් 68000ක් ගෙවලා BYD එකක් ගෙදර අරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: yes ඒ විතරක් නෙමෙයි යසි, තව තියෙනවනේ.
2: තව තියෙනවා.
1: 68000ක් දීලා ගන්න කියනවා වගේම තව ටිකකුත් දීලා තමයි අරන් යන්නේ.
2: ඔව්, ඔයාට වාහනේ පළවෙනි සර්විසස් පහනෝ මිලේ හම්බෙනවා. ඔයාට ලංකා බැංකුවත් එක්ක විශේෂ ලීසින් වාරිකයකට යන්න පුළුවන්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් within ඔයාට ආරක්ෂණාභරණයක් හම්බෙනවා, නොමිලේ හෝම් චාර්ජ් එක හම්බෙනවා, වාහන ලියාපදිංචිය කරගන්න පුළුවන් නොමිලේම. ඉතින් මේ වගේ වරප්‍රසාද ගොඩක් ඔයාට හම්බෙනවා. BYD ගරු සරුවෙතින්. හැබැයි ඔයා රාජ්‍ය සේවකයෙක් වෙන්න ඕන. ඉතින් රාජ්‍ය සේවකෙක් නම් කතා කරන්න මෙන්න මේ නම්බරකට 0112125125.
1: right ඒ රාජ්‍ය සේවකයන්ට ඉතින් අපි හැමදාම මතක් කරනවා මේක මේ පරක්කු වෙන්නේ නැතුව ගිහින් BYD එක අරගෙන ඇවිල්ලා රවුමක් දාලා ඉන්න. ඉතින්
2: රවුමක් යන්න විතරක් නෙමෙයි, ආයේ දෙලින් පවුල පිටින් ගමන් යන්න පුළුවන්.
1: තමන්ගේ
2: වෘත්තීමේ ගමන් තියෙනවා නම්, රාජකාරීමේ කටයුතු තියෙනවා නම් ඒවට යන්නත් පුළුවන්. මොද ලෝකෙම ටික ටික EVV ගෙන එන්නේ දැන්.
1: EVV ගෙන එන්නේ. රයිට්. දැන් මතක් කරන ඔගලන්ට අද ලන්ච් එකට මොනවද හදන්නේ? මොනව හැදුවත් විජේ පපඩම් එකක් බැදගෙන උඩින් අර ලස්සනට චෙරි ඔන් ද টপ කියන්නේ ඒ වගේ විජේ පපඩම් එක තියන්න ඕනේ බත් එක උඩ.
2: උඩින්ම පොසිෂන් කරන්න ඕනේ.
1: ඔව්, පොසිෂන් කරන්න ඕනේ එතන. මොකද දන්නවද ඔයාගේ බත් එකට අමුතුම රසයක් එනවා විජේ පපඩම්. පපඩම් කියන්නේ ආයි ඉතින් අමුතු කල්චර් එකක් නේ.
2: අනිවාර්යයෙන්ම ඉතින් අර පපඩම් වල තියෙන නියම ක්‍රිස්පි ගතිය නේ.
1: මේ
2: නියම රහ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඒ විදිහටම දාලා හදපු පපඩමක් තමයි විජේ පපඩම් කියලා කියන්නේ. ඉතින් WP ලාංඡනයේ බල්ලා ගන්න නැත්තම් ඉතින් පපඩම් නෙමෙයි ඔයාලට හම්බ වෙන්නේ.
1: එහෙනම් අර නුවා කියනවාගේ තෝසේ තමයි හම්බ වෙන්නේ. ඒ නිසා WP ලාංඡනයේ බලලම විජේ පපඩම් ගන්න කියලා මම මතක් කරනවා.

0: කොවිසිතලු තරයි.
1: Heels within the nail nishpadana sandaha aduma mila. Vattaka gram 100 dan rupel 11. Pipinya gram 100 dan rupel 19. Kartakulumban amba gram 100 dan rupel 19. Heels nail bavai aduma milai.
2: Bicycle ganne kohomada moolika leasing modalat wedi vela?
3: Bay wenna epa. Wedi wunu leasing bara sahalu karanna KD Rice api denawa vishesha sahanayak. Tawa KD Rice Leader 125 bike ekata discount ekak lakshayak. Katha karanna 077 406 43 97.
4: Din harsi ek jaisa purvasi stavar tan pasan harsi ek ekolai dasham hatai nama ek asam sama poliak. LB stavar tan patu. Amatan bindu ek ek ek dekai desi ek desi. Trading A minus LKA outlook stable liapa dengan mulai sama kami.
5: Dam rovetin one mata nak kita gelapin akarshaniya nimavin saha ihal pramitiyan yut plastik putu madili resak. Sialum dam rov pradarsana garavalin.
6: Happily kiyanno ko oyalage cashback kathawa
7: million 2 hamara dakwa cashback laba ganna obe swiss tech aluminum quotation ekak 0.76787 whatsapp karanna
8: rakshana itihase aluthma peraliya vayasa 80 edit arambha kala haki lankawē prathama saha ekama jeevitha rakshanaya janashakti life 80 edit okay adama katha karanna 0.112636636
9: BYD Wahanayak dan Rajya Sevaka Obatat dan Vishesha Masika Warikekata Suvisheshi Milakata Senasille Gamanayanna Wedi Vistara Sadaha 0.112 125 125 Matanna
10: Nuwara Parata Meter 100ak Durin Niskalanka Watapitawaka Padinchi Wenna The Palace Gampaha Avasana Nivasa 25 Million 25 Sita Iyalata Obat Adama Sa Dambara Himikaruwaka Wanna Denma Katha Karanna 0.71 126 Prime Residencies.
11: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
12: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
13: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් වෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් වෙනකම්
14: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
15: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
16: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
17: අලුත් තැනක් අඩුම මිලක් කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රසක් ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න ශාකා තලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවනකල මතුමේහ හරිනී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනකල ආයුර්වේද 0.47 31 33 540
18: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0.112 125 125 මතන්න BYD ගරුසරු කොදෙසි සහිතයි
19: කලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට පදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක
1: එදා රොඩක් සරි බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට
13: ගින්දර
15: දැගිය කා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගිය කා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දක් මවස්සා
16: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජනශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
20: FM 95 94.8 Net FM Divaina Pura.

0: උදේ 8 විනාඩි 49යි අල්ගටවම වෙලාව අපි අන්තිම පැයට යන්නත් ඕනේ. යන්න කලින් ටක් ටක් ගාලා මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. අපි පටන් ගන්නේ දම්රොයිකින්.
1: දම්රොයිකින්. ඔව්. එහෙනම් යන්න දම්රොයිකට.
0: දම්රොයික පැත්තට යමු.
1: දම්රොයිකට යන්නේ කර ලේසි. මොකද දන්නවද සාරා? මේ වෙනකොට දම්රෝ ශාඛාවන් තියෙනවා ලංකා පුරාම. ලොකු නෙට්වර්ක් එකක්
0: ඒගොල්ලෝ තියෙනවා.
1: ඒකෙන් විහිදුණු ශාඛාවන් කියන්නේ ඒකයි. රටේ හැම ඩිස්ත්‍රික් එකකටම හැම පළාතකටම විහිදුණු ශාඛාවන් 160ක නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි වර්ගඩි 50,000 මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා. ඉතින් මේ ඕනම තැනකට ගිහිල්ලා වට පුළුවන්කම තියෙනවා. ඒකට ඕන කරන ගෘහ භාණ්ඩ වෙන්න පුළුවන්, ගෘහ විදුලි උපකරණ වෙන්න පුළුවන්, මේ ඕන දෙයක් මිලදී ගන්න. සාමාන්‍යයෙන් දම්රෝ කිව්වම අපිට මතක් වෙන්නේ ඔය ලී භාණ්ඩනේ, ගෘහ භාණ්ඩනේ,
0: සෝෆා
1: ඒවනේ. සෝෆා නම් මනම් ඒවනේ. සෑහෙන ලොකු කලෙක්ෂන් එකක් ඒගොල්ලන්ගේ තියෙනවානේ. හැබැයි වට ගියොත් වොෂින් මැෂින්, ෆ්‍රිජ් වගේ විදුලි උපකරණ පවා ගන්න පුළුවන්.
0: විදට
1: ඒසී එකක් ගන්න ඕන, ෆෑන්, ඕන දෙයක් ගන්න පුළුවන්. ඉනෝවෙක්, Samsung, Panasonic වගේ ලෝක ප්‍රකට බ්‍රෑන්ඩ් නේම්ස් වලින් වට ලොකු choices ප්‍රමාණයක් තියෙනවා. ඉතින් යන්න ළඟම තියෙන දම්රෝයකට.
0: දම්රෝයකට දම්රෝ වෙබ්සයිට් එකට යන්නත් පුළුවන් කියලා මතක් වෙනවා. damro.lk එකට ගිහිල්ලා වට බලලම ඊට පස්සේ යන්න පුළුවන් ඕනනම්.
1: ඒ කියන්නේ මම ගිහිල්ලා දැන් www.damro.lk කියන ගලංග වෙබ්සයිට් එකට ගිහිල්ලා virtual market එකේ visit එකක් දාලා වට ඕන කරන දේවල් බලලා ඊට පස්සේ අර සාරා කිව්වා වගේ වට ළඟම තියෙන showroom එකටත් යන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: පුළුවන්. yes. ඊට පස්සේ අපි අපේ මාලිගාව ගැන මතක් කරන්න ඕනේ. the palace ගම්පහ prime ලගේ අලුත්ම වැඩේ දැන් වැඩේ ඉවරයි. තව බොහොම සුළු ප්‍රමාණයේ apartments ඉතුරු වෙලා තියෙන්නේ. ඒක නිසා පරක්කු වෙන්න නැතුව දැන්ම කෝල් එකක් දෙන්න මේකට.
1: ඔව් කෝල් එකක් දෙන්න. මේ ආය වැඩි විස්තර අපි කීකේ ඉන්න ඕනේ නැහනේ. ඔයාට බොහොම සුවපහසු සැහැල්ලු ජීවන රටාවක් අරගෙන යන්න නම් මේ තැන තමයි ගැලපෙනම තැන. නුවර පාරට මීටර් 100ක දුරින් තමයි තියෙන්නේ. බොහොම නිෂ්කලංක වටපිටාවක ඇත්තටම මාලිගාවක් වගේ.
0: ඇත්තටම මාලිගාවක්.
1: අපි the palace ගම්පහ කියලා Google search කරලා ගිහිල්ලා බැලුවා. තියෙනවා models ටික. මේක මොන වගේ තැනක්ද කියලා interior models තියෙනවා, exterior models ඔක්කොම තියෙනවා. බලා ගන්න පුළුවන්. එළියෙන් පේන විදියයි ඇතුළෙන් පේන විදිය. ඉතින් fully furniture department එකක් තමයි මේ විදිහට ආවෙනුවෙන් තියෙන්නේ. කාමර දෙක තියෙනවා, කාමර තුන තියෙනවා. කෝල් ලැබෙන්න මෙන්න මේ නම්බර එකට 0810 66 22 0810 66 23 2 3.
0: හරිම ලේසි නම්බර් එකක්. ඊට පස්සේ අපි යනවා කසාගල පැත්තට. ඔයාගේ ගෙදරට ඕන බඩු ටික අඩුම මිලට ගන්න ඕන නම් යන්න කසාගල සුපර් මාකට් එක පැත්තට. කොහෙද තියෙන්නේ? අතුරුගිරියේ මුල් ඒරියාවේ, ගනේ මුල්ල, නාරම්වල, ගම්පොල, මාතලේ.
1: මාතලේ දැන් මතකින් කියන්නේ
0: ඉස්සරහට තව තව තැන් වල දානවා කියලා කිව්වා.
2: මාළඹේ එනවා කියලා කිව්වා
1: නේද? මාළඹේ 7 වෙනි ශාඛාව මාළඹේට එනවා ඔන්න.
2: ඒ විතරක් නෙමෙයි අපේ නෙමෙයි ලංකාවේ ගොඩක් පොසොන් පින්කම් වෙනුවෙන් කසාගල ව්‍යාපාරයේ විශාල දායකත්වයක් ලබා දුන්නා.
1: දායකත්වයක් ලබා දුන්නා. ඉතින් ක්වොලිටි බහඬ කොහොම අඩු මිලට ගන්න නම් ඔය යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියන්නේ.
0: රයිට්. ඔකේ අපි අලුත් පැයකම් වෙමු. එතකන් මේ සින්දුව අහන්න.

0: FM Anupaha, FM Anuhadrai Tashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් එනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: ඔතේ අටයි විනාඩි 56යි දැන්
5: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න Nexus app එකේ QR එක scan කරන්න spin කරන්න හිතාගන්න බැරි වටිනා tag රසක් win කරන්න කීල්ස් එන්න spin කරන්න win කරන්න
6: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residencies
7: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
8: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
9: ගෑනු ළමයින්ට යලව miss වෙන දවස් තියෙනවා.
10: ඒයි
9: ගොඩක් ගෑනු ළමයින්ට period කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා periods කාලෙදි කරන්නේ නැහැ.
10: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
9: අන්න හරි. හැබැයි අපිට අපි මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි FEMS අය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
11: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
12: අලුතෙන කාටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1122787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
13: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
14: සිහින් හැඩති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
13: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
14: ඔබගේ ජීවිත කාලයත් එක්ක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
13: නොවිනස්වන රසවත්ම රසය
14: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
13: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
15: මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
16: අක්මාවේ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සිවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සිවනගල ආයුර්වේද. 0.47 31 33 540.
17: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
18: Bicycle ගන්න කොහමද? මූලික leasing මුදලත් වැඩි වෙලා.
19: බය වෙන්න එපා. වැඩිවුණු leasing බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට discount එක ලක්ෂයක්. කතා කරන්න 0.77 406 43 97.
4: Kiehl's within upata samada hondama mila sudasini kilo ekak dan rupal 210 mysore parupu kilo ekak dan rupal 230 atte varsha paandaha naum nishpadana sandaha hondama mila Kiehl's within ma pamanai kondesi saitai
5: buddha gaya vedi obe dothin sakas karana kiriya ahara pinkam saha dana shila bhavana purannata sudusuma tana travelnet pitatwima agosto sita december amathanna 0112 863 363 076 716 7872
0: fm anupaha fm 94.8 net fm
4: velavu denamai dan

0: ඔබ වෙත ගෙන එන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
3: පැයෙන් පැය අලුත් වන අලුත් පැය දිවස්ම ඇතනියෝ.
4: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ඕකන්දර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී අධිබලති අතුරුපැදි පහක් හා ව්‍යාජ අංක තහඩු දෙකක් සන්තකව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙනති වෙනවා. ඒ හෝමාගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුවයි. එහිදී අත්අඩංගුවට ගෙනැත්තේ හෝකන්දර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානයේ වෙත බාර දුන් බවයි හෝමාගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ. මීළඟ net news පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කටක රස. Spartan.

0: උදේ 9යි විනාඩි 7යි ඇල්ගොතාමේ වෙලාව. අපි ආවේ අපේ අන්තිම පැයට.
1: ඔව් මේ දවස්වල මේ ෆුට්බෝල් ගහනවා වගේම.
0: ඔව්.
1: වතුර ගහන කතන්දරයකුත් මේ දවස්වල යනවනේ නේද?
0: වතුර ගහන කතන්දරයකුත් තියෙනවා. දැන් මේනවා අපිට වතුර ගහනවා කිව්වහම එච්චර හොඳ අත්දැකීම් නෙවෙයි තියෙන්නේ. ඔව් ඔව්.
1: හැබැයි විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවන්ට
0: වතුර ගහනවා කිව්වහම පොඩ්ඩක් හොඳ නැති දේවල් තමයි මතක් වෙන්නේ. ඒ වුණාට ඔන්න ජර්මනියේ බර්ලින් වල වතුර බවුසර් ගහලා තියෙනවා මිනිස්සුන්ට. හැබැයි මිනිස්සු සතුටු කරවන්න මොකද දන්නවද මේ යුරෝපේ මේ වෙනකොට හීට් වේව් එකක්
1: යනවා. සෑහෙන කාලෙකින් ලැබිච්ච ලොකු උණුසුම් තත්ත්වයක් උදා වෙලා තියෙනවා. හැබැයි දැන් අද සහ ඊයේ ස්විස්තරලන්තයට වැහැලා තිබ්බා. අද ඉතාලියට සුළං සහ වැසි සහිතයි කියලා තියෙනවා.
0: රයිට්.
1: හැබැයි අර පහුගිය දවස්වල තිබිච්ච උෂ්ණත්වය මේ ඉතාමත් හානිකර වෙලා තිබුණා. මේ යුරෝපීය ජනතාවට
0: ඇත්තටම මේ සෙල්සියස් අංශක 40ටත් වඩා
1: 42ට ගිහිල්ලා තිබ්බා
0: සමහර තැන්වල 42ට ගිහිල්ලා තිබ්බා. ඉතින් මේ ඒ වගේ හීට් එකක ඉන්න ඇත්තටම අමාරුයි. يعني මේ අපි දැන් ඉඳලා තියෙන්නේ උපරිම 30 ගණන් වලනේ නේද? මම දැක්ක කට්ටිය වීඩියෝ හදලා දාලා තිනවා බිත්තරයක් උනත් හදන්න පුළුවන් මේ හීට් එකේ
1: එළිය කියලා. මේ ජර්මන් වල ට්‍රැම් කා යනදර යකඩ පීලි
0: තිනවනේ. ඒවා
1: ට්‍රැම්ස් වල මේ රබර් රෝද උණු වෙලා තිබුණා.
0: එච්චරට
1: හීට් එකක්.
0: ඔව්. ඉතින් හීට් එක කියන්නේ ඇත්තරම මේ අපි විසින්ම නිර්මාණය කරගත්ත දෙයක්, ක්ලයිමේට් චේන්ජ් එක එන දෙයක්. මොකද මේ මිනිස්සු රෙස්පොන්සිබ්ලි වැඩ කරපු නැති නිසා දැන් ඔන්න ගෝලීය උෂ්ණත්වය වැඩි වෙමින් පවතිනවා. ඒක නිසා තමයි අපි ටවුමේ හැමතිස්සෙම කියන්නේ අර තම තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්න කියලා නේද?
1: දැන් ඒක තමයි පහුගිය දවස්වල කියලා තිබ්බනේ එල්නිනෝ තත්ත්වයන්
0: පිළිබඳව.
1: ඒක ඇතිවෙමින් තියෙනවා ලෝකයේ සාමාන්‍යයෙන් සීත කාලගුණ ඔහොම නෙමෙයි මීට අවුරුදු 8000කට කලින් ඇති වුණා මහා ශීත යුගය කියලා.
0: නෝ අදාසක් කිව්වේ අර.
1: ඔව් මහා හිම යුගය මහා ශීත යුගය කියලා. ඉතින් එතෙන්ින් පස්සේ තමයි ඔය සමහර සත්තු සදාටම වඳ වෙලා ගියා කියලා කියන්නේ. ඉතින් එහෙම කාලවලුත් එනවා. ඒ වගේම ලෝකේ දැඩි උෂ්ණත්වය තියෙන කාලවලුත් එනවා.
0: එනවා.
1: අපි විසින් හදාගන්න කාලවලුත් එනවා. කොහොම වුණත් හැමදේටම ඔරොත්තු දෙන්න පුළුවන් විදියට ජීවත් වුණාම ඔය හැමදේම හොඳයි.
0: හැමදේම හොඳයි. yes. දැන් ඔය හීට් එක බීට් කරන්න අපි සාමාන්‍යයෙන් කූල් ජාතිනේ ගන්නෙ රිෆ්‍රෙෂ් වෙන්න. ඒක එකට ඉතින් අපි යන්නේ කොහෙටද නෝ සාමාන්‍යයෙන් අපි යන්නේ කීල්ස් එකට.
1: ඔව්.
0: අපිට තර රස්නේ එක දිගට රස්නේ කාලයක් ආවේ අපි කීල්ස් එක ඇතුළෙමනේ හිටියේ. ඉතින් කීල්ස් එකට ගියාම වාට රිෆ්‍රෙෂ් වෙන්න පුළුවන්. මොකද කීල්ස් එක ළඟට ගියත් හරි සනීපයි. ඔන්න දැන් වාට කීල්ස් එකට ගියාම ඔයාට ස්පින් කරලා වින් කරන්න චාන්ස් එකක් දීලා තියෙනවා කීල්ස් එකෙන්. කරන්න තියෙන්නේ මෙච්චරයි. ගිහිල්ලා හොඳට ඇවිදලා කරලා රුපියල් 3000කට වඩා බිල් එකක් දාන්න. 3000ක් කිල්ස් එකෙන් බඩු ගන්නවා කියලා කියන්නේ මේ ලොකු ගාණක් නෝ. හරි. يعني මේ බඩු ලොකු ප්‍රමාණයක්
1: ගන්න පුළුවන්.
0: ඔව්. මේ දෙතුන් දෙනෙක්ට විතරක් නෙමෙයි හතර පහ දෙනෙක්ට උනත් බඩු ගන්න පුළුවන්. 3000කින් බඩු ගන්නවා කියන්නේ 3000ට වඩා බඩු ගන්න ඔයාට ඔන්න කැෂියර් එක ගාවට ගියාම ඔයාගේ Nexus app එකේ තියෙන QR code එක ස්කෑන් කරන්න සුපුරුදු පරිදි. ඒක ස්කෑන් කරාම ඔයාට එනවා spinning wheel එකක්. මේක spin කරලා ඔයාට win කරන්න පුළුවන් MacBook Neo, Samsung Galaxy phones, air fryers, JBL speakers, JBL wireless headphones, hotel vouchers, shopping vouchers ඇතුළු තව ගොඩක් දේවල් කියලා තියෙන. අපි දන්නේ නැහැ ඒවා surprises. තව මොනවා තියෙද දන්නේ නැහැ. ඒක නිසා ඔන්න අද කීල්ස් එකට යන්න ඔයාට අමතක වෙලා තිබ්බනම් ගිහිල්ලා spin කරලා win කරලොත් අපිටත් කියන්නේ.

0: Anu Paha FM Anu Hatırai Taşma Ata Net FM. Velava obaveta gene enne.
1: Saheli, happily kiyannuko oyalage cashback kathawa fabricator ge quotation eka Swiss Tech ekata WhatsApp kara.
2: Million 2000ක් දක්වා cashback ලබා ගන්න ඔබේ Swiss Tech aluminum quotation එකත් 0.76787 WhatsApp කරන්න.
1: උදේ 9 විනාඩි 15යි දැන්.
3: ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
1: සල්ලි කන්දාකු මබෙසා
4: ඔව් පුතේ නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක් ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක උපරිම ආරක්ෂාව උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි
5: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න BYD ගරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited

0: කිසිය වසකටත් වැඩි කාලයක් ජීවිත රක්ෂණ උපුහිමි අන්නත් මුළුමාත් ජනතාවටත් සුවිසල් ප්‍රතිලාභ අත්කරතුන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අපි අදමෙන් උදාවන හෙටත් ඔබ රකිමින් රට රැකමට කැපවී සිටිමු ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බීකුමෙන් මවකමෙන්
1: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strength Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූනි 30 මතුගම CTB බස් රථ
2: ඉතින් එදා පැල්ලම් වලට හොඳම විසඳුම.

0: පහසුව සලසයි සුහදව සලකයි එල්.බී. රන් අය.
1: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුව පහසුවට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
2: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබට අද. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න.
3: රුපියල් 3000කට වැඩියෙන් ෆීල්ස් එක ෂොපින් කරන්න. Nexus app එකේ QR එක ස්කෑන් කරන්න. ස්පින් කරන්න. හිතාගන්න බැරි වටිනා තෑගි රසක් වින් කරන්න. ෆීල්ස් එන්න. ස්පින් කරන්න. වින් කරන්න.
1: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
4: මගේ නෝනාගේ නංගි ජෙනිටා කොහොම එයාට බඩේ දෙවිය මේක ඔපරේෂන් කරන්නේ. ඉන් පස්සේ සංකරයක් කියලා. මම ඇඩ්මිට් එකේ නැලේ අපිට වැඩ කරන්නේ. මම ගොඩක් දුර අහනවා net check එකේ මේ වැඩ කරා විශේෂ කරන විදුහත් වගේ. සංගීතං ආවා මේ තුනක් ඒකවට. ඉතින් දවස් 10 ඉර දෙහෙත් දුන්නා. ඊට පස්සේ මාර්ගම ගින්නින් පස්සේ කිව්වා දැන් report එක හොඳයි කියලා. විශේෂ මහත්තයාගේ දෙහෙත් ගින්න හොඳටම හොඳයි. මහත්තයා ගොඩාක් ඉස්සුවෙන් තියෙනවා.
1: කතා කරන්න කමල් බන්දුල වෛද්‍යතුමාට 0777 300 940.
5: O-Level අවසන් කළ ඔබට වෘත්තීය ලෝකයට පිවිසීමට හොඳම අවස්ථාව AAT අදම ලියාපදිංචි වී ඔබේ අනාගතය සුරක්ෂිත කරගන්න. ජූනි 30 වන දිනට පෙර ලියාපදිංචි වන්න. අමතන්න 0112-559-669.
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
6: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 ඕකේ. අදම කතා කරන්න 0112-536-600

0: Red FM Algo Town Nagari Kadaba.
1: උදේ 9යි විනාඩි 24යි. අරකටම වෙලාව.
2: ඔව්.
1: හරිද?
2: හරි.
1: දැන් අපිට මොකද කරන්න තියෙන්නේ?
2: දැන් හරි. හරිද කියලා නෑ ඔක්කොම
1: හරි. හරි. වෙලාව කිව්වම ඔක්කොම හරි.
2: ඔක්කොම හරි.
1: හරි යනවා.
2: ඔවා මේ FIFA World Cup එක බලවද?
1: මං ෆුට්බෝල් ෆෑන් කෙනෙක් නෙමෙයි.
2: එහෙම නැද්ද ඔවා?
1: එහෙම නෑ.
2: අයියෝ.
1: ඔඩීඅයිෂිප්
2: එක අන්තිමට දින්නේ කවුද මතක
1: නැහැ ඒක ඉන්නවා ඕස්ට්‍රේලියා යුකේ කියන්නේ ඉංග්ලන්ඩ් ඊට පස්සේ ඉන්නවා නිව්සීලන්ඩුත් ඉන්නානේ නැද්ද hina wenne ba
2: meyage favorite cricket hari meyage favorite cricket hari hari ithin alubaduna
1: alubaduna ne alubaduna da ettara
2: alubaduna ow ඔව් එහෙම තමයි කියන්නේ.
1: මෙහෙමයි දේ ක්‍රිකට්ම කියන්නත් බෑ. ඒක ඉන්න එක්තරා පුද්ගලයන් කිහිප දෙනෙක්. ඒගොල්ලෝ ගහනවා නම් මම මැච් එක බලනවා.
2: හරි ඒක ප්ලේ කරන්න ඕස්ට්‍රේලියා සහ ඉංග්ලන්ඩ් තමයි ප්ලේ කරන්නේ
1: සහ. අද හරිනේ ඉතින් මං හරි.
2: ඔව් හරි හරි වා හරි.
1: හරිනේ.
2: හරි.
1: ඔලයික වැඩිපුර කිව්වා ඒක ගණන් ගන්න එපා. ඒ විලියම්සන්ට තියෙන ආදරේ
2: නිසා. ආදරේ නිසා දැම්මා. ඒ විලියම්සන්ට ගන්නද හැමතැනටම දානවා.
1: හැව දැන්නො දානවා.
2: හරි මේ ටෙස්ට් චැම්පියන්ෂිප් එකත් අවුලන්නේ නැව ඉන්දියා කියලා කිව්වා නේ අන්තිමට. හරි ප්‍රශ්නයක් නැහැ.
1: ඒක ඕල් ඉන්න නිසා.
2: නිව්සීලන්ත් වින් කරලා තියෙයි එහෙම ප්‍රශ්නයක් නැහැ.
1: ප්‍රශ්නයක් නැහැ. නෑ මම මතකයි එකක් යාළ පැරදුනානේ අන්තිමට ඇවිල්ලා මතකද? විලියම්සන් අර ඇන්ඩුවේ.
2: අන්න වාට ඒව
1: මතකයි
2: තියෙනවා නේද?
1: ඒව මතකයි.
2: හරි ඉතින් ওই විදිහට මේ සාර ඔය කතා කරේ යාගේ ෆේවරිට් ක්‍රීඩා ක්‍රිකට් ගැන එයාගේ දැනුම් මට්ටම තමයි වෙන්නේ බොහොම සතුරු මට්ටමක තියෙනවා සතුරුදායකයි ප්‍රශ්නයක් නැහැ
1: සැලකිය යුතු මට්ටමක තියෙනවා සාමාන්‍ය මට්ටමක
2: තියෙනවා අවුලන්නේ
1: හරි ඔව් හේයති දැන්
2: මේ
1: ඕනඩඩා තිබ්බොත් ප්‍රශ්න මේ ඊට පස්සේ තව පැත්තකට යන්න හදන්නේ ක්‍රිකට් වලින් මේ යන්න හදන්නේ අපි කොහෙද දන්නවද මේ LB එකට
2: LB ෆයිනෑන්ස් එකට
1: LB ෆයිනෑන්ස් එකට යන්න හදන්නේ මොකද මේ හිතා ගන්න බැරි පොලි කොහොමද කියන්නේ මේ පොලි පර්සන්ටේජ් එකට අපි සිංහලෙන් කියන්නේ
2: කොහොමද
1: අන්න හරි හොඳ හොඳ ඉහළ පොලියක් ඔයාට ගෙනල්ලා දීලා තියෙනවා
2: මේ නම් ඉතින් සිංහල අමාරුයි
1: මාර සිංහල පොඩක් අමාරුයි
2: අපි අමාරුවෙන් ආ හොයාගත්තා මේ මගේ පිටි මේ පැත්තේ තියෙන මොනිටරේ කරුර ඔෆ් කරලා ගිහින් මම බුත් පේන්නේ හරි අපි කතා කරමු LB ෆයිනෑන්ස් ගැන
1: අයියෝ
2: ඉතින් ඔය FD එකක් දාන්න නම් යන්න ඕන තැන තමයි LB ෆයිනෑන්ස් කියලා කියන්නේ විශේෂයෙන් මතක් කරන්න ඕන අපේ ජේෂ්ඨ පුරවැසියන්ට ඉහළ පොලි අනුපාතයකට ඔන්න පුළුවන් මතින FD එකක් පටන් ගන්න. ඒ වගේම තමයි දැන් ඔය විදිහට ලොකු ලොකු පොලි වලින් අපි FD දාන්න ගියාට පස්සේ අපිට තියෙන බය තමයි. ඇත්තටම මේ ආයතනයට මේ පොරොන්දු වෙන පොලි අනුපාතයන් දෙන්න පුළුවන් හැකියාව තියෙනවද?
1: ස්කෑම් එකක් නෙමෙයිද මේ?
2: නෙමෙයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඉතින් LB Finance කියන්නේ අපිට බය වෙන්න ඕනේ නැහැ. අවුරුදු 55ක් පුරාට අපි දන්න ආයතනයක්. දශක 5කට එහා කාලයක් අපිත් එක්ක කටයුතු කරපු ආයතනයක්. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ රුපියල් බිලියන 400ක්ම වත්කම් සමුදායක් තියෙන ආයතනයක්. වත්කම් තියෙනවා නම් ඒ ආයතනයට තමන්ගේ වගකීම් වලට වඩා liabilities වලට වඩා ඒ කියන්නේ බය වෙන්න ඕනේ නැහැ. ඒ ආයතන ස්ථාවරයි. ඒක තමයි ආර්ථික විද්‍යාත්මක පිළිගැනීම.
1: පිළිගැනීම.
2: ඒ වගේම තමයි ජාත්‍යන්තර Fitch Rating සගරාව. A grade එකක් දීලා තියෙනවා මූල්‍ය ශාස්ත්‍රයේ අවුරුදු ගණනාවක් නොසැලී අඛණ්ඩව හිටපු නිසා. ඉතින් ඔන්න ඔය ඔක්කොම කාරණා ටික සලකා බැලුවට පස්සේ ඔයාට බය නැතුව FD එකක් දාන්න නම් යන්න පුළුවන් තැනක් තමයි LB Finance කියලා කියන්නේ. දැන් ඔයාට යන්න ඕනේ වෙන්නේ නැහැ සාරා. මොකද දන්නවද? ඔයා ගාව තියෙනවා නම් LB SIM app එක. තියෙනවා නම් කියන්නේ ඔයාට download කරගන්න පුළුවන් ඕනනම් App Store එකෙන් නැත්නම් Play Store එකෙන්
1: right
2: sim app එකෙන් ඔයාට gedara ඉදලම ඕනම වෙලාවක ඔයාගේ FD එක open කරන්න පුළුවන් හැකියාව වගේම manage කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ වගේම තමයි මේ FD එකෙන් ලක්ෂ 3ක් දක්වා
1: okay
2: ලක්ෂ 3ක් දක්වා ඔයාට credit එකක් ණයක් ගන්න පුළුවන් හැකියාවත් ඔන්න තියෙනවා.
1: රයිට්. ඉතින් බලන්න හරි ලේසි.
2: ඉතින් මේ ඔක්කොම එක අර කිසිම බය වෙන්න හේතුවක් නැහැ.
1: හේතුවක් නැහැ. ඇස් දෙක පියාගෙන වුණත් ඔන්න ඕනේ සල්ලි ටික දීලා ඉන්න පුළුවන්.
2: අන්න එහෙම ඔය ඇස් දෙක පියාගෙන දවල් වරුවේ හැමදාම මොකක්ද දහන්නේ ගින්දර හැන්දෑව වහනවනේ.
1: අනිවාර්යයි.
2: අන්න ගින්දර හැන්දෑව හෙට ඉඳන් වෙනස් වෙනවා.
1: හෙට ඉඳන් අලුත් වෙනවා.
2: අලුත් වෙනවා. අලුත් වෙනවා සහ වෙනස් වෙනවා. ඒක දැනෙන වෙනසක් වෙයි ඔයාට. ඉතින් ඔන්න ඔයාට පුළුවන්කම තියෙනවා මේ තෑගි දිනා ගන්න. අපි කිව්වනේ තෑගි යගා දැන් අපිත් එක්ක හිටිය කාලයක්.
1: ඔව්.
2: ඊට පස්සේ අපිත් එක්ක යා අමනාපකම් ඇති කරගෙන අපිටත් නොකියා ගියා ජනියා ගාවට.
1: ඕගොල්ලන්ට යකෙක්වත් තියාගන්න තේරෙන්නේ නැහැ. මම හිටියනම් තියාගන්නවා. ඔක මම හිටපු නැති කාලේ නෝ යකා යවල තින්නේ.
2: මෙහෙමයි. යක්කු ගොඩකට එකට ඉන්න බෑ. හරිද?
1: ඔව් නේද?
2: යක්කු ගොඩකට එකට ඉන්න බෑ. එතකොට ඒ යක්කු දැන් හොයාගෙන යන්න ඕන.
1: වෙන දැන් හොයාගෙන යනවා.
2: එක්කෝ අපි යන්න ඕන.
1: ඔව්. එක්කෝ යකා යන්න.
2: ඒ යක්කු යන්න ඕන. දෙකෙක් වෙන්න ඕන.
1: හරි.
2: හරිද? ඉතින් දෙකෙන් එකක් වෙලා කොමරි ජනියා ගාවට ගියා. ජනියාත් එක්කත් ඔන්න ඉතින් අපි අර කියන්නේ පානීය දාගෙන හිටියා. වැඩේ හරි ගියේ නෑ.
1: හරි ගියේ නෑ.
2: දැන් ඔන්න ඊට පස්සේ තව ටිකක් ඉස්සරහට යා ගිහිල්ලා තියෙනවා.
1: ඊළඟ පැයට ගිහින්.
2: ඊළඟ පැයට ගිහිල්ලා තියෙනවා. එක හතර පැයට ඔන්න ගිහිල්ලා තියෙනවා. ඉතින් ඔයාට ඔන්න හෙට ඉඳලා ජූලි 15 වෙනිදා අලුත් මාසයක් අලුත් දවසක් ඉතින් අලුත්ුණු ගින්දර හැන්දෑවෙන් ඔයාට තෑගි දිනා ගන්න පුළුවන් තෑගි යකාත් එක්ක තෑගි ගොඩක් තියෙනවා පෙට්‍රල් ඩීසල් ගෑස් ඔක්කොම දෙනවා ඔයගොල්ලන්ට සල්ලි දෙනවා ඊට පස්සේ බඩු මලු
1: දෙනවා මොනවද නැත්තේ
2: මේ ඔක්කොම එක උම්මයිකුත්
1: දෙනවා ඒ කියන්නේ පැකේජ් එකක් යන්නේ ගෑස් ප්ලස් උම්මා
2: අන්න ඒ විදිහට තමයි යන්නේ ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අද අපි දානවානේ මේ පෝස්ට් එකක් තව 12 මාර විතර වෙද්දී ඔක වැටෙයි
1: ගින්දර හැන්දෑවේ පෝස්ට් එක
2: අපි මේ චන්දිමට කියලා තියෙන්නේ දාන්න කියලා බලමු වැඩේ හරියට කරයිද කියලා. ඔයා මතක වෙනවා එහෙම යනවා. චන්දිව ප්ලේන්ටියක් ගහන ගියම වැඩේ මතක වෙනවා.
1: ඔව්.
2: එහෙම වෙනවා. හරිද? අපි 12 මාට වැඩේ වැටෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒක ඇරින් කමෙන්ට් කරන්න.
1: අහහ.
2: ඔයාට මොනාද ඕන තෑගි? සහවා කැමති දේවල් මොනාද කියලා කිරිම්ම තෑගි ටික යටින් දාගෙන යන්න.
1: ඊට
2: පස්සේ තෑගි දිනා ගන්න පුළුවන් විදිහ අපි හිමින් සැරේ ඔයාට කියන්න.
1: ඔව්.
2: ඉතින් හෙට අලුත් මාසයක් ජූලි 15 වෙනිදා ගින්දර හැන්දෑව අලුත් විදියකට වෙනස් විදියකට අහන්න ලෑස්ති වෙන්න.
1: අහන්න ලෑස්ති වෙන්න. රයිට්. අපි යන්නේ සින්දුවක් අහන්න. ඊට කලින් මතක් කරන්න ඕනේ. ඔය පොඩි පොඩි ඔළුවේ කැක්කුම් තියනා නේද? ගණන් ගන්න එපා. මං කියන්නේ ඔයාව මේ පාලනය කරන්න දෙන්න එපා ඒකට.
2: මං දැන් කියවන අපේ චන්දිමගේ ප්ලේන්ටිය ගැන.
1: ඔව්.
2: ඕක අපි හැමෝම බොනවනේ. සාරත් බීලා දිනවා මම
1: බීලා
2: අපිට තියෙන සියලු රෝගාබාධයන් නසන්න පුළුවන් හැකියාවක් ඒ ප්ලේන්ටියට තියෙනවා
1: අනිවාර්යයෙන්
2: ඉතින් ඒ වගේම තමයි ඒ ප්ලේන්ටියත් එක්ක අපි හැමෝම ළඟ තියාගෙන ඉන්න දෙයක් තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ ඉතින් මෙල්ඩෝල් කාඩ් එක ඔයා ගාවත් තියාගන්න ඔය මේ ටික ඉතින් අසනීප තත්ත්වයන් ටිකක් බහුලයිනේ ඒකින්ද තියාගත්ත කියලා වරදින්නේ නැහැ හැබැයි මෙහෙමයි උණ දිගටම තියෙනවා නම් වෛද්‍යවරයෙක් හමු වෙන්න
1: ඔව් මේ එක දිගට මෙල්ඩෝල් බිබී ඉන්න
2: එපා
1: ඒක මේ
2: తాවකාලික සහනයක් නාට ලැබෙන්නේ ඊට පස්සේ වාගේ ඉල්ල වෛද්‍යවරයෙක් හම්බෙලා ඒව කරලා බලන්න ඉතින් මොකද මේ ටිකේ හරිම භයානකයි තත්ත්වය
1: භයානකයි

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: උදේ 9 විනාඩි 35යි දැන්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: දින 200ක ස්ථාවර තැන්පතු සඳහා 0.79 ආසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. අමතන්න 0112 222 220 LKA.
5: උපුල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. උපුල්ස් ඉන්ටර්නැෂනල්
6: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනාගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.satmobitel.lk වෙතින්.
7: දම් රෝගෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම් රෝ ප්‍රදර්ශනාකාරවලින්.
8: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ශනීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112 125 125.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
10: Meltdol හිසරතය උන සම්ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
11: බ්ලැක් කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
12: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0947 31 33 540.

0: happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන් SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
3: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667222 අමතන්න.
4: උදේ 9 විනාඩි 39යි දැන්.
5: FM 95 94.8 Net FM දිවයින පුරා.
6: FM.

0: උදේ 9 විනාඩි 47යි අල්ගටවම වෙලාව මේ අටිනුවා ඔය දෙනයි දන්සල් ලන්දන අමාන කරාද
1: ඔව් ඉතින්
0: ඒක
2: බැන්දද කියලා මතක නැහැ
0: මොන වගේ දන්සල් වලටද ගියේ ඔයගොල්ලෝ
1: මොන වගේද ඕන ඈ ඔයාලට මොන වගේවද ඕන
2: ඔයාලට මොන කැටගරියකින්ද ඕන කියන්නේ
0: මට ඕන කැටගරි එකක් මම වැඩ ඕයට මට දන්සල් යන්න හම්බුනේ නැහැ එනවාට මේ මෙතන පල්ලෙහා
1: ඔයාලට දැන් ඕනුනේ ඒක කියන්න නේ කොහමරි වැඩ කරා කියලා
0: ඔව් වැඩ කරා පල්ලෙහා තිබ බඩීරිඟු දන්සල
2: මේ
0: බිල්ඩින් එකේ නෙමෙයි
1: මේ කවුද අපි හැර දන්සල්
2: දෙන්නේ ඒකනේ
1: මේ අපි නේ දන්සල්
0: දෙන්නේ නෑ ඔයගොල්ලෝ දුන්නේ නැහැ නේ ඉතින් වෙසක් එකට ඉතරනේ දුන්නේ
2: දුන්නේ නැහැ නේ කියන්නේ
1: ඉතරනේ දෙන්නේ මේ හැමදාම දෙන්න බෑ ඉතින්
2: මෙතන මේ පොසොන් වලට දුන්න කසාගලත් එක්ක එකතු වෙලා තේපැන් දන්සලක්
0: බණ්ඩාර
2: අන්න දන්සල්
0: අන්න දන්සල් ඇත්තටම නේ මේ ඉතින් ගැන ඉස්සරත් මං කිව්වේ අර කිව්වා මට ඇත්තටම මේ වෙලේ තේ එකක් බොන්නම හිතුණා දැනුත් තේ එකක් බොන්න හිතෙනවා ලන්ච් වලට හිතෙනවා අර ෆුල් ශ්‍රී ලංකන් රයිස් ඇන් කරි එකක් එක්ක පපඩම් කන්න.
1: නන්න ෆුල් ශ්‍රී ලංකන් කියති පපඩම් තියෙන්න ඕන.
0: නැත්නම් ඒක
1: ඔතෙන්ටික් නෑ.
0: ඔතෙන්ටික්
1: නෑ. වෙනම එකක් වෙනවා පපඩම් නැත්තම්.
0: එතන මේ මම දැන් කියපු මේ විදිහට මැවෙන්නේ පපඩම් ගොඩකට. අයලෝලු විදිහට අරිතිය.
1: වෙන ව්‍යංජන වර්ග නෑ. ඔව්. පපඩම් විතරයි.
0: පපඩම් විතරයි. එහෙම කන්න පුළුවන් පපඩම තමයි විජේ පපඩම් කියලා කියන්නේ. නන්නාද? නැචි. කියන්නේ නිකන් කන්න පුළුවන්. අර මේ අම්මලා පපඩම බදලා පිඟානට දාද්දි ආයේ බදල ඉවරෙදි පිඟාන බලද්දි පිඟාන හිස් වෙන්නේ. අන්න ඒ જાතිය පපඩමක් තමයි විජේ පපඩම් කියලා කියන්නේ. 100ට 100ක් ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් තමයි හදන්නේ. අර හොඳම උදු පිටි වලින් තමයි හදන්නේ.
1: අන්න ඒකයි. ඒක තමයි මැජික් එක නේ. ඒක තමයි මේ රහස් රෙසිපි එක.
0: රහස් රෙසිපි.
1: ඒ කියන්නේ ස්වාභාවික අර 100ට 100ක්ම ස්වාභාවික ඕගනික් උදු වලින් තමයි හදන්නේ. ඉතින් ඔන්නවාට විජේ පපඩම් දැන් ගන්න පුළුවන්. විජේ කියලා කියන්නේ ඉතින් පපඩම් විතරක් නෙමෙයි. ඔයාලට ගියාට පස්සේ ඕන කරන තව ඕන දේවල් ගන්න පුළුවන්. විජේ තේද, කෝපිද, ඊට පස්සේ කුළු බඩු වර්ගද මේ ඕන දෙයක්. ඔයාලට ගන්න පුළුවන්. මොකද අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි විජේ අපිත් එක්ක ඉන්නේ. අපේ රටේ රසය රටේ හැමෝටම විතරක් නෙමෙයි රටින් එහා ලෝකේ පුරා අරගෙන ගියපු නමක් තමයි විජය කියලා කියන්නේ.
0: සත් සමුදුර අභිමානේ.
1: අන්න හරි.
0: ලස්සන සිංහලදී
1: බලයි. ඉතින් ඒ විදිහට විජයත් එක්ක එකතු වෙලා අපි රස බලන්න පුළුවන් හැකියාව තියෙනවා. විජය පපඩම් ගැන අපි විශේෂයෙන් මතක් කරේ. අද අගහරුවාද නිසා.
0: අද අගහරුවාද.
1: අගහරුවාද වල පපඩම් ගැන තමයි මතක් කරන්නේ.
0: ඔව් අර සතියේ අපි වෙන් කරගෙන තියෙනවා. හැමදාම ඔක්කොම ඩි කිව්වොත් ඔළුවට යන්නේ
1: නැහැ. යන්නේ නැහැ.
0: අපි ඒක වෙන් කරලා අපි අර සයිකොලොජිකලි පොඩ්ඩක්
1: කරන්නේ වැඩි. අද දවසේ පපඩම් වලින් තමයි අපි බලපෑම්
0: කරන්නේ.
1: පපඩම්මය බලපෑමක්.
0: පපඩම්මය බලපෑමක්.
1: හරි. ඉතින් අපි මේ විදියට ඔයාට විජය පපඩම් ගැන මතක් කරගෙන නේ දැන් සාරාර රයිස් ඇන් කරි ගැන මතක් කරානේ. නැති අවශ්‍යතා ඇති කරා. ඇති කරලා තමයි අපි යන්නේ ඔයාට. ඉතින් ඒ වගේමයි අපි ආයෙ ඔයාට මතක් කරනවා. හෙට ගින්දර හැන්දෑව අලුත් වෙලාවට එනවා. ඉතින් හරියටම සුපුරුදු වෙලාවට වෙලාව එකයි ඈ.
0: වෙලාව එකයි. ඔව්.
1: වෙලාව වෙනස් නැහැ.
0: අලුත් වෙනවා කියලා වෙලාව වෙනස් නැහැ.
1: ඔව්. අලුත් වෙනා මොකද්ද අලුත් වීම කියලා ඒක ඔක්කොම ඔය හෙට ඉතින් අහලා බලන්නවා. ඔයාට ඔන්න උම්මා එක්ක තෑගි දිනන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒක
1: මතක් කරන්නම කියලා අපිට කියලා තියෙනවා තෑගියක. මොකද එයා දැන් අපිත් එක්ක ඉඳලා ඊට පස්සේ ජනියා එක්ක ඉඳලා දැන් ඔන්න ගින්දර හැන්දෑවට ප්‍රොමෝෂන් එකක් අරගෙන ඒ පැත්තට ගිහිල්ලා තියෙනවා.
0: රයිට්.
1: ඔයාට සල්ලි එක්ක හම්බ වෙනවා උම්මා. සල්ලි උම්මයි.
0: සල්ලි උම්මා.
1: ඒක පැටලෙන වෙලක් තියෙනවනේ.
0: ඒක නෙමෙයි. ඒක මා හරි ගැටලුවක්.
1: සල්ලි නිසා උම්මා දෙනවා.
0: හරි.
1: මේ වෙනස්තාව තියෙනවා. පටල ගන්න එපා. අපි මේ හැම උම්මා ගන්න මේ දෙන්නේ.
0: ඔව්.
1: අපි ඇත්තටම ආදරෙන් මේ දෙන්නේ අපේ උම්ම එක. හැබැයි වඩ සල්ලිත් දෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕන වඩ පෙට්‍රල් ඩීසල් දැන් ඔන්න අඩු වෙලා තියෙනවා. අඩු වුණාට වටිනාකම අඩු වෙන්නේ නැහැ නේ. පෙට්‍රල් ඩීසල් කොහෙන් හරි හම්බෙනවනම් ප්‍රශ්නයක් නැහැ. බෝතලයක් නිකන් හිස් හරි එකක් ගිහිල්ලා බෝතලයකට පුරවගෙන ගෙදර තියාගන්න ඕන. එහෙම කට්ටි ඉන්නවා.
0: එහෙම කට්ටි ඉන්නවා.
1: ගෙදර ස්ටොක් කරලා තියාගන්න.
0: හරිද?
1: ඊට පස්සේ වඩ ගෑස් හම්බ වෙනවා. මේ ගෑස් කියන්නේ
0: අර ගෑස් නෙමෙයි.
1: ලිකුවිඩ් පෙට්‍රෝලියම්.
0: ලිකුවිඩ් පෙට්‍රෝලියම්.
1: LP gas. හරි ඊට පස්සේ ආට බඩු මළු දිනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ වගේ තෑගි ගොඩ පාවෙනෙන් සෝදානම් කරලා තියෙනවා තෑගියක.
0: ඔකේ.
1: ඔයාට මොනා දෝන තෑගි කියලා ඔන්න අද පෝස්ට් එකට කමෙන්ට් කරන්නත් පුළුවන් තව ටිකකින් වැඩි.
0: රයිට්.
1: ඒකට කමෙන්ට් කරලා ඔයාට ඕන තෑගි කියන්න. එතකොට ඉතින් අපිට මේ තෑගි ලිස්ට් එක ඕනනම් ඔයාගේ අවශ්‍යතාවය අනුව සංශෝධනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හැකියාව තියෙනවා.
1: හරි. එහෙනම් ඉතින් හෙට ජූලි 1 වෙනිද අලුත් මාසෙක ඔයාට ගින්දර හැන්දෑව අලුත් වෙනස අහන්න පුළුවන් හැකියාව තියෙනවා කියලා මතක් කරමින් අපි යනවා. අපි තුන්දෙනා වෙනස් වෙන්නේ
0: නැහැ. අපි තුන්දෙනා වෙනස් වෙන්නේ නැහැ. මේ සුපුරුදු කෙමිස්ට්‍රිය මේ විදිහටම හෙටත් එනවා.
1: හෙටත් එනවා අලුත් දේවල් අරගෙන.
0: අලුත් දේවල් අරගෙන.
1: ඉතින් අපි ආයේ හෙට 7ට හම්බෙමු. හැමෝටම ජය වේවා. මම ජී.
0: මම සාරා.
2: මම නුවා.
3: Okay, now listen up. We're going to tell you a story. A story about four guys.

0: FM Algo Town.
1: Brought to you by
2: Alutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiri Mulleriya Vanaramala Gane Mulakampola Kasagala Samuha Vyapari Vetin.
3: Milwa Box Bar Vala Nama Ganakana Mimma Gahala Tiyana Nisa Vishwasen Ganna Puluwa. Rawattannat Ba. Milwa Eka Lankawa Eka.
4: The Palace Gampaha Avasana Nivasa 25. Danma Katha Karanna. 01-7-1-66-222. Prime Residences.
5: Rupiyal 3000 kata wediyen Kiehl's Ekka Shopping Karanna. Nexus App Ekke QR Eka Scan Karanna. Spin Karanna. Hita Ganna Beri Watina Tag Rasak Win Karanna. Kiehl's Enna. Spin Karanna. Win Karanna.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න වැඩි විස්තර සඳහා 01-112-125-125 මතන්න
7: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
8: වෙනස්ම රසයක් වෙනස්ම විදිහට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
9: දින ආර්ජීක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අවතන්න 0112-222-220 LKA Outlook Stable ලියාපදිංචි මුලි සමගමකි
10: ඕනෑම තරාතිරමකට ගැලපෙන සුව පහස ඔෆිස් ෆර්නිචර් දම්රෝ ෂෝරම් සිතින් ගන්න පුළුවන්
11: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේර ගන්න කවුරුත් එනකම්
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
13: Dagiyaka නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු Dagiyaka නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
14: සල්ලි කන්දක් උමවෙස්සා
15: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
2: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
16: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
17: ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කුලයේ සහාත්‍යයට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්න එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානම් ඉන්න ජූනි 30 මතුගම CTB බස් රථ නැවතුම් පළයේදී
18: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
19: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 011-437-1250
20: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින්ග් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
3: මෙල්වා බොක්ස් බාර් වල නම ගණකන මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
7: මෙල්වා එක ලංකාවේ එක
2: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න. සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල. බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල. 0777-300-940.
7: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
21: වේලාව ඔබ වෙත ගෙන එන්නේ මොබිටෙල් within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න 17:17 මතන්න කොන්දේසි සහිතයි
22: good morning වේලාව උදේ 10යි

0: ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සම at news.
4: ආයුබෝවන්. ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. ශ්‍රීපුර ජයන්තිව ප්‍රදේශයේදී පුරාවිද්‍යා වටිනාකමකින් යුත් භාණ්ඩ කිහිපයක් සන්තව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුල්මුඩේ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඒ අනුව සැකකරු සන්තකයේ තිබී තඹසෙම්බුවක් හා මැණික්ගල් කිහිපයක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ පැවසුවේ. අත්අඩංගුවටගත් සැකකරු ජයන්තිව ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වනවා. ඔහු වැඩිදුර විමර්ශන සඳහා ශ්‍රීපුර පොලිස් ස්ථානයේ වෙත බාර දුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා. මීළඟ net news පෙරවරු 11ට. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: Dunu Mavata.
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapuram Rasaganayan. Aulesam Rasakarakana. Mather Freela Noodles. Taste a Trustika.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
0: ஜனி எக்க தே துணுமாவத்த தே துணுமாவத்த

සුබ උදෑසනක් වේවා. Good morning. වෙලාව උදේ 10යි විනාඩි 9යි. හැපනින් එකේ ඉන්න වෙලාව පටන් ගන්න හදන්න. ඔයාට සුපුරුදු දේදුණු මාවත. සඳුද වගේ නේද දැනෙන්නේ? හැබැයි අද සඳුද නෙවෙයි. අද ඇවිල්ලා අඟහරුවාද. දීර්ඝ සතියන්තයකට පස්සේ අපි ආයෙත් පාරක් අපේ සාමාන්‍ය වැඩ කටයුතු ටික පටන් ගන්න සතිය දවස් ටික ආරම්භ වෙලා තියෙනවා. ඒකත් එක්ක සමහර විට සතියන්තයේ ටිකක් වැඩිපුර දික් වෙලා තිබුණු හන්ද වැඩ ටිකක් වැඩිපුර තියෙනවා වෙන්න පුළුවන්. වෙනදට දවස් 5කින් කරන වැඩ මේ පාර දවස් 4කින් කරන්න සිද්ධ වෙලා තියෙනවානේ. සමහර විට අපේ ඉස්කෝලේ ගිහිල්ලා ඉන්න නංගිල මල්ලිලා නම් ඒගොල්ලෝ ඉතින් අහන්නේ නැහැ කියලා මම දන්නවා. හැබැයි ඒගොල්ලෝ ෂුවර් එකට අද සඳුදා කාල සටහනට බඩු ටික ගෙදරින් ගෙනහිල්ලා ඇති කියලා මං හිතනවා. එහෙම නෙවෙයි නම් ඉතින් එකෙන් වැඩකුත් නැහැ. හරි, කොහොම හරි අපි දේදුරු මාවත පටන් ගන්න හදන්නේ. අද ඉතින් උදේම අපිට සුබ ආරංචියක් හම්බ වුණා. පෙට්‍රල්, සුදු ඩීසල් රුපියල් 20කින් විතර ගාන අඩු වුණා. කොච්චර සතුටක්ද අපිට. දේදුරු මාවතේ වැඩ ටික පටන් ගන්නවා. දැන් ඉතින් අපිට දේදුරු මාවතේ යනක 92 ඔක්ටේන් පෙට්‍රල් ටිකක් ගහලා සුදු ඩීසල් ටිකක් ගහලා වාහන අරගෙන යන්න පුළුවන්. තෙල්ලේ තරම් ගණන් අඩු වෙලා තියනහන්. හරි, අපි දේදුරු මාවත පටන් ගමු. මේ පැත්තට කෝල් කරන්න 011 12 55 33 63 වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න 011 95 95 95. Facebook ෆෑන් පේජ් එකට යන්න. මං අද අහලා තියෙන්නේ ඕගොල්ලෝ පෙට්‍රල් ලීටරයක් අරගෙන තියෙන අඩුම ගාන කීයද ඕගොල්ලන්ට මතක විදියට. මට නම් මතකයි රුපියල් 80ට 88ට වගේ තිබුණා කියලා. බලන්න ඕගොල්ලන්ගේ මතකය කොහොමද කියලා. මතක විදිහ කොහොමද කියලා අපිට කමෙන්ට් එකක් දාලා කියන්න. මේ පැත්තට කෝල් එකක් ගත්තම කියන්න. වට්ස්ඇප් මෙසේජ් එකක් දැම්මමත් කියන්න. දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා. මම ජනී.

ෆ්‍රීලන් නිවසී ඉන්න සොයාමීටෙක් දැන්වාගේ දවසේ කෑම වේල රසවත් කරගන්න ඔයාට පුළුවන්. රස වර්ග 13කින් ෆ්‍රීලන් සොයාමීට අරගන්න පුළුවන් හන්දා. මන් දන්නවා සති දෙකක් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට සොයාමීට් විතරක් උනත් කාලේ ඉන්න පුළුවන්. එක එක දවසට එක එක රසයෙන් සොයාමීට් කා. අපි කොහොමද දන්න ඉස්සෝ දැල්ලෝ මාළු ඊට පස්සේ කුක් චිකන් ඔය රසවල් වර්ග වලින් තියෙනවා. ඒ වගේම තමයි චීස් රසයෙන් ඊට පස්සේ කොස්සට කළු පොල් මාළු රසයෙන් උම්බල කඩ රසයෙන් කොටින්ම කියනවා නම් හාල් මැස්සු රසරත් දැන් ඔන්න සෝයා මීට් වලට ගන්න පුළුවන් ෆ්‍රීලන් නිවසේ. සෝයා මීට් ගත්ත වගේ නෙමෙයි අරගත්තට පස්සේ සෝයා මීට් හිස් දවටන විසි කරන්න එපා. ඒ සෝයා මීට් හිස් දවටනත් එක්ක ඔයාට තෑගි දිනන්න අවස්ථාව තියෙනවා. ඔන්න ඉක්මන් කරලා තැපැල් පෙට්ටිය පහ මාතර කියන ලිපිණියෙන් ෆ්‍රීලන් ආයතනයට ඔයාගේ සොයා මීට් හිස් දවටන තුනක් යවුවොත් ඔයාටත් පුළුවන් ෆ්‍රීලන් නිවසින් මාසෙකට මැති වෙන්න ෆ්‍රීලන් නිෂ්පාදන පිරුණු තෑගි මල්ලක් දිනාගන්න. ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න වගේම කඩේ හදන කෑම වේලත් රස කරගන්න පුළුවන් ෆ්‍රීලන් සොයා මීට් ටිකක් හදලා ගත්තා නම්. සිංදු අහන්න එකතු වෙන කට්ටිය මේ පැත්තට එක දිගට කෝල් කරනවා, වට්ස්ඇප් මෙසේජස් එවනවා. මුලින්ම මට අද කෝල් එක ගත්තේ මොනරාගල වැදිකුමුරු ඉඳන් අපේ මංජුලා. මංජුලා කලින් කතා කරපු වෙලාවක කිව්වනේ මොනරාගල පැත්තට කර වෙන්න අවුව පායනවා කියලා. එදා ඉතින් මං කිව්වා ඉතින් මනට වහින්න කියලා. අන්න මං කිව්වත් එකම වැහැලා. වතුර නෙමෙයි වැහැලා තියෙන්නේ අයිස්. වල්පිටමුල්ල ඉඳන් උපාලි අයියා කතා කරා. එයාගේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. වයිෆ් දම්මි, තුෂාන්, මිහිරංග පුතාලා දෙන්න කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ රාගම අපේ රෝසි නංගි, රෝසි හිමාෂා එයාව එකතු කරගන්න ඕනි. එයා එකතු කරගන්න කියලා කියනවා එයාගේ නයි කොච්චි කරල. එයා තමයි පොළොන්නරුවේ ජයන්තිපුරේ ඉන්න චතුරංග. අනේ ඔයා මං ඉල්ලන සින්දුව දෙන්නේ නෑනේ, අදවත් දෙන්නකෝ කරබඳින රත්තරන්. අන්න ඒකනේ නරක වැඩක් කරලානේ ගිය සිකුරාද අහගෙන ඉඳලා නෑ. මං අපේ රෝසි ගැන විශේෂයෙන්ම මතක් කරලා ඔය සින්දුව දුන්න. කමන්නේ ආයි පස්සේ දවසක දෙන්නම්කෝ රෝසි ඔයා වෙනුවෙන්. කඩවත ඉඳන් අපේ ලක්මාලි මෙසේජ් එකක් දාලා තියෙනවා. දන්සල් වඳින්න ගියාද කියලා අහලා තියෙනවා. දන්සල් වඳින්න යන්න තමයි හිටියේ. කොහෙද ඉතින් මං ඊයේත් වැඩනේ. ලස්සන සින්දුවකට කටි එකතු කරගන්න කියනවා. කුමාරි මිස්, දුල්මි, ගයාන්, දිනිඳු මේ හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. හයි ගුඩ් මෝර්නින් ජනි, සුදු මහත්තයෝ, දන්සල් වෙන්දෙයි එහෙම කියලා අහන්නේ මේ ගම්පහ DR ගාමන්ට් එකේ කෙල්ලෝ සෙට් එක. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. මහරගම ඉඳන් අපේ දුලානි අක්කත් මැසේජ් එකක් දාලා තියෙනවා. එයා එකතු කරගන්න කියලා කියනවා. එයාගේ මහත්තයාවයි, දුවවයි, පුතාවයි මේ අපි අහන්න යන සින්දුවට කට්ටියම එකතු කරගන්නම්. එතකම් මේ පැත්තට කෝල් කරන්න 0112 255 33 63, වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න 0711 95 95 95.

0: FM Anubaha, FM Anuhatrai Tashumata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න
4: වේලාව 10යි විනාඩි 21යි ගින්දර යකා
5: හැන්දෑවකි
6: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
5: සල්ලි කන්දක් මබෙසා
7: නුවන දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කම්දෝඩරට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව නෙත් FM
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයගේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට ජූනි 30 මතුගම CTB බස් රථ
9: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් දම්රෝ ෂෝරම් සිතින් ගන්න පුළුවන්
10: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
11: මෙල්ටෝල් හිස රතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
12: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවන කළ මතුමේහ හරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540
13: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
14: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: AAT අදියර 1 සහ AAT අදියර 2 එකවර හදාරා වසරක් තුල AAT වෘත්තීය සුදුසුකම සම්පූර්ණ කර ඔබේ වෘත්තීය ගමන ෆාස්ට් ට්‍රැක් කරගන්න අමතන්න 0112559669
4: වේලාව 10යි විනාඩි 24යි
15: මේ හස්බන්ඩ්
16: මොකද වයි
15: දවා දන්නවද මම කන්න ආසම කෑම මොකද්ද කියලා
16: දන්න
15: මොකක්ද
16: මගේ ඔළුව
15: දැන් තමුන් හිතාගෙන ඉන්න එතකොට තමුන්ට ඔළුවක් තියනවා කියලාද මට කන්න
17: පවුල් ප්‍රශ්න නැතුව අහන්න

වෙලාව 10යි විනාඩි 25යි. දැන් මේ දවස්වල සෑහෙන ප්‍රශ්න අපිට තියෙනවානේ. මේ ප්‍රශ්න ගොඩකට විසඳුම් අරගෙන එනවානේ FM තෑගියක. net FM තෑගියකා මුලින්ම අපේ ඇල්ගෝ ටවුන් එකේ හිටියේ. ඊට පස්සේ මම ආපු ගමන් අප්‍රේල් මාසේ මං තෑගියකත් එක්ක පොඩි ඩීල් එකක් දාලා තෑගියකා දේදුණු මාවතට ගෙන්න ගත්තා. හැබැයි තෑගියකත් එක්ක එච්චර වසන්න බෑ. මං හිතන්නේ තෑගියකා කැමති ගෑනු ළමයින්ට. ඒ හින්දාද කොහෙද හෙට ඉඳන් net FM තෑගියකා ගින්දර හැන්දෑවට එනවා. දැන් ඔයා දන්නවනේ හෙට ඉඳන් ගින්දර හැන්දෑව අලුත් වෙනවා. ඒ අලුත් වෙන ගින්දර හැන්දෑවේ සල්ලි කන්දක් එක්ක උම්ම වැස්සක් දෙන්න බලාගෙන තෑගියකත් අලුත් වෙලා වෙනස් වෙලා හෙට ඉඳන් ඔයාව හම්බ වෙන්න එනවා. සල්ලි එක්ක උම්ම, පෙට්‍රල් ඩීසල් එක්ක උම්ම, ගෑස් ටැංකි එක්ක උම්ම, බඩු මලුත් එක්ක උම්ම, මේ හැම දෙම ඔයාට හම්බ වෙන්නේ හෙට දවසේදී හවස එකේ ඉඳන් ගින්දර හැන්දෑව ඇහුවොතින්. හෙට ඉඳන් එක දිගට තෑගියකා තෑගි දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. ඒක හන්දා ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න, ඔයා ඉන්නවනම් ප්‍රශ්නවල උම්ම එකකින් ඒ ප්‍රශ්න නැති කරගන්න. හෙට ඉඳන් ගින්දර හැන්දෑව අලුත් වෙනවා. ඒකත් මතක් කරන ගමන් තමයි කට්ටිය එකතු කරගන්න හදන්නේ. යටියන්තොට නිතූ ගරාජ් එකට යන්න හදන්නේ. හොරන්දල තමයි මේ නිතූ ගරාජ් එක තියෙන්නේ. එතන ඉඳන් අපේ ලක්ෂාන්, රුක්ෂාන්, පුබුදු, කුමාරමල්ලි, ජයම්පති, සෙල්වම් මේ කට්ටියම අපි වහගෙන ඉන්නවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. සුබ දවසක් ජනී, මාවත් සින්දුවකට එකතු කරගන්න. බරුදැල් පොළ ඉඳන් SL ප්‍රනාන්දු අය අපිට මැසේජ් එක දාලා දෙන්නේ. ඊළඟට මහනුවර අම්පිටියට ගියාට පස්සේ ආර්ය ටේලර්ස් එකේ සෝම තිලක අයියා කොහොමද අමතක කරන්නේ? එයාවයි අපේ ආදිත්‍ය මල්ලිවයි මේ සින්දුවට මම එකතු කරගන්නවා. අහංගම පාංචාලිය පැත්තට යන්න හදන්නේ. ඒගොල්ලෝ ඊයේ දන්සලක් දීලානේ අපේ ඉරේෂා, සමන්ති, නිලන්ති, බොසාමානන්ද අයතුළු සෙට් එක. ලිස්නක්ක තමයි අපිට ඉතින් විස්තරේ උපදූපේ කියලා මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. දැන් ඔය දන්සල් දුන්න යාළුව අපිට මොනා දෙව්වේ? මොකුත් දෙව්වේ නෑනේ. කොහෙද පහුගිය දවස් ටිකේ අහන්නුනේ නෑනේ ජනී ඔයාව. කොහොමද ඔයාට එහෙම මගෙන් අහලා තියෙන්නේ? අපේ අකුරැස්සේ යෂු. ඒ අහන්න උනේ නැති දවස් ටිකටත් එක්ක හරියන්න අද මුළු ගමටම ඇහෙන්න දේදුරු මාවත අහනවා කියලා තමයි යෂෝ මැසේජ් එක දාලා තියෙන්නේ. යෂෝ ඔයාව මේ සින්දුවට මම එකතු කරගන්නවා.

ඔබේ මතක් කරන්න හදන්නේ මේ දවස්වල සිද්ධ වෙන තවත් සුන්දර වැඩක් ගැන. පොසොන් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ පොසොන් කලාපනේ. නෙත් FM අපි මෙවර පොසොන් අසිරි අරගෙන ගියේ බණ්ඩාරවෙල නගරේ. ඒ වගේම තමයි තාමත් දිගමඩුල්ල පැත්තේ මේ පොසොන් අසිරි අවසන් වෙලා නැහැ. ජූනි මාසේ 29 කියන්නේ ඊයේ දවසේ ආරම්භ වුණු පොසොන් කලාපය ජූලි 4 වෙනිදා වෙනකන් දවස් 5ක් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා කියලා අපිට ඉතින් විස්තර හම්බ වෙලා තියෙනවා. බදුල්ල පැත්තේ දිගමඩුල්ල පැත්තේ මොනවා හරි වැඩ කටයුත්තක් වෙනවනම් අපිට මුලින්ම මතක් වෙන අපිත් එක්ක ගොඩක්ම සමීපව වැඩ කරන කෙනෙක් තමයි අර මේ බදුල්ල ප්‍රබෝධරෝහලේ ඩොක්ටර් ආසිරි දිසානායක මහත්තයා. ඉතින් ජුනි 29 ඉඳන් ජූලි 4 වෙනිදා වෙනකන් තියෙන දිගමඩුල්ල පොසොන් කලාපයේ පොසොන් කමිටුවේ ලේකම්තුමා තමයි මේ මහත්මයා. ඉතින් සභාපතිතුමා ඉන්නව ප්‍රභාත් කාවින්ද මහත්මයා. මේ ඇතුළු අනෙක් සියලුම දෙනාව අපි මතක් කරනවා මේ වැඩේ වෙනුවෙන් ගොඩාක් ලොකු කැපකිරීමක් කරන හන්ද. ඔගොල්ලන්ටත් පුළුවන් බදුල්ලාවට ඉන්නවනම් දිගමඩුල්ල පොසොන් කලාපයත් එක්ක එකතු වෙන්න. හයි ජනියෝ, යාට සුබ උදෑසනක්. අපිත් ඔයාව සද්දෙට අහගෙන ඉන්නවා. කළුතර ඉඳන් අපේ රමණි සුමේදක්ක තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. දෙව්ලි, ශෂි, රංජී, මාලි, අකේන්‍යා, බාති, තුසිත්, කල්හාරි, එවින් මේ හැමෝම ඉන්නව අහගෙන. ඊට පස්සේ කැනඩාවේ චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන් එක්ක පුංචි සොෆියත් අපි වහගෙන ඉන්නවා. දැන් මේ මතක් කරන්න හදන්නේ සෙවනගල කිරිබන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමෙදුර ගැන. ආයුමා ආයුර්වේද වෙදමෙදුර කිව්වම දැන් කවුද නොදන්නේ? කමල් බන්දුල වීරපෙරු වෙද මහත්තයා අපේම කෙනෙක් වගේ. සමහර වෙලාවට ලෙඩක් දුකක් වුණාම අපේම කෙනෙක්වත් අපි දිහා බලන්නේ නැති වෙලාවක තමයි කමල් බන්දුල වීරපෙරු වෙද මහත්තයාගේ බෙහෙත් එක්ක අපේ අම්මලා තාත්තලා නිට්ටාවටම සුවපත් වෙන්නේ. ගැස්ට්‍රයිටිස් වෙන්න පුළුවන්. ඊට පස්සේ ටිකක් ලොකු ලෙඩ ගත්තොත් එහෙම ස්නායු රෝග, කැන්සර්ස්, වකුගඩු වල ලෙඩ, ඩයබටික් මේ වගේ ඕනිම ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපෙරු වෙද මහත්තයා ගාව. සඳුදා අඟහරුවාද පොය දවස්වල නිවාඩු. ඒ හින්දා වෙලාවක් වෙන් කරගන්න කෝල් එකක් අරගෙන ඒ පැත්තට යන එක තමයි වටින්නේ. 0777 300 940, 0773 273 540. ලෙඩක් දුකක් හැදුනම දුක් වෙයි නැතුව දැන් කෙලින්ම යන්න ඕනි තැන තමයි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුමා ආයුර්වේද වෙදමැතු. කෑගල්ලේ නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ අපේ ශාන්ත අයියා මට කතා කරා. ඊයේ ලොකු දන්සලක් දීලා නේගොල්ලෝ. පාංගෙඩි 1000ක දන්සලක් දීලා. ගාල්ලේ මල්කි කතා කරා. ගාල්ලේ බෝඩපුරේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. එයාගේ යාළුවා විහිංගි ප්‍රාර්ථනාවත් එකතු කරගන්න කියලා කිව්වා සින්දුවකට. කෑගල් ඉඳන් උපනන්ද අයියත් කතා කරා. එයාගේ පවුලේ හැමෝමයි ගමේ හැමෝමයි එකතු කරගන්න කියලා කිව්වා. එගොඩ පිටියේ කුසුමාවතී අම්මව කොහොමද අමතක කරන්නේ? කරුණාරත්න ඉන්නවා හස්බන්ඩ්. එතකොට ඇතුල්ගොඩ පවුලේ හැමෝම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. බහදිවල ඉඳන් ඉන්ද්‍රාණි අක්කා කතා කරා. හස්බන්ඩ් ටෙනිසන්. ඊට පස්සේ ලහිරු පුතා ගඟුලිදුව මේ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. අලව්වේ කරුවක්කත් කතා කරා. එයාගේ පුතා රුක්මන් වයි, දුව අමපානි වයි සින්දුවට එකතු කරගන්න කියලා කිව්වා. සින්දුවකුත් ඉල්ලුවා. මන් දෙන්න උත්සාහ කරන්නම් යන්න කලින් අනිවාර්යයෙන්. තාමත් මේ පැත්තට කෝල් කරේ නැද්ද? එහෙනම් 0112 55 33 63 ඉක්මන් කරලා කෝල් එකක් ගන්න. වට්ස්ඇප් කරනවා නම් 0711 95 95 95. ඔයාට මතක ඇති කාලේ පෙට්‍රල් අරන් තියෙන අඩුම මිල කීයද? එක්කෙනෙක් දාලා තියෙනවානේ රුපියල් 35යි කියලා Facebook post එකේ. ඇත්තටම රුපියල් 35ට පෙට්‍රල් තිබුණාද? හිතන්නත් බෑ වගේ. ඔයගලන් මතක අඩුම මිල කීයද පෙට්‍රල් ලීටරේ? කමෙන්ට් එකක් දාන්න අපේ Facebook fan page එකේ දාලා තියෙන post එකට.

0: එක දේදුනු මාවත දේදුනු මාවත
1: FM 95 FM 94.8 Net FM
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: වේලාව 10:41.
4: ගින්දර
5: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දක් මවෙස්සක්
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල්ල රසින් රසගන්වන මාතල ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයමීට්.
7: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0112 437 1250.
8: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
9: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 bike එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 0777 406 4397.
10: කොහෙන්ද මේ JBL එක?
11: කීල්ස් එකෙන්
12: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියම යන දළවේ.
13: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, leak වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ budget එකටත් ගැලපෙනවා.
14: ඉතින් FEMS අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
15: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
16: අලුතෙන කාටම මිල කසාගල green super. ශකා මාතලෙ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල කම්පොල. කසාගල green super. ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල plantation 0112 627 787. කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
17: උපල්ස් ඉන්ටර්නැෂනල් මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමක්කරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. උපල්ස් ඉන්ටර්නැෂනල්.
18: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
15: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
19: සින්ඩරෙල්ලාගේ මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉදහරින්න. Commercial credit.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
9: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
3: වේලාව 10:45.
2: මේ වයිෆ්.
14: මොකද හස්බන්ඩ්?
2: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග, පතෝල, වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා?
14: ඇයියේ?
2: රිස්ක් එක වැඩිනේ.
14: ඒ කිව්වේ?
2: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ.
14: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද?
0: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
17: මෙම ගීතය ඔබ වෙත ගෙන එන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
3: සිංදු අහන්න යන්න කලින් මට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. ඔයාට ඉඩමක් තිබුණත් ඉඩමක් නැති වුණත් ඔයා ඉන්නේ වගා කරන්න කැමැත්තෙන්නම් වගා කරලා සල්ලි ටිකක් අතට එනවට කැමැත්තෙන්නම් ඔයා යන්න ඕනේ කතා කරන්න ඕනේ හොඳම තැන තමයි සිලෝන් ඩ්‍රීම් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ ඔයා වෙනුවෙන්ම සුවිශේෂී වුණු වගා සැලසුම් එක්ක සල්ලි අතට එන පාර කියලා දෙන්න සිලෝන් ඩ්‍රීම් ලයිෆ් ප්ලාන්ටේෂන් සූදානම් 011-437-1250 දැන්ම කෝල් එකක් ගත්තොත් ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි කැදල් එන්ටර්ප්‍රයිසස්. අපේ නිවාස සිහිනේ සැබෑ කරගන්න අපිට හම්බ වෙලා තියෙන හොඳම යාළුවෙක් තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අවුරුදු 10ක කාලයක් අරගෙන ගෙදර හදන්න යන වියදම වාරික වශයෙන් ගෙවන්න අවස්ථාව හොඳම යාළුවෙක්වත් අපිට දෙන්නේ නැහැනේ. ඒ හින්දා තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් ගැන මම ඔයාලට මේ තරම් මතක් කරන්නේ. සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය ප්‍රමාණයේ ගයක් 150කින් වගේ ගොඩ දාගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ස්ට්‍රීම් එකට පුළුවන්. ඔයා කැමති නම් කාමර 50ක් විතර තියෙන ගයක් හදාගන්න. ඒත් ප්‍රශ්නයක් නැහැ, කැදල් එන්ටර්ප්‍රයිසස් ඒකටත් ඕකේ. කතා කරන්න 0744-399-3250ට, එහෙම නැත්නම් 0744-399-3251ට. මේ සින්දුව අහන්න යන කලින් විශේෂ දෙයක් තියෙනවා මතක් කරන්න. අපේ ආදරණීය කලාකරුවෙක් රුක්මන් නසිත පහුගිය දවසක අපෙන් වෙන් වුණා. ඉතින් ඒ කලාකරුවා වෙනුවෙන් තමයි අපි මේ සින්දුව විශේෂයෙන්ම ප්ලේ කරන්න මේ වෙලාව. කටිය කොට දෙන කිල්ලල තියනවා මේ සින්දුව දෙන්න කියලා. ඔන්න ඒ වෙනුවෙන් දේදුණු මාවතෙන්.

0: FM 94.8 Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Atunulake Namahubavana Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mather Freela Noodles Taste Ke Trustaka
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුර වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සෝයා මීට් වර්ණකාරකත් නෑ රසකාරකත් නෑ
6: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 213 336.
7: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data අමතර 2.5 GB anytime data ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා දැන්ම රුපියල් 368ක් reload කරන්න
8: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
6: ගාල් ප්‍රදේශය අපට සිටින පාරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටලු හඳුනාගෙන පහසු මිලකණන් යටතේ ඇස් කණ්ණාඩි අවු කණ්ණාඩි සහ සිවිකාච මිලදී ගන්න. ඔබ තදම විෂන් කියා ගාල් ශාකාවට පැමිණෙන්න නොම්බර 185 මාතර පාර මාගල්ල ගාල්ල. අමතන්න 0776 810 6467. අලුත් තැන කඩම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 2767 787 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්
9: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්
6: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
10: හරියට
11: ඔයාගේ අම්මයි තාත්තයි වගේ
12: විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
13: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
6: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
14: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
15: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
16: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
15: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
14: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් අකවුන්ට් එකක් නැහැ හිතා ගන්න පුළුවන්
6: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
15: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
1: Brought to you by
6: අනුතන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
15: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි The Palace ගම්පහ අවසාන නිවාස 25 ඔබ තදම සඩම්බර හිමිකරුවකු වන්න දැන්ම කතා කරන්න 0.7 1.666 222 Prime Residences
17: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
10: தம்ரோ வெதின் ஓனேம தனக்கட்ட கலப்பின ஆகர்ஷணிய நிமாவின் சஹா இயல பிரமித்தியன் யுத் பிளாஸ்டிக் புட்டு மாதிலி ரசாக்
11: நெட் எஃப்எம் ஆல்கோ டவுன்
17: වේලාව ඔබ වෙත ගෙන එන්නේ මොබිටෙල් විතින් Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න 17017 අවතන්න කොන්දේසි සහිතයි
18: අලුත් පැයක් පටන් ගන්න හදන්නේ වේලාව උදේ 11යි

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: විශ්වාස කරන සත්‍ය
2: ඔබ වෙත ගෙන එන්නේ
3: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම net news.
5: බයිබෝන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර. නීති විරෝධී ලෙස මෙරටට රැගෙනීමට උත්සාහ කළ බීඩිකොළ තොගයක් සමග සැකකරුවෙකු මීගමුව කලපු ප්‍රදේශයේදී නාවික හමුදා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව සැකකරු ගමන් කරමින් සිටි ඩිංගි යාත්‍රාවේ තිබී බීඩිකොළ කිලෝග්‍රෑම් 620කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි නාවික හමුදා පැවසුවේ. එහිදී නාවික හමුදා බහරයට ගෙන ඇත්තේ මීගමුව පමුණුගම ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සැකකරු ඩිංගි යාත්‍රාව සහ බීඩිකොළ තොගය සමග ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලයේ වෙත බාර දුන් බවයි නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවේ. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news YouTube නාලිකාවට සහ net news Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: වාසකරන සත්‍ය ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: துனு மாவட்ட
1: brought to you by
2: அதுனுலக்கே நமஹுபவன் ரட்டபுராம ரசகெனயன அவுலே சவம ரசகரகன மாதர் ஃப்ரீல நூடுல்ஸ் டேஸ்ட் கே ட்ரஸ்ட் க
3: හදරෝග ස්නායි රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මමතන්න 0111 437 1250.

වෙලාවෙ 11 විනාඩි 9. අපි ඇවිල්ලා තියෙන්නේ දේතුණු මාවතේ අද දවසේ දෙවෙනි පැයට. මේ පැය පටන් ගන්නකොට මට හිතුණා 1999 අවුරුද්දට ගිහිල්ලා ඉන්න තිබුණා නම් කොච්චර හොඳයිද කියලා. මොකද අපේ Facebook fan page එකේ comment අතරේ මම දැක්කා 1999 අවුරුද්දේ පෙට්‍රල් ලීටර් එකක් රුපියල් 35කට වගේ තිබුණා කියලා. කොච්චර හොඳයිද දැන් එහෙම තිබුණා නම්. හරි, මේ පැය පටන් ගන්නකොට කටි එකතු කරගන්න ඕනේ කියලා මන් දන්නවා. මොකද මගේ නහය පොඩ දෙවිල්ල එන්න පටන් අරන් තියෙන්නේ. WhatsApp messages පිරීලා තියෙනවා, call කරපු කට්ටියගේ නම් කියන්න තියෙනවා. ජනේ මල්ලි අදත් අපි ආවා. එහෙම කියන්නේ රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තියෙන සැලොන් දිනේශ්‍රී එකේ ඉන්න සෙට් එක. සංදීපනී නංගි ඉන්නවා, නුවන්තිකා නංගි ඉන්නවා, ශාමා විජේසිංහ අක්කා ඉන්නවා. මට නිකන් මන් දැක්ක වගේ ඊයේ පෙරේද දවසක උපන්දිනයක් එහෙම මේ පැත්තේ තිබුණා කියලා. කේක් කෑල්ලක්වත් හම්බුනේ නැහැ හැබැයි. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. මගුණ ඉඳන් අපේ මෛත්‍රීපාල අයියා කතා කරා. දැන් ඉතින් මෛත්‍රීපාල අයියව රටම දන්නේ මයනු ෆැමිලියේ මෛත්‍රීපාල අයියා කියලා කිව්වම. මගුණ මෛත්‍රීපාල අයියා කිව්වා මංගලිකා, මදුකා, මදුරංග, මදුසංක කටි එකතු කරගන්න කියලා. කිතුල් කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි අයියත් කතා කරා. එයා කිව්වා ඉතින් අසංක එකතු කරගන්න කියලා. අසංක කියන්නේ අපේ අසංක නෙවෙයි, මේ ඇවිල්ලා කිතුල් කොටේ පැත්තේ ඉන්න අසංකගේ. දිනූෂා, ගණේෂා, චමිලානේ, කිරණිඳු, බිම්සර කටියම මේ සින්දුවට මං එකතු කරගන්නවා. WhatsApp එක පැත්ත බලන්න හදන්නේ. WhatsApp එකේ ඉන්නවා පූර්ණිමා සෙව්වන්. පූර්ණිමා සෙව්වන් දින්නේ ලංකාවේ, ලංකාවෙත් සඳ ලංකාවේ. සුබෝදෑසනක් ජනී මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා උහන තිස්සපුරේ ඉන්න අපේ නිලන්ත උල්ලුසු හේවාගේ මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ දුව ඉසුරිෂානිකා, වයිෆ් සුමිත්‍රා මේ කටි එකතු කරගන්න කියලා කියන්නේ. හයි ජනී, අපිත් ඔයාව සද්දෙටම හගෙන ඉන්න ගමන් වැඩ. අපේ කොල්ලෝ සෙට් එකටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. එහෙම කියන්නේ අම්පාරේ බණ්ඩාර දූවේ මුතුහර බ්ලොග් ගල් ආයතනයේ වැඩ කරන සෙට් එක. දැන් මං ගෙයක් හදන්න හැම හදනකොට මං කෙලින්ම කෝල් එක දෙනවා අපේ මුතුහර බ්ලොග් ගල් එකේ සෙට් එකට. මෙන්න ජනියා ගේ හදන්න හදන්නේ වන්න බ්ලොග් ගල්, මට දෙන්න ලොකු ඩිස්කවුන්ට් එකක් කියලා. අපේ අනුරාධපුරයේ සඳලි, සඳලි අපිව එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මේ අනුරාධපුරයේ ඉඳන් සඳලි තමයි මැසේජ් එක දාලා තියෙන. සඳලි වෙනුවෙන් සින්දුවක් මන් දෙනවා ඊළඟ පැයේ. මේ වේ නෙවෙයි ඊළඟ පැයේ. ආයි ගුඩ් මෝර්නින් ජනී, අපිටත් ලස්සන සින්දුවක් ඕනේ. දෙමෝදර බැද්දේවල ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන ස්වර්ණමාලේ. එයා කියනවා එයාගේ මහත්තයා කුමාර, චූටි මැනික ආයුෂි, අම්මා නන්දාවති පවුලේ ඔක්කොම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා. බණ්ඩාරවෙල ඉඳන් අපේ සාගරී මැසේජ් එකක් දාලා තියෙනවා. සාගරී බණ්ඩාරවෙලනේ ඉන්නේ නේද? ඊයේ පෙරේද දවස් ටිකේ ගියා නේද බණ්ඩාරවෙල ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ. අපි net fm නේත්‍රාභිවන්දනා ධාතු නමස්කාරය, ඊට පස්සේ නේත්‍රාලෝක ශ්‍රී ධර්මවිජය පොසොන් කලාපය, මේ හැමදේම අපි බණ්ඩාරවෙලට තමයි මේ පාර අරගෙන ගියේ. ඉතින් මං හිතනවා යන්න ඇති කියලා. ගිහිල්ලා පවුලේ කට්ටියමත් එක්ක ගියා කියලා තමයි අපිට සාගරී මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් අපි කට්ටියම එකතු කරගන්නවා. අපේ සරච්චන්ද්‍ර ඩයස් අයියා ගලේ කඩේ රයිගම ඉඳන් අපිට මැසේජ් එක

63ට කතා කරවතින්. වාඩ මේ පැත්තෙන් මාත් එක්ක එකතු වෙන්න පුළුවන් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95. ඔයාට මතක ඇති කාලෙක පෙට්‍රල් ලීටරයක් ඔයා ගත්ත අඩුම ගාන කීයද කියලා අපේ Facebook fan page එකට පහලින් comment එකකුත් දාන්න ගිහිල්ලා.

වෙලා එකොළහයි විනාඩි 17ක් වෙලා තියෙනකොට කටි එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි ගෙදර හදන කෑම වේල රසවත් කරගන්න රහසක් ඔයාට කියන්නත් ඕනි. දැන් ඉතින් වීකෙන්ඩ් එකේ ඉන්න ගමන් මොනාද හදාගෙන කෑවේ? ඉන්දියාප එහෙම හදන්න නැතුව ඇතිනේ. මොකද මහන්සීනි, පිටි ටික කොටා ගන්න ඕනි. පිටි කඩෙන් ගත්තත් ඒ පිටි ටිකෙන් ඉන්දියාප හදනකොට ඇලෙනවා, එහෙම නැත්නම් කැඩෙනවා, එහෙම නැත්නම් බිරි වෙනවා ඉන්දියාප ටික. හැබැයි ওই ප්‍රශ්න මොකුත්ම නෑ. ඔයා අරගන්නේ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය. අපේම රටේ සහල් වල ඉන්නේ හදන්නේ ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය. රතු පාටින් ඕනි නම් රතු පාටින් හදන්න, සුදු පාටින් ඕනි නම් සුදු පාටින් ඉන්දියාප හදන්න. රතු කැකුළු සහල් වලින් වගේම සුදු කැකුළු සහල් වලින් හදපු ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය දැන් ඔයාලට ඔයාගේ ළඟම තියෙන කඩේට ගියා තරගන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ. අපේම රටේ ගොවියන්ගෙන් අරගන්න හොඳම සහල් වලින් තමයි ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය නිෂ්පාදනය කරන්නේ. සිංදුවට කටි එකතු කරගන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි, මේ දවස්වල බදුල්ල දිගා මඩුල්ල පැත්තට යන ඔයාට පොසොන් කලාපයක් එක්ක එකතු වෙන්න අවස්ථාව තියෙනවා කියන එක. හරියටම කිව්වොත් එහෙම ඊයේ දවසේ ආරම්භ වුණු දිගා මඩුල්ල මේ පොසොන් කලාපය ජූලි මාසේ 4 වෙනිදා වෙනකන් දවස් 4ක් පුරාම ඒ පැත්තේ පැවැත්වෙනවා කියලා අපිට ආරංචිය හම්බ වුණා. බදුල්ලේ වැඩක් ගැන අපිට කතා කරනකොටම අපිට ගොඩක්ම සමීපව වැඩ කටයුතු කරන අපේම කෙනෙක් වගේ අපිට මතක් වෙන කෙනෙක් තමයි

0: അതുള്ള പ്രബോധ റോഹലേ ഡോക്ടർ ആശിരിദി സാനായക് ඉතින් ඩොක්ටර් තමයි මේ වැඩ කටයුත්තේ දිගමඩුළු පොසොන් කලාපයේ පොසොන් කමිටුවේ ලේකම්තුමා විදිහට වැඩ කරන්නේ. සභාපතිතුමා තමයි ප්‍රභාත් කාවින්ද මහත්තයා. මේ හැමෝම මතක් කරගෙන තමයි අපි දිගමඩුළු පොසොන් කලාපයට යන්න කියලා ඔයාලට ආරාධනා
1: කරන්නේ.
0: සිංදුවට කට්ටිය එකතු කරගන්න ඕනි. කෝල් කරපු කට්ටිය වගේම වට්ස්ඇප් මෙසේජර් සේවපු කට්ටිය ඉන්නවා. ත්‍රිකුණාමලයේ පහේ කණු ඉඳන් අපේ පුංචි බණ්ඩ අයියා මෙසේජ් කරා. පවුලේ කට්ටියම එකතු කරගන්න කියලා තියෙනවා. සඳ ලංකාවේ කමල් ජයසිරි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. ගුඩ් මෝර්නින් ජනී, අපිටත් රත්සන සිංදුවක් දෙන්න රුක්මන් අයියාගේ සිංදුවක් නම් හොඳයි. පානදුරේ වරුණ තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. මං හිතන්නේ රුක්මන් අයියාගේ සිංදුවක් මං දුන්න කලින් පැයේ ඒක අහන්න ඇති කියලා මං හිතනවා. ඇඹිලිපිටිය ගල්වංගු ඉන්දික ටේලර්ස් එක ඉන්න ඉන්දික අයියාත් අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ ටීම් එකේ කට්ටියව මම මේ සින්දුවට එකතු කරගන්නම්කෝ. ඔයා දෙන ලස්සන සින්දුවකට මාවයි මගේ ජනී පුතාවයි එකතු කරගන්න. ඈ බදුල්ල ඉඳන් චමෝදි තමයි එහෙම මෙසේජ් එකක් දාලා තියෙන්නේ. චමෝදිගේ පුතාගේ නම ජනීද නැත්තම් මටද ජනී පුතා කියලා කිව්වේ. තේරුම් ගන්න බෑ මට, මේ පුංචි මොලෙන් ඕව තේරුම් ගන්න අමාරුයි. ගින්දර හැන්දෑව හිට ඉඳන් ඔන්න අය තලුත් වෙනවා. තෑගියකා අප්‍රේල් මාසේ ජනිය එක්කන හිටියේ. ඔන්න තෑගියකා මාව දාලා ගින්දර හැන්දෑවට ගිහිල්ලා හිට ඉඳන් ජූලි මාසේ ඔයත් එක්ක ගින්දර හැන්දෑවෙන් තෑගියකා එනවා. ඔයා කැමති තෑගි ගොඩක් අරගෙන සල්ලි කන්දක් එක්ක උම්ම වැස්සක් දෙන්න ගින්දර හැන්දෑවෙන් තෑගියකා එනකොට සල්ලි එක්ක උම්ම, පෙට්‍රල් ඩීසල් එක්ක උම්ම, ගෑස් එක්ක උම්ම, බඩු මලුත් එක්ක උම්ම, මේ හැමදේම ඔයාට අරගන්න පුළුවන්. ඔන්න හෙට ඉඳන් අලුත් වෙන ගින්දර හැන්දෑව හවස එකේ ඉඳන් දේදුණු මාවත පුරුදු විදිහට වහලා දේදුණු මාවත ඉවරනාට පස්සේ ගින්දර හැන්දෑව හන්න සෙට් වෙන්න කියලා දේදුණු මාවතේ ඇවිදින්න යන, ජොගින් කරන්න යන, දුවන්න එන හැමෝටම ආරාධනා කරනවා.
2: चाहिए मुझे कैश चाहिए, कैश चाहिए मुझे कैश चाहिए।

0: ओके बाय।
1: एफएम अनुपा, एफएम अनुहतराय दशम अटा, नेट एफएम।
2: वेलाव ओब वेत गेने एन्ने।
3: सहेली, हैपिली की आन्नु को यालगे कैशबैक कताव। फैब्रिकेटर के कोटेशन ने का स्विस टेक के कड़ व्हाट्सएप करा।
4: मिलियन देखा हमारा दक्वा कैशबैक लबा गन्न। ओबे स्विस टेक एलुमीनियम कोटेशन ने कात बिंदुआई हत्ते हाया हत्या सुवाई हत्ता हाटा व्हाट्सएप करान्न।
5: වෙලාවේ 11යි විනාඩි 24යි
6: ගින්දර යක හැන්දෑව
1: දැගිය යක නැවතත් ගින්දර හැන්දෑවට අත හිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු දැගිය යක නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
6: සල්ලි කන්දක් මබසා
7: බොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවි වෘත කරේ SIBC පිළියන්දල අවිසාවෙල්ල හෝමාගම බිබිල 071 898 898
8: දැන් Pan Asia Bankuen ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Banku ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
9: SLT Mobitel Fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
10: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න. අනුකරණවලින් ප්‍රවේශම් වන්න. අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
11: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
12: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
13: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
14: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
15: A-Level වනි ජංක්ෂන් හදාරන සිසුන්ගේ පළමු තේරීම AAT අඩු කාලයකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචිවන්න අමතන්න 0112 559 669.
5: වේලාව 11:27.
16: මේ හස්බන්
17: මොකද වයි
16: ඔයාට අතීතයට යන chance එකක් හම්බුරදී ඔයාමව මැරි කරනවා දාපෝ
17: නැතුව
16: අනේ හිතේ ඇති තමුන් හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපහු සරයක් කරයි කියලාද
18: කිලියේ කිලියේ මනි මනි මේ
19: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත

0: වෙලාව 11යි විනාඩි 28ක් වෙලා තියෙනකොට මම අර හැමදාම දැන් එක එක දවසට එක එක විදිහේ සුවඳ එන විදිහට තමයි මගේ පිරිසිදු ඇඳුම් මම අරගෙන ඉන්නේ. අද මම මගේ ඇඳුම් ඇඳගෙන ආවේ සේපාලිකා සුවඳ එන විදිහට රිසෙප්ෂන් එකේ ගෑනු ළමයි හිටන් මං දිහා බලාගෙන හිටියා පුදුමෙන් කොහොමද මෙච්චර සුවඳට මං ඇඳුම් අඳින්නේ කියලා. මං ඒ රහස කියන්න ගියේ නෑ, මම ටිකක් ලෝබයි, එහෙම ඉන්න මං කැමති. ඒක හන්දා ඒ රහස මට වඩා හොඳින් ලංකාවටම කියන අපේ ඉෂාන් මං සම්බන්ධ කරගත්ත. ඉෂාන් නම් ලංකාව වටේම යනවා රහස් කිය කියන ඉෂාන්.
1: හොඳම විසඳුම අරගෙන තමයි අපි ලංකාව පුරාම මේ වටිනාකම ගැන කියන්නේ. අද දවසින් අපි මතුගම නගරේ තමයි මේ වටිනාකම ගැන පැහැදිලි කරන්න ඉදින් අපි දන්නවා
0: අපේ අසාගේ ඒරියා එකනේ.
1: පැල්ලම් ඉවත් කිරීමේ හොඳම තාක්ෂණය තියෙන විතරක් නෙවෙයි අඳුම් වලට දීප්ති මස්සහ නැවුම් බවක් ඉටු කරන තාක්ෂණය වගේම සුවඳ දිගු කාලින පවතින තාක්ෂණයක් තියෙනවා. මෙන්න මේකට තමයි ට්‍රිපල් ඇක්ෂන් සංයෝගය කියලා කියන්නේ. මෙන්න මේවා දීවා ෆ්‍රෙෂ් වල අන්තර්ගත වෙන නිසා තමයි අපි කියන්නේ නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන එනවා කියන්නේ අන්න ඒ නිසා. ඒ නිසා අපි කියන්නේ ඒ විතරක් නෙවෙයි, අපි දන්නවා රුපියල් 25කට අනිකුත් සහනම දෙන්නේ ග්‍රෑම් 50ක් උනාට ඒ බිලටම ඔන්න ග්‍රෑම් 60ක ප්‍රමාණයක් ලබා දෙනවා නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ්. ඒකත් අපේ පාරිභෝගිකයන්ට ලොකු වාසියක්. ඔන්න අද අපේ ජනියා දංගල දෙන
0: සේපාලික
1: උනාට මේක තියෙනවා. රෝස සුවඳ තියෙනවා, ලැවෙන්ඩර් සුවඳ තියෙනවා, ගාර්නියා සුවඳ වගේ සමන් පිට සුවඳ තියෙනවා. සුවඳ වර්ග පහක් තියෙනවා. ඔන්න අපේ ජනිය වගේ අපි අනිත් අයත් කියන්නේ
0: මං හිත ඇඳන් ඉන්නේ සමන් පිට සුවඳ.
1: සමන් පිට සුවඳ වරන්නකෝ නේද අන්නේ වගේ තමයි ඉන්නවනේ සුවඳ ගගා දවස් පහක් තියෙන. ඒතර සුවඳ වර්ග පහක් තියෙනවා කැමති විදිහට අරගෙන
0: අඳින්න පුළුවන්.
1: ඔන්න අඳින්න පුළුවන්. මේකන කියන්නේ අපි මේ මතු කොට ඇවිල්ලා ඉන්න වෙලාව මේ වෙලාවේ අපි යනවා ජනි වෙනම පැල්ලොට. අපි ගිහිල්ලා ඇවිල්ලා වෙනමකෝ දෙවේ. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම දෙන්න කියලා තමයි අපි මුදලාලි මාතුරෙන් ඉල්ලන්නේ. ඉතින් අපිට වෙනම පැලෙන් දෙනවා නම් වැඩි දිනක ලෝනම දීවා නිෂ්පාදනයක් අපි ඔන්න ඒ මොහොතේම මුදල් ත්‍යාගකුත් එන්න සූදානම්. ඉතින් මේ වෙලාවේ කවදාකවත් කාගෙත් නැත් අපේ ජනි එක නියතුරු මාව තාකින හැමෝටම මතක් කරන මේ වටිනාකම නම් මගේ අරගන්න එපා. ඔබේ වෙළඳසැලට අපේ කණ්ඩායම එන්න පුළුවන්, ඇවිල්ලා ඉල්ලන්න පුළුවන් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා. ඒ විතරක් නේද අවාස දෙක මාරදලා මතක් කරන මතුගම නගරේ ප්‍රධාන බස්න උතුම්පල සීමා වෙදලා මේ වැඩ කටයුත්ත ඇත්තද කියලා ඔප්පු කරලා පෙන්නන්න එපා ඉතින් නේද. අපි කියනවා නම් කටවචනක මේක අහන්න එපා, මේක ඇත්තද කියලා ඔන්න ඔයගලටත් බලා ගන්න පුළුවන්. ඉතින් නෙන්න අදවස දෙක මාර මතුගම අවදින්න කෙනෙක් නම් ඔන්න ලස්සන වැඩ කටයුත්තක් අපි එකතු කරන ප්‍රධාන බස්න උතුම්පල සීමා වෙදලා DJ සංගීතර සතුට වෙන්න විනෝද වෙන්න වගේම විනෝදාත්මක තරගවලට සහභාගී වෙන්න පුළුවන් වටිනා තෑගි ඉන්න කර ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ පැල්ලම් යවන හොඳම තාක්ෂණය තියෙන්නේ අපි මේ කතා කරන වැඩි දියුණු කරන දීවා ප්‍රෙස් ලග කියලා අපි ඔප්පු කරලත් පෙන්නනවා. ඉතින් මේක දවස අපි පානදුර නගරයට කරන්න එපා. අපේ වෙළඳසැලට අපේ කණ්ඩායම එන්න පුළුවන්, ඇවිල්ලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා කිව්වොත් ඔබ දෙන්න ඕනේ ඔන්න වැඩි දුණ කර දීවා ප්‍රෙස් නිෂ්පාදනයක්. එතකොට ඒ මොහොතේම මුදල් දෑගත් ඉනි කර ගන්න පුළුවන්. එහෙනම් ජනි ඔබ විශ්වාසයෙන් සොඳට ඉන්නවා ලස්සනට ඉන්නවා නේ.
0: බොහොම ස්තුතියි කතා කරාට.

FM anu paha, FM anu hatrai tashmakata, Net FM.

0: ஜனி எக்க தே துணுமாவத தே துணுமாவத FM அனுபா FM அனுஹதராய் தஷும அத நெட் FM வேளாவ ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: ගින්දර
2: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
1: සල්ලි කන්දක් මබෙස්සා
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න
4: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
6: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණයෙන් සමගෙන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
7: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: මොනරාගල නක්කල ගන්න ඉන්දියන ආරච්චිගේ තුන්තිලක්. ඉස්ලාම් පපිය මාරු හැදුනා ඉස්පිතාලේ අරන් ගිහින්දා. පරීක්ෂණ වගේක් කරාට පස්සේ මට කිව්වා heart attack ඇවිලා කියලා. ඉන්ජෙක්ෂන් වගේක් එහෙන් විත්තයි. පස්සේ පෙවනගල වේද මාත්‍ය හොයාගෙන ගියා. ගාන
8: කතා කරන්න 0777 940 අලුත් තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුපර් කසා කළ සමූහ ව්‍යාපාරය වෙතින්
10: Wake up. Subtitu Hormones. Alpha Studio.
8: දවසට ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
10: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුව කරගන්න
8: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න
10: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasumi and Lehansa WhatsApp 0711 95 95 95 Net FM Facebook Live
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
11: දැන් Pan Asia Bank වෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
12: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්
13: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
14: වෙලාව දැන් 11:48
15: මේ හස්බන්ඩ්
16: මොකද වයිෆ්
15: මගේ යාළුව කතා කරනවා මට ට්‍රිප් එකක් යන්න. එතකොට ඔයාගේ යාළුව කතා කරනවා ඔයාට ට්‍රිප් එකක් යන්න.
16: අහහ
15: මොකද කරන්නේ ඔයා?
16: ආව් ඉතින් හොඳයිනේ අපි දෙන්නම ට්‍රිප් එකේ.
15: අපි දෙන්නම ට්‍රිප් එකක් ගියොත් ගෙදර ළමයි බලාගන්නේ කවුද? මම යන්නම් මගේ යාළුවත් එක්ක. ඔයා ගෙදර ඉඳලා ළමයි බලාගන්න. කාඩ් එකක් දෙන්න. මට ෂොපින් කරන්න තියෙනවා.
17: මනි මනි මේ
2: Paul prashna netu ahanna jani ek de dunu mavata
5: mema geethaya oba veta gene enne
17: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
14: වෙලාව 11:49. අපි සින්දුවලට කටි එකතු කරගන්න තමයි හදන්නේ. මොකද මේ පැයේ වෙලාව එන්න එන්න ඉවර වේගෙන යනහන්. අප්සරාව එකතු කරගන්න ඕනි. අප්සරා අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ තංගල්ලේද. දන්නවනේ ඉතින් දැන් අප්සරා ඉන්නේ සීගිරිය නෙවෙයි, ආ ඉන්නේ තංගල්ලේ. එයා ගිල්ලනවා හෙක්ටර් ඩයස් මහත්මයාගේ සින්දුව කදවත් දෙන්න පුළුවන්ද ජනිය ඔයාට කියලා. අද නම් දෙන්න බැරි වෙන එකක් නෑ. මං වාට දෙන්නම් ඊළඟ පැයේ. මාලබේ ඉඳන් සුරංග, චතුරංග, චම්පික, ඒ වගේම තමයි නිරෝධ, මේ හැමෝම අපි වහගෙන ඉන්නවා කියලා මෙසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. පින්බර පොසොන් දවසක් වේවා ජනි. ඈ මේ මොකද්ද මේ දාලා තින්නේ? ඊයේ දාන්න ඕනේ මෙසේජ් එකක්. අද දාලා දේදුණු මාවත හගෙන ඉන්නවා කියලා අපේ විනීත අක්ක තමයි මෙසේජ් එක දාලා තින්නේ ප්‍රසාද් මෝටර්ස් එක ඉඳන් කහවත්තේ. කට්ටියම එකතු කරගන්නම්. පුසල්ලාවේ BF ජනපදයේ ඉඳන් අපේ EG අනුර මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ චාමර සහ තනූජා කලුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නවා. හයි ජනී මල්ලි, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ඇහැලියගොඩ රෝහලේ ඉඳන් අපිට මෙසේජ් කරන අපේ ලාලණී අක්ක මෙසේජ් එකක් දාලා තියෙනවා. ඇහැලියගොඩ රෝහලේ කාර්ය මණ්ඩලයේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මාකොල ගල්පොත්ත හන්දේ ඉඳන් අපි වහගෙන ඉන්න ප්‍රියන්ත සමරවීරයිය, එයාවත් මේ සින්දුවට එකතු කරගන්න. එනං ඉතින් සින්දු අහලා ප්‍රධාන ප්‍රවෘත්ති අහලා ඊළඟ පැයේ ආයෙත් හම්බ වෙමු.

0: FM Anupaha 94.8 Net FM Divaina Pura Dedunumavata
1: Brought to you by
2: Atunulake Namahubavan Ratapuram Rasaganayana Aulesam Rasakarakana Mother Freela Noodles Taste Ke Trustaka
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
6: සල්ලි කන්දක් මබෙස්සා
3: අලුත් තැන කඩුම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අත ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
7: මිරිස් කුඩු ස්වල්පයයි 3-5 කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
8: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
9: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය 3-5 ලොව ස්තරම් කොත්තමල්ලි සූදුරු උණුහල් කුරුඳු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම් නිපදවයි.
8: මුළු තැන් ගෙටම විජය
9: විජය 3-5 අපේ රසය රටේ සැමට.
10: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
11: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කඳු උඩ රට මහනුවර පොත් දැක්ම. ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා Candy City Center හිදී. සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය. සම සංවිධානය Candy City Center. නිල රේඩියෝව Net FM.
12: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
13: ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කුලයකේ සහත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සෑෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙලේම ඔබට මුදල් තැගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානමින් ඉන්න ජුනි 30 මතුගම CTB බස් රථ නැවතුම් පළේදී
11: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
14: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: හදරෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙත පහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
15: වේලාව ඔබ වෙත ගෙන එන්නේ මොබිටෙල් වෙතින් Samsung Galaxy A06 smartphone එක රුපියල් 15,160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17:17 අවතන්න. කොන්දේසි සහිතයි.
16: සුබ දහවලක වේලාව දවල් 12:00.

0: ഭാവ വിശ്വാസകരണ സത്യ
1: ඔබ වෙත ගෙන එන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: සුපිරි අවතාවරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. TravelNet.
5: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. TravelNet අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ආයුබෝවන් අද 2026 ජුනි 30 වනදා අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය net news 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ net news සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම සචිනි සේනවර්ධන ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: සිරස්තල තෙල් මිල අඩු කළා මදි තවත් අඩු කරන්න ජනතාව ආණ්ඩුවට කියයි තෙල් මිල අඩු කරලා බස් ගාස්තුවට වංගු ගැහුවොත් ගැමුණු අධිකරණයට ඉවසන්න තිබ්බාටත් වඩා ඉදිරියේදී තෙල් මිල අඩු කරන බවට ආණ්ඩුවෙන් සහතිකයක් පිල්ලයන් දැඩි රැකවල් මැද මඩ කලපු අධිකරණයට තවත් අධිබලති යතුරු පැදි පහක් හෝකන්දරින් සුවගනේ
0: net news the truth people trust
7: ඉන්දල මිල අඩු කළ විදිය ගැන අද උදේ ඉඳන්ම විවිධ පාර්ශ්ව විවිධ අදහස් පළ කරනවා බොහෝ පාර්ශ්ව පවසන්නේ ඉන්දන මිල තවත් අඩු කළ යුතු බවයි ඒ ගැන ආණ්ඩුවේ මතය කුමක්ද net news ඒ පිළිබඳ සොයා බැලුවා ඒ අතුරු දවස උණුසුම් කළ ප්‍රවෘත්ති පෙළ මෙතන සිට ඔක්ටේ 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල ගණන පහත දැමීම ප්‍රමාණවත් නොවන බව ජනතාව පවසනවා. එනෝ ඉදිරියේදී තවදුරටත් මිල පහත දැමිය යුතු බවයි ඔවුන් පැවසුවේ.
8: 100 ගණනකින් වැඩි කළා. ඔය ලෝක වෙළඳ පොලේ දැන් බෝතල් මිල සෑහෙන අඩු වෙලා තියෙන්නේ. මේ 100 ගණන වගේම ආයි අඩු කරන්න පුළුවන්. දැන් ඒගොල්ලෝ බලන්නේ මේක මේ තෙල් වලින් මේ රට ගෙනියන්නේ. බලමු මොකද වෙන්නේ කියලා.
9: අතටකුත් නැහැ, දුකකුත් නැහැ. හොඳයි ඒක. ඔයගොම හරි අඩු වෙන එක. ඉස්සරහනේ තව අඩු වෙයි කියලා බලාපොරොත්තු වෙනවා අපි. මෙයා ලිස්ට් එකකින් අඩු වෙලා තියෙනවා. අවුලක් නැහැ දැන් දැන් දේට දත් යන ඕක හරි වටිනවා ඒක.
8: ඉස්සරහට තව ටිකක් අඩුයි නේද? අඩුයි අඩුයි.
9: අතට
8: අඩු වෙයි කියලා හිතනවා නේද ඉස්සරහට තව ටිකක්. එහෙම කියවත් හොඳයි සාමාන්‍ය ඇටේ කියලා හිතනවා බලන්න.
9: පැන්ට අඩු වෙලා තියෙනවා. ඒක හොඳයි අඩු වෙනවා නේද? පරිභෝගික කැමති අඩු වෙනවා නම් තමයි. තව ඉස්සරහට තවත් අඩු වෙයි මං හිතන්නේ.
8: හොඳයි ඉතින් ඒක තව අඩු වෙනවා තවත් හොඳයි තව අඩු වෙනවා මං හිතන්නේ. හල්ලේ තියෙන නේද? බොහොම සතුටුයි සතුටුයි. ඔව් තව ටිකක් අඩු වෙනවා අඩු ගන්න පුළුවන් නේ. ඉස්සමදි. ඔව්. ඉතින් 100 ගානේ වැඩි වුණානේ. දැන් 20ක් අඩු කරලා හරියන්නේ නැහැ.
7: මේ අතර වාර්ෂික බස් ගාස්තු සංශෝධනයේදී ප්‍රමාණවත් පරිදි බස් ගාස්තුව වැඩි කිරීමට බලධාරීන් කටයුතු නොකරන්නේ නම් ඊට එරෙහිව නීතිමය පීවර ගැනීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති ගැමුණු විජයරත්න මහතා පැවසුවේ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරුණද බස් ගාස්තුව 15%කින් පමණ ඉහළ දැමිය යුතු බවයි. අවම බස් ගාස්තුවද රුපියල් 35.44 මිලකින් වැඩි විය යුතු බවද ඔහු පැවසුවා.
10: මේක මිල තීරණයෙමනේ ඩොලර එක. ඒ වගේම කොළඹ පාරිභෝගික මිල දර්ශක. මොකද බාණ්ඩ අපේ ටයර් ගෙන්නන්නේ නැහනේ. ලංකාවට අර කීපය හදන්නේ. ඉතින් ඒවත් අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින්. ඉතින් මේක සියල්ලම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ ආණ්ඩුවේ නොහැකියාව. ඕක තමයි ඇත්ත කතන්දරේ. මොකද මේ ඩොලරක වැඩි වෙන්නේ හේතුව නිසා ආණ්ඩුව ගෙනියන්න බැරි. මොකද මුදල් අච්චු ගහනවා, ඩොලර නැති කරගන්නවා, වාහන ගෙන්නනවා. ඒ වගේ ගොමු වැඩ කරලා ඒ වගේම මුදල් බාණ්ඩාගාරේ හොරකම් කරලා තියෙනවා. ඕක තමයි කතන්දරේ.
11: ඔතුමාලා ඉල්ලන්නේ
1: කොච්චර ප්‍රමාණයක්ද වැඩි
10: කරන්නේ අපිට අඩු ගන්න 15%ක්වත් අඩුම වශයෙන් තියෙන ඕන බස් ටික මේ තත්ත්වයට අධාවණය කරන්න
1: 15% කියන්නේ
10: අඩුම වශයෙන් 15%ක්වත් ගාස්තුව තියෙනවා අපි බලාපොරොත්තු වෙන 15%ක්වත් තියෙවි කියලා අපි බලාපොරොත්තු වෙන 20%ක් කියලා ඒකෙන් අපි 3%ක් අඩුන 17%ක් 15%ක්වත් තියෙන්න ඕන මම දැන් කොහොම කරයිද කියලා අපේ ගණනේ කිරීම නම් ඒක
1: ඒක කොච්චර විතර කියන්නේ ගාස්තු කීයේ විතර වැඩි වෙනවද
10: ඔව් සාමාන්‍ය රුපියල් 100ට නම් තව රුපියල් 15ක් හෝ 17ක් වැඩි වෙන්න ඕන 100 ගාස්තු අවම බස් ගාස්තුව රුපියල් සාමාන්‍යයෙන් 35-40ක් විදිහට ඒ පරාසය තුළ තමයි යන්නේ මොකද
7: මේ අතර ඩීසල් මිල රුපියල් 25කින් අඩුවද පාසල් වෑන් රථ ගාස්තු අඩු කිරීමේ කිසිදු හැකියාවක් නැතයි සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමේ පවසනවා. එහි සභාපති NMK හරිශ්චන්ද්‍ර මහතා පැවසුවේ වාහන අමතර කොටස් මිල හා සෙසු සේවාවල මිල අධික ලෙස ඉහළ ගොස් ඇති බවයි. තම කර්මාන්තය පවත්වාගෙන යාමට රජයේ විසින් යම් සහනයක් ලබා දෙන්නේ නම් ගාස්තු අඩු කිරීම පිළිබඳ සිතා බැලිය හැකි බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.
11: අපිට මේ අවස්ථාවේ මිල පහතේලීමට අවස්ථාවක් නැහැ. මොකද අපි අර අවස්ථා කීපයකදීම අපේ මේ කර්මාන්තයේ රැකගන්න නිසා තමයි අපි ඒ දිගටම ගියේ. අපි අන්තිමට 112 වැඩි කරෙත් හරිම අමාරු තත්ත්වයක් තියෙද්දී තමයි අපේ මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය රැකගන්න ඕන නිසා. එම නිසා අපි නැවත අපේ මිල පෙර පැවති මිලට පැවතුනොත් අපි ඒ අවස්ථාව අපේ සේවාව ලබා ගන්නා සියලු දෙනාටම ලබා දීමට කටයුතු කරනවා. මේ රුපියල් 25 කියන්නේ මේ රජය දුන්න නිකන් අපිට පොඩි ටොපියක් වගේ එකක්. මොකද මේ අවස්ථාවේදී අමතර කොටස් බැටරි සහ අනෙකුත් සියලුම සේවා ගාස්තු ඉහළ මිලකින් වැඩිවීමක් වෙලා තියෙනවා. අපි කල්පනා කරනවා අපිට රජය විසින් යම් කිසි සහනයක් ලබා දීමට හැකියාවක් තියෙනවා නම් මේ සේවාව පවත්වාගෙන යාමට අපි මේ මිල අඩු කිරීමේ වාසිය දෙමාපියන්ට ලබා දීමට අපි බලාපොරොත්තු වෙනවා.
7: ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා සුදු ඩීසල් මිල පමණක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහත දැමීමටයි ලංකා කණිය තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළේ. යනු ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දැමුණු අතර එම පෙට්‍රල් ලීටරයක දැන් මිල රුපියල් 414ක්. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දැමුණා. යනු ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 382ක් වන බවයි ලංකා කණිය තෙල් නීතිගත සංස්ථාව පැවසුවේ. එහෙත් ඔක්ටේන් 95 පෙට්‍රල් සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නැහැ. එයනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 495කටත් සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 478කටත් භූමිතෙල් ලීටරයක් රුපියල් 285කටත් තවදුරටත් අලෙවි කරන බවයි ලංකා කණිත නීතිගත සංස්ථාව වැඩිදුරටත් පැවසුවේ. ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අඩුවීම හමුවේ ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල තවදුරටත් පහත දැමීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බව විපක්ෂයේ පවසනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජමාත ඉන්දික අනුරුද්ධ මහතා නික් නිවුස් එකට කියා සිටියේ එලෙස ඉන්ධන මිල පහත දැමීමට ආණ්ඩුවට හැකි බවයි.
12: සාමාන්‍යයෙන් මේ කලාපේ රටවල් වල ජනතාව ගැන හිතලා මේ තියෙන ආර්ථික අර්බුද ගෝලීය මේ යුද වාතාවරණය ඔක්කොම ගැන හිතලා කලාපේ රටවල් වල අය අපි ඒ රාජ්‍ය නායකයෝ අපි දැක්ක පැහැදිලිව ඒ රටවල් වල ජනතාවට සහන දෙනවා. ඒ නිසා මේ නිකන් අර අපි පෞගෙටිගේ බලාගෙන හිටියා ඉතා විශාල වේගෙන් තෙල් මිල මේ වැඩි කරගෙන ආවා. ඉතින් අද ලෝක වෙළඳපොලේ ඒ වැඩි කරපු වේගයට වඩා වේගින් තෙල් මිල අඩු වෙලා මන් දන්නේ රජයේ මොන ප්‍රතිපත්තියක් අනුගමනය කරලා මේ විදියට මිනිස්සුන්ව නිකන් විලෝකට ලක් කරලා තියනවද කියන්නේ. ඉතින් මේකට වඩා පැහැදිලිවම අපි දන්නවා ඉඳලා මිල අඩු කරන්න පුළුවන්. විශේෂයෙන් ධීවර ජනතාව ධීවරයට අද කිසිම සහනයක් නැහැ. ඊයල් 80ට 85ට තිබිච්ච භූමිතෙල් ලීටර එක අද රුපියල් 300 කිට්ටුවට ගෙනිහිල්ලා තියෙනවා. ඒ නිසා මං හිතන්නේ රටේ නායකයෝ පාලකයෝ අපිට නම් පේන්නේ හදවතේ තෙතමනයක් ඇතුව ජනතාවට නැත්තම් කර්මාන්තවලට රටේ ආර්ථිකයට එහෙම නැත්තම් දුකී දුප්පත් මිනිස්සුන්ට ඕන විදියට වැඩ කටයුතු කරනවා. IMF එකේ රූල්ස් වලට ඒ නීති වලට ඕන විදියට නම් අකුරක් කැළපිල්ලක් ඉස්තිල්ලක් වෙනස් කරන්න නැතුව කටයුතු කරන ආකාරය තමයි පේන්නේ අපිට.
7: කෙසේ වෙතත් විපක්ෂය එල්ල කරන චෝදනාවලට ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගුඩ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.
13: ආණ්ඩුව හැම වෙලාවෙදිම කල්පනා කරන්නේ ජනතාවට හැම භාණ්ඩකින්ම බඩු මිල අඩු කරලා සහන දෙන්න. එතකොට ඔබ ඔයගොල්ලෝ දන්නවා තෙල් මිල වැඩි වුණේ එකපාර නෙමෙයි. අවස්ථා ගණනාවකින් ලෝක තෙල් මිල ජනතපලයේ තෙල් මිල වැඩි වෙද්දි වැඩි වෙන්න ඒ තෙල් මිල වැඩි වුණේ කොටස් හැටියට. එහෙමනේ පරිංගරණේ. එතකොට ඒ අඩු වෙන මට්ටමට සාපේක්ෂව අපි ආණ්ඩුව විදියට ඒ තෙල් මිල ඒ විදියටම අඩු කරනවා කිසිදු ප්‍රශ්නයක් නැතිව. එතකොට ඒකත් කරන්න වෙන කොහොමද? වැඩි වුණ විදියටම තමයි අඩු කරන්න වෙන්නේ. අවස්ථා කීපයකින් තෙල් මිල අඩු කරනවා තිබුණාට වඩා වැඩි ගානකට ඉදිරියට අඩු කරන්න හැදේ විදියට අපි කටයුතු කරනවා. එතකන් විපක්ෂයට පොඩ්ඩක් ඉන්න වෙනවා බලාගෙන. ඒකයි තියෙන්නේ.
7: අද දිනේද දෙවෙනි පුරා ක්‍රියාත්මක සියලු දන්සල් පරීක්ෂාවට ලක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එමෙන්ම ඊයේ දිනේ දන්සල් පැවැත්වූ ස්ථානද අද දිනේ විශේෂ පරීක්ෂාවකට ලක් කරන බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා නෙට් නිවුස් වෙත කියා සිටියේ.
14: ඔසොන් සේනි මිත්‍යන් දිවෙන ප්‍රපත්‍ර දන්සල් පරීක්ෂාව සිදු කරා. ඊයේ දිනේ පුරාවට දන්සල් පරීක්ෂාව සිදු කරා. අද දිනේ පුරා දිවෙන ප්‍රපත්‍ර දන්සල් පරීක්ෂාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිදු කරන ලබනවා. ඊයේ දිනේ රාත්‍රී වෙනකොට 12,883ක් දන්සල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සින් පරීක්ෂාවට භාජනය කර තිබුණා. මෙම සියලුම දන්සල් ලබා දීමේ ප්‍රථම වගේම දන්සල් ලබා දුන් ස්ථානය දන්සල් ලබා දීම පසුවත් පරීක්ෂාවට ලක් කරනවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සින් විශේෂ
7: මේ අතර ඩෙංගු මර්ධනය කිරීම ආණ්ඩුවට පමණක් තනිව සිදු කර නොහැකි බවත් ඊට සියලු ජනතාවද සහය දැක්විය යුතු බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා වැඩිදුරටත් පැවසවා.
14: දිවෙන ප්‍රමේනමිට 54,000 ඉක්මවා වාර්තාවිය තිබුණ තමයි බෝන් රෝගී වර්ෂකාර්යංශයේ පවසා තිබෙන්නේ. ඒ වගේම ඩෙංගු රෝගීන්ගේ මරණ 30ක් පමණ මේ වර්ෂයේ වාර්තාවිය තිබෙනවා. ඒ වගේම මෙම ඩෙංගු මර්ධනය කිසිසේත්කවත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට රජයේ දෙපාර්තමේන්තුවට රජයේ කවක් තනියම සිදු කර කිසු රාජකාරියක් නොවේ. ඒ සඳහා සියලුම මජන්තාවගේ සහය අවශ්‍ය වෙනවා. නැතහොත් මේ ඩෙංගු මර්ධනය සහ ඩෙංගු රෝග පාලනය කිසිසේත් සිදු කර හැකි කාර්යයක්. එම නිසා අපි සියලුම ජනතාවගේ ඉල්ලා සිටිනවා ඩෙංගු මර්ධනය සඳහා ඔබ සමගේ සක්‍රීය දායකත්වය ලබා දෙන්න තම තමන්ගේ නිවෙස් කාර්යාල සහ ව්‍යාපාරික ස්ථාන අවට පිරිසුදු කරගන්න මතුරන් බෝ නොවන තරම් බලපත් කරගෙන මේ සඳහා සහය දක්වන්න අපි ඉල්ලා සිටිනවා.
7: හිටපු රාජ අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් ජුලි 13 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ මඩිකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ලබා දුන් නියෝගයකට අනුවයි. 2008 වසරේදී නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදු වූ බව කියන ඝාතන පහක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පිල්ලයන් අතර අංකුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩිකලපුව අධිකරණය වෙත කරුණු වාර්තා කළා. ඒ අනුව අදාළ නඩුව කැඳවන ඊළඟ අවස්ථාවේදී හිටපු රාජ අමාත්‍ය සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් මඩකලපුව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර නිලධාරීන් වෙත මීට පෙර නියෝග කෙරුණා. ඒ අනුව දැඩි රැකවල් මැද බන්ධනාගාර නිලධාරීන් විසින්

0: නිරතහරින් කණ්ඩෑමක් විසින්. එම කාර්යාංශයට ලද තොරතුරක් මත අදාළ වැටලීම සිදු කර තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගෙනැත්තේ හෝකන්දර ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලිස් ස්ථානයේ වෙත බහර දුන් බවයි හෝමාගම කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසුවේ. කියවීම ප්‍රවර්ධනය කෙරෙන මහනුවර පොද්දැක්ම දෙවන දිනටත් මෙවන විට ක්‍රියාත්මකයි. ඒ මහනුවර කැන්ටි සිටි සෙන්ටර් හිදී. ඒ පිළිබඳ තවත්තරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ කරගන්නවා කැන්ටි සිටි සෙන්ටර් හිදී ඉලඳී සිටින නෙට් නිවුස් වාර්තාකරු කමල් සුරවීර. අයිබෝන් කමල්.
1: අයිබුවන්, අද සතියේ දවසක් වුණත් මේ වන විට මෙම පොත්දැක්ම සඳහා පොත්දැක්මට නැරඹීම සඳහා ඒවගේ පොත් මිලදී ගැනීම සඳහා අවශ්‍ය අතිවිශාල පිරිසක් මේ මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය මේ පරිසරයට පැමිණලා සිටිනවා. බාල, තරුණ, මහලු ඒ වගේම සාමාන්‍යයෙන් මේ දකින විදේශිකව පවා මෙම ස්ථානට ඇවිල්ලා පොත් මිලදී ගැනීමේ නිරත සිටින ආකාරය දක්න ලැබෙනවා. පොත් මිලදී ගැනීම සඳහා සෑම පොත් ප්‍රකාශකයන් මේ අවස්ථාවේ 120ක විශේෂ වර්තමත් දෙනවා. ඒ වගේම යම් කිසි ආකාරයෙන් කුඩා දරුවන්ට ත්‍යාග පොත් මිලදී ගැනීමෙන් පසු ලබා දෙන ආකාරය, කොන්දි යම් යම් ක්‍රියාකාරකම් සිදු කරන ආකාරයකුත් මෙතන දක්නට ලැබෙන විශේෂණ ධර්ම. අද මෙතන මේ මහනුවර පොත්දැක්මේ විශේෂ දෙයක් වෙනවා. යම් යම් කර්තෘවරුන් රචනා කර තියෙන පොත් ඊ-බුක් වශයෙන් අන්තර්ජාලයට මුදා හැරීමේ කටයුතු මෙතන සිද්ධ වෙනවා. විශේෂ දෙයක් පස්වන දක්වා පැවැත්වෙනවා මහනුවර පොත්දැක්ම. මහනුවර පොත්දැක්මේ තොරතුරු සමග නැවත ඔබ සමූහ අපේක්ෂාවෙන් සමු ගන්නවා. කමල් සුරවීර, නෙට් නිවුස් වෙනුවෙන්.
0: ස්තුතියි කමල්. මෙවරත් මහනුවර පොත්දැක්ම සඳහා නෙට් FM රේඩියෝව නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා.
2: ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: නෙට් නිවුස් නිමාව. නෙට් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: ඔබ වෙත ගෙන ආවේ
4: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
5: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්.
6: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩිප් ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
7: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-076-716-3672.
8: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773-273-540.
9: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.

விலாவதோல ஹை வினாதி விசிய காய் අපි දේදුණු මාවතේ ජයග්‍රාහී තුන්වෙනි පැයට ඇවිල්ලා තියෙන්නේ. බොහොම සාර්ථකව අපි පැය තුනක් කාලය ගිවාගෙන දැම්ම. පැය තුනක් නෙවෙයි පැය දෙකක කාලයක් ගිවලා දැම්ම. පැය තුන කොහොමද අනේ? පැය තුන මොනාද කියලා හිතනවා. අපි දන්නේම නැතුව අවුරුද්දේ මාස 6ක් ගෙවලා ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ තියෙන්නේ. අද ජුනි මාසේ 30 වෙනිදා හන්ද හෙට ඉඳන් අලුත් මාසයක් පටන් ගන්න. හෙට ඉඳන් පටන් ගන්න අලුත් මාසෙදී net fm ගින්දර හැන්දෑව ගින්දර විදිහ වෙනසක් එක්ක ඔයාට අරගෙන එනවා. net fm ගින්දර හැන්දෑවේ තෑගියක හෙට ඉඳන් අරක් ගන්න සූදානම් ඉන්න. ඔයාට හම්බ වෙන තෑගිත් ලේසි පහසු තෑගි නෙවෙයි, බෝනස් එක්ක තෑගි හම්බ වෙන්නේ. පෙට්‍රල් බූලි පිටින් හම්බ වෙන අතර ඒවත් එක්ක උම්ම හම්බ වෙනවා. සල්ලි කඳු ගණන් හම්බ වෙන අතර ඒවත් එක්කත් උම්ම හම්බ වෙනවා. බඩු මලු හම්බ වෙන අතර ඒවත් එක්කත් උම්ම හම්බ වෙනවා. ගෑස් ටැංකි හම්බ වෙන අතර ඒවත් එක්කත් උම්ම හම්බ වෙනවා. ඇල්ගෝ ටවුන් එකේ රජ කරගෙන හිටියා තෑගියකා. ඊට පස්සේ දේදුණු මාවතට ආව. දැන් දේදුණු මාවතත් එපා කියලා තෑගියකා ගින්දර හැන්දෑවට ගිහිල්ලා ඉන්නේ. හෙට ඉඳන් අලුත් වෙන ගින්දර හැන්දෑව හන්න කියලා ඔයාලට මතක් කරනවා. තෑගියකාගෙන් තෑගි දිනන්නත් පුළුවන් ඒ අහනකොට. සින්දු අහන්න ඇවිල්ලා ඉන්න කට්ටිය එකතු කරගන්න ඕනි. කෝල් කරපු කට්ටිය එකතු කරගන්න නේද? අපේ ලක්ෂ්මී කතා කරා. යා කතා කරන්නේ අපිට ගාල් යක්මීමනේ ඉඳන්නේ. කතා කරලා කිව්වා යාගේ පුතාලා දෙන්න. දුෂාන් මදුෂංක සහ දිල්ෂාන් මදුෂංක. දිල්ෂාන් මදුෂංකයි දිෂාන් මදුෂංකයි නම් දානව මං පුතාලා. රමුකණ ඉඳන් කාන්තියක්ක කතා කරා. හැමදාම කෝල් කරන්න ට්‍රයි කරනවලු. හැබැයි ඉතින් කෝල් කරන්න බැරි වුණා කියලා ප්‍රශ්නයක් නැහැලු. හැමදාම දේදුණු මාවත හන එක අමතක කරන්නේ නැහැ කියලා තමයි කිව්වේ. අපේ වසන්ත අක්කා එකතු කරගන්න ඕනි. ඊට පස්සේ ලික් ටේලර්ස් එකේ සුගත් මල්ලි එකතු කරගන්න ඕනි. ඒ දෙන්නනේ රමුකණ මාකට් එකේ තරංගෙට දේදුණු මාවත හන්නේ. එක්කෙනෙක් වැඩි කළොත් අනික කෙනා තව ටිකක් වැඩි කරනවා. ඒ එක්කෙනාට වඩා සද්ද වැඩි වෙන වසන්ත අක්කා ඊට පස්සේ වැඩි කරනවා. අන්න ඒ වගේ තමයි එතන යන්නේ තරංගෙ. පොළොන්නරුවේ සිට අපේ රමණිත් අපිට කතා කරා යවත් සින්දුවකට එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න. හයි ජනී, මම ජපානෙන්. ජපානේ අපේ නිශාන්ත අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා එකතු කරගන්න කියලා කියනවා. එයාගේ යාළුවා ගාමිණීව ගොඩක් ආදරෙන් කටියම එකතු කරගන්නම් මේ සින්දුවට. අර ඉස්සර තව යාළුවෙක් හිටියා නේද? මට නම මතකත් නෑ. ඉෂාන්. දැන් නැද්ද ඉෂාන්? ජනී මල්ලි, ඔයාට සුබ දහවලක් වේවා. අම්පාරේ ගල්කන්ද මාවතේ ඉඳන් අපේ මානවඩු අයියා තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ. වයිෆ් දසනායක, දුව ධරණී දිසාරා දිනාරා, ඊට පස්සේ සුජීවා, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි මෙසේජ් එකේ දාලවල තියෙන්නේ. මඩපාති ඉඳන් අපේ ලක්ෂ්මන් අයියා මෙසේජ් එකක් දාලා තිනවා. තමරා, නිෂානී, චේතනා, තේජාබෝර්, පුංචි පුතා ඉන්නවා භාග්‍යවිෂ්ක, ඒ වගේම තමයි සේරුවාවිල KDA සමරසිංහවත් මතක් කරන්න කියලා කියනවා. ජනී අයියේ කොහොමද? මම පිළියන්දල පොල්හේන ඉඳන් ඉසිර. එයාගේ සර්නේම් තමයි ඉසිර ඔරුවල. මං ඉස්සර හිතාගෙන හිටියේ ඔරුවල ගමේ තමයි අපේ ඉසිර ඉන්නේ කියලා. එයා එකතු කරගන්න කියලා කියනවා. තාත්තා චිත්‍රා, ඊට පස්සේ චාත්තා චිත්‍රද චිත්‍රානේ, ඊට පස්සේ ශිල්පී ප්‍රදීප් ඔරුවල, මේ කටිය එකතු කරගන්න කියනවා. අම්මා, නෑ නෑ නෑ නෑ, මේ තාත්තගේ සම්පූර්ණ නම එවලා. තාත්තගේ නම ප්‍රදීප් ඔරුවල, ඊට පස්සේ අම්මගේ නම තුෂාරි ඔරුවල. ජනී අයියේ ඔයාවත් එකතු කරගන්නවා කියලා මෙසේජ් එකේ දාලෙවල තියෙනවා. ඊට පස්සේ අපේ සීතල බණ්ඩාර වෙල ඉඳන් අපේ රංජන් රත්නායක, එයාට ලස්සන සින්දු දෙකක් ඕනි. එකක් මදිලු දෙකක් ඕනි. ගොඩක් ආදරෙන් රංජන් ඔයාව එකතු කරගන්නවා. රංජන් ගිහිල්ලා තිබුණා අපේ බණ්ඩාර වෙල පොසොන් කලාපය බලන්න. අපේ ටීම් එකත් එක්ක කතා කරලා මටත් කෝල් එකක් ගත්තා. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා, අපේ කාන්තිවත් එකතු කරගන්න කියලා කුවේට් සිට ප්‍රියන්ත අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ප්‍රියන්ත ඔයාව එකතු කරගන්නවා මේ සින්දුවට. වයිෆ් කාන්තිවත් එකතු කරගන්න. හයි ජනී, කොහොමද? අපිවත් ලස්සන සින්දුවක එකතු කරගන්න කියලා බුත්තල ඉඳන් චමින්ද තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. නිව් සිරි රම්‍ය සාරි සෙන්ටර් එකේ රෙදෙපිලි අලෙවි කරන යාළු ඔක්කොම එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් කටියම මේ සින්දුවට එකතු කරගන්නවා. තාමත් ඔයා මේ පැත්තට කෝල් කරේ නැත්නම් කෝල් එකක් ගන්න 0112 55 33 63. WhatsApp message එකක් දාන්න 0711 95 95 95. ඔයාට මතක ඇති කාලේ පෙට්‍රල් ලීටරයක් ඔයා අරගත්ත අඩුම ගාන කීයද? ඒ ගානත් අපිට Facebook post එකට පහලින් comment එකක් දාලා දැනුවත් කරන්න.

0: දැන් වෙලාව 12:33. මේ වෙලාව තාමත් සමහර විට ඔයා දවල්ට කෑම උයන්න සූදානම් වෙන වෙලාව වෙන්න
1: පුළුවන්.
0: සමහර විට ඉතින් වීකෙන්ඩ් එකෙන් පස්සේ ගෙදර ඉන්න හස්බන්ඩ්ලා බබාලා ඔෆිස් වලට යන්න, වැඩට යන්න, ඉස්කෝලේ යන්න එහෙම ලෑස්ති වෙලා ගෙදරින් පිටත් වුණු හන්දා දවල්ටත් එක්කම උදේ යුවද කියලා දන්නෙත් නෑ මං හරියට. හැබැයි තෑම රෑට උයලා නෑ කියලා නම් මට ෂුවර්. මොකද කියන්නේ රෑට හදන කෑම වේලෙන් ගෙදර ඉන්න කට්ටිය පොඩි සර්ප්‍රයිස් එකකින් පුදුම කරලා දාමුද? ගෙදර හදන කෑම වේල සර්ප්‍රයිස් එකක් විදිහට කෑම වේල වෙනස් කරගන්නව නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. දැන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක ඔයාට පුළුවන් ඔයාගේ ගෙදර හදන කෑම වේල අර ඉන්දියාවේ තියෙන මසාලා රහත් එක්ක රස ගන්නව ගන්න. ඉන්දියාවේ රසාවට හදන්නේ ලංකාවේ අපේම කුළුබටුවල. කිසිම ප්‍රශ්නයක් නැතුව ගෙදර ඉන්න හැමෝටම රස කර කර කන්න පුළුවන් ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් දාලා කෑම වේල රසවත් කරගත්තට
1: පස්සේ.
0: එළවලු ජාති වලට ඔයා දාන්න ඕනේ ග්‍රීන් කරි මසාලා. ඒක ඉන්නේ කොළපාට පැක් එකක. මාළු ජාති වලට රෙඩ් කරි මසාලා. ඒක ඉන්නේ තද රතු පාට පැක් එකක. මස් ජාති වලට නම් බ්ලැක් කරි මසාලා. ඒක ඉන්නේ කළු පාට පැක් එකක. පැකට් එක මාරු කරගන්නේ නැතුව කෑම වලට හරියටම දාගත්තා කියලා කියන්නේ ගෙදර කට්ටියට පුදුම හිතෙන රසයක් ඔයා ගෙදර හදන කෑම වේලෙන් එනවා. සෙවනගල කිරි ඉබ්බන්න රබෝග හහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුර ගැන ඔයාට මතක් කරන්න ඕනි. කමල් බන්දුල වීරප්පිරුම වෙද මහත්තයා සඳුදා අඟහරුවාද පෝය දවස් සැරුණම ඉතිරි හැම දවසකම විවෘතව තියනවා සෙවනගල කිරි ඉබ්බන්න රබෝග හහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මෙදුර. මං අර හැම වෙලේම මතක් කරන්නේ නෙත් එෆෙම් අහන ඔයාටත් නිතර දෙවේලේ අහන්න හම්බ වෙනවනි. සමහර අම්මල තාත්තලා ඒගොල්ලන්ට ගෙදර එහාට මෙහාට ඇවිද ගන්නවත් බැරුව තමයි දනිස් සමාරු හැදිලා එක එක අමාරු හැදිලා යන්නේ කමල් බන්දුල වීරප්පේනෝ වෙද මහත්තයා හම්බ වෙන්නේ. මං අහගෙන දඹුලු ගලත් නැග්ගා කියලා ප්‍රතිකාර කරලා සුවපත් වුණාට
1: පස්සේ.
0: ඒ වගේ විශ්වකර්ම තියෙන විදිහේ බෙහෙත් කරන කෙනෙක් තමයි කමල් බන්දුල වීරප්පේනෝ වෙද මහත්තයා. ඒක හන්දම තමයි ලංකාව වටේම ගොඩනැගෙන සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙද මෙදුරට යන්න. ඔයත් යන්න කලින් වෙලාවක් වෙන් කරගෙන යන්න, නැත්නම් පෝලිමේ ඉන්න සිද්ධ වෙනවා. 0777 300 940 එහෙම නැත්නම් 0773 273 540 කතා කරන්න තමයි තියෙන්නේ. දැන් ඉතින් මේ දවස්වල පොසොන් ගැන අපි වැඩිපුර කතා කරන හන්දා පොසොන් කලාප ගැනත් අපි නිරන්තරයෙන් කතා කරන. ඒ හින්දා තමයි දිගමඩුළු පොසොන් කලාපය ගැන අපි ඔයාලට මතක් කරන්නේ. ඊයේ දවසේ ආරම්භ වුණු දිගමඩුළු පොසොන් කලාපයේ ජූලි මාසේ 4 වෙනිදා වෙනකන් දවස් 5ක්ම තියෙනවා. මේ වැඩේ මේ තරමටම අපි මතක් කරන්නේ අපිට හරියටම සමීප කෙනෙක් ඉන්නවා. ඒ තමයි ડોක්ටර් ආසිරි. ඒ තමයි බදුල්ල ප්‍රබෝධ රෝහලේ ડોක්ටර් ආසිරි දිසානායක. ඉතින් ડોක්ටර් තමයි දිගමඩුළු පොසොන් කලාපයේ පොසොන් කමිටුවේ ලේකම්තුමා විදිහට වැඩ කරන්නේ. ඉතින් එතුමා අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. සභාපතිතුමා තමයි ප්‍රභාත් කාවින්ද මහත්තයා. මේ හැමෝම මතක් කරගෙන ඔයාලට මතක් කරනවා දිගමඩුළු පොසොන් කලාපයත් එක්ක එකතු වෙන්න කියලා ජූලි මාසේ 4 වෙනිදා වෙනකන් තියෙන. ජනී අපිවත් කියන්න. ඔයා අපේ නම් කියන්නේ නැහනේ. ඔයා හොඳ නැහැ. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අම්පාරේ තියෙන YLV Smart Dress Garment එකේ ඉන්න කට්ටිය. කියවන්න පුළුවන් නමක් දාගන්නකෝ බලන්න මේ නම කියවන්න ගියාම දිව පැටලෙනවා. බොස් ඉන්නවා, මැඩම් ඉන්නවා, ගාමන්ට් එකේ චූටි නංගිල ටිකවයි මල්ලිල ටිකවයි සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඒ ගාමන්ට් එකේ ඉන්න චූටිම නංගි උමංග තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. හයි ජනී, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා සිංගප්පූරුවේ ඉඳන් අපිව අහගෙන ඉන්න සමිතා මැසේජ් එකක් දාලා තියෙනවා. එයා කියනවා එයාගේ පුතාගේ චූටි පුතාගේ උපන්දිනය අද කියලා. එයාට ලස්සන සින්දුවක් දෙන්න කියලා. චූටි පුතාගේ නම ඉන්න හොයාගන්න තියනවාද කියලා දාලා බලන්න. මං හිතන්නේ චූටි පුතාගේ නම දාලා නැහැ. ආදරණීය අයියා ටිරෝන් ඒ වගේම තමයි ඔමායා, භාග්‍ය, අනගිදු මේ හැමෝම ඔයාට සුබපතන් එකතු වෙනවා. අපේ සමිතාගේ චූටි පුතාට සුබ උපන්දිනයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු. සැලූන් ගොඩාක් තියෙන පරම්පරා පිටින් සැලූන් කරන කට්ටියක් අපිට කතා කරා. ඒ තමයි අපේ තිලිනි. තිලිනි කතා කරේ බෙන්තර පාලමෙන් එහා පැත්තේ මිරිස්වත්තේ ඉඳලා. දහම් සැලුන් එකේ ඉන්නවා දහම්. එයාගේ මල්ලි. ඊට පස්සේ තාත්තා ලසන්ත සැලුන් එකේ ඉන්නේ. අම්මවත් එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ අපි අහන්න යන සින්දුවට. කලවාණිදම් පුෂ්ප කතා කරා. එයාගේ හස්බන්ඩ් ප්‍රියන්තව එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ ලොකු දුව චූලනි, පොඩි දුව අචිනි එකතු කරගන්න කිව්වා. ලොකු දුව ඕ ලෙවල් පාස් වෙලා. කොච්චර සතුටුයිද ඉතින් අපිට. අපේම කෙනෙක් පාස් වුණා වගේ තමයි. හැබැයි ඉතින් ඔය සතුට මෙහෙට ඇවිල්ලා කේක් ගෙඩියක් එහෙම කපලා සමරන්න හිතේ නැද්ද මන් නිකමට අහන්න. උදයන්ගේ නෙතුමිය අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනි මල්ලිය කොහමද? අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මාතර කිංකිණි චතුමි යසාර එක හල්දු මුල ග්‍රීන් හවුස් ෆෘට් ප්ලැනට්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්න දිල් මිදෝණිවත් එකතු කරගන්න කියලා කියනවා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. So now I'm here to welcome you all down.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව ෆැබ්‍රිකේටර්ගේ කෝටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා
3: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කෝටේෂන් එකත් 076 780 7000 WhatsApp කරන්න
4: වේලාව දැන් 12 විනාඩි 42යි
5: ගින්දර
6: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
7: සල්ලි කන්දක් මවසක්
8: මාතර ෆ්‍රීලන් චීස් රස සෝයා එකක රස බලමුද මාතර ෆ්‍රීලන් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
9: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න crib ශ්‍රී ලංකා
10: පාරතර ප්‍රදේශයවට සිටින පාරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටළු හඳුනාගෙන පහසු මිලකණන් යටතේ ඇස් කන්නාඩි අවු කන්නාඩි සහ සිවිකාච මිලදී ගන්න ඔබත් අදම විෂන් කියා පානදුර ශාඛාවට පැමිණෙන්න නොම්බර 233 ගාලුපාර පානදුර අමතන්න 076 813 7236
11: නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කන්ද උඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හේදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව net fm
12: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
13: අක්මාවි තෙල් ෆැටි ලිව බය වෙන්න එපා සෙවනගල ලිව බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
14: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
15: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැදැහැ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 01112559669.
16: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය. ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 01112 636 636
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්
18: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න commercial credit
4: වේලාව 12 විනාඩි 45යි මොකද වයිෆ්
19: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද
4: පිටිපස්සේ දොරෙන්
19: අදත් වැරද්දුවනේ දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද පාටි දාපු තැනකම ඉන්නේ

0: ਨੈਤ ਵਾਹਨ ਜਾਣੀਏ ਕਦੇ ਦੁਨੁ ਮਾਵਤ
1: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
2: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636
3: වෙලාව 12 විනාඩි 46 මං හටි එකතු කරගන්න හදන්නේ ජනි මගේ පුතාගේ නම දාන්න අමතක වුණා පුතාගේ නම රෝෂන් අර සිංගප්පූරුවේ ඉඳන් උපන් දිනය ගැන මට විස්තර ලැබුවා නේද අපේ සමිතා එයාගේ පුතාගේ නම රෝෂන් රෝෂන් ආට සුබ උපන් දිනයක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මං විතරක් නෙවෙයි net fm ටීම් එකේ අපි හැමෝම ඔයාලට සුබ පතනවා දැන් ඉතින් කේක් එවනකොට මට විතරක් නෙවෙයි අපේ ටීම් එකේ හැමෝටම තෙවන්න ඕන හයි ජනි හොන්න අද අපි ලස්සන සින්දුවක් ගහන්න බලාගෙන ඉන්නේ එහෙම කියන්න අපේ දේවතුරේ චන්දි එයාවයි මේ වෙලාවේ ගෙදර ඉන්න වැඩ කරන කට්ටිය හැමෝමයි එකතු කරගන්න කියලා තියෙනවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා නෙළුවේ ඉඳන් සඳමාලි අපිට මෙසේජ් එකක් දාලා තියෙනවා එයා වැඩ කරන තැන යාළුවෝ හැමෝමත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ හයි ජනි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න අපිට මෙසේජ් එක දාලා තියෙන චාරු එයාගේ අම්මවයි තාත්තවයි ඊට පස්සේ වැඩපලේ වැඩ කරන සියලුම දෙනාවයි එකතු කරගන්න කියලා මාතලේ දොඹවෙල වෙන්නේ නැතිනේ දොඹවෙල ඉඳන් තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන චාරු චාරු එයාවත් එකතු කරගන්නවා හයි ජනි කොහොමද දන්සල් වැන්දද කියලා ඊයේ net අහගෙන හිටියා නම් තේරෙන්නේ නැතිනේ හස්බන්ඩ්ත් ඉන්නවලු හස්බන්ඩ්වත් එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා අපේ රාජිකා දමයන්ති තමයි මෙසේජ් එක දාලා තියෙන්නේ ගන්දුනේ ඉඳන් අපේ කෞශල්‍යත් මෙසේජ් එකක් දාලා තිනවා කෞශල්‍ය ඔයාවයි පවුල හැමෝමයි මේ සින්දුවට එකතු කරගන්නවා ජනි පැට්ටෝ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න දේදුණු මාවත අපිත් අහගෙන ඉන්නේ කලුතර ඉඳන් චන්දි තමයි මෙසේජ් එක දාලා තින්නේ හයි ජනි බොස් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා මාපලගම ඉඳන් අපේ PLJ අයියා මෙසේජ් එකක් දාලා තියෙනවා කටාන අරෝස් ටේලර්ස් එකේ කටාන කොංගස් හන්දියේ අරෝස් ටේලර්ස් එක තියෙන්නේ එතන ඉන්නවා ප්‍රසන්න ධම්මිකා ෂෙවෝන් තාරුක බෙවෝ නරෝෂ් මේ කට්ටිය ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා දේදුණු මාවතෙන් පස්සේ ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ ගින්දර හැන්දෑ වෙන කන්නේ ගින්දර හැන්දෑව ජූලි ඉඳන් වෙනස් වෙනවා හෙට ඉඳන් වෙනස් වෙනවා අලුත් වෙන ගින්දර හැන්දෑවෙන් ඔයාලා තෑගි දිනා ගන්න තත්ත්වව හම්බ වෙනවා කියලා දැන් ඔයා දන්නවනේ ගින්දර හම්බෑවෙන් හම්බ වෙන තෑගි අතරේ තියෙනවා ඔයාට හිතා ගන්නවත් බැරි විදිහේ තෑගි. ඒ තෑගිවල වටිනාකම වැඩි වෙන්නේ අපේ ගින්දර හැන්දෑවේ ගින්දර කෙල්ලන්ගෙන් හම්බ වෙන උම්මත් එක්කනේ. සල්ලි එක උම්මා, පෙට්‍රල් ඩීසල් එක උම්මා, ගෑස් එක උම්මා, බඩු මලුත් එක උම්මා. මේ හැම දෙයක්ම ඔයාට දිනා ගන්න නම් තෑගි යකා හෙට ඉඳන් ගින්දර හැන්දෑවෙන් කඩා පනිනවා කියලා මතක තියාගන්න ඕන. එතකොට මොකද්ද කරන්න ඕනි? දවල් එකේ ඉඳන් දේදුණු මාවත කොහොමත් අහනවා දවල් එකෙන් පස්සේ ගින්දර හැන්දෑව අනිවාර්යෙන් අහලා SMS කරලා අර Facebook post වලට comment දාලා තෑගි දිනා ගන්න තමයි තියෙන්නේ ඔන්න ගින්දර හැන්දෑව හෙට ඉඳන් තෑගි යකා ඉන්නවා කියලා මං ආයෙත් පාරක් මතක් කරා දැන් ඔයා කරන්න ඕනි වැඩක් තියෙනවා යන්න අපේ net fm Facebook fan page එකට fan page එක follow කරලා තියාගන්න ඊට පස්සේ අපේ TikTok account එක තියෙනවානේ net fm TikTok account එක follow කරලා තියාගන්න YouTube channel එක subscribe කරලා තියාගන්න Instagram account එක follow කරලා තියාගන්න මොකද රේඩියෝ එකෙන් අහන දේවල් වලට වඩා තව ගොඩාක් දේවල් අපි ඔයාලට social media හරහා බලන්න අහන්න අවස්ථාව දෙනවා ඒක හන්ද මතක ඇතුව net fm social media accounts එක follow කරලා තියාගන්න

පෙලාව දොළහයි විනාඩි පනස් දෙකයි. ගින්දර හැන්දෑව අරගෙන ගින්දර කෙල්ල කලින්ම මැදිරියට ඇවිල්ලා ඉන්නේ. යන්න කලින් ෆේස්බුක් පෝස්ට් එකට කමෙන්ට් කරලා තියෙන කට්ටිය එකතු කරගන්න ඕන. ආශා කුමුදුනි ඉන්නවා. අපි අර පෙට්‍රල් ප්‍රශ්නේ අපි අහුවේ. පෙට්‍රල් ලීටරයක් ඔයා අරගත්ත මතක ඇති කාලෙක අරගත්ත අඩුම මිල කීයද කියලා මම ඇහුවේ. සමහරු රුපියල් 16ටත් අරන් දිනවා ඒ 1999 අවුරුද්දෙලු. ඇත්තද දන්නේ නැනේ? චන්දන මාපලගම තමයි හැම කමෙන්ට් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ දිල්රු කවි ඉන්නවා. ගයන් සමීර රුපියල් 35ට පෙට්‍රල් ලීටරයක් අරන් දිනවලු. හිතා ගන්න බෑ අප්පා. කමල් ජයසිරි රුපියල් 120ලු අරන් තියෙන්නේ. චානුක ජයවින්ද ඉන්නවා. පැතුම් මහගම ඉන්නවා. රුපියල් 90ට පෙට්‍රල් ගත්ත කට්ටියත් ඉන්නවා. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගෙන තේදුණු මාවතෙන් කොල්ල බැහැලා යන්න හදන්නේ ගින්දර හැන්දෑවට ඉඳ දීලා. එහෙනම් ඉතින් අපි හෙටින් හම්බ වෙන්නේ අලුත් මාසෙක. අලුත් මාසෙක වෙනස් විදිහකට තේදුණු මාවතත් අලුත් වෙනවා. එහෙනම් ඉතින් පරිස්සමෙන් සන්තෝෂෙන් ඉන්න. මේ පැත්තට කෝල් කරපු WhatsApp message ජයපු හැමෝටම ස්තුතියි. ගිහින් එන්නම් මම ජනී.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
2: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
3: ගින්දර
4: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
3: සල්ලි කන්දක් මබෙස්සා අලුත් තැන කඩම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදල අතුර කිරිය මුල් ේරියාවන අරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
5: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
6: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540. ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 273 336.
7: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: වාව්, ඇඟටින් එකක්?
9: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇඟටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
10: වේලාව ඔබ වෙත ගෙන එන්නේ මොබිටෙල් විතින් Samsung Galaxy A06 ස්මාර්ට්ෆෝන් එක රුපියල් 15,160 පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයින් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 අමතන්න. කොන්දේසි සහිතයි.
11: හයි, වේලාව එකයි.

0: විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන එන්නේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතනවලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib sri lanka.
0: බෙන් බය අලුත් වන අලුත් බේ දිවස්ම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලිකම් ධූරයේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනයක් සලකා බැලීම සඳහා සැප්තැම්බර් මාස 18 වනදා කැඳවන ලෙස බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණය අද නියෝග කළා. මෙම පෙත්සමාද කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශ්වයේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා. දැසිර ජයසේකර මහතා සිය අභියාචනය තුලින් කියා සිටින්නේ තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කළ ඉල්ලීමක් විභාග කළ කොළඹ දිසා අධිකරණය එම ඉල්ලීම අදාළ නඩුවේ අවසානාත්මක නිවේදනය සහ සම්බන්ධ බැවින් ඊට අදාළව අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකළ බවයි. කොළඹ දිසා අධිකරණයේම තීරණය අභියෝගයට ලක් කරමින් දැසිර ජයසේකර මහතා විසින් බස්නාහිර පළාත් සිවිල් අභියාචනා මහාධිකරණයට මෙම අභියාචන ඉදිරිපත් කළ අතර තමන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කිරීමට අවසර දෙන ලෙසත් ඊට බාධා පැමිණීම වළක්වමින් එහි සභාපති නිමල් සිරිපාද සිල්වා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම අභියාචනය තුළින් ඉල්ලා තිබෙනවා. මිනග net news පස්සර දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කිය අපගේ web අඩවියට පිවිසෙන්න
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය Serendi Green Plantation Private Limited.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: මොබිටෙල් within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබා ගත හැකි වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න 17017 අමතන්න කොන්දේසි සහිතයි
7: ගින්දර හැන්දෑව
8: brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
10: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
11: වැඩිවන ලීසිං බර සහැල්ල කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KDRI ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4997 කතා කරන්න
12: FM 95 94.8

0: Det här där var vi bashi.
1: Hi hi. Da wale kai vinari pai vela. Api lage kindra handavu patan ganna yane. Yahanako adathamai oyalata gindra handave lassanuma gindra handava hanna labena dawasa ithinne hinda. Avuruddai mase dawas ganak amawa hagintiya wage ima adath hagiri inne kiyala deka kaadre matak karunawa. Eka api lage gindra handava bro. Window I kai dekai panas pahai tis today hatatuna purudu hotline number ekata ena call ekak denna e wage ma thamai 0711595595 whatsapp number ekata ena chat ekata set wenna e wage ma thamai ogalanta heta indan mage umma ekata me wenna vidhe umma ekak ek salli kanda koi umma wassa koi arigena inna last vela inna iting e hinda gini ganna hitalta වෙනස් උම එකක් එක හිට වෙනස් වෙන ගින්දර හැඳෑව හන්නත් ලෑස්ති වෙන්න කියලා ආදරින් මතක් කරන එක වාග් ඔගල කෝටුවා උතුරන්න හරියන්න ප්‍රාර්ථනා කරගෙන අද ගින්දර හැඳෑව මෙහෙම පටන් ගන්නවා කොහෙද ඉන්නේ ලතරයි කෝරද අවෝ මොනවදනේ ගිනි ගින්දරේ පිච්චි පිච්චි අනේ උතුරන්න හරියන්න ඕනි මහත්තයෝ ජය වෙනෝනි වගේම තමයි ටාගට්ස් කවර් කරන්න හෝ ගාලා මැෂින් එකත් එක්ක උට්ටු වෙන මගේ ගාමන්ට් කොල්ල කෙල්ල වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඔයාගේ කඩේ බිස්නස් එකක් කරගෙන නේද කාටවත් කරදරයක් නැතුව කාටවත් ගිනි නොදී ඉන්න මුදලාලි මහත්තයෙක් නෝන කෙනෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් බබාලට කිස් කෝල ඇරලා ගෙදර එනකම් බලාගෙන ඉන්න අම්ම කෙනෙක් වෙන්න පුළුවන් ඔය කොතන ඔයා හිටියත් අනේ දෙකම දෙක කාදරේ මම බාෂි

Dawale khang yubinari khulla yubilo. Sha, ekhela khang tunak pheli de setela orlo sue. Iting ko ko hare. Khati guda kino me pete gatu kare gan gindra handa wa hagini no khele khepo. WhatsApp ke ino am thamai mule mama ta krami. Hai bash meni ke. Ape dawal khale follow maga rupo at guda guda stuti. Anam. නෙතෙ ෆෙමිකේ මට ලැබුණ ලොකුම තෑග ඔයාගේ කටහඬ කියලා කියනවා. අනේ මමත් හරිම ආදරෙයි. Thank you. ගලගේ හැමදාම හිත පිරවන පුරවන ලස්සන වචන වලට මම ඒව හරියට enjoy කරා. හරියට වින්දා. Thank you so much. දිල්හානි චන්ද්‍රලේඛා කාදරිනාව එකතු කරගන්න. ඊගාවට හයි වාෂි. උඩල මත සමන් ස්ටෝසිගේ මගේ සමන් මුදලාලි අයියවයි. ඊගාවට වයිෆ් ගීතානි අක්කා. නිමේෂිකා දනදර මාටිනාය සහනපුතා මේ කටිය කොම ලම එකතු කරගන්නවා. Yes. උතු රම්න හරියන්ඩෝරි මහතයෝ ජය වේවා. ඊට පස්සේ මගේ ෆොටෝ එකක් ඩීපී එකට දාගෙන තාමනේ ඔක වෙනස්සේද අන්නේ එහෙම කරන්න එපා එතකොට මට දුක හිතේ හරි වාශයක කියලා කියනවා හයි හයි අනේ ආදරින් එකතු කරගන්නවා thank you so much මාව අහගෙන ඉන්නවට ඊට පස්සේ මගේ ගම්පහ ඩීආර් ගවර්න්මන්ට් එකේ ප්‍රියාණි අක්කා thank you so much ගින්දර හන්දව පටන් ගත්ත දවසේ ඉඳලම දෙන ආදරයට අපේ ලොකු සර්වයි මිස්වයි එවැගේම ඩිලන්ස් ඇතුළු ඩීආර් ගවර්න්මන්ට් එකේ වැඩ කරන කොමලම දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න හිතන පතන කිරණ කියන හැමදේ මොගලංගේ හරියන්නේ කියලා ආදරෙන් මතක් කරන ජය වේවා මං අදත් කියනවා ගින්දර හන්දව පටන් අරගෙන මට පල්ල විනයටම gift එකක් එව්වේ ගම්පහ ඩීආර් ගවර්න්මන්ට් එකේ සෙට් එක thank you අනේ ඊගාවට හයි වාශයකා අපි ඔබ මුලින්ම අහන්න පටන් ගත්තේ අට පාසිකෙන් ඊට පස්සේ සත්‍ය කතාවෙන් ඊට පස්සේ බැටර් ස්කූල් ප්‍රෝග්‍රෑම් එකෙන් බීට් ස්ටුඩියෝ එකෙන් ඇත්තටම ඔයා කරපු හැම ප්‍රෝග්‍රෑම් එකකම අපි හරිම ආසාවෙන් අහගෙන හිටියා ඔයා හරිම ලකී කෙනෙක් ෂා අනේ හරිම හරිම හරිම හරිම ස්තුතිවන්ත වෙනවා කෑගල්ලේ තෙනුවනේ දිග ලස්සන මෙසේජ් එකක් එවලා තිනෝ මම උපයපු වත්කමකෝ කියලා හොතින් වෙන්න වෙන්න වෙන්න මේ තියෙන්නේ අනේ ආදරෙ නෙගතු කරගන්නවා ජය වේවා ගින්දරි අපි තහගෙන ඉන්න කියලා මාතර නාමල් ටේලර්ස් කටිය කියනවා ජය වෙනෝනියයි ආදරෙ නෙගතු කරගන්නන් හයි බාෂ් මෙනිකා සද්දට මතත් ගින්දර හඳව වහගෙන ඉන්නෝ වත්තිගම මඩවල ප්‍රියන්ත සලෝනිකේ ප්‍රියන්ත අයියා ඒ වගේම දුගිමහනි සුවඳි වයිෆ් මල්ලිකා ඒ වගේම මාව තෙගතු කරගන්නවා කියලා කියනවා උම දෙකක් ඕනියලු මෙගලන්ට ආදරෙ නෙගතු කරගන්නවා හරි

අද නොදිනුම කවද දෙන්නද මහත්තයෝ? කට කැඩිච්ච දෙන් කියලාද දෙනවා? රම්පතේ සුබ දහලා ගින්දර හැන්දාවට අපි තින්නවා. අනේ මං ආදරේ NSD ටෙලි ෂොප් එකේ මගේ අකමයි වැඩ කරන ඔක්කොම ළමයි ආදරේ නෙගතු කරගන්නවා. ඊට පස්සේ good afternoon. Aven ani bandar vela kiyala kiyena. Yes I mam bandar velawa nan iya hawasa news kiyanne kawuda mama nan. Kumare. Ane aadarin ekathu karaganna. Passara Shamita pelle devle Shashi Danika baath ek subaya dakawa. E wagema kalitarin prasit kalhari Kevin Patiyawai. Canada walin Channe Anje Michelle Angel Adrian Nick of Chuti Sofia wat ekathu karaganna. Last ekilla thiyena sindu serama tika mahana. Okay, afi yanna hadani mena me. Shanika kage lassana sindu ahanna. Okotuma kaliyen mang ugalanta films ayaganat matak karanna gallamai dano periods dawas kiyala kiyanne mentally physically okkoma api down yana dawas ne de kisima wadak karanne hitenne na ithin e wage dawas walata apita harima supportive partner kene koni e nisa thamai films ayagena mam matak karanne godak kalawata kolubin athara yanukota pad ekak kiyana eka athyawashya nathi ganta අපි ජීවිතේ ඔළුව හදාගෙන ඉන්නවා හේතුව අපිට ඒක දරන්න බැරි තරම් මුදලක් නිසා. හැම මාසෙකටම ගෙදර ගෑන ළමයි 3-4 දෙනෙක් ඉන්නවනේ. යන වියදම බැලුවම ඇත්තටම අපිට දරා ගන්න අමාරුයි. ඉතින් ඒ නිසා මේ ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකක අපි ඉන්නකොට හැම අතින්ම අපි බලනවා කොහොමද කොතනින්ද අපිට වියදම් පක්ෂය අඩු කරගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ වෙලාවක මම ඔයගලන්ට කියනවා ගෙවන ගාන උපරිම සාධාරණයක් කරන්න. ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසු නියම පෑඩ් එකක් ඔයගල තරනවා. වෙළඳපොළට ගියාම ගන්න තියෙන එකයි FM සෑය විතරමයි. ඉතින් ඒ නිසා FM සෑය අරගෙන පහසුවෙන් ගත කරන්න පීරියඩ්ස් දවස් නොත්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
3: අපලගේ ගින්දර හඳාව හද වෙලා විකයි විනාඩි 20යි.
4: සුබ දවස.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
5: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
8: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
9: මොබිටෙල් 368 බජට් එකන සෙට් වෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් රීලෝඩ් කරන්න.
10: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රින් ෆයිටර් තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූනි 30 මතුගම CTB බස් රථ නැවතුම් පළේදී
11: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
12: කොහෙන්ද මේ JBL එක?
13: කීල්ස් එකෙන්
14: රුපියල් 3000කට වැඩියෙන් කීල්ස් එක shopping කරන්න, Nexus app එකේ QR එක scan කරන්න, spin කරන්න, හිතාගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න, කීල්ස් එන්න, spin කරන්න, win කරන්න. කොන්දේසි සනියමෙන් අදලවේ
15: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
16: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
17: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
18: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
19: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
20: ඔලෙවල් අවසන් කළ ඔබ ඒ-ලෙවල් වලට කිසිදු බාධාවක් නැතිව වෘත්තීය සුදුසුකමක් හැදෑරීමට අපේක්ෂා කරනවාද? AAT උසස් පෙළට පෙර අවසන් කර ඔබේ වෘත්තීය සීනේ සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 0112 559 669.
3: වේලාව 1:24.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දවල්කයි විනාඩි 20 20 නෙවෙයි විනාඩි 24යි. යහන්කෝ Facebook එකට එන්න හරිද? Net FM official Facebook fan page එක තමයි like කරලා follow කරලා නැත්නම් අයියෝ අපරාධ කියලා හිතයි. වන්දනා දැනටමත් ඔය good දෙනෙක් like කරලා follow කරලා තියෙන්නේ. තම බැරි වුණා නම් අනිවාර්යෙන් අපි ඔය Facebook එකේ search කරන්න. එයාතරේ අද කිඳරහඳව post එක වෙනුවට මම පොඩි මෙන්න මෙහෙම එකක් දාලා තියෙනවා. ගිනිගන්න හිතවලට වෙනස්ම වෙනස් උම්ම එකක්. ඔෂ්. හෙට ඉඳලා සල්ලි කම්දයි හාදු ඇසයි. ගින්දර හැඳෑ වහන අයට යකාගෙන් සල්ලි කම්දක් ලැබෙන්න යනවා කියන ලස්සන ආරංචි දීලා තියෙන තෑගියක පටන් ගත්ත දවස ඉඳලගුළු මගින් ඇහුවා ඇහුවා කවද්ද භාෂයේ තෑගියක ගින්දර හැඳෑවට පණින්නේ කියලා. මාත් හරි ආසාවෙන් හිටියා ඔගලන්ට ගින්දර හැඳෑවෙන් තෑගියකගෙන් සිතූ පැතූ සම්පත් දෙන්න. ඉතින් කොහොමහරි ඔන්න හෙට දවස අවිල්ල තියෙනවා ගින්දර හැඳෑව totally වෙනස් වෙන යන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙනසට ඔයාට ආදරින් ආරාධනා කරන එකතු වෙන්න කියලා ඒ අතරේ මම මෙන්න මෙහෙම එකක් අහලා තියෙනවා. හෙට තෑගියකගෙන් ඔයාට මොනවද ඕනේ? සල්ලියක උම්ම, එහෙම නැත්නම් පෙට්‍රල් ඩීසල් එක උම්ම, ගෑස් එක උම්ම, බඩුමල්ලක් එක උම්ම, මොනවද ඕනේ කියලා අනිවාර්යෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් ඩ්‍රොප් කරගෙන යන්න. එන්න බලන්න අද දාන්න නැති කමෙන්ට් එකක් මට නම් ඕනේ නැහැ මහත්තයෝ. ඕකේ. එයාතරි කෝල් කරපු යම මතක් කරන්න ඕනේ හැමදාම වගේම අත රුරිදිනකන් ඩයල් කරන ඔගොල්ලෝ කොටම මම දන්නේ ඔක්කොම කෝල්ස් මට ආන්සර් කරගන්න හැමදාම ඉතින් කොහෙත්ම බෑ. අදත් මම උපරිම ට්‍රයි එකක් දෙනවා. වල්පිට මුල්ලි උපාලියයි එහෙම ට්‍රයි කළා අදත් මට කෝල් එකක් ගත්තා. Thank you. ආදරෙන් ඔබ එකතු කරගන්න. දම්මියක් වෙයිද ෂන්වයි මිහිරංගවීත් එකතු කරගන්න. ජය වේවා. කරන කියන වැඩ ඔක්කොම සාර්ථක වෙන්න ඕනි මාතියෝ. හරියෝ. ඊට පස්සේ අපි යමු WhatsApp එකට. අද කෝල් සෑහෙන දිගයි. ඉතින් ඒ නිසා කමර්ෂල් බ්‍රේක් එකක් අතරේ මට ආන්සර් කරගන්න පුළුවන් එක කෝල් එකක් වගේ. හා ට්‍රයි එකක් දෙමු හරිද? ලක්ෂණ භාෂික හැම්ලේත දුන්නෝනේ වටලප්පම් පොඩිම කේජු කැල් පොස්නාම්බුවේ තියෙන මුද්දරස් පළව. ඒද අයියෝ වෙලෙව තිබුණාමනන්ද බණ්ඩාරවල දවස් පහක් ආවා. කොයිතින් ආවේ නෑනේ මදයි බලන්නේ හිටියා. පෙරුම් පුරගෙන හිටිය ඔබ බලන්න. ඔය වෙලාවට තමයි දෙන්න හිතෙන දෙකක්. අනේ මං ආසාවෙන් හිටියා. කොහෙද? මෙගොල්ල යන්න දුන්නේ. එයා මෙන්න මෙහෙම කියනවා. මුවන්ගෙට සිනහගෙන හොරෙන්ම හදට රිංගාවුෂ්. කොහෙදෝ ඇය යන්න හදයි නැවත කෙසේ හමුවේ දැයි. අනේ. මිහිරි හඬින් සවනිත සැනසූ ඒ රුව. මින් පසු නොයසේ විදේ හඬ හැඬ කොට. යනෙන මගට මල් පිපියන් හැමදාම පාලි වගේ දැනේවි හෙට සිට අප හදවතට. නෝ නෝ නෝ. හෙට පාළු මකන්න වෙනසක් වෙන්න යන්නේ. සීතල බණ්ඩාරවල රංජන් රාමනායක නෙවෙයි රංජන් රත්නායක අය. අනේ ආදරෙන් එකතු කරගන්න. අර හැමදාම අද නායට හෙට මුදලට කියලා ඉල්ලන එක අදත් දෙනවා. දෙකෝ දෙකක් ආදරේ. දෙකක් ආදරේ හරිද? අබවයි ෆැමිලිකේ ඔක්කොමයි ආදරෙන් මතක් කරලා කියන්න හරි. ඊට පස්සේ මහරගම දුලාලියක ජය වේවා ආදරෙන් එකතු කරගන්නවා. හයි රෝසමලු සුවඳවලා. ඉතින් පහුගිය ටික අහන්න බැරි වුණා. මගේ වර්ක්ෂොප් එක මොකද මං වර්ක්ෂොප් එකකට කොළඹ ආවා හරිද? බම්බල පිටියට චූට්ටක් තියලා ලකෙද්දි ඔයාලමමයි මතක් වෙන්නලෝ. අනේ අනේ ඉච්චර මතක් වුණා නම් ඇවිල්ලා ගොඩ වෙලා යන්න තිබ්බනේ. අපිව බලන්න මෙව ඇවිල්ලා මූලික පට්ටපල් බොරු වෙලාව තිබ්බතාලම බලන්න එනවා කියලා හිතන් ඉඳේ. කොහෙද වර්ක්ෂොප් එක ඉවර වෙදි ගොඩාක් හවස වුණාලා. හබයි අකුරැසි අශෝ අනේ ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. ඊට පස්සේ හයි භාෂ්‍යෝ. යස් අද තමයි ගින්දර හඳාවේ ලස්සනම ගින්දර හඳාව ඔගලන්ට හඳ දෙන දවස. ඉතින් ඒ නිසා අද ඉවර වෙනකම්ම ආදරෙන් අහගෙන ඉන්න අවුරුද්දයි මාසෙයි දවස් ගාන කැහුව වගේ මහරද දෙකම දෙකක් ආදරෙන් ඔගල කොමලම එකතු කරගන්න. යස් පබෝ උතු රම හරියන්ඩෝනි මහතයෝ ජය වේවා. හරි හා ඔය කටියෝ මතක් කරගෙන සෙවනි ගලයිරේද පැතට අපි හොමුම ගොඩවමු මහතයෝ. හන්දිපත් රුදාවයිද? ඉඳගත්තුත් නැගිට ගන්න බෑ, නැගිට ගත්තුත් ඉඳ ගන්න බෑ. ගගාදින්න. එහෙනම් සවනිකල ආයුර්වේදයෝ ගලන්ට අරගෙන එන හන්දි රාජ තෛලය පුරුද්දට ගෙදර තියාගන්න ඕනේ. හරම ඉගාවට තෙල් කෑම දැක්කහම ආසයි. ඉඳලා හිටලා හරි නේද? අර මාළු නැති මාළු පාන් එකක් කන්න ආසයි. පොඩි අචාරුවක් එහෙම කන්න ආසයි. කොහෙද ඉතින් බඩපහුවද වෙල්ලන්න ගන්න ඕනේ නේද? අනේ හින්දා තමයි සවනගල ජීව බල අම්ල පිත සුවේ පාවිච්චි කරන්න කියලා කියන්නේ. ගැස්ට්‍රයිටිස් වල එක එක එක එක එක එක නානා ප්‍රකාර බෙහෙත් එනවා ගැස්ට්‍රයිටිස් වලට. හැබැයි ඇත්තම කතාව එවුව තාවකාලික විසඳුන්නේ මහතයෝ. දීර්ඝකාලීනව නිතාවට සුව කරගන්න අවශ්‍යයි. දැන් ඔය පාවිච්චි කළ බලන්න අර කිව්වා වගේ සවනගල ජීව බල අම්ල පිත සුවය. ඒ වගේම තමයි ඔයාලට සීනි අමාරුව තේනවා නම් sugar නැග හරම ඔයාලට පුළුවන් සවනගල මදු මෙහෙයරිණි කැප්සියුල්ස් පාවිච්චි කරන්න. ඒ වගේම සෙමනගල මදුකා කැසට පැනියහුවත් කට්ටියට කැස්සයි හෙම්බිරිසාවයි උනායි අඟපත වේදනාවයි. එහෙනම් පුරුද්දට ගෙදරම තියාගන්න සෙමනගල මදුකා කැස්සට පැනියෝ.

ලිකා විනාඩි 32යි විලෝ. අපේ ළඟ ගින්දර හඳා වහගෙන ඉන්න ඔයාලට තව ලස්සන සින්දුවක් අහන්න දෙන්න යන්නේ. ඔකෝටම කලින් වෙන මේ කටියව බාගමු අපි මේ සින්දුව අහන්න යන්න. කැලල හන්දි විර්මල මූරසේ මගේ ගාමිණිය අය අතලු ත්‍රිවිල් පාකේ කොල්ල ටික කොමාත දෙකම දෙක කාදරේ නෝ බාගන්න. ඊට පස්සේ ගින්දර බංෂෝ. බයන් කවදෝ කියලා. Yes. අද නම් මොකද්ද කියන්නේ? අද ස්මෘත්තාවට එනකන් කියව. අනේ ආදරේ ලාලි තංකල් හැමදාම Facebook එකේ දාන මොන පෝස්ට් එකකටත් කමෙන්ට් එකක් දාන මම Facebook live එකක් අවුත් බලන්න එන WhatsApp එකට messages දාන පුළුවන් නම් call කරලා කතා කරන්න try කරන්න ලලිත් මාමා දෙකක් ආදරේ නම එකතු කර ගන්නවා. හයි බාෂි. අනේ රුක්මනායගේ සිංදුවක් අහමුකෝ කියලා කියනවා. ඇත්තටමනේ හැමදේම කොයි තරම් තාවකාලිකද කියලා ඇත්තට හිතන වෙලාවක් තමයි රුක්මන් අයියා. තවත් මේ ලෝකේ නෑ කියලා අහන්න ලැබුණ ආරංචි. සීරියස්ලි හැමදේම හරිම තාවකාලිකයි මහත්තයෝ. රුක්මන් අයියාගේ සිංදුවක් අපි අහමු. මම හරිම ආස කරන ගායකේ. මොකද හරිම යුනික් වෙනස් ඕන තැනකස් දෙක පියාගෙන හොවා මේ හවලා තමයි කියලා මතක් වෙන ඒ තරම් යුනික් වොයිස් එකක් තිබුණු ගායකෙක්. ඉතින් අපි අනිවාර්යෙන් අහමු රුක්මන් අයියාගේ සිංදුවක්. ඊට පස්සේ නිගම්බු ධනංජය බණ්ඩාරසේන ඇන්තනි ශ්‍රෝඩිකින් ආදරෙන් එකතු කරගමු. ඔයාව ගොඩක් සද්දට අහගෙන ඉන්නේ ලස්සන සිංදුවකට මහින්ද අයියා අරුණ ආනන්ද අයියා ඒ වගේම මීනා මලීත් දංකටුවේ සුරසුමංගල මාවතේ ගෙදර අම්මා වයි කටිය මේකතු කරගන්න කියලා කියනවා. ජය වේවා. නෝරම් පිටේ ආරිය ටේලර්ස් මගේ සොමතිලකය වයි ආදිත්‍ය වයි එකතු කරගමු. ඊට පස්සේ හයි බාෂි මැනිකේ වාට මෙසේජ් කරන්න වෙලාවක් තිබුණේ නැතත් හැමදාම ඔයාව ඇහුවා. අනේ ආදරේ මම ඔයාට උතුරම් හරියන්න ඕනි පැංචි. නිමේෂා ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. උතුරන් ආදරේ බාෂි නංගේ අපි තහගෙන ඉන්න කියලා ඇවිල්පිටිය ගල්වංගු ඉන්දිකට ලසිගේ කට්ටිය ගෙනවා. කොල්ලුනේ ගමේනේ දෙකක් ආදරේ. හරි අපි යමු මේ සින්දු අහන උකටම කලින්ම ඔයගලන්ට කෙරි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් ඔයගලන්ට අරගෙන එන අර ලස්සන පණිවිඩය ගැන මතක් කරන්න ඕනේ. මොකද කියන්නේ ගමුද හොඳට පෙට්‍රල් කරන බයික් එකක්. ඇදට මේ කාලේ ස්ටේටස් මේන්ටේන් කරන්න කියලා රෝඩ හතරෙන් ඉන්න අමාරුයි. හොඳට පෙට්‍රල් කරනවා නම් හොඳයි. හැබැයි ඇත්තටම සිටි එකේ හැම ලීටරේටම කිලෝමීටර් 8ක් 9ක් කරන වාහනයක් නම් ඔයා පදින්නේ SUV එකක් වගේ නම් පදින්නේ. ඇත්තට තේරෙනවනේ නේද පෙට්‍රල් කොස්ට් එකම මාර ගාණක්. ඉතින් දවසේ ආදායමත් එක්ක බැලුවහම වාහනේට තෙල් ගහලා විතරක් මදින මහත්තයෝ කන්න බොන්න ඕනේ, බබාලගේ වැඩ කරන්න ඕනේ, තව ගෙවීම් තියෙනවා, ලීස් එකක් දානම් වාහනේ අරගෙන තින්නේ ලීසි නැගිට ගෙවන්න ඕනේ, තව කොච්චර ප්‍රශ්න තියෙනවද නේද? අනේ හින්දා දැන් ඉතින් ස්ටේටස් මේන්ටේන් කරන්න කියලා වාහනෙන් රස්සාවට ඇවිල්ලා බෑ. මොකද නරකද? පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරන්න පුළුවන් කෙසේ අවලක් නැහැ. හැබැයි ඇත්තටම ටටක් ගාලා හදිස්සියට යන්න එන්නනේ. ට්‍රැෆික් ජෑම් එකේ හිර වෙලා ඉන්නේ නැතු ඕන අසක මුල්ලක ටක්ටක් ගාලා පටක් පට් ගාලා යන්න හදිසියට ටවුන් එකට යන්න. බබාලව ඉස්කෝලේ දාන්න, ඉස්කෝලේ ගන්න, ටියුෂන් එකට දාන්න, ඔය ඕනම එකකට ඕනම ගෙදරක තියෙන්න ඕනේ. පොඩි බයික් එකක් නැද්ද? ඒක සාමාන්‍ය බයික් එකට වඩා සෑහෙන ගුණකින් හොඳටම පෙට්‍රල් කරන. අර අපි කියන්නේ පෙට්‍රල් සුවඳට පවා දුවනවා මහත්තයෝ කියලා. අන්දේම බයික් එකක් ගන්නවා නම් කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් ඔගලන්ට අරගෙන ඉන්න ලීඩ 1-5 පෙට්‍රල් බයික් එක අරගන්න. මේ දවස්වල ලක්ෂයක ඩිස්කවුන්ට් එකක් යනවා. සාමාන්‍යයෙන් රුපියල් 796500ක් වෙන බයික් එක ලක්ෂයක් මිලදී වෙන ඔගලන්ට ගන්න පුළුවන්. හය ලක්ෂ 96500කට මේ බයික් එක ගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ලීස් එකක් දාලා ඔය බයික් එක ගන්න බලනවා නම් ඔගල දන්නවා ඩවුන් පේමන්ට් ඔක්කොම වැඩි වෙලා තියෙන්නේ. ඉතින් ඒ වැඩි වෙච්ච ලීසින් බඩ සහැල්ලු කරගන්න කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් දෙනවා හිතා ගන්න බැරි සුවිශේෂී සහන ගොඩාක්. මේ ඔක්කොම එක බයික් එකක් ගන්නවා නම් ලංකාවේ අපිට අපේ කියලා කියන්න පුළුවන්. කේඩි රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් වෙතින්ම ගන්න. හැම රටකටම තියෙනවා ආඩම්බර වෙන බ්‍රෑන්ඩ්ස්. ජපානෙට ටොයෝටා, ඉන්දියාවට ටාටා, ජර්මන් වලට බෙන්ස්. හැබැයි අපිටම නන්ද තිබ්බේ අනේ නැති අඩුව පුරවන්න තමයි කෙඩි රයිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් ඉලෙක්ට්‍රික් බයික් එකක්, පෙට්‍රල් බයික් එකක් වගේම ඉලෙක්ට්‍රික් ත්‍රී වීලර් එකක්. මේ වර්ග තුනම ලංකාවේ පළවෙනි වතාවට එකම ආයතනය විදිහට නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ඉතින් ඒ නිසා ඔයාගේ බයික් එක අදම වෙන් කරගන්න අපේ සල්ලි වලින් පිට රටවල් ප්‍රොමෝෂන් කරන්නේ නැතුව අපේ සල්ලි අපේ රටේ මිතිරි කරන්නේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වේලාව තව ලිඛායි විනාඩි 41යි.
3: වව්! ඇන්කටින් එකක්?
4: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇන්කටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇන්ක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කෑම වේල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්.

0: ලොවිසිතල ත්‍රේය. දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණය තොරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
1: බයිසිකල් ගන්න කොහමද? මූලික ලීසින් මුදලත් වැඩි වෙලා.
2: බය වෙන්න එපා. වැඩිවුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD Rice අපි දෙනවා විශේෂ සහනයක්. තව KD Rice Leader 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක්. කතා කරන්න 077-406-4397.
3: හැමෝම බැහැගන්න. රත්ති 3-in-1 බොන්න. රත්ති 3-in-1 විතරයි.
4: මල්ලි, ඒ රත්ති 3-in-1 එකම බොන්න කියන්නේ?
3: කිරි, තේ, සීනි එක පැක් එකේනස. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි. අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ. කාලේ හරි වටිනවනේ සර්.
4: රත්ති 3-in-1 පැක් එක දුනම බෑග් එකේ තියාගන්නක වටිනවා.
3: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ සර්.
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ.
6: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය. සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද. 0447 21 33 540.

0: happening in a villa of me. Happening in a villa of me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම Fiber Fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම Fiber Fit කරගන්න.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ. දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 467 67 222 අමතන්න.
4: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
5: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න. ඇයට ඉඩ හරින්න. Commercial credit.
6: දවලිකයි විනාඩි 45 වෙලාව. අපි යන හදනේ ශලින්දයිගේ ලස්සන සින්දුවක් අහන්න. මේ හනකෝ කොකොටම කලින් මම ඔයාලට මතක් කරනවා දැන් මේ පොසොන් පොහොයනේ පහුනේ නේද? ඉතින් තාමත් ඔයගලන්ට පුළුවන් යුනියන් ඇෂුරන්ස් සමාගම සුවමග දියවැඩියාව වැළැක්වීමේ ජාතික මෙහෙවර හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරගන්න පුළුවන් රුධිර සීනි පරීක්ෂාව ඇතුළු සෞඛ්‍ය සේවාවන් ගොඩක් ඔයා වෙනුවෙන්ම සූදානම් කරලා තියෙනවා. හරිද? ඉතින් අද දවසේදීත් ඔයා අනුරාධපුරයේ පැත්තේ යනවා නම් සඳහිරු සෑය අභියසට ආයුති ආවතින් සායනයට සහභාගී වෙලා නොමිලේ මොය කියන චෙක්අප්ස් කොහොම කරගන්න පුළුවන්කම තියෙනවා. අපි එළියෙන් හොඳට ඉන්නවා තමයි. හැබැයි ඇඟ ඇතුළ කොච්චර ලෙඩද කියලා අපි දන්නේ නැහැ නේද? ඉතින් ඒ ඔක්කොම නොමිලේම දැනගන්න පුළුවන්කම තියෙනවා. මම හිතන්නේ යුනියන් ඇෂුරන්ස් සමාගම කරන මාරම මාර සමාජ සත්කාරයක් ඉදිරි නිසා එකතු වෙන සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දියවැඩිය සංගමය එක්ක එකතු වෙලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. 28-29-30 කියන දවස් තුනේම වාට මේ සේවාව ලබා දෙන ඒගොල්ල ලෑස්ති වෙලා හිටියා. ඊයේ දවසේ තී සාර්ථකව සායනය පැවැතුණා. ඉතින් ඒ නිසා අදත් සඳහිරු සෑය ගවට අවදි මේ සායනයට සහභාගී වෙන්න ඔයාගේ සුවසෙත සලසා ගන්න පුළුවන්කම තියෙනවා. ඕකේ, අපි යන හදන්නේ මෙන්න මේ සින්දුව අහන්න. මෙන්න මේ කටිය වදාගෙනම යමු. යටියන්තර ටයිටැනික් සලෝනිකේ මගේ තුෂාරය කතා කළා. යස්, හැමදාම වගේම මම අදත් කියනවා දෙකවා දෙක කාදරේ උතුරන්න හරියන් ඩෝනි මහත්තයෝ. සුන්දරම අය එහෙම කවුරුත් අද නෑලෝ. අද කමල් අය විතරලු ඉන්නේ. හැබැයි මට මාස්ටර් අයව එහෙමත් මතක් වෙනවා. හරිද? ඒ කොහොමද මම ආදරෙන් මතක් කරා කිව්වා කියලා කියන්නේ. යටියන්තර ටයිටැනික් සලෝනිකට උතුරන්න හරියන් ඩෝනි. ඒ වගේම අපේ පැලන් පිටේ හිරානිය කව මතක් කරන්න කියලා කිව්වා. හිරානිය කා වටික්මන්ට සුව වෙන්න ඕනි. ඒ වගේම උපාලි අයියා දිනෙත් නෙතුමිනෝ දිලිනි මාධවී කටිය මත ආදරෙන් මම මතක් කරනවා. ඒ වගේම People's Bank ගාව ත්‍රිවිල් පාකේ ලසන්ත අයියා ඇතුළු ත්‍රිවිල් කොල්ල ඔක්කොම දෙකව දෙක ආදරෙන් එකතු කරගන්න ඕනි. ඔක්කොමලාටම ජය වේවා.

0: අනු හතරයි දශමාතෙන් ගින්දර හැන්දෑව විද්භාෂී.
1: දවලකයි විදනි පනස් දෙකයි වෙලාවා පිළගේ ගින්දර හැඳාවේ පල්ලවිනි පැය. Hi, good afternoon, Kayla. Hurry, Quintane, Gilane, Tapper, and there. Ayo. පළවෙනි පැය ඉවර වෙන්න යන හදනේ. එයාතරම ඔයගලන්ට ආයිමවතාවක් මතක් කරන ඕන අනුරාධපුර පැත්තේ වන්දනාවක ගිහිල්ලා නම් ඉන්නේ මේ වෙලාවේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමය එක එකතු වෙලා යුනියන් ඇෂුරන්ස් සමාගම දියවැඩියාව වැළැක්වීමේ ජාතික මෙහෙවර හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කර ගන්න පුළුවන් රුධිර සීනි පරීක්ෂාවක් ඇතුළු සෞඛ්‍ය සේවා ගුණයක් ඔබ වෙනුවෙන් සූදානම් කරලා තිනු. සෞඛ්‍ය සායනයක් ලෑස්ති කරලා තිනු. අද දවසේ ඊයේ පෙරේදා දවස් දෙකේ වගේම අතේ සාර්ථකව පවත්වන අනුරාධපුර සඳ හිරු සෑය අභියසදී ඉතින් සම්පූර්ණයෙන්ම නොමිලේ රුධිර සීනි පරීක්ෂාවක් වගේම තව තව සෞඛ්‍ය සේවාවන් ලබා ගන්න ඔයගලන්ට මේ සායනයට සහභාගී වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනුරාධපුර පැත්තේ නම් ඉන්නේ අනිවාර්යෙන්ම සඳ හිරු සෑය අභියස තියෙන මේ සායනයට එන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් සින්දුවහල කමර්ෂල් බ්‍රේක් එකක් අරගෙන අපි ආයෙමු.

0: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
1: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
2: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකම ආරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත
3: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
4: අලුතැන කටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
6: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දින ඇත එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය වෙජි නම් වෙජිම තමයි
7: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
8: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
9: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
10: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
12: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
13: ක්‍රිස්ටිනා කෝච්කින් අහනවා එතන හිටපු එකම කාන්තා නියෝජකෙන් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔබන්ට මොනවද හිතුනේ
12: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
11: මේ අලුත් ඇපල් CEOට ලින්ක්ඩ්ඉන් account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
12: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
14: Brought to you by
4: අලුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
15: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
16: The Palace ගම්පහ අවසාන නිවාස 25 ඔබ තදම සඩම්බර හිමිකරුවකු වන්න දැන්ම කතා කරන්න 0.71 0.66 222 Prime Residences
17: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
18: දම්රෝවිතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
19: FM Algo Town
20: ගින්දර හැන්දෑවා
14: Brought to you by
21: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
22: FEMS ඇය එක්ක ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ
23: වැඩිවන ලීසිංග් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක් තව KD Rise Lean 125 bike එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100,000ක් 0.77 4,6,49 කතා කරන්න
24: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
25: ආ පැටියෝ කොහොමද
26: සින්දුවක් අහනවද
27: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ එන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා
26: ආ මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ
28: වේලාව ඔබ වෙත ගෙන එන්නේ මොබිටෙල් within Samsung Galaxy A06 smartphone එක රුපියල් 15,160 කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයන් හට දැන් ලබාගත හැකි වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න 17,17 තන්න කොන්දේසි සහිතයි
29: අපේ ලගේ ගින්දර හඳවහන වේලාව 2:02

0: ආසකරන සත්‍ය
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
3: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
0: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා මහරගම පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. එහු නීතිඥවරයෙකු මාර්ගයෙන් මහරගම පොලිස් ස්ථානය වෙත අද බාරවීමෙන් අනතුරුවයි. විරාජ් වික්‍රමනායක මහතා තමන් වෙත පහර දුන් බවට පුද්ගලයෙකු විසින් පසුගියදා මහරගම පොලිස් ස්ථානයේ හමුවේ පැමිණිල්ලක් කර තිබුණා. අත්අඩංගුවට ගත්ම ව්‍යාපාරිකයා ගංගඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මිලගනිත් න්ියස් පස්වර තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.

0: කරන සත්‍ය
1: ඔබ වෙත ගෙන ආවේ
2: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ගින්දර හැන්දෑවා.
2: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: වැඩියට ලීසිං බර සහැල්ල කරන්න කේඩී රයිස් අපි ගෙවනව ඔයාට රුපියල් 50,000ක්. තව කේඩී රයිස් ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක්. 077-406-4497 කතා කරන්න.
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
7: FM 95 94.8.

0: FM 95 94.8 කින්දර හැන්දෑව විද්වාෂී
1: හවස දෙකයි විනාඩි 10 වෙලාව අපි ලගේ කින්දර හැන්දෑව අහගෙන ඉන්න ඔයාව එකතු කරගන්න යන්නේ සිංදු ටික අහන්න යමු අපි WhatsApp එක පැත්තට WhatsApp එකේ මෙන්න මේ කටිය වදා ගන්න ඕනි කොතනින්ද පටන් ගන්න යා හරි මෙතනින් පටන් ගමු වාෂී දන්සල් වැන්දද නමුලු කළ දේවතුරින් වෙල්කම් සලෝනිකේ කටේ තමයි මෙසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලෝ හියේ තිබ්බ කොත්තු දන්සල්ට සැහෙන සපෝට් එකක් දුන්නද? ආවුෂ්. ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. දන්සල් වදින්නේ කොහෙදනේ? ඊයේ තොහෙලට ඇහෙන නිවුස් කියන්න ඕනා මට. ඊට පස්සේ මෙන්න මේ කටේවත් එකතු කරගන්න ඕනි. අකි කොහොමද? මම චතු නෙමෙයි චාරු. මගේ අක්කගේ බර්ත්ඩේ කාඩ් එයාට ලස්සන විශේෂයක් දෙන්න කියලා කියනවා. එයාගේ නම සන්ධ්‍යා. උම්ම එකකු ටෝනි කියලා ఆదరణ విష్కరణ మన దగ్గర

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කැෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-17 WhatsApp කරන්න.
1: දැන් වෙලාව 2:13.
3: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ. අදම කතා කරන්න 011-236-636.
1: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාවන ආරම්භල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-26-77-87 කසාගල සමුහ ව්‍යාපාරය වෙතින්.
4: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක්. SLT මොබිටෙල් ෆයිබර්
5: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
6: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජය මග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත. වෙනස වටහා ගන්න, අනුකරණ වලින් ප්‍රවේශ සම්බන්ධ, අරගන්න, කියවන්න, දැනගන්න, ජයගන්න සතර.
7: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින 5කට නොමිලේ නවතැන් පහසු.

0: சுபாய் சீன தினாய் சுப தவசாக் ஜாதகல உத்தரை மண்டலே
1: ஏலெவல் வாணிஜாஞ்சேன் ஹதாரண சிசுன்கே பலமு தேரீம AAT அடு காலேக்கின் அடு பிரிவேக்கின் ஜாதிக ஜாத்யந்தர பிலிகனீமக் சைது விருத்திய சுதுசுகம கீமிகர கனீமட அதும AAT சமகலியா பதின்சுவன் அமதன்ன 0112 559 669
2: சிந்தரெல்ல வகே மன்னா இன்ன மாவ பேர் கண்ண கவுருத் தனகா
3: அப்பே தருவான் அப்பட்ட வடாம் இதிரேன் இதின் அகே கதாவல் என்ன ஐயட்ட இடாரின்ன கமர்ஷியல் கிரெடிட்
4: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක් මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
6: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි leak වෙන්නෙත් නැහැ
7: frames අය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
8: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයමීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට් ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ඔබව ඔලෙවල් අවසන් කළායෙක්ද අඩු කාලෙකින් අඩු පිරිවැයකින් ජාතික ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත වෘත්තීය සුදුසුකමක් හිමිකර ගැනීමට අදම AAT සමග ලියාපදිංචි වන්න අමතන්න 0112 559 669
10: වේලාව 2:17
11: Oh my God, this is original.
10: Nabu?
12: Make up like a kinder hand ever, bro.
13: I

හවසදකා විනාඩි විස්සේ හතරයි වෙලව මේ පැත් පළවෙනි පැබාගේ වරවගෙන වරවගෙන යන්නේ කොම කොම හරි හැමදාම ගින්දර හඳවහන මට දෙකා කාදරය කරන ඔගල කෝගෙම මසේජස්වලින් වත්සපික පිරිල්ල ඉතිරිලා ගිහිල්ල තියෙන කල්සලින් මහිතන ලයිනිකට ගන්න මාරමම අමාරු ඇති සෑහෙන විසි ඇති ලයින් එක සෑහෙන දෙන කෝල් කරනවා ඉදිනය දෙන ආදරයට තැන්කූ සෝ මච් ඔකොම ලම ආදරය මතක් කරන මම යන්න හදන්න ෆේස්බුක් එක පැත්තට හෙටයිඉදන්න ගින්දර හන්දාව අලුත් ගින්දර හන්දාව වෙනස් අවුරුද්දයි මාසිකයි දවස් ගානක් ඔගොල ආසාවෙන් ගින්දර හන්දාව ඇහුවා වගේ හෙටයිඉදන් ගින්දර හන්දාව හන ගවාය වටින තෑගි දිනා ගන්න ඔගලන්ට චාන්සක තියෙනවා ඉතින් ළමයිනේ මෙන්න මේ චාන්සක මග අරගනි නැතුව හැමදාම ගින්දර හන්දාව අහපු ඔගලන්ට මම මතක් කරා හෙට ඉඳලා අනිවාර්යෙන් අලුතෙන වෙනස් වෙන ගින්දර හන්දාව අහන්න කියලා මොනා දෝනි ගින්දර හන්දාව හිට තෑගියකා හිට ඉඳන් ගින්දර හන්දාව එනකොට අට මොනා දෝනි සල්ලි එක උම්ම එහෙම නැත්නම් පෙට්‍රල් ඩීසල් එක උම්ම බඩු මල්ලක් එක උම්ම ගෑස් එක උම්ම ඔය ඕනේ කායි ඔගලට හිට දවල් එකේ ඉඳන් හතර වෙනකන් ගින්දර හන්දාව අහනකොට අරගන්න පුළුවන්කම තියෙනවා ඇඩ්මින් කෝරිතා උම්මා එකකට කීයක් දෙනවද කියලා අහනවා නෙමෙටෝ ආදරේ ආදරේ නදත් එකතු කරගන්නව හරිද සුනේත්‍රා යසවර්ධන භාෂය කුම්බෝනි කියලා කියනවා මං ඉතින් දෙකක් ආදරේ හරි ඊට පස්සේ ගාලේ ආටි අපි ඉතින් ඉන්නේ රටනේ අපිට මොකුත් ලැබෙන්නේ නැහනේ ඒත් ඉතින් ආදරේ නම් වෙනසක් නැහැ කියලා කියනවා ආයෙත් රටගේ නිකන්ය නේද හින ගොඩාක් හැබෑ කරගෙන ඉන්නනේ ඒ ඔක්කොම හින ටික හැබෑ කරගෙන පරිස්සමට ආපහු ලංකාවට එන්න ලැබෙන්න කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා ජය වේවා රන්දි මහේෂිකා එයාට බැරිද දන්නේ ඔයාව අපිට දෙන්නල අනේ රන්දි මගේ ආදරේ හැමදාම ඔගොල්ලෝ එක්ක තිනවා හරිද වසන්ත පෙරේරා ශ්‍රී සනත් ඊගාවට බියම්කා ප්‍රේමතිලක අකා ආදරේ නිකුත් කරගන්න ඊගාවට දමයන්ති ජීවනි ප්‍රියදර්ශික මාලනී චන්ද්‍රජානක කපිල කුමාර ඊට පස්සේ කුමාර ජයසිරි හෙල්මට් ජැකට් කඩේ අම්පාර චමින්දු ගුණරත්න ඊගාවට චූඩි චූඩි ඉන්දිකරුවන් සමන්ලාල් ජයසිංහ ලලිත් ප්‍රියංකර රමණි සුමේදා අනේ ආදරේ අකා ආදරේ නෝ දෙකතු කරගන්නවා මෙලනී චන්ද්‍ර දමයන්ති ආරිය රත්න අත කෝරල මොනව නැතත් හුවයි හිනාවයි තිනවන හොඳ ටෝම ඇතිලෝ අවශ් අනේ ආදරේ නෙගතු කරගන්න ඉතින් ඔය ඔක්කෝම ලම thank you so much whatsapp එකට නෙමෙයි facebook එකට comments දාලා තිබ්බට ඉතින් ඒ හැමෝම එකතු කරගෙන අපි මෙන්න මේ සින්දු අහන යන කලේ මංගලන්ට ෆෙම් සෑගෙන මතක් කරනවා ගෙවන ගානට උපරිම සාධාරණයක් කරන පෑඩ් එකක් නම් ඔයා හෙව්වේ ඕනම ෆාමසි එකකින් ඕනම සුපර් මාකට් එකකින් ඕනම ග්‍රොසරි ෂොප් එකකින් ඉල්ලන ෆෙම් සෑය ලීක් වෙන්නේ නැහැ ඇඳගෙන ඉන්න උපරිම පහසුව දෙනවා ඉතින් එහෙම පෑඩ් එකකට අපිට තේරෙන ෆෙම් සෑය තමයි අපි හැමෝටම ભેදයක් නැතුව ගන්න පුළුවන් ෆෙම් සෑය ඕනම තැනකට ගිහිල්ලා ඉල්ලල ගන්න කියලා ආදරෙන් මතක් කරනවා මතක තියාගෙන පෑඩ්ස් ළඟ තියාගන්න එක හොඳ පුරුද්දා වගේ කායික වෙන්න පුළුවන් ඔෆිස් එකේ ඔකේ වෙන පුළුවන් හැන්ඩ් බෑග් එකේ වෙන පුළුවන් ස්කූල් ගිනින බෑග් එකේ වෙන පුළුවන් ගැල්ලමයි පෑඩ්ස් එක්ස්ට්‍රා තියාගන්න එක හොඳ යාළුවෙක්ට හදිසියක් වුණත් එතකොට දෙන්න පුළුවන් නිසා හරිද ඒ අතරින්ම මම ඔයගලට මතක් කරනවා අනුරාධපුරේ පැත්තේ ට්‍රිප් එකක් එහෙම ගිහිල්ලා නම් ඉන්නේ අනුරාධපුරේ ඉන්න අයටත් මම කියනවා යෝනියන් ඇෂුරන්ස් එක මේ ලබා දෙන සෞඛ්‍ය සායනයට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න දියවැඩියන් වැළැක්වීමේ ජාතික මෙහෙවර හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ සිදු කරගන්න පුළුවන් රුධිර සීනි පරීක්ෂාවක් ඇතුළු සෞඛ්‍ය සේවා ගොඩාක් ඔයගලන්ට අනුරාධපුර සඳහිරු සෑය අභියසදී මේ සයිනයට අවතින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යුනියන් ඇෂුරන්ස් ආයතනයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දියවැඩිය සංගමය එකතුවෙන් තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ සුවසෙත සලස ගන්න අනුරාධපුරයේ පැත්තේ ඉනවන සඳහිරු සෑය අභියසට එන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. අපි අමු WhatsApp එකට WhatsApp එකෙන් මෙන්න මේ කටියව දාගන්න ඕනි. හයි ගින්දරි. අපි දෙහිවල ගල්කෙස මහනගර සභාවි කොල්ල සෙට් එක මම උපුල් කුමාර. නදීත් මහතා සමන්ත මහතා ඊගාවට ලස්සමල්ලේ ඊට පස්සේ ගින්දර වගේ ලස්සන්ට ඔයා වැඩේ කරන අපි හැමදාම නිතහනවා කියලා කියනවා අවව් දෙකක් ආදරි නොකම එකතු කරගන්න මහන්සි වෙලා ජීවිත ගේමක් ගහන කෝටුම දවසක උතු රම්ම හරියන් ඩෝනි මහතයෝ හයි ගින්දර භාෂික කොහමද ගොඩ දවසකින් මෙසේජ් එකක්
දන්නේ උනට හැමදාම අහගෙන හිටියා අගරකල පැලස මුරවැසි හේන සිරි වර්ධන ෆුඩ් සිටි එකේ. ආව් නෙළුමකා කොහොමද? අනේ ඔයාවයි ඊගාවට අපි ලොකු මහත්යවයි සුදු මහත්යවයි පුතා යන්වයි මේ කටිය මාදරේ නිකුතු කරගන්න දෙකක් ආදරේ ඉතින් හරිද? ඒ වගේම ඔන්නමට අසංකයෝ මතක් වෙනෝ වත්සලාකවත් මතක් වෙනෝ දුව දෙහන්ස නවීනය මේ කටියම තදා හගෙන ඇති අනිවාර්යම ඔගලොකට මද මම දෙකම දෙකක් ආදරේ thank you so much. ඒ වගේම තමයි මට හෝගාල කෝල් ගන්නවා ඇති අදත් අපේ දලු කඩන කෙල්ල සෙට් එක ගීති අක්කා ශ්‍රියාමාල අක්කා අන්තෝනිය අයියා ඔගලොකෝම දෙකම දෙකක් ආදරේ මතක් කරනවා thank you so much. ගින්දර හඳව හැමදාම අහනවාට දලු කඩන ඔයා චුට්ටක් අතරි දෙන්න එපා. ඔගල හැමෝටම දවසක දකින හීන ඔක්කොම හැබෑ කරගන්න ලැබෙන්න ඕනි. හැමදාම දලු කඩ කඩ ඉන්න ඕනි නැති වෙන්න ඕනි. දවසක ජීවිතේ උතුරන්න හරියන්නේ කියලා මගේ දලු කරන කෙල්ල සෙට් එකටත් මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. හයි වාශියකා. අපි සුහද ඇග්‍රෝ ප්‍රයිවට් ලිමිටඩ් බණ්ඩාර වෙල වෙනද වගේ මදත් එකතු කරගන්න බොස් ත්‍රිෂාන් යගේ වයිෆ් ශංක දසර නිශාන්ත මේ වෙලාවේ ෂොපින් ඉන්න හැමෝම යෝවයි කියලා කියනවා. ජය වේවා. ඔයා බණ්ඩාර වෙලාවේ නන්ද කියලා අහනවා. මම එකංගේ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: දැන් වේලාව 2:34. අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශාකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුලකම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 2767 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
2: Mobitel 368 budget එකන set වෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 2.5 GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 7ක් සඳහා. දැන්ම රුපියල් 368ක් reload කරන්න.
3: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම Cribsco. ඉහළ Cribsco වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන. අම්මගේ අත්ගුණය. Serendip Green Plantation Private Limited.
5: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
6: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
7: මහනුවර ප්‍රදේශයවට සිටින පාරිභෝගික ඔබට අක්ෂි සෞඛ්‍ය පිළිබඳ ගැටලු හඳුනාගෙන පහසු මිලකරන්න ඇත්තේ ඇස් කණ්ණාඩි, අවු කණ්ණාඩි සහ සිවි කාච මිලදී ගන්න. ඔබත් අදම විෂන් කෙයා මහනුවර KCC ශාඛාවට පැමිණෙන්න. නම්බර 7 දෙවන මහල කැන්ඩි සිටි සෙන්ටර්, 5 ශ්‍රී දළදා වීදිය මහනුවර, අමතන්න 076-259-1670.
8: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
9: මාතර ෆ්‍රීලන් මෙසුරස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මෙසුරස සොයමිට් ඔබත් අදම රස බලන්න.
10: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0447-31-33-540.
11: Wake up.
12: Satutu Hormones. Alpha Studio.
13: Davasata Moona Karana Vitamins. Alpha Studio.
12: Yes. Yes. Energy Morning Vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
13: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
14: Good morning.
12: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasumi and Lehansa. WhatsApp 0711-95-95-95. Net FM Facebook Live.
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
15: දැන් Pan Asia Bank-ෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia Bank ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
1: දැන් වෙලව හවස 2:38.
16: ඉන්දර හැන්දෑව with Pashi.
1: ගීතය ඔබ වෙත ගෙන එන්නේ
0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 2636 636.
1: හවස 2:38 විලම. මේ තෙක් අහපු ලස්සනම ගින්දර හන්දෑව අහන ගමන් ඉන්නේ. ඉතින් මට කෝල් කළා පුරුදු විදිහට අපි බද්‍රලි අශෝක අනේ ඔවා අද දෙකම දෙකක් ආදරෙන් එකතු කරගමු. ඉගාවට සූර්යවබු මුවන් පැලස්ස ලියන රචි අයියා. අනේ මං හරි ආදරය අනේ. මට ඇත්තට යනකොට අරන් යන මතක ගොඩක් හිතරු කරලා තියෙන ඔයගොල්ලෝ. ඉතින් thank you so much. මං හරි මාදරේ. හැමදාම වගේම මං අදත් ප්‍රාර්ථනා කරනවා මම වහගෙන ඉන්න හැමෝම අනේ පරිස්සමට ඉන්න ඕනි, නිදුක් නිරෝගීව ඉන්න ඕනි, ඒ වගේම තමයි හැමෝටම මේ ජීවිතේ ගැට ගහගන්න දරන මහන්සියට දවසක උතු රම්ම හරියන්න ඕනි. අදත් ඒ ප්‍රාර්ථනාවම කරනවා. හරිද? හරි, හයි බෝෂි. අපි කොස් කපනවා. මං ඉන්නේ ඔයාට කොස් වන්දල. අපේ දුව තමයිලු කොස් ඇට සුද්ධ කරන්නේ. අම්මෝ පුදුමාකාර බර දුර වැඩක් කරන්න මේ කරන්නේ. දෙවුමි පබසරා, එයා මට ගොඩක් ආදරේ කියන්නලු. අනේ පබෝ, මම එහෙම කියන්න ඕට ආදරේට? මත් දෙකව දෙකක් ආදරේ. ජය වේවා. හයි දයකේ සුමනහමල කපිතෝ වහගෙන ඉන්නේ සිඳුවකට එකතු කරගන්න. අම්පාර සුමන ඉලෙක්ට්‍රොනික්ස් ශෂික ප්‍රභු, ශෂි ඔමත් ආදරේ එකතු කරගන්න ඉගාවට. කැගල මොකුරු සෙහන් සාකේක ආයතනේ ආදරණීය ස්ටාෆ් එක හරිම ආදරෙන් අද දවසේ එකතු කරගන්නවා. ව්‍යාපාරයේ දවසින් දවස දියුණු වෙන්න ඕනේ. ඒත් එක්කම වැඩ කරන හැමෝටම උතුරම්ම හරියන්න ඕනේ. මට ඔගලංග අමතක නොවෙන කට්ටියක් හැබද වාශී සිඳුව කෝණි කියලා මොරටුවේ සුජානියක කියනවා ආදරෙන් එකතු කරගන්න. හයි, අද තමයි ගින්දර හඳාවට ෆස්ට් ටයිම් මැසේජ් එකක් දාන්නේ මම රොහාන. අලසන්ට ප්‍රෝග්‍රෑම් එක කරනවා වාශී. අපිත් ගින්දර හඳාව අහනවා හැමදාම ගම්පලින්න. සමර සිංහ මෝටර්ස් එකෙන් තමයි මේ මැසේජ් එක එවලා තියෙන්නේ. මට හරිම සන්තෝසයි අදම මේ මැසේජ් එක කියවන්න ලැබිච්ච එකට. ඇතරෝ මෙච්චර දවසක් ගින්දර හඳාව ඇහුවා නාල්. හැබැයි ඇත්තටම ඒක මට කියන්න බැරි වුණා නාල්. අපි තහගෙන හිටියා කියලා. අද තමයි දවස අනිවාර්යෙන් කියන්න. හරිද? වගේ මොගලන්ට ආයිම වතාවක් මතක් කරනවා ගින්දර හඳාව. හිට ඉඳන් අලුත් වෙනවා. හැමදේම අලුත් වෙනවා. ටෝටලි අලුත් වෙනවා. ඉතින් ඒ අලුත් වෙනස අහන්න ලෑස්තියෙන් ඉන්නේ වගේම කියනෝනි. හිට ඉඳන් ගින්දර හඳාවට තෑගි යකා කඩාගෙන පනිනවා. යක්ෂ තෑගි දෙන්න බලාගෙන. මාට මොනවාද තෑගි විදිහට ඕනි? එහෙනම් අනිවාර්යයෙන්ම NetFM official fan page එකේ දාලා තියෙන post එකේ comment එකක් විදිහට ඒක කොටාගෙන යන්න. මොනවාද ඕනි කියලා හරිද? හිට තෑගි යකාගෙන් ඕට මොනවාද ඕනි? සල්ලේකුම්, එහෙම නැත්නම් පෙට්‍රල් ඩීසල් එකකුම්, ගෑස් එකක් එකකුම්, බඩුමලුත් එකකුම්. සල්ලි කන්දකයි උම්ම වැස්සකයි. හිට ඉඳන් ඔගලන්ට අලුත් වෙන ගින්දර හඳාවත් එක අරගන්න පුළුවන්. සවනගල ආයුර්වේදය ගැන මතක් කරන්න ඕනේ. සීනි අමාරු ඔයාට තේනවා නම් සවනගල මධුමේහ හරණි කැප්සියුල්ස් පාවිච්චි කරන්න. ඇත්තටම ආයුර්වේද නිෂ්පාදනය කියලා කියන්නේ අපේ ඇඟට මොන වුණත් පත්තියන්නේ. අපි දන්නවා ෂුවර් අපිට මොකද්ද කියන්නේ ඇඟට අපහත්ය වෙන්නේ නැති ඖෂධ කියලානේ. ඉතින් ඒ නිසා සවනගල ආයුර්වේදයේ අවුරුදු 40කට වැඩි කාලයක් පුරාවට සවනගල ආයුර්වේදයේ අභිමානය අපේ වෙදකම අපි උරුමේ රැකගන්න ගමන් කමල් බන්දුල වීරපිරිම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි මේ සියලු නිෂ්පාදන සවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කළා රටට ලෝකෙට බෙදුවේ. ඉතින් මේ ඔක්කොම නිෂ්පාදන වලට ගෙන්න ගන්න පුළුවන් කම අර මං කියෝගේ වාටි සීනි අමාරුව තියෙනවා නම් ෂුගර් තියෙනවා නම් සවනගල මදුබේ හරණි කැප්සියුල්ස් වගේම තමයි ෆැටි ලිවර් නම් බය වෙන්න පා සවනගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් පාවිච්චි කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම ගෙදර තියාගන්න මොන එකක් තමයි සිතසයක් ස්වභාවික සවනගල සමෝදගම්. බඩ පිපෙනව නම් බඩ කැක්කුමයි නම් අජීර්ණ ගතියයි නම් අනිවාර්යෙන් සවනගල සමෝදගම් ෂොට් එකක් ගත්ත නම් වැඩේ. හරි. ඉතින් මේ ඔක්කොම ඉන්න තැනකට ගෙන ගන්න මෙන්න නම් එක කතා කරන්න. 0747 31 33 540. 0747 31 33 540 වෙන ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස දෙකයි විනාඩි 46යි වෙලාව. සාරියේ කට්ට ගහගන්න කලින් කොල්ලෙක් හොයද්දි හොඳට බලන්න එයාට අඩුම තරමේ රෙද්දක් පෙරෙද්දක් කරේ හොදගෙන පුළුවන්ද කියලා. එහෙම නැත්නම් ළමයෝ බැන්දට පස්සේ ඔය කොම දුක්ඛන්දරව එයාට තනියෙන් තමයි විඳගන්න වෙන්නේ. හැබැයි මොන වුණා අපේ ඉෂාන් කොල්ලනම් දැන් රෙදි එහෙම සෝදනවා. කෙල්ලෙක් තමයි අඩුපාඩුවට ඉන්නේ, කෙල්ලෙක්ව තමයි හොයන්නේ. කොහොම හරි මේ අපි ඉෂාන්ව සම්බන්ධ කරගන්න ඕනේ. තව ටික වෙලාවකින් මම ඉෂාන්ව සම්බන්ධ කරගන්න. අද දීවා එක කොහෙද කොල්ලා ඉන්නේ, කොහෙද රෙදි සෝදානේ කියලා බලන්න හරම. ඔක්කොටම කලින් ඕගලන්ට කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන මතක් කරගන්න. හැමෝටම තියෙන ලොකුම හිණයක් තමයි තමන්ටම කියලා ගේ පොඩ්ඩක් හදාගන්න එක. ඇත්තටම මේක නම් කියන්නම ඕනේ. කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ අපි වගේ සාමාන්‍ය පන්තියේ සාමාන්‍ය මිනිස්සු ඉන්නව නේද? අපිට ගෙයක් හදාගන්නවා කියලා කිව්වම ඉච්චර ලොකු ගාන එක පාට අතේ නෑනේ. ඒ හින්දා හැමදාම දවසින් දවස එහිනේ පස්සට යන එකමයි වෙන්නේ. හැබැයි දවසක ගේ ඉස්සරහට ගිහිල්ලා තමන්ගෙම ගෙයක් ඉස්සරහට ගිහිල්ලා හිටගෙන අපිට ඇත්තට කල්පනා කරන්න පුළුවන් නම් මේ තමයි මගේ ගේ පොඩ්ඩ කියලානේ. ෂා අනේ සතුට ඔගල හැම කෙනෙක්ටම දවසක ලැබෙන්න ඕනිමයි. අනේ නිසා තමයි මම ඔයගලන්ට කැදල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන මතක් කරන්නේ. ඔගේ අතේ තියෙන්නේ පොඩි ගානක් වෙන්න පුළුවන්. හැබැයි මේ වෙද්දී ලංකාවේ කොහෙම හරි තැනක ඔයාට තියෙනවා නම් ඔයාගෙම කියලා ලෑන්ඩ් එකක්, ඔයාගෙම කියලා බිම් කොටසක් අනිවාර්යෙන්ම කැදල් එන්ටර්ප්‍රයිසස් ලාට කතා කරන්න. ලංකාවේ ඕනම තැනකට ඇවිල්ලා එයාට ඔයාට යා ගේ හදලා දෙනවා. අනිතක තමයි ඔයාගේ අතේ තියෙන ගානේ යාලට දුන්නහම ගේ සම්පූර්ණ වැඩ ටික ෆිනිෂ් කරලා ඉතින ටික ටික ගෙවාගෙන යන්න මාසික වාරික විදිහට ඉඩ හදලා දෙනවා. ස්පෙෂල්ම කාරණාව පොලියක් නැතුව. ඉතින් ඒ නිසා කැදල් එන්ටර්ප්‍රයිසස් තමයි සාමාන්‍ය මිනිස්සු අපිට ගැලපෙන තැන. වැඩි විස්තර දැනගන්න එයාලට කෝල් එකක් ගන්න. මේ දැම්ම 0774 390 3250 0774 390 3250 වැඩි විස්තර දැනගන්න.

0: විනාඩි 50කයි වෙලා වෙන්න ඉන්නවා කොල්ලෝ. පැටියෝ අද කොහෙද අමරෙදි හොදන්නේ? අවශ් අන්න අන්න අන්න මං හරි ආසයි අප්පා හැම ගෙදර දොරේ වැඩපල් ඉගෙන ගන්න පිරිමි ළමයින්ට. කොහොමදරි හොඳයි හොඳයි. ඉතින් ලැබෙන ගෑල්ලමයා මට පින් දෙයි. අද කොහෙද?
1: අද ඉන්නේ මතුකම ආදරණීය පුරවරය තමයි නව වැඩි දුන කළ දීවා ප්‍රේස් එදිරිදා පෙල්ලම් වලට හොඳම විසඳුම අරගෙන එන හැටි තමයි ඔන්න අද දවසෙත් අපි කතා කරන්නේ. අපි හැමදාම කියන වගේ අපි තනුව එදිරිදා පෙල්ලම් කියන්නේ භාෂා දහඩිය පෙල්ලම් වෙන්න පුළුවන්, දූවිලි පෙල්ලම් වෙන්න පුළුවන්, ට්‍රැෆික් එකේ ඉන්නකොට එන දුම් පෙල්ලම් වෙන්න පුළුවන්. මෙන්න මේ එදිරිදා පෙල්ලම් වලට හොඳම විසඳුම අරගෙන තමයි ට්‍රිපල් ඇක්ෂන් සංයෝගයේ තියෙන දීවා ප්‍රේස් ඔන්න බැලඳපුලට අවිලා තියෙන ට්‍රිපල් ඇක්ෂන් සංයෝගයේ කියන කෙන පොඩ පැහැදිලි කරන්න බෑ නේද පාසි?
0: ඔව්.
1: පෙල්ලම් ඉවත් කිරීමේ තාක්ෂණයක් තියෙනවා. මෙන්න මේ වැඩි දුන කළ නව දීවා ප්‍රේස් වල විතරක් නෙවෙයි අනුමලට දීප්තිමත් සහ නැවුම් බවක් එකතු කරන තාක්ෂණයකුත් තියෙනවා, සුවඳ දිගුකල් පවතින තාක්ෂණයකුත් තියෙනවා. මෙන්න මේ නිසා තමයි කියන්නේ නව වැඩි දින කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අරගෙන එනවා කියලා. ඉතින් පාච මේ සුවඳ වර්ග පහකුත් තියෙනවා. රෝස සුවඳ, ලැවෙන්ඩර් සුවඳ, ගාඩ්‍රියා සුවඳ, සමත් පිච්ච සුවඳ වගේම තේපාලිකා සුවඳත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආර්ථික වාසිය ගැන හැමදාම වගේම මතක් කරනවා වගේ අදත් ඒකනේ කියනවානේ. මොකද නැත්නම් ඒක ලොකු අඩුවක් පාචේ නේද? රුපියල් 25කට අනිත් අන්නාම දෙන ග්‍රෑම් 50ක් වුණාට අපි මේ කතා කරන නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් ඔන්න ග්‍රෑම් 60ක්ම ලබා දෙනවා. ඉතින් ග්‍රෑම් 10ක ප්‍රමාණයක් කොමිලේ ලබා දෙනවා. ඒකත් ඔබට ලැබෙන ලොකු වාසියක්. ඒ නිසා අපි කියන්නේ මේ එතනදා පෙල්ලම් වලට හොඳම විසඳුම අරගෙන එන නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් ඔබත් භාවිතා කරන්න කියන ආදරණීය පණිවිඩය එකතු කරන ගමන් අද උදෑසන අපි ගියා මත්කම නගරේ අපට ඉල වෙළඳසැල් වලට ගිහිල්ලා අපි ඉල්ලන්න වෙන මොකක් නෙමෙයි වාසි එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම අපිට දෙන්න කියලා. ඉතින් මුදලාලි මහත්තයා අපිට දුන්නා වැඩි දින කළ නව දීවා ප්‍රෙස් නිෂ්පාදන අන්න. එතකොට ඒ මොහොතේම අපි මුදල් තෑග්ගක් දෙන්නත් අමතක කරේ නැත. මේ වෙලාවෙ ඉන්නේ අපි ළංගම බස් නැවතුම් පොළ සීමාවේ තමයි ඉන්නේ මතුකම නගරේ. ඉතින් ඕන කෙනෙකුට පුළුවන් මේ වෙලාවේ කවදත් අලුත් තාගේ ස්නෙත් එක අපේ වාසික ගින්දර හැන්දාව ගින්දර වගේ අහන් ඉන්න හැමෝටම කියන්න එන්න කියලා මතුකම ළංගම බස් නැවතුම් පොළ පරිශ්‍රයට එන්න. තව පුංචි වෙලාවකින් අපි මේ ලස්සන වැඩ කටයුතු ආරම්භ කරන අපි මේ කියන කතාව ඇත්ත කියලා පෙන්නනවා. අපි මේ ළංගම බස් නැවතුම් පරිශ්‍රයේ ඉඳලා විතර නෙවෙයි සතුට විනෝදේ වගේම වටිනා කියන තෑගෙත් හිමි කරගන්න පුළුවන්. ඉතින් මේ වෙලාවේ ඔබටත් අපි ආරාධනා කරන්නේ එන්න මේ වටිනාකම ඇත්තකින් දැක ගන්න ඇසින් දුටු සාක්ෂි කරුවෙක් වෙන්න කියලා මේ වෙලාවේ අපි ඔබට ආරාධනා කරනවා. අපි හෙට දවසේ ඉන්නවා පාසි පානදොර නගරේ. ඉතින් මේ වටිනාකම ගැන කියන පානදොර නගරේ හෙට දවසේ යනවා. ඔබේ වෙළඳසැලටත් අපි කණ්ඩායම වෙන්න පුළුවන්. ඇවිල්ලා ඉල්ලන්නේ වැඩි දියුණු කළ නව දීවා ෆ්‍රෙෂ් නිෂ්පාදනයක් ඔබ දෙනවා නම් අපේ කණ්ඩායම ඉල්ලන දෙයට ඔබටත් අනිවාර්යයෙන් වටිනාකමක් එකතු කරගන්න පුළුවන්. ඉතින් පාසි තවත් දවසක එනයි අපි හමු වෙමු.
0: තවත් දවසක හම්බ වෙමු. ජය වේවා මගේ දක්ෂ ඉෂාන් කොල්ලෝ. ජය වේවා. හරි හා Oh my god මේ පැය තිරු වෙන්නේ යන්නේ තව එකම එක පැයක් විතරයි අපි දෙන්නට ළඟින් ඉන්න ලැබෙන්නේ. ඉතින් කුටුම කලින් මේ පැය ඉවර කරන්න කලින් මොගලන්ට කියනවා ජපානයේ ටොයෝටා ඉන්දියාවට ටාටා ජර්මන් වලට බෙන්ස් තියදී ලෝකේ හැම රටකටම ආඩම්බර වෙලම බ්‍රෑන්ඩ් හැදෙද්දී අපේ රටේ හැදෙනවා KD රයිස් කියලා බ්‍රෑන්ඩ් එකක්. අපි මේකට උපරිම සපෝට් එක දීලා අනාගත පරපුරට හරි මෙව්වා අපේ දේවල් කියලා කියන්න නේද? අර හැමදාම දියුණු වෙමින් පවතින රටක් අපේ රට කියලා අපි කිව්වා වගේ අපේ කලින් පරම්පරාවල් කිව්වා වගේ කියන්න නොතිය. අපේ සල්ලි අපේ රටේ ඉතුරු කළා අපේම බ්‍රෑන්ඩ්ස් හදන්න කාලය වෙලා තියෙනවා. අපේ thinking pattern එක වෙනස් කරගන්න කාලය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි KD Rice Motor Company Private Limited ඕගලන්ට අරගෙන ඉන්න මෙන්න මේ නිෂ්පාදනය ගැන කියන්නේ. එයාලා හදනවා ඉලෙක්ට්‍රික් බයික් එකක්, ඒ වගේම පෙට්‍රල් බයික් එකක් සහ කායිකක ෆීල් එක දෙන ඉලෙක්ට්‍රික් ත්‍රිවිල් එකක්. මේ වර්ග තුනම ලංකාවේ නිෂ්පාදනය කරන එකම සහ ප්‍රථම ආයතනය තමයි KD රයිස් කියලා කියන්නේ. ඉතින් මේ දවස්වල එකලගේ පෙට්‍රල් බයික් එකට ලක්ෂක ඩිස්කවුන්ට් එකක් යන රුපියල් 796500ක වෙන බයික් එක ඔයගලන්ට ලක්ෂක මිලාඩුවකින් 696500කට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ ලක්ෂක ඩිස්කවුන්ට් එකත් එක්ක මේ බයික් එක අරගන්න තව සුවිශේෂී හිතාගන්න බැරි වාසි ගොඩකුත් ඔයගලන්ට KD රයිස් වෙතින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. මොකද වැඩි වෙච්ච ලීසින් බර සහැල්ලු කරන්න ඔයාට ඉතනත් සුවිශේෂී සහන ගොඩක් දීලා තියෙනවා. ඉතින් තොගවසන් වෙන්න කලින් ඔයාගේ පෙට්‍රල් බයික් එක අද්දම වෙන් කරගන්න මෙන්න කතා කරන KD Rice Motor Company Private Limited එකට 077 46 97 ඔගලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අනුරාධපුර පැත්තේ යනවන මං ආයේ මෝතාවක් මතක් කරනු Union Assurance ඔගලන්ට අරගෙන එන සුවසායනයට යන්න නොමිලේම රුධිර සීනී පරීක්ෂාවක් කරගන්න වගේම තව තව මොනාද කියන්නේ ඔයාගේ සුවය වෙනුවෙන් ඔයාගේ සහනය වෙනුවෙන් සෞඛ්‍ය සේවා ගොඩක් ලබා දෙන ලෑස්ති වෙලා තමයි යුනියන් ඇෂුරන්ස් සමාගම පොසොන් පොහේ නිමිත කරගෙන මේ සුවසායනය සූදානම් කරලා තියෙන්නේ. විශේෂයෙන් කියන්න ඕනි සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමය එකට එකතු කරගෙන තමයි මේ වැඩේ සංවිධානය කරන්නේ. ඊයේ පෙරේද මේ වැඩේ පැවතුණා. අදත් එනවා අනුරාධපුර සඳ හිරු සෑය අභියසට අවතින්න මේ සත්කාරය ඔබට අතු විඳ ගන්න පුළුවන්කම තියෙනවා.

Kinder händeva vid Bashi. FM 95, 94.8. Kinder händeva vid Bashi.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
1: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 0112 627 787 87 කසාගල සමුග ව්‍යාපාරයේ වෙතින්.
3: රස නහර පිනා යනු මයි කෝලා වෙතින්, මයි ගුවාවා, මයි චැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
4: Upuls International මොඩගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සිය වසක විශිෂ්ටත්වය. Upuls International
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: Ceylon Green Life Plantation within අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන්ම මතන්න 0111 437 1250.
7: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කොළයකේ සහ අත්තයට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මයක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේ වරුවේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් ඒ වෙලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. සූදානම් ඉන්න ජුනි 30 මතුගම CTB බස් රථ නැවතුම් පළයේදී නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
9: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
10: ගින්දර හැන්දෑවා
11: brought to you by
1: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
12: වැඩිවන ලීසින් බර සහැල්ලු කරන්න KD Rise අපි ගෙවනවා ඔයාට රුපියල් 50,000ක්. තව KD Rise Lead 125 bike එකට discount එක රුපියල් 100,000ක්. 0177 406 4497 කතා කරන්න.
13: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
14: ආ පැටියෝ කොහොමද?
15: සින්දුවක් අහනවද?
16: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
15: මේක අපිලාගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.
1: අපිලාගේ ගින්දර හැන්දෑව හද අන්තිම පැයෝ වෙලාව 3:02.

0: ಸತ್ಯ ಒಬ್ಬವೆತ್ತಗಿನ ಎಣ್ಣೆ
1: ಅಮ್ಮ ಆದರೆ ಅಪಿಟ ಕವಪು ಬಟ್ಕಟಕ ರಸ ದಿವ್ಯ ಕುಳುಬಳು ನಿಷ್ಪಾದನ ಅಮ್ಮಗೆ ಅತ್ಕುನಯ ಸೆರಂಡಿ ಗ್ರೀನ್ ಪ್ಲಾಂಟೇಶನ್ ಪ್ರೈವೇಟ್ ಲಿಮಿಟೆಡ್
2: දියුණුවෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විපස්සම at news.
4: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. කඩු දෙකක් සහ සංවේදන උපකරණ කිහිපයක් සමග සුඛෝභෝගී මෝටර රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අඟුලන පොලිසිය මගින් අතනගෝඩගෙන් තිබෙනවා. එය අඟුලන පොලිස් ස්ථානයේ ලද තොරතුරක් මත සිදු කළ හදිසි වාහන පරීක්ෂාවකදී එම මෝටර රථය තුල තිබී කඩු දෙකක් නවීන පන්නේ අධිපලති ගමන් කතන හතරක් ජංගම දුරකතන පහක් ඩ්‍රෝන කැමරාවක් ඇතුළු තවත් උපකරණ කිහිපයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. එමෙන්ම හුසන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 120ක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ. අතරංගුවටගත් අවස්ථාවේ ඔහු පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ගුවන් නියමුවෙකු බවයි. 57 දිවයේ පසුවන සැකරු අම්පාර ගැමුණුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනපා. සිද්ධිය සම්බන්ධයෙන් අඟුලන් පොලිස් ස්ථානයේ මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙලගනිත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කී අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන

0: අසුම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑව
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: වැඩිවන ලීසිං බර සහැල්ල කරන්න KDRIS අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KDRIS ලීන 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් 100000ක් 077 406 4997ට කතා කරන්න
6: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
7: FM 95.

0: Федора Гандава від Баші.
1: Netalanga danga karana antimu paya. Netalanga danga karana. Hamasutuna yuvinari hatai vela. Apilage kindara handavu antimu payata tahanna. Dikkama dikha kadri nogulu komala ekata karaganna. Call ekak dela WhatsApp eke chat ekata avilla e wage ma thamai Facebook eke post ekata. Comment ekak dala. Inne me patata hiti indan kindara handavu wenas alut. Alut wenna kindara handavat ekak. Ogalanta salli kamda koi. Umma wasakoi dinaganna puluwan lamai. ඉතින් හෙට තැහෙට ඉඳන් ගින්දර හැන්දෑවෙන් තෑගියක් අයිනකොට ඔගලන්ට මොනවද ඕනි? හෙට මුලින්ම මොනවද තෑගියක් අගින් ඕනි කියලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න. එන නිතෆිම් ඔෆිෂියල් Facebook fan page එක පැත්තට අද නොදාන කමෙන්ට් මට ආයෙ ඕනේ නැහැ හරිද? ආදරෙන් එකතු කරගන්නවා. අපි ගිහින් බලමු WhatsApp එක පිරෙන්න. මෙසේජස් එවල තිනෝ, දිග මෙසේජස් එවල තිනෝ. ඒ කට්ටිය කවුද කියලා? සුබ දහවලක්. අවුරුද්දකුත් මාසයක් දුනු ආදරයට බොහොම ස්තුතියි කියලා මගේ බිරියානි කඩේ බියංකක කියනවානේ. ආදරෙන් එකතු කරගන්නවා බියංකකගේ බිරියානි කඩේ. දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕනි, ජය වෙන්න ඕනි. මන් දෙකම දෙකක් ආදරේ ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා. හැමෝ දවසකම හඬක් විතරක් නෙවෙයි හිත නිවපු යාළුවෙක් වුණා ඔයා. දුර රටක ඉඳගෙන වුණත් වාගේ වචන එක අපි හිනා වුණා. සමහර දවස්වලට අපේ දුක අමතක කරා තනිකමත් බෙදාගත්තා. අනේ මං හරි ආදරේ. ඇත්තටම ගින්දර හැන්දාවත් එක මම දැනගත්තා වචන වලට කොච්චර පවර් එකක් තියෙනවද කියලා. වචන වලට කොච්චර දේවල් වෙනස් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මගේ වචන අහගෙන ඊට පස්සේ හැමෝටම දෙකම දෙකක් ආදරේ. අර 20 කැටේ 10 කැටේ මතකයි නේද? ඒවා ඉතින් තියාගෙන ඉන්න ඕනේ හරිද? 20 කොලයක් හම්බුන ගමන් කැටේ මතක් කරලා ගෙනල්ලා දාන්න. 10 කාසියක් හම්බුන ගමන් කැටේ මතක් කරලා ගෙනල්ලා දාන්න. අපි හරි සාමාන්‍ය මිනිස්සුනේ. අපි මේ මහ පොළොව උඩ මහ පොළොවේ මොනවාද කියන්නේ වැතිරිගෙන ජීවත් වෙන මිනිස්සුනේ. ඉතින් ඒ නිසා නැති බැරි වෙලාවකට පිහිටට ගන්න. 10 කැටේ 20 කැටේ මේන්ටේන් කරන්න ඕනේ හරිද? ආදරෙන් එකතු කරගන්නවා. බොහොම ස්තුතියි. හදත් ලස්සන මෙසේජ් එකක් මට එව්වට අචිනියක් ආදරෙන් එකතු කරගන්නවා. හිනකෝම හැබෑ කරගෙන ලංකාවට ආපු දවසක පුළුවන් වුණත් අපි හම්බ වෙමු හරිද? එදා ඉඳන් කියන දේවල් සතුටින් අහගෙන හිටියා. අම්පාරු පරණ ගාමන්ට් හඳේ හෙල්මට් ජැකට් කඩේ අතු කරලාය. ආදරෙන් එකතු කරගන්නවා. Thank you so much. උතුරන්න හරියන්න ඕනි. අවුව චුට්ටක්වත් දැනෙන්න පව ඔයාට. මහන්සිය චුට්ටක්වත් දැනෙන්න පව ඔයාට. ඊට පස්සේ ගම්පහ රමි දුවනේ ආදරෙන් ඕවත් එකතු කරගන්නවා. සුබ දහවලක් බාෂි නංගී. ලස්සන සින්දුවකට අපිත් එකතු කරගන්න. ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන්ස් ගම්පහ. අනේ ආදරේ, අනේ ආදරේ, මං ජයන්ත ඇයට ෆොටෝ එකක් අනිවාර්යෙන් එවන්නම්. හැබැයි ඊට පස්සේ ගාල්ල නෙළුවේ සඳ මාලි. හයි බාෂි කෙල්ලේ, සුම සම්යවක් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියන ආදරේ නෙගත කරගන්න. ආදරණීය බාෂිණන්ගේ හැමදාම වගේ මාදා තවම සද්දට අහගෙන ඉන්නෝ. බොහොම ස්තුතියි ආදරේට. නාරම්මල කඩහපල KR ටේලසිකි රුවිනියක ආදරේ නොවයි හසන් කුමාරවයි දොල දෙන්න දුලන්නේ නිසලේ කටියම එකතු කරගන්නවා. ජය වේවා. මතකයිනේ නෙතලංග දඟ කරන අන්තිම පැය.

ගාලි රම්ම අම්මා අනේ ආදරින් ඔබයි පැටවු දෙන්නමයි ආදරින් එකතු කරගන්නවා අද යාටන මං හිතන්නේ මොනද මගුල් සකලක් ඇති මොකද කාලෙකට පස්සේ දරුවෝ දෙන්න ගෙදර ඇවිල්ලානේ අනේ ආදරින් එකතු කරගන්නවා අම්මා thank you so much සෑහෙන ඔට්ටු වෙලා කෝල් ගන්නවට ඒ වගේම WhatsApp එකට messages එවනවට හැමදාම සතුටින් ඉන්න හැමදාම පරිස්සමට ඉන්න නිදුක් නිරෝගීව ඉන්න මං දෙකම දෙකක් ආදරේ අපි අන්න හදන්නේ තව ලස්සන සින්දු ටිකක් අහන්න. ඔකටම කලින් මම උගලන්ට ෆෙම්ස් ඇය ගැන මතක් කරලා ඉන්න. ෆෙම්ස් ඇය කියලා කියන්නේ ඇත්තටම අපි ගෑල්මයි විදිහට අපි හැමෝටම දරන්න පුළුවන් ගානකට එන වෙළඳපළේ අපිට ගන්න තියෙන සාධාරණම සැනිටරි නැප්කින් එක. ස්පෙෂල්

බලාගෙන ඉන්නේ. ඉතින් මේ වගේ දවස්වලට ඕනිම තමයි හොඳ පෑඩ් එකක්. ඉතින් සාමාන්‍යයෙන් අර මන් නිතර කියනවා කොළඹෙන් පොඩක් ඈතට යන්න මගේ ආදර අම්මලා අක්කලා නංගිලා පෑඩ්ස් සල්ලි දෙලා ගන්නෙ නෑ. හේතුව ගොඩක් ලොකු වියදමක් එකට යන නිසා. කොළඹ වුණත් එහෙම තමයි. අපිට දරන්න පුළුවන් ප්‍රමාණයට එපා අපි ජීවත් වෙන්න නේද? අනේ නිසා තමයි කියන්නේ මෙන්න මේ ෆෙම් සෑය ගන්න කියලා. හැබැයි ගාන සාධාරණ වෙන්න අපි හිතනවා ගාන සාධාරණයි කියන මොනා හරි අඩුවක් ඇති නේද කියලා. කිසිම අඩුවක් නෑ. SLS ISO තත්ව සහතික දෙකම තියෙන ෆෙම් සෑය ගන්න කියලා ඔයගලන්ට එකයි මතක් කරන්නේ හරිද? ඉතින් ඒ නිසා අරගෙන ලස්සන්ට පරිස්සමට ඉන්න. ඒ වගේම තමයි ආයිම වතාවක් මම ඔයගලන්ට මතක් කරන අනුරාධපුර පැත්තේ නම් ඉන්නේ. අනිවාර්යෙන්ම සඳහිරු සෑය ගාවින් යනකොට මතක තියාගන්න යුනියන් ඇෂුරන්ස් ආයතනය මේ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා දියවැඩියා සංගමය එක්ක ක්‍රියාත්මක කරන සෞඛ්‍ය සායනය අද දවසේ පැවැත්වෙනු. ඔගලන්ට නොමිලේම මොනාද කියන්නේ රුධිර සීනි පරීක්ෂාවක් කරගන්න පුළුවන්කම තියෙනවා. තව තව සෞඛ්‍ය සේවාවන් ගොඩාක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා අනිවාර්යෙන්ම අනුරාධපුර ඉන්නවනම් සඳහිරු සෑය හබියසට යන්න. ගොඩාක් කලවට අම්මල තාතලා දරුවෝ ගැන හිතලා ඔක්කොම දේවල් කළා. යාලගේ අඩුපාඩු පිරිමහලි ඉවර වෙලා තමයි තමන් ගැන හිතන්නේ. හැබැයි ඒ හිතන වෙලාව වෙනකොට අපි අපේ ශරීර සෞඛ්‍ය අතින් ගොඩාක් ඇතුළන්තෙන් පිරිහිලා තියෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මතක තියාගන්න මොන කරන්නත් ඔය ආදරය කරන කට්ටියට ආදරය කරන අය වෙනුවෙන් දේවල් කරන්න තව පරිස්සම් වෙලා ඉන්න ඕනි. ඔය ජීවත් වෙලා ඉන්න ඕනි. අසනීප වෙලා නම් ජීවත් වෙලා වැඩක් නැහැ නේද? ඉතින් ඒ නිසා මතක ඇතුව ඔයාගේ ශරීර සෞඛ්‍ය ගැන හිතන්න කියලා ආදරෙන් මතක් කරනවා. හරි, අපි යමු මෙන්න මේ සින්දුව අහන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව. ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
3: වේලාව 3:21.
4: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන්ත් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට. ජූනි 30 මතුගම CTB බස්රථ නැවතුම් පළයේදී
5: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. 0112-125-125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
7: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
8: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: Wow! Anchor tin එකක්?
10: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි Anchor tin එකක්. Freshness lock වී තවත් සුරක්ෂිතව එන Anchor. උපරිම ආරක්ෂාව, උසස්ම තත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
11: දැන් Pan Asia Banquet ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති Pan Asia බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114-667-222 අමතන්න.
7: ඔයාට තියෙන සනීප වෙන්නෙම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
12: කතා
7: කරන්න 0777-300-940.

0: happening when I love me. Happening when I love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන් වේලාව ඔබ වෙත ගෙන එන්නේ AAT නවශිෂ්‍යලිය අපදිංචිය සඳහා වන 120ක වට්ටම සහිතව ජූනි 30 වන දිනට පෙරළිය අපදිංචිවන්න අඩුවයිසින් ඔබේ වෘත්තීය සිහිනය ජය ගන්න අමතන්න 01125596669
2: දැන් වෙනම හවස 3:27යි.

0: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හවස 3යි විනාඩි 25යි වෙලාව. අපලගේ ගින්දර හඳාවේ අන්තිම පැය. Oh my god, පළවෙනි පැය භාගේ ඉවර වෙන්න යන හදන්නේ. අව පැය භාගයක් විතර අපිට තියෙන්නේ. කුමාරී, පටපට ගාලා කටිය එකතු කරගන්න try එකක් දෙමු. ඊට පිටිය කුසුමාවති අම්මා කතා කළා හැමදාම වගේම. ඔබ මම දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්න හැමදාම දවල් එකේ ඉඳන් හතර වෙනකම් මතක් වීමට. අඹ ගහ යට වාඩි වෙලා නේ අහගෙන ඇතිනේ net එක කියලා. ආදරෙන් එකතු කරගන්න අම්මා. ඊගවට hi darling. කඩුවෙත ලක්මාලි අක්කා. අපිව හිනාවෙන් පුරවවල ආදරේ ගොඩක් දුන්නු ඔයාට ආදරේ කියලා කියනෝ. මමත් හරිම ආදරේ කරන කෙන වැඩ කොහොම සාර්ථක වෙන්න ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. භාෂයක්ේ අපි අද තවම අහගෙන ඉන්නෝ සිඳුරිකකට එකතු කරගන්න අම සුනේත්‍රා අක්ක සංචලා තාත ලක්මාලේ වගේම තාතගේ වැඩපළ රද්දොළුගම ඇනෝ ඩිකෝ ක්‍රාෆ්ට් එකේ වැඩ කරන කොමලයි අකි වාවා එකතු කරගන්නවා කියලා කියනෝ කටුනායක නින්නා. ඔයාට ලියුමක් කියව හම්බ වුණාද කියලා අහනවා. හම්බ වුණාද අයියෝ, thank you. මං ආදරේනේ ඉතින්. ඊගවට කලුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ කටියවත ආදරෙන් එකතු කරගන්න වාශි මැනිකා. මට නිතරම කියන ලැබුණු ටැග් ඔයා තමයි. හැමදාම කතා නොකිරුවට පන්න වගේ ආදරෙයි කියලා ක්‍රිස්ටි අංකල් කියනවා. අනේ මගේ ක්‍රිස්ටි අංකල්වත් ආදරෙන් එකතු කරගන්න පරිස්සමට ඉන්න ඕනේ. විදුක් නීරෝගී සුවයටත් ලැබෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ යටි අන්තට ත්‍රී වීල් පාකේ කොල්ලෝ කොම ඔයාට ගොඩම ගොඩක් ආදරෙයි වාශි කියලා මෙසේජ් එකක් එවලා තිනවා. අනේ thank you. උතුරන්න හරියන්න ඕනි මහත්තයා. ආදරෙන් මගේ කොල්ල ටික ඔක්කොම එකතු කරගන්නවා ලසන්ත අයියා. වැඩියෙන් මොනාද කියන්නේ හයර් ලැබිලා හැමදාම ත්‍රිවිල් රස්සාව කර කර ඉන්නම බෑනේ නේද? ඔයාලටත් ලස්සන කාලයක් උදව් වෙන කියලා මම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සලෝනිකේ දුෂාරායේ කැටිය එකතු කරගන්න කියලා කියනවා. අද අපි හැමෝටම උම්මා එකක් ඕනි කියලා කියනවා. දෙන්නම් අද දිගම එකක් හරුද? ඉතින් පිරිමහ ගන්න එකයි ඇත්තේ. යකල මුදන් නායක වෙලද සංකිරණිය කොමලමත් සින්දුවකට එකතු කරගන්න කියලා කියන ආදරින් එකතු කරගන්නවා. ඊට පස්සේ මේ මෙසේජ් එක කවුද එවලා තියන්නේ? NSD ටේලර් ෂොප් එකේ අක්කා. අහලා තියෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න වෙන්නේ නෑ කියලා තමයි. මගේ ආදරින් ඉතින් හරිද? සුද්ද ලංකාවේ කමල් ජයසිරි අයියා ආදරින් ඔත එකතු කරගන්නවා. ඊගාට ආයා හස්කුස හින හින විට දිනුම පාරයි හද අපේ අනේ ඉබ්බාගම මිලන් මාලිකයියා මං ඉතින් ආදරේනේ ආදරේ නිකුත් කරගන්නන් හරිද වාෂෝ මට ඕන හිට උම්මා එක සල්ලිලෝ එහෙනම් අනිවාර්යෙන් ලැබෙයි හෙට ඉඳන් අලතෙන ගින්දර හඳා වහගෙන ඉන්න උම්මා එක සල්ලි ලැබෙයි හරිද ආදරෙන් එකතු කරගන්නවා ජය වේවා අම්මාගේ කමලකවත් ෆැමිලිකේ ඔක්කොමත් එක එකතු කරගන්න. ඊගවට දුලිඛා නිශානිය අක්කා. පුතා ඉන්නවලු අකිදෝ හස්බන්ඩ් සංජය ආදරෙන් එකතු කරගන්නවා. මම දෙකම දෙකක් ආදරේ ජය වේවා. මගේ සුද්ධියෝ. අපි හැමෝටම ආදරෙන් අපි ඔයාටත් කියන උතුරන්න හදියන්න කියලා. අනේ thank you akka ආදරෙන් නිකුත් කරගන්නවා සයිප්‍රස් වල සුජීව අක්කා ඉන්න තැනක පරිස්සමට ඉඳලා හිනු කොම හැබා කරගෙන මන්ට ලංකාවට එන්න පරිස්සමට ඉන්න thank you ඒ වගේම අනේ බාෂි උඩල මත සනස බැංකුවේ මගේ ආදර මිස්ලා තුන්දෙනා බැංකුවක වැඩ ලේසි නෑ මහතේ ඒව කරන ගමන් තමයි අවුරුද්දයි මාසෙයි දවස් ගානක් මාව අහගෙන හිටියේ ඉතින් thank you so much ආදරේ නොගලංග තෙකතු කරගන්නවා පරිස්සමට ඉන්නෝනි මගේ මිස්ලා තුන්දෙනාම හරිද ප්‍රෝටෝනයක් වැනි භාෂයක් කිය. ඇයි ප්‍රෝටෝනේ ධන ආරෝපිතයක් නේ තියෙන්නේ? අක්කත් ඒ වගේ. හරි ලස්සන පොසිටිව් වයිබ් එකක් ලු තියෙන්නේ. ආදරේ අනේ හැබැයි මං තව එකක් කියන්න. ඕගොල්ලොත් මට ප්‍රෝටෝන වගේ තමයි. ඇයි කියලා කියන්නද? පොසිටිව් වයිබ්ස් වලට සෙට් වෙන්නේ පොසිටිව් වයිබ්ස් තියෙන මිනිස්සුමනේ. ඉතින් ඔයගලත් මට ප්‍රෝටෝන වගේ තමයි. ජයෝ වේවා. මහනුවර කටුගස්තර විදාර මුදලිගේ ආදරෙන් එකතු කරගන්නවා. ඒගොල්ලන්ට මොකද කියන්නේ අපේ යාළුවන්ටත් භාෂී අක්ක ගැන කිව්වලු. ඒගොල්ලෝ ගොඩාක් අක්ක වාහන අයල. ඒ හැමෝටම තැහෙන්න එක. මට කිසිම දාක දීලා නැති තරම් දිග උම්ම එකක් දෙන්න කියලා මහනුවර කටුගස්තර විදාර මුදලිගේ කියනවා. මේ කෙල්ල ඉස්කෝලේ ඇරිලා දුවගෙන එන්න මාව අහන්න බලාගෙන. ඉතින් පැන්චෝ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: දැන් වේලාව හවස 3යි විනාඩි 33යි.
3: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබළු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
4: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
5: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0112 125 125 අමතන්න.
6: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. Crib Sri Lanka.
7: SLT Mobitel Fiber එක ගැතරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
8: අලුත් තැනක් අඩුම මිලක් කසකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහඳ රසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාක මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ කසකල green super කසකල සමූහ ව්‍යාපාරයේ වෙතින්. ඇයි ෂුග කියල මූනෙල්ලගෙන සෙවන කළ මතුමේ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කළ ආයුර්වේද 0747 31 33 540.
9: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
10: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
11: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වෙන
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
14: ක්‍රිස්ටිනා කෝටින් අහනවා ඉතින් හිට වෙකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ?
13: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
12: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
11: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
13: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
15: Brought to you by
8: අලුත් තැන කඩුම මිලක් කසාගල green super ශාක මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
16: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
17: The Palace ගම්පහ අවසාන නිවාස 25. ඔබ තදම සඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0712 666 222. Prime Residences.
18: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
19: දම්රු වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්.
20: DFM Algo Town.
7: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

हम सतना विनारी ते साताई विलम කටි ගොඩක් හිනෝ එකතු කරගෙන කෝටම කලින් මම ඔයගලන්ට සෙවණ ගිලා ආයුර්වේදය ගැන මතක් කරනවා කොහේ හිටියත් ළමයෝ ඔගොල්ලෝ කොහොම ළම පරිසමට ඉන්න ඕනේ සනීපෙන් ඉන්න ඕනේ හරිද මේ ඔක්කොම කරන්නේ ජීවිතයේ සතුටින් සනසීමින් ඉන්නනේ නේද ඉතින් ඒ නිසා සතුට සනසීම ඔක්කොම තියෙන්නේ ඇත්තටම අපි නිරෝගීව ඉන්න තරමට ඉතින් මේ සතුට සනසීම වලට අරගන්න නම් නිරෝගීව ඉන්න ඔයාට පොඩි පොඩි ආබාධ තියෙනවනะ දුර්වලකම් තියෙනවනะ අසනීප තත්වයන් තියෙනවනะ අපි ඇඟට කොහොමවත් පත්තිය ආයුර්වේද ඖෂධත් එක්ක සුව වෙමු හරිද අතුරු ආබාධ නැතුව සුව වෙන්න පුළුවන් නේ මහත්තයෝ අනේ හින්දා තමයි සෙවණගල ආයුර්වේද ගැන මතක් කරන්නේ අපි විදකම අපි උරුමය 40 වසර කාව්‍ය මානියත් එක්ක තමයි සෙවණගල ආයුර්වේද නිෂ්පාදන ඔයගලන්ට පාවිච්චි කරන්න කියලා මම කියන්නේ සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ නිෂ්පාදනය කරන සෑහෙන නිෂ්පාදන තොගයක් සෙවණගල හන්දිරාජ තෛලය සෙවණගල ජීව බල අම්ල පිත සුවය සෙවණගල ජීව ශක්ති රසායනය ඔය අතර තියෙනවා සෙවණගල ශ්‍රේයා දේවී හේල් සෙවණගල සමෝධිකම් සෙවණගල ලිවර් බූස්ටින් කැප්සියුල්ස් මදුකා කැසට පැනියම් මදුමේහ හරණී කැප්සියුල්ස් මේ ඔක්කොම ආඩ පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා ආගේ අසනීප තත්ත්වයනුව ඉතින් නිරෝගීව නිදුකින් ඉන්න සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කළා ඔයාලට අවශ්‍ය දේවල් ගැන වැඩි විස්තර දැනගෙන ඉන්න තැනකට ගෙන්න ගන්න මෙන්න ෆෝන් නම්බර් එක මෙන්න මේ කටියවත් එකතු කරගන්න ඕනේ මට ටර්කී ඉඳන් මැසේජ් එකක් එවලා තියෙනවා වැඩ කරන ගමන් අහගෙන ඉන්න භාෂාව අපිවත් සින්දුවකට එකතු කරගන්න දෙකක් ආදරේ හොඳේ කියලා සමන් අයියා තමයි මැසේජ් එක එවලා තියෙන්නේ අනේ ජය වේවා ටර්කී වලින් මාව අහනවා කියලා ආපු පළවෙනි මැසේජ් එක thank you උතුරන්න හරියන්න ඕනි මහත්තයෝ ඊට පස්සේ මේ කටියවත් දාගමු හයි ගින්දරි සුබදාමලක් අද වැඩ වැඩි දවසක් හැබැයි ඒ හින්දා ගම්මටම හෙන්න සද්ද වැඩි කළා අහනවා ජය වේවා ගල්පිටි මඩ දිප්පිටියේ නිලන් තයි ආදරෙන් එකතු කරගන්නවා හයි වාශි මැනික සින්දුවකට අපිවත් දාගන්න නදීම අපරල් එකේ කටිය කටුනායකින් නානේ ආදරෙන් එකතු කරගන්නවා වාසනාකර මේ මැසේජ් එක එවලා තියෙන්නේ උතුරන්න හරියන්න ඕනේ තින්ග ජය වේවා

සතුන විනාඩි හත ලෙස් පහයි. අපේ ලගේ ගෙන්දර හැඳෑවහන අන්තිම මිනිත්තු පහළොවයි. උපරිම ට්‍රයි එකක් දෙමු. ට්‍රයි කරමු මේ කටියව දාගන්න. අද තමයි මම වේගෙම කතා කරන දවස උන් බලන්න. ර ල ල ර යි මි ්‍ර දර එකතු කරගන්න ගවට දෙහිවල නැතිමලස නෑ ඔබින්න ඔමින්න දේවල නැතිව ඇන්ඩසන් රෝඩිකේ චන්දන ස්ටෝසගේ චන්දනය චන්දනය කයාදර එකතු කරගන්න රත්නපුර සතුසේ සෙට්ටක අනේ ආදරයනේ ආදරේ මැනජ මහත ඇතන මගේ කොල්ලො සැටකටම උත්තු රම් හරියන් ඩෝනි ජයවේවා. ඔන්න භාෂයෝ අපේ අමත් කිව්වා හරි මාදරෙන් මතක් කරන්න කියලා. ඔහේ අවහම අනිවාරය නෙනෝකිවෝ බලලයන්න අනේ ආදරේ ආදරය ආදරේ මම දෙකම දෙක හරද පිළියන්දල චන්ද්‍ර බුක්ෂොප් එකේ සැට්ටක ලස්සන සිින්දුවකට ඔබාගන්න උම්මා කේ කියල කියනවා. ඔගලන්ටත් බිස්නස් සරු එන්නෝනි ජය වෙන්නෝනි වැඩ කරන කොල්ලු කෙල්ලු කෝටමත් හැම දාම හරියන්න කියලා ආදරින් ප්‍රාර්ථනා කරනවා. භාෂී නංගියෝ අපිවත් ලස්සන සිින්දු ටිකට එකත කරගන්න රන්වන් බිම්මල් ඉදි ගස් කැටිය බද්දේගම රුවන් අය ආදරයි දෙකම දෙකාක්. ඊට පස්සේ මකුළුළු රංජි දිසානායකය ඊගාවට භාෂී අපිවත් සිින්දුවකට එකතු කරගන්න කළුතර දනලි පුතා චොනිල්. චොනිල් වෙන්න ඇති නේද? එහෙම තමයි තියෙන්නේ. හස්බන්ඩ් ජානක මම මානෙල් කියලා කියනවා ජය වේවා. යටියන්තර දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එකත් අනිවාර්යෙන් එකතු කරගන්න ඕනි අපේ බුසු බුසු කල්ලත් එක්ක. වාශිනංගී ජය වේවා. ඔයාගේ ගින්දර හැඳවෙන් ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා thank you so much. අහගෙන හිටියට ආදරෙන් එකතු කරගන්න ත්‍රිකුණමලේ පහේ කණුවේ පුංචි බණ්ඩා ගුණසිලේ රන්දිකා මදුෂ සසන්‍ය සුපුන්දි ලංක ආදරෙන් එකතු කරගන්න. ඊගමට උඩවිල ගිම්හානියක බලංගොඩි නාදරෙන් එකතු කරගන්න. එයා කියනවා වාශි මැනිකා අවුරුද්ද නෙත් ඇහුවේ නෙත් ඇහුවේ එක වෙන්නේ කීයද කියලා බලාගෙන හිටියේ. හතර වෙනකම් පුළුවන් විදිහට උපරිමෙන් ඔයාව ඇහුවා මගේ පුතු පැටියත් එක්ක කියලා කියනවා පුතා දනුක හස්බන්ඩ් දනුෂ්ක ෆැමිලි කිය කොමාදරෙන් එකතු කරගන්නවා මම මතක හිටින්න මේක තියාගන්න. එහෙමනම් අපි යමු මේ සින්දුව අහන්න.

அவசத்துனா வினாடி பணஹை விழாவ හොඳම සටන් නිර්මාණය කරන්නේ දක්ෂම යුදෙව වෙනුවෙන්ලු. හැබැයි දක්ෂම යුදෙව වුණත් සටනට ගියාම එක දිගට සටන් කරගෙන කරගෙන යන්නේ නැහැ. එන එන පැතිවලට ගහගෙන ගහගෙන යන්නේ නැහැ. පසුබහින්න ඕමනයි කියලා දැනුණු තැනදී දක්ෂම යුදෙව වුණත් පසුබහිනවා. ඒ හින්දා තමයි දක්ෂම යුදෙවට දක්ෂමයි කියලා කියන්නේ. ජීවිතේ තේම තමයි. කොයිම වෙලාවකත් හිතන්න එපා පසුබහින්න තැනක් ආවහම ඒකවාගේ අඩුවක් කියලා. ඒකවාගේ වරදක් කියලා. ජීවිතේ ලැබෙන හැම දවසක්ම සතුටින් ගත කරන්න, ලැබෙන හැම අත්දැකීමක්ම ජීවිතේ හොඳම අත්දැකීම කරගන්න, ගෙවන හැම තත්පරයක්ම ජීවිතේ වටිනම තත්පර කරගන්න. මොකද දවසක මතක විදිහට ඉතිරි වෙන්නේ මේ පහුවෙන ගෙවෙන තප්පර විතරයි. හරිද? ඉතින් මේ නිසා හැමදාම වගේම ගින්දර හඳාව හපු උගල කූටුව මම කියනවා හෙට ඉඳන් ගින්දර හඳාව ටෝටලි අලුත් වෙනස්. ඉතින් ඒ හින්දා අවුරුද්දයි මාසයයි දවස 11ක් මම වහන් හිටියා වගේම දිගටම ගින්දර හඳාව වහගෙන ඉන්න හිටි ඉඳන් තෑගි යකායික ඔගලන්ට වටින තෑගි ගොඩක් ගින්දර හඳාවෙන් දිනා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා හැමදාම ගින්දර හඳාවත් එක්ක ඉන්න ගින්දර හඳාවේ නෝමට දුනු ලෙංගත වලට කම් වලට ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි. අදත් සමා වෙන්න ඕනි. WhatsApp එකේ ගොඩක් මැසේජස් තියෙනවා කියලා ඉවර කරගන්න බැරි වුණා. හැබැයි හැම කෙනෙක්ටම මම කියනවා දෙකක් ආදරේ ආදරෙන් මතක් කරනවා. සමා වෙන්න අද ඔක්කොම නම් ටික කියාගන්න බැරි වුණාට කෝල් කරපු හැමෝටමත් කියනවා සමා වෙන්න ඔගේ කෝල් එක මට ආන්සර් කරන්න බැරි වුණා නේ. ඒ වගේම තමයි Facebook එකේ මන් දාපු post එකට comment කරපු, like කරපු හැමෝටම thank you so much. ජය වේවා. යන්න කලින් තව එක දෙයක් කියාගෙන යන්න ඕනේ. කඩවත රංජනී අම්මා, කැලන්පිටියේ හිරාණි අක්කා, ඊගාවට බදුරලිය අශෝක අක්කා, අන්නන්තොට ඉහළගම බේකරිය මගේ කොල්ලෝ ටික, මෝල්ඩිව්ස්වල සංගීත් මාලේ, ඊට පස්සේ කවුදනේ ක්‍රිස්ටි අංකල් පිළියන්දලේ, කුසුමාවති අම්මා, බොරලන්දි කුසුමාවති අම්මා, ඊට පස්සේ නම් විදිහට කියන්නේ ගියොත් ගොඩාක් කැටි ඉන්නවා, ගාලේ සමන් මුදලාලේ, මේ හැමෝම ඇතුළු ඔගොල්ලෝ කොහොම ගින්දර හඳාවට දුන්නු ආලෝකයට ඒ ආදරයට බොහොම ස්තුතියි. එහෙනම් හැමදාම වගේම අදත් ප්‍රාර්ථනා කරනවා උතුරම් හරියන්ඩෝනි මහතයෝ. ජය වේවා. මන් දෙකක් ආදරේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මං නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 3:57 දැන්.
4: අලුතෙන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශෝකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
6: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
7: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහලය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි
8: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්

0: දඹදිව වන්දනාවේදී චේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 01 1 2 863 363 076 7 16 76 72.
1: ඔයාට ඕනේ මගෙන් යන්න. ඉතින් යන්න. එන්නම නැද්ද? ඉතින් යන්න. ප්‍රියාදර ප්‍රියවරයා. ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා.
2: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
3: ඉන්දර හැන්දෑව
4: brought to you by
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්න පහසුයි ලීක් වෙන්නෙත් නෑ
1: ෆ්‍රෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ
6: වැඩිවන ලීසිං බර සහැල්ල කරන්න KDRI අපි ගෙවනවා ඔයාට රුපියල් 50000ක් තව KDRI ලීඩ 125 බයික් එකට ඩිස්කවුන්ට් එක රුපියල් ලක්ෂයක් 077 406 4497 කතා කරන්න
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047 31 33 540
8: සුබ සන්ධ්‍යාවක් හවස 4 දැන්

0: සත්‍යය ඔබ වෙත ගෙනෙන්නේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
2: දියුණු වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ අගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crip.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crip Sri Lanka.
3: බෙන් බය අලුත් වන අලුත් පැය දිවස්ම at news.
4: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. අතරංගොඩගත් මිස්ටර් කොත්තු අධිපති ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා අපමත මුදාහැර තිබෙනවා. ඔහුද පස්වරුවේ මහර්ගම් පොලිසිය මගින් අතරංගොඩ ගැනුණා. ඒ හෝ නීතිඥවරු කුමාර්ගෙන් මහර්ගම් පොලිස් ස්ථානයේ වෙත බාර වීමෙන් අනතුරුයි. විරාජ් වික්‍රමනායක මහතා තමන් වෙත පහර දුන් බවට පුද්ගලිකව විසින් පසුගියදා මහර්ගම් පොලිස් ස්ථානයේ හමුවේ පැමිණිලා කර තිබුණා. පසු ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කළ බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. මිලඟනෙත් නිවුස් පස්වරු පහත මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කිය අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: Cincinnati Evening Driver-ка. Net FM. Hatarawate. Hatarawate. Hatarawate.
1: සුබ සන්ධ්‍යාවක්. හවස 4:00 විනාඩි 4:00 වෙලාව අපි අඟහරුවාද දවසේ 4:00 වැඩ පටන් ගන්න හදන්නේ. ඊයේ නිවාඩු, පෙරේද නිවාඩු, සෙනසුරාද නිවාඩු, ලොง වීකෙන්ඩ් එකකට පස්සේ අපි හවසරුවේ ආසම සින්දු ටිකක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ. හවස 4:00 ඉඳලා 6:00 වෙනකන් වා ඒ කාලේ මේ කාලේ හැම කාලෙකම වැඩිපුරම අතරින් අහපු සින්දු සෙට් එක අහන්න ඔයාලට chance එක තියෙනවා. net fm 4:00 ළඟට ආවහම කතා කරන්න, message කරන්න 0711 95 95 95 තියෙනවා. අපිට whatsapp එකෙන් chat එකක් දාන්න පුළුවන්. දවස් තුනක දේවල් කතා කරන්න තියෙනවානේ නේද? දන්සල් එහෙම වඳින්න ගියාද, තොරම් බලන්න ගියාද, යනකොට වෙච්ච මොනාද ඒකද කියන්නේ, අම්මද කොන වෙන සිදුවීම් මොනාද, කොච්චරනම් දේවල් කියන්න තියෙනවදනේ. ඒ නිසා හවස 4:00 ඉඳලා 6:00 වෙනකම් මේ පැත්තට ඇවිල්ලා වාටයි මටයි chat එකක් දාගෙන පොඩ්ඩක් කතා කර කර ඉන්න chance එක තියෙනවා. Right, okay. අපි නාන් ස්ටොප් එකක් එක වැඩේ පටන් ගන්න හදන්නේ. අද පොඩ්ඩක් අඩුවෙන් කතා කරලා වැඩියෙන් සින්දු ටිකක් දෙන්න හැදුවේ. ඒ නිසාම තමයි නාන් ස්ටොප් එක ලෑස්ති කරගත්තේ ඔයාලට අහන්න දෙන්න. හැබැයි ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. සාමාන්‍යයෙන් ගෙදරක ඇතුළත පෙනුම ලස්සනට තියාගන්න අපි ගොඩක් දේවල් කරනවනේ නේද? ගෙදරට අලුතෙන් ගෘහ භාණ්ඩ අරගෙන එනවා, ගෘහ විදුලි උපකරණ අරගෙන එනවා, ඔළුව උ ජනෙල් ටයිල් ටික ඊට පස්සේ දාන බල්බ් එක පවා අපි සෑහෙන්න කල්පනා කරලානේ දාන්නේ නේද? ගෙදර ලස්සනට තියාගන්න. මොකද පිටේ ඉඳලා කවුරු හරි ආවහම ගෙදර ඇතුළත දැක්කහම ඒගොල්ලන්ට ආකර්ෂණීය පෙනුමක් තියෙන අපි හැමදේම කරනවා. අනිත් එක තමයි ඔයා සෑහෙන වියදම් කරලානේ ගයක් හදාගන්නේ. එතකොට ඔයා මතක තියාගන්න ඕන දේ තමයි සාමාන්‍යයෙන් ගෙදර ඇතුළත පෙනුමට බලපාන තවත් ප්‍රධාන කාරණාවක් තමයි ගෙදර සිවිලිම කියලා කියන්නේ නේද? දැන් එතකොට හොඳ සිවිලිමක්, ලස්සන සිවිලිමක්, ආකර්ෂණීය සිවිලිමක් ඔයා ගෙදරට ගහනවා නම් ඔයාට තියෙන හොඳම තේරීම තමයි ඔයා සීලින් ෂීට් එක ගන්න ඕන. කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. දැන් ගොඩක් වෙලාවට නැචරල් වුඩ් ලුක් එකක් එක්ක ගෙදරට හරි අමුතු ලස්සනක් එනවනේ. ඒ නිසා කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නැචරල් වුඩ් ලුක් එකක් එක්ක එන්නේ. ගෙදරට ගැලපෙන කලර්ස් වලින් ඔයාට මිලදී ගන්න හැකියාව තියෙනවා. නැචරල් වුඩ් ලුක් එකක් වගේම තමයි. හැබැයි මේකේ මෙන්න මෙහෙම විශේෂත්වයක් තියෙනවා. මේක දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝකන්නේ නැහැ, ඊට පස්සේ අධික තාපයට ඔරොත්තු දෙනවා, හැඩේ වෙනස් වෙන්නේ නැහැ, ඊට පස්සේ තෙමුණා කියලා ලොකු ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. ලොකු නෙමෙයි, පොඩිවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි, දැන් ඉතින් කවුරුදු පහක් හයක් හතක් ගිහිල්ලා මේකේ දූවිලි හැම් බැඳිලා මකුළු දැල් හැම් බැඳුනා කියලා ඔයාලා ෂීට් එක මාරු කරන්න ඕනේ නැහැ. ආඩ කරන්න තියෙන්නේ ඉර දිගල්ලකින් පියදාලා දැම්මනම් තතර දිගල්ලකින් නිකන් පියදාලා දාන්නකෝ. තිබ්බ වෙනුමමයි ගන්න පුළුවන්. හරි, අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ගෙදරට ආකර්ෂණීය පෙනුමක් වගේම ආකර්ෂණීය හොඳ නිමාවක් ගන්න නම් අනිවාර්යෙන් වහලේ සිවිලිම කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකෙන් තමයි ගහන්න ඕනේ. හරිද? එතක දැන් සමහර වෙලාවට ඔය සමහර සීලින් ෂීට් ගැහුවට පස්සේ මේ වෑර මැද්ද හිඩස් එහෙම හිටිනවා. හරි කැතයි නේද? හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක නිෂ්පාදනය කරලා තියෙන්නෙම මේක ෆික්ස් කරාට පස්සේ මැද්ද හිඩස් තියෙන්නේ නැහැ. කැතට පේන්නෙත් නැහැ. ඒ නිසා මේක මාර ආකර්ෂණීය පෙනුමක් තියනවා කියලා කියන්නේ මං ඔයාලට ඒක නිසාම තමයි. හොඳ නිමාවකුත් තියෙනවනේ. අනේ නිසා අනිවාර්යෙන් ගෙදරට සිවිලිම ගහනවා නම් අලුතෙන් සිවිලිම ගහනවා වගේම තීන සිවිලිම අයින් කරලා අලුත් සිවිලිමකට යන්න හිතාගෙන ඉන්නවා නම් ඔයා නම කියලා මිල්ලන්න කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දෙන්න කියලා. මේක ඔයාලට ගැලපෙන කලර්ස් ගොඩකින් තියෙනවා. අනිත් එක තමයි මේක දිගු කාලින පැවැත්ම ස්ථීර කරලා තියෙනවා. මතුපිට තින්තාල එපනේ සඳහා වසර 5ක වගකීමක්, ඒ වගේම ෂීට් එකට වසර 25ක වගකීමක් හම්බ වෙනවා. ඒ නිසා ලස්සන නිමාවකට අනිවාර්යෙන් ආකර්ෂණීය පෙනුමකට වා සිවිලිම ගහනවා නම් ගන්න ඕන කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක තමයි. හවස 4:00 විනාඩි 8:00 වෙලාව අපි හවස්වරුවේ ලස්සනම සින්දු ටිකක් අහන්න ලෑස්ති වෙන්නේ. 6ට කලින් මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න. මම DJ Azar.

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට WhatsApp කරන්න.
3: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු දැගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දක් මබෙස්සා
5: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 011126636636
6: දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
7: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය දින 400ක ජේෂ්ඨපුර වැසි ස්ථාවර තැන්පත් සඳහා 11.79 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු අමතන්න 011122200 Fitch rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 011122125125 අමතන්න BYD ගරුසරු කොන්දේසි සහිතයි.
9: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2127 787 87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
10: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT මොබිටෙල් ෆයිබර්.
11: පොදු පිළිවෙතින් පේවී උසස් විනයකින් යුතුව දැයේ බෞද්ධ දරුවන්ගේ ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් කැපවුණු සිව්හෙලේ ජාත්‍යන්තර තක්සලාව SIBC International Buddhist College නවතම ශාඛාව හෝමාගම දේවිවෘත කරේ. SIBC පිළියන්දල අවිස්සාවේල්ල හෝමාගම බිබිල 071-898-898
12: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-21-33-540
13: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතික්ෂාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
14: ඔබ අඳින ප්‍රියතම ඇඳුම කුලයකේ සහත්යට දහඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ප්‍රශ්නයක්ද? එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම හොයාගෙන අපි එනවා ඔබේ වෙළඳ සැලට. ඔබත් වෙළඳ මහත්මයෙකු හෝ මහත්මියක් නම් අපේ net කණ්ඩායම දිනයේ උදේවරුේ ඔබේ වෙළඳ සැලට ගොඩ වෙලා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම මොකද්ද කියලා අහනකොට ඔබත් දීවා සැෂේ පැකට් එකක් හෝ ඕනෑම දීවා පැකට් එකක් ලබා දුන්නොත් එවෙල්ලේම ඔබට මුදල් තෑගක් දිනා ගන්න පුළුවන්. එහෙනම් සූදානමින් ඉන්න ජූලි 1 පානදුර බස් රථ නැවතුම්පලේදී නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම. නුවණ දෙන කියවුමට සමාජය පෙළගස්සන මේ වසරේ කඳු උඩ රට මහනුවර පොත් දැක්ම ජූනි 29 වනදා සිට ජූලි 5 වනදා දක්වා කැන්ඩි සිටි සෙන්ටර් හිදී සංවිධානය ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකින්ගේ සංගමය සම සංවිධානය කැන්ඩි සිටි සෙන්ටර් නිල රේඩියෝව FM NVQ level 5 පිළිගැනීම සහිත පාසල් කාලය තුලදීම අඩු කාලයකින් අඩු පිරිවැයකින් නිම කළ හැකි AAT වෘත්තීය සුදුසුකම සමග අදම ඔබත් ලියාපදිංචි වන්න. අමතන්න 011 2 559 669.
15: මෙම ගීතය ඔබ වෙත ගෙනෙන්නේ
16: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80ේදීත් ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80ේදීත් ඕකේ. අදම කතා කරන්න 011 2 56 636 636.
17: වෙලාව හවස 4:26. හතර වටේ අහගෙන ඉන්න ගමන් මම මේවට මතක් කරන්න හදන්නේ දැන් සාමාන්‍යයෙන් ගෙදරට කෑම වේලක් හදනකොට අපේ ගෘහණියෝ සෑහෙන ට්‍රයි කරනවනේ රසට හදලා දෙන්න නේද විශේෂයෙන්ම දරුවන්ට කන්න බොන්න ටික හදලා දෙනකොට ට්‍රයි කරනවා ගුණාත්මක භාවයේ උපරිමේ තියාගන්න දැන් අපේ අම්මා හදන කෑම වේල ඉච්චරටම රසවත් උනේ කෙනෙකුළු රසේ විතරක් නෙමෙයි තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙනකොට ගුණාත්මක භාවයේ පිළිබඳවත් ගොඩක් හිතුවා. ඒ කියන්නේ ගෙදර හදලා ගන්න තුන පහ ටික මිරිස් ටික දාලා කැම ටික හදලා ගත්තේ ඒගොල්ලෝ. හැබැයි උනර දැන් තියෙන අතිශය කාර්යබහුල ජීවිතයත් එක්ක අපිට එහෙම කරන්න අමාරුයි නේද? ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ දැන් දිව්‍ය කුළුබඩු ගැන කතා කරද්දි සරණ්ඩි බ්‍රේන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා එන දිව්‍ය කුළුබඩු ගැන කතා කරනකොට අර අම්මා හදන කැම ටිකේ රසයම වාගේ කැම එකට ගන්න ඕනේ නම් ඔයාලට තියෙන හොඳම තේරීම තමයි දිව්‍ය කුළුබඩු කියලා කියන්නේ. මොකද ලංකාවේ වෙළඳ පොලේ සෑහෙන ලොකු ඉල්ලුමක් තියෙනවා දේශීය අපේ නිෂ්පාදනයක් විදිහට එළියට එන දිව්‍ය කුළුබඩු වලට. සරණ්ඩි බ්‍රේන් ප්ලාන්ටේෂන් ආයතනය හරහානේ මේක එන්නේ. ඉතින් එතකොට ඒ විශ්වාසයත් එක්ක දිව්‍ය කුඩුබඩු වලට ලොකු ඉල්ලුමක් තියෙනවා වගේම තමයි දැන් මේක නිෂ්පාදනය කරද්දී કૃතිම රසකාරක වර්ණකාරක කිසිම දෙයක් අඩංගු කරලා නැහැ. අනිත් එක තමයි කල්තබා ගැනීමේ ද්‍රව්‍ය කිසි දෙයක් අඩංගු කරලා නැහැ. 100%ක් ස්වභාවික අපේ දේවල් වලින් තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙන නුව වැනිලා එක නිෂ්පාදනය වෙන්නේ සරණ්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහානේ. එතකොට ලංකාවේ වැනිලා වලට ලෝකේ තියෙන ඉල්ලුමට සරිලන ඒ වගේම තමයි ප්‍රමිතින් ඉහළම වැනිලා නිෂ්පාදනයක් විදිහට තමයි නුව වැනිලා එකත් සරණ්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා යන්නේ. එතකොට දැන් දිව්‍ය කුළුබඩු මිලදී ගන්නවා වගේම තමයි දැන් ඔයාට අලුත්ම අවස්ථාවක් තියෙනවා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට කටයුතු කරලා ඔයාගේ අතටත් හොඳ ආදායමක් උපය ගන්න ගමන් ඔයාට ලස්සනට තමන්ගේ අනාගතය වෙනුවෙන් තව ස්ථාවරයක් හදාගන්න ලොකු අවස්ථාවක් සරණ්ඩි බ්‍රේන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදිහට සරණ්ඩි බ්‍රේන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා සරණ්ඩි බ්‍රේන් ප්ලාන්ටේෂන් ආයතනය හරහා අත්වල් බැඳ ගන්න ඔයා කැමති නම් ඔයාට පුළුවන් දැන්ම කතා කරන්න 0736 136 11 කියන නම්බරයකට වඩ කතා කරාම සරණ්ඩි බ්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා දිව්‍ය කුළුබඩු බෙදාහැරීමේ නිලධාරියෙක් විදියට ඔයාට ගමන් ආරම්භ කරන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා මේ චාන්ස් එක මිස් කරගන්න එපා. ඔයා පුළුවන් ඉක්මනට කෝල් එකක් දෙන්න විශේෂයෙන්ම තරුණ ව්‍යවසායකයන්ට තමන්ගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්න කට්ටියට මේක හොඳ අවස්ථාවක්.

0: හවස 4:00 විනාඩි 36යි.
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හදරවටේ
3: brought to you by
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
6: ජාතික ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
7: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි
8: අම්මා ආතරෙන් අපිට කවපු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
9: ගින්දර
10: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
11: සල්ලි කන්දක් මබෙස්සා
12: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
13: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව.
14: මිලියන 2000ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-718 WhatsApp කරන්න.
15: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011-4-667-222 අමතන්න.
16: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත්. දැන් විශේෂ මාසික වාරිකයකට සුවිශේෂී මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න. වැඩි විස්තර සඳහා 011-2-125-125 අමතන්න. BYD ගරුසරු. සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
17: Mobitel 1278 වාසි ඩබල් දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
8: අපි හැමදාම හෙව්වේ අම්මා ආතරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය. Plantation Private Limited
18: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 011-2-636-636
19: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
20: අලුතෙන කාටුම මිල කසාගල Green Super. ශකා මාදලේ අතුරු ගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ. කසාගල Green Super. ඒ විතරක් නෙවෙයි. ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහල ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල Plantation 011-2-727-787. කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්.
21: මුදලාලි.
22: අලෝනා.
21: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුරු බ්‍රැන්ඩ්සියකු දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
22: හරිද?
21: මුදලාලි, ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි මෙවතෝ තාමට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ, සරත් නැ, මිරිස් පාටත් නැ.
22: විජේ දාන්න ඔක්කොටම.
21: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ. හොඳ වෙලාවට ඔයා ආවෙ නැත්තම් අපි තහුවෙමු.
4: මිරිස් නම් මිරිස් විජේ මිරිස්. කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ

0: Happening been a bit of a me. Happening been a bit of a me.
1: හැපි එක යහන්න ජනි එක දේදුු මාවත උදේ දහයේ ඉඳන් දවල් එක වෙනකන්.
2: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිමවුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පාසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත්ත හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල.
3: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.

රයිට් වෙලාව හවස 4 විනාඩි 46යි. අපි මේ වෙලාවේ ලෑස්ති කරගෙන තියෙනවා ලස්සන මික්සප් එකක් වාට අහන්න දෙන්න. හැබැයි ඊට කලින් මතක් කරන්න ඕන ගොවිසෙත ලොතරැය ගැන. ඔයාගේ ජීවිතේ කෝටිපති සීනියර් සැබෑ කරන ගොවිසෙත ලොතරැය NLB ලොතරැයිපත් හරහා සතිය දවස් 7ම දිනුම් මදින රුපියල් කෝටි 6කින් ලැබෙන ගොවිසෙත ලොතරැය මිලදී ගත්තොත් ඔයාගේ ජීවිතේ කෝටිපති සීනියර් සැබෑ කර ගන්නවා කියන එක ඔයාට තවදුරටත් සිහිනයක් නෙවෙයි. හරිද? අපේ රටේ ජීවනාලිය බඳු ගොවි පරපුර වෙනුවෙන් ශක්තිමත් සහයෝගයක් ලබා දෙන ගමන් ගොවින්ගේ බාහිරකාර අරමුදල වෙනුවෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට දායකත්වය ලබා දෙන්නේ ගොවිසෙත ලොතරැය. ජාතික අලුත් සහල් මංගල්‍ය පැවැත්වීම, ඒ වගේම ආපදාසාන සැපයීම, ගොවි ජනමන් සල්ලි ඉදිකිරීම කියන දැවැන්ත ව්‍යාපෘති ගණනාවකට ප්‍රතිපාදන ලබා දෙන ගමන් ඔයාගේ ජීවිතෙත් සීන සැබෑ කරන්නේ ගොවිසෙත ලොතරැය තමයි. ඉතින් ඒ නිසා සද්දිනම ජයනීත ගොවිසෙත වැඩි වැඩියෙන් අරගන්න අමතක කරන්න එපා. මේ මතක් කරන්නේ ජීවිතේ සීනේට වාසනාව ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දක් මබෙස්සා
5: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36 36
6: සුපිරිමව තහවුරු කරගන්න දියවැඩියාව පරම්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසිවලින්

0: දම්රෝවෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශණීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
1: හැමෝම බැහැගන්න රත්ති ත්‍රීන්වන්තේ බොන්න රත්ති ත්‍රීන්වන්තේ විතරයි
2: මල්ලි ඇයි රත්ති ත්‍රීන්වන්තේ කම බොන්න කියන්නේ
1: කිරි තේ සීනි එක පැක් එකේනස කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි අපිට ඉක්මනට යන්නත් පුළුවන්නේ
2: කාලේ හරි වටිනවනේ සර් රත්ති ත්‍රීන්වන් පැක් දෙක තුන බෑග් එකේ තියාගන්නක වටිනවා
1: ඇයි ගෙදරට ඔෆිස් එකට ග්‍රෑම් 400 පැක් එකක් තියෙනවනේ
0: සර් රත්ති ත්‍රීන්වන් දවස අතරතුරේ බොන කිරිතේ BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
3: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලි අතුරු කිරිය මුල් ඒරියාවන ආරම්භල ගනි මුල ගම්පොළ. කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි. ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන්
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
5: ඉතින් ෆ්‍රෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940
7: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
8: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හින රෝඩ් එකේ. වෙන කොහෙවත් නැහැ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හින රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක බලලා ඒගොල්ලෝ ලක්ෂ 50ක් වගේ ගානකට කාමර දෙකක් එක සම්පූර්ණ ගයක් හරි ලස්සන්ට ලක්ෂ 50කට කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන් ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන් මෙන්න නම්බර් එක 0174390352 50 එහෙම නැත්නම් ගන්න 0174390352 50
0: කොත්තුවක් ගණන් දාපු ජියෝපොලිටික්ස්
9: මම මොකටද මේ ආචී ඉගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
10: යුද්ධ මැද හැංගුණ ඉකොනොමික්ස්
11: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
0: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
12: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉන්න අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
0: සිලිකන් නිම්නයේ ටොප් සීක්‍රට්ස්
11: මේ අලුත් Apple CEOට LinkedIn account එකක් නැහැ හිතාගන්න පුළුවන්
10: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
0: සතියේ දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න
13: Brought to you by
6: අනුතන කඩම මිලක් කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
0: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි The Palace Gampaha අවසාන නිවාස 25 ඔබ තදම සඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක් දම්රෝ වෙතින් ඕනෑම තැනකට ගැලපෙන ආකර්ශනීය නිමාවෙන් සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් ප්ලාස්ටික් පුටු මාදිලි රැසක්
14: FM Algo Town
15: සුබ සන්ධ්‍යාවක් හවස 5යි දැන්

0: proprio. Ob vete genenni.
1: Amma aderin abite cavapu. Vacca de grasa. Divvia. Colubalone spadene. Amma viatconea. Serendip Green Plantation Private Limited.
2: දියුණු වෙන්න ණය ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිබ්ස්කෝ. ඉහළ ක්‍රිබ්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib ශ්‍රී ලංකා.
3: බයෙන් බය අලුත් වන අලුත් පැයි විමසුම at news.
4: අයිබෝවන් ජනතා විශ්වාස කරන සත්‍ය net news සමග මම තරංග. මුල්ලේරියාව නාරංගගොඩ පාර ප්‍රදේශයේ නිවසක හටගත් ගින්නකට හසුව පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ වයස අවුරුදු 56ක් වන පුද්ගලයෙකු ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. ඔහු තනිවම නිවසේ පදිංචිව සිට තිබෙනවා. ගින්නට හේතුව මෙතන කණාවරණ වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියා පොලිස් ස්ථානයේ මගින් වැඩිදුර විමර්ශන සිදු කරනවා. net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සව 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
0: ඔබ වෙත ගෙන ආවේ
1: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස. දිව්‍ය කුළුබළු නිෂ්පාදන

Boy Natty, Evening Drive ka Net FM, Hatarawate. Hatarawate.

සුබසන්ධ්‍යාවක්. හවස පහයි විනාඩි හතරයි වෙලාව. අපි හතර වටේ වැඩ පටන් අරගෙන දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. හවස්වරුවේ ආසම සිඳුරු එකක් අහන්න. රයිට්, වට්ස්ඇප් එක පැත්තට පොඩ්ඩක් කොළුව දාන්න හදන්නේ. හයි ගෝමුදස, අපිත් මේ වෙලාවේ වාව තමයි අහගෙන ඉන්නේ. අපිටත් ලස්සන සිඳුවක් දෙන්න කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා. මකොළොළුවේ රංජිත් දිසානායක, ඒ වගේම ගුඩ් ඉවනින් අසා, අපිත් මේ වෙලාවේ වාව තමයි අහගෙන ඉන්නේ. ලස්සන සිඳුවක් දෙන්න කියලා අකුරැස්සෙන් යශෝ මෙසේජ් කරලා තිනවා. Thank you යශෝ, එයාවත් එකතු කරගන්නම් මම ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සිඳුවට. ඒ වගේම අසායි, අපිටත් ලස්සන සිඳුවක් දෙන්නකෝ, අපිත් මේ වෙලාවේ වාව තමයි අහගෙන ඉන්නේ කියලා මට මෙසේජ් එකක් දාලා තියෙනවා අනුෂ්ක. මං වාවත් එකතු කරගන්නම් ඊට පස්සේ. හයි කොහොමද අයියේ, අපිත් මේ වෙලාවේ හවස්වරුවේ හතර වටේ අහගෙන ඉන්නවා. අපිටත් ලස්සන සිඳුවක් දෙන්න. මම රවින්දි. Thank you රවින්දි, මං වාවත් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සිඳුවට. රයිට්, රවින්දිවත් එකතු කරගෙන මම සිඳුවක් දෙන්න තමයි හදන්නේ. හවස 6 වෙනකන් අපිට ටයිම් එක තියෙනවනේ. කතා කරලා මැසේජ් කරලා 0711 95 95 95ට මැසේජ් එකක් දාලා මේ පැත්තට එන්න.

0: සහෙලි හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
1: ෆැබ්‍රිකේටර්ගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට WhatsApp කරා.
2: මිලියන 2000ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-787-7000ට WhatsApp කරන්න.
3: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දක් උමබෙස්සා
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
6: පහේ ශිෂ්‍යත්වය නිසක ජයගෙනෙන සතර ශිෂ්‍යත්ව ජයමග විභාග පූර්ව විශේෂ ප්‍රකාශනය දැන් නිකුත් වී ඇත වෙනස වටහා ගන්න අනුකරණවලින් ප්‍රවේශම් වන්න අරගන්න කියවන්න දැනගන්න ජයගන්න සතර
7: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 ඕකේ අදම කතා කරන්න 0.111.636.636
8: බයිසිකල් ගන්න කොහමද මූලික ලීසින් මුදලත් වැඩි වෙලා
9: බය වෙන්න එපා වැඩි වුණු ලීසින් බර සැහැල්ලු කරන්න KD රයිස් අපි දෙනවා විශේෂ සහනයක් තව KD රයිස් ලීඩර් 125 බයික් එකට ඩිස්කවුන්ට් එක ලක්ෂයක් කතා කරන්න 077-406-4397
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න
11: මන් රපුන්සල් දුනානම් කොන්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒකදිගේ බිමට බහිනා පේරගන්න කවරුත් වෙනකම් බලන් ඉන්නේ නෑ
12: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
13: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
14: Meltol. හිස රතය, උණ, සෙම් ප්‍රතිශ්‍යාව, ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. Meltol. Paracetamol විශේෂයකි.
15: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ බදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය
16: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ඉතින් යන්න ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලවත් අතහැරියත් ආදරේ ආදරේමයා

0: පවත්වන්න 0112159669.
1: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිෆ් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
2: හදරවටේ
3: brought to you by
4: කැඩුවා දැම්ම කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
5: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිතේ
6: ජාතික ලොතරැයි මණ්ඩලයේ කොවිසිත ලොතරැයි
7: ඔයත් පහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
8: අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: හවස පහයි විනාඩි 18යි වෙලාව හතර වටේ අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මාත් එක්ක ඉන්නේ අලු සෙට් එකක් මතක් කරන්න ඕනේ. ගුඩ් ඉවනිං අසා අපිත් මේ වෙලාව වහගෙන ඉන්නවා තංගල්ලෙන් අප්සරාම අවත් ලසන් සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. ඒ වගේම කොහොමද අසා අපිත් ඔයාව වහගෙන ඉන්න ලසන් සින්දුවක් දෙන්න කොපතාල දෙන්න තුෂාන්වයි විශාල්වයි එකතු කරගන්න කියලා. කුමුදු තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. Thank you කුමුදු ආවත් එකතු කරගන්න. ඒ වගේම අසා ඊ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මොරටුවෙන් සුජානි චන්දිමා මැසේජ් කරලා තිනවා. Thank you සුජානි. ඒ වගේම අසා ඊ අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පෞලි කට්ටිය වත් එකතු කරගන්න කියලා රේනුකා මැසේජ් කරලා තිනවා. Thank you රේනුකා. ඔයාවත් එකතු කරගන්න. සාමාන්‍යයෙන් දැන් අපිට තියෙනවනේ ජීවිතේ හීන සල්ලි ටිකක් හොයාගන්න නිදහසේ ජීවත් වෙන්න ලස්සනට ගෙයක් දොරක් හදාගන්න මේ හැම දෙයකටම සල්ලි ඕන වෙනව නේද? එතකොට ඔයා වැඩ කරන ගමන්ම ඔයාගේ පොඩ්ඩක් වාසනාවත් තුරගා බැලුවොත් නරකද? අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ සද්දිනම ජයනීයත ගොවිසත ලොතරැයි ඔයා වැඩි වැඩියෙන් අරගන්න ඕන. ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරගන්න තියෙන හොඳම විදිහ තමයි ගොවිසත ලොතරැයි කියලා කියන්නේ. දැන් සාමාන්‍යයෙන් NLB ලොතරැයියක් ගත්තාම ඔයාට ඔයාගේ වාසනාව කියන එක අතටම හම්බ වෙනවනේ නේ. එතකොට රුපියල් කෝටි 6න් නැරඹෙන සුපිරිතයාගේත් එක්ක ගොවිසත ලොතරැයි අරගත්තොත් ඔයාගේ ජීවිතේ සතුට සැනසීම වාසනාව මේ සියල්ල ඔයාට උදා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යෙන් දකින තැන ගොවිසත අරගන්නම ඕනේ.

0: රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය. වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ. අදම කතා කරන්න 0112 636 636.
1: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
2: සල්ලි කන්දක් මබෙස්සා
3: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආසහිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
4: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් දැන් විශේෂ මාසික වාරිකයකට රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරගන්න 0112 125 125 මතන්න. BYD ගරුසරු කොන්දේසි සහිතයි.
5: වාව්, ඇඟ ටින් එකක්.
6: ඔව් පුතේ, නැවුම් රසගුණ හා පෝෂණය පිරි ඇංක ටින් එකක්. ෆ්‍රෙෂ්නස් ලොක් වී තවත් සුරක්ෂිතව එන ඇංක. උපරිම ආරක්ෂාව, උසස්ම තත්ත්වය සහ පෝෂණ ගුණය සහතිකයි.
7: අපි හැමදාම හෙව්වේ අම්මා ආදරෙන් අපිට කවපු වත්කඩක රස, දිව්‍ය කුළුබළු නිෂ්පාදන.
8: වෙන්න ණයක් ගන්න ඔබට තිබෙන හොඳම සුදුසුකම ක්‍රිප්ස්කෝ. ඉහළ ක්‍රිප්ස්කෝ වගයක් පවත්වා ගැනීමෙන් මූල්‍ය ආයතන වලින් පහසුවෙන් ණය ලබා ගැනීමට ඔබට අවස්ථාව. crib.lk වෙත පිවිස ඔබගේ ණයතරතුරු වාර්තාව ලබා ගන්න. crib Sri Lanka.
9: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
10: ඒ න්ියුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
11: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
12: අලුත් තැනක් අඩුම මිලක්. කසාකල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක්. ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොළ. කසාකල green super. කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්.
13: තිස් වසරක පළපුරුද්ද සමග බෞද්ධ දෑතින්ම නිම වුණු විනයානුකූල අටපිරිකර පූජා භාණ්ඩ වගකීමක් සහිතව පාසු මිලට එදිරිසිංහ පූජා භාණ්ඩ බදුවත් හන්දිය ඇලියගොඩ ශාකා පාතකඩ පැල්මඩුල්ල
14: කැඩුවා දැම්මක් කලවම් කරා විනාඩියෙන් හරි පදමට ටී එක රෙඩි
15: රත්ති 3-in-1 දවස අතරතුරේ බොන කිරිති
16: අක්මාවේ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540
11: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට කරගන්න.

හවස 4යි විනාඩි 34යි වෙලාව අපි හතරවට යහගෙන ඉන්න ගම මම මේ වාට කියන්න හදන්නේ විශ්වාසයෙන් රට යන තියෙන හොඳම විදිහ ගැන සරෙන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය ගැන සාමාන්‍යයෙන් අපි දන්නවන්නේ නේද වසර 10කට අධික කාලයක් තිස්සේ පාරිභෝගික විශ්වාසය දිනාගත්ත පාරිභෝගිකයන්ගේ විශ්වාසය රැකගත්ත ඒ වගේම හැමදාමත් පාරිභෝගිකයන්ට ගුණාත්මකම දේවල් දීපු ව්‍යාපාර ජාලයක් විදිහට තමයි සරෙන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනය අපි දන්නේ නේද ඉතින් එතකොට ওই වසර 10කට අධික කාලයක් තිස්සේ විශ්වාසය දිනාගත්ත සරෙන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ව්‍යාපාර ජාලය තුලේ සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ උඩින්ම තියෙන සන්නාමයක් නේද ඒ කාලේ ඉඳලා මේ වෙනකම් විශ්වාසෙන් රට යන්න මම හිතන්නේ ඔයාගේ මොනා හරි වමනාවකට ඔයා රට යන්න ට්‍රයි කරනවා නම් ඒ කාලේ ඉඳලම ගොඩක් කට්ටිය තෝරගන්න තැනක් තමයි සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ඉතින් එතකොට දැන් ඕන අලුත්ම මුහුණුවරකින් පාරිභෝගික ඔබට තවත් ඔයාගේ දේවල් පහසුවෙන් කරගන්න පුළුවන් විදියට වෙනස්ම විදියට අලුත්ම අත්දැකීමක් අරගෙන ඇවිල්ලා තිනවා සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතන. ඉතින් එතකොට විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයාගේ ව්‍යාපාරික වමනාවක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයා හිතන්නකෝ ඔයා මොකක් හරි ටුවර් එකක් යන්න ප්ලෑන් කරනවා කියලා මොනාම හරි වමනාවකට ඔයාට පහසු විදියට කන්ෆර්ටබල් විදියට ඊට පස්සේ විශ්වාසනීය විදියට ඔයාට රට යන්න තියෙන හොඳම විශ්වාසවන්තම තැන තමයි සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ඇයි මං එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ ෆස්ට් ටයිම් රට යන කෙනෙක් කියලා. එතකොට ඔයා සාමාන්‍යයෙන් දන්නේ නැති රටකට එකපාරට යනකොට ඔයා සෑහෙන්න කන්ෆියුස් වෙනවනේ. ඔයා සෑහෙන්න කල්පනා කරනවා ඊට පස්සේ ගිහිල්ලා කොහොමද නොදන්න පරිසරයක ජීවත් වෙන්නේ? මට ඒ ගැන හරියට අයිඩියා එකක් නැහැ. එතකොට මට මොන වගේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙයිද? එතකොට මේ වැඩ කටයුතු ටික මං කිසිම වෙලාවක වරද්ද ගන්න නැතුව ඊට පස්සේ කිසිම වෙලාවක ප්‍රශ්නයක් ඇති නොවන ආකාරයට මේ දේවල් කරගන්නේ කොහොමද කියන එක හරියටම දැනගන්න පුළුවන් තැන තමයි සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. ඔයාට දැන් මේ ප්‍රශ්න වලට බය වෙන්න ඕනේ නැහැ. මොකද පාස්පෝර්ට් එක හදන තැන ඉඳලම හැමදේම ලඟින් ඉඳලා කියලා දීලා හරි විදියට හරි පාරෙන් ඔයාව රට යවන තැන තමයි සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. විශේෂයෙන්ම දැන් සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකේ වැඩ කරන කට්ටිය හරිද වසර 10කට වැඩි එක්ස්පීරියන්ස් එකක් මේ ශාස්ත්‍රය තුල තියෙනවනේ. එතකොට සාමාන්‍යයෙන් දැන් ওই ගොඩක් වෙලාවට රට යන ට්‍රයි කරන ඇට එන ප්‍රශ්නේ තමයි දැන් වීසා වලට සෑහෙන ගාණක් වියදම් කරනවා, අච්චරක් යනවා මෙච්චරක් යනවා කියලා ඔයා තැන් තැන් වලට සල්ලි දෙනවා. ඊට පස්සේ එකපාරට කියන වීසා රිජෙක්ට් වෙලා කියලා. සල්ලිත් අපරාධය, ඔයාගේ බලාපොරොත්තුත් ඉවරයි, ඔයාගේ හීනත් ඉවරයි නේද? හැබැයි වුණාට සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් එකේ වැඩ කරන කට්ටියට මං කිව්ව මෙන්න මේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක, ඉන්ඩස්ට්‍රි එකේ ඊට පස්සේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක කොයිම වෙලාවකවත් ඔයාගේ රුපියලක්වත් අපත යන්නේ නැහැ. හරිද? විශ්වාසෙන් ගිහිලා ඔයාට අවශ්‍ය වැඩ ටික කරගෙන ඔයාගේ උමනාව වෙනුවෙන් විදේශගත වෙන දේවල් සියල්ල කරගන්න පුළුවන්. දැන් එතකොට විදේශගත වෙනකොටත් අර මං කිව්වා වගේ ව්‍යාපාරික උමනාවන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පොඩි ටුවර් එකක් ගිහිල්ලා එන්න හිතාගෙන වැකේෂන් එකට යන්න හිතාගෙන ඉන්නවා නම් එහෙම මේක තමයි හරියටම හරියන තැන. අම්මා තාත්තව රටකට යවන්න හිතාගෙන ඉන්නවා නම් ඊට පස්සේ ඔයා යාළුවොත් එක්ක එකතු වෙලා පොඩ්ඩක් වෙන රටකට ගිහිල්ලා එන්ජොයි කරන්න හිතාගෙන ඉන්නවා නම් අවශ්‍ය මුලින්දලා අගටම අවශ්‍ය හැමදේම පහසුකම් සපයලා අවශ්‍ය හැමදේම කරලා දෙන්නේ සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් ආයතනයේ තමයි. විශේෂයෙන්ම දැන් අර මං කිව්වා වගේ ඔයාගේ පිටිපස්සෙන් ඉඳලා හැමදේම කියලා දෙන නිසා ඔයාටයි බය වෙන්න දෙයක් නැහැ. අනිත් කාරණාව තමයි ඔයාගේ බජට් එකට ගැලපෙන විදිහට ඔයාගේ ටුවර් එක arrange කරගන්නත් පුළුවන්. හිතන්නකෝ දැන් රට යන්න මොකක් හරි ගමනාවකට ඔයාලගේ එකපාර සල්ලි නැහැ කියලා ඔයාට මේක පහසු ගෙවීමේ ක්‍රමයට කරගෙන යන්නත් පුළුවන්. ඒ කියන්නේ කොකෝ පේමන්ට්ස් ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ් පේමන්ට් හරහත් ඔයාට මේ දේවල් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා විශ්වාසෙන් රට යන්න ඔයා තෝරගන්න ඕනේ හොඳම තැන තමයි සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් කියලා කියන්නේ. හරිද? මම ඔයාලට වැඩි විස්තර දැනගන්න ඒගොල්ලෝගේ ෆෝන් නම්බර් එක කියන්නම්. එතකොට ඔයාට හරිම ලේසි විස්තර ටික කතා කරගන්න. 077 11 33 100 කියන නම්බර් එකට කතා කරලා ඔයාට පුළුවන් සරෙන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ආයතනයේ හරහා සරෙන්ඩි ට්‍රැවල්ස් ඇන්ඩ් ටුවර්ස් වෙතින් ඔයාගේ රට යන සිහිනය 100%ක් හරි විදිහට සැබෑ කරගන්න.

වෙලාව හවස 5 විනාඩි 48යි. මම මේවට මතක් කරන්න හදන්නේ කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක ගැන. ගයක් හදනවා නම් gedara සිවිලිම ගැන වා හොඳට හිතන්න ඕනනේ. ඇයි මං එහෙම කියන්නේ? සාමාන්‍යයෙන් gedara ඇතුළත පෙනුම රඳාපවතින ප්‍රධාන සාධකයක් තමයි gedara සිවිලිම කියලා කියන්නේ. ඒ නිසා කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක දාලා gedara සිවිලිම ගැහුවා තා ඉතින් ඔයාට කතා දෙකක් නැහැ. කාලයක් යනකම් gedara අලුත් පෙනුම ඊට පස්සේ ආකර්ෂණීය නිමාව ඒ විදිහටම තියාගන්න පුළුවන්. විශේෂයෙන්ම මේක natural wood look එකක් දෙන නිසා ඔයාට ගෙදරට වුණත් හරි ලස්සනයි. ගෙදරට ගැලපෙන කලර්ස් ගණනාවකින් ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේකේ මතුපිට තින්තාලේපනය සඳහා වසර 5ක වගකීමක් මේගොල්ලෝ දෙන්නේ. ඒ තරම් ලොකු විශ්වාසයක් තියෙනවා මේකේ කොයිම වෙලාවකවත් ඩැමේජ් එකක් වෙන්නේ නැහැ කියලා. දැන් ඔය සමහර සිවිලින් ෂීට් තියෙනවා අධික තාපයට, ඒ කියන්නේ වහලේ රත් වුණාට පස්සේ ෂීට් එක ඇද වෙනවා. හැබැයි උනාට කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එකේ ඒ ප්‍රශ්න නැහැ. හරිද? ඊට පස්සේ දිරන්නේ නැහැ, ඊට පස්සේ වේයෝ කන්නේ නැහැ. වාට දූවිලි බඳුනාට පස්සේ මේක තෙතරෙද්දකින් උනා පියදල් දාන්න පුළුවන්. ආයි කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. අනේ නිසාම තමයි මම වාට දිගින් දිගටම කියන්නේ වා සාමාන්‍යයෙන් ගයක් හදනවා නම් ගෙදර සිවිලිම ගහනවා නම් නැත්තම් තීන සිවිලිම රිපෙයාර් කරලා අලුතෙන් සිවිලිම ගහනවා කියලා හිතාගෙන ඉන්නවා නම් වා පාවිච්චි කරන්න ඕනේ සීලින් ෂීට් එක තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින් ෂීට් එක කියලා කියන්නේ. හරිද? ඒක නත් මතක් කරලා අදට මම යන්න හදන්නේ. අපි ආයෙත් හම්බ වෙනවා හෙට හවස 4ට. වාගේ මගේ බොරින් නැති විරින් ඩ්‍රයිව් එක 4 වටින් ගිහලා නම් පරිස්සමින් ඉන්න. ජය වේවා. මම DJ අසා. Good night.

0: රපුන්සල් වගේ මන්නං ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
2: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු තෑගියකා නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
3: සල්ලි කන්දක් මබෙස්සා
4: බ්ලැක්කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයමීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
5: එන්න පියල් 40ට දිනුම් අවස්ථා පහක්ම දෙන කොටු දෙකට 1000ක් කොටු තුනට 4000ක් කොටු හතරට 50000ක් එක්ක මහා දිනුම ලක්ෂ දෙකමාරක් දෙන අරිස්ත වගේ සුපිරි අලුත්ම ටිකට් එක අද සම්පත ජාතික ලොතරේ මණ්ඩලයේ
6: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරන්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
7: අලුතෙන කාටම මිලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් බිඳුව 1120 7787 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
8: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: Opals International මොරගහයට රත්නපුර සහ බණ්ඩාරවෙල ටේලරින් කලාවේ නියම උරුමකරුවන්ගේ සියවසක විශිෂ්ටත්වය Opals International.
12: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
13: මම කාර්යාලයේදී වගේම නිවසේ කාර්යාලයේදීත් නිතරම සුවපහසුට ඉන්න කැමති කෙනෙක්. ඉතින් දම්ර ඔෆිස් ෆර්නිචර් කියන්නේ හොඳම තේරීමක්. ඕනෑම තරාතිරමකට ගැලපෙන සුවපහසු ඔෆිස් ෆර්නිචර් දම්ර ෂෝරූම් සිතින් ගන්න පුළුවන්.
14: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරිබන්නාර සෙවනගල 0773 273 540.
15: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
16: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
15: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
17: අම්මා ආදරෙන් අපිට

දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත් රක්ෂණ ඉතිහාසයේ අලුත්ම පෙරළිය වයස 80 දී ආරම්භ කළ හැකි ලංකාවේ ප්‍රථම සහ එකම ජීවිත රක්ෂණය ජන ශක්ති ලයිව් 80 දී ඕකේ අදම කතා කරන්න 0112 636 636

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහනක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරූ උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසාගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත් FM බුදුගුණ හැන්දෑව.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: ල්ස් වෙතින් දැන් ඔබට වැඩිතිරයක් කොකකොල පෙට් ලීටර දෙකක් සඳහා 125ක වට්ටමක් ප්‍රීම කොත්තමේ හොට් ඇන්ඩ් ස්පයිසි නූඩල්ස් ග්‍රෑම් 85 පැක් එකක් සඳහා 125ක වට්ටමක් ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න කොන්දේසි සහිතයි
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට් කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
3: මොබිටෙල් රෝමින් ප්ලෑන් එකක් ඇක්ටිවේට් කර දින පහකට නොමිලේ නවතැන් පහසුකම් සහිත ගුවන් ටිකට් පත් දෙකක් දිනා ගන්න. ඇක්ටිවේට් කිරීමට #999# අමතන්න. වැඩි විස්තර www.saltmobitel.lk වෙතින්.
4: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
5: ඒයි
4: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
5: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
4: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටට පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
6: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට් කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.

0: ඇපකෙන්
1: පහසුව සලසයි සුහදව සලකයි එල්බී රන් අය
2: එල්ටි මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් රසක් එල්ටි මොබිටෙල් ෆයිබර්
3: ඔයාට ඕනේ මගෙන් යන්න ඉතින් යන්න එන්නම නැද්ද ප්‍රියාදර ප්‍රියවරයා ඇල්ලුවත් අතහැරියත් ආදරේ ආදරේමයා
4: මන්දාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා

0: Net News. ജനതാവ് വിശ്വാസ കരണ സത്യ Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සෙරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්.
5: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
6: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
5: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3872.
0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: අයිබෝවන් අද 2026 ජූනි 30 අඟහරුවාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍යානාවරණය. Net News සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය Net News සමග ප්‍රවෘත්ති සංස්කරණය සහ ඉදිරිපත් කිරීම. මම තරංග රුක්ෂාන් ජයසේකර. සිරස්තල තෙල් අඩු වුණත් පාසල් ප්‍රවාහන සහ ත්‍රිවිධ ගාස්තු අඩු නොවේ. සේවකයෙකුට කණ්ඩ ගසා සමාජ මාධ්‍ය කැළඹූ මිස්ටර් කොත්තු ටැප. මල් කැඩීමට ගිය මල් කැකුළු තුනක් වනාත විල්ලුවේදී දියට බිලිවේ. කාන්තා ලෝක කුසලානයේ සුපිරි 4 දිනාගේ වටයාද සිට.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
7: ඉන්ධන මිල අඩු වුණාට ජනතාවට මොනවද ලැබෙන්නේ? ඉන්ධන මිල වැඩි වෙද්දි වැඩි වුණු දේවල් ඉන්ධන මිල අඩු වෙද්දි අඩු නොවෙන්නේ ඇයි? අත වැඩිම පිරිසක් කතා කළේ ඒ ගැනයි. ඒ ගැන වගේම තවත් කතා රසක හොඳම දේවල් එක්ක Net News සත්‍ය අනාවරණය මෙතෙන් සිට.
0: Net News. The truth people trust.
7: ඉන්ධන මිල අඩු වුවද ත්‍රිවිධ රථ ගාස්තු, බස් ගාස්තු හෝ පාසල් ප්‍රවාහන ගාස්තු අඩු නොවන බව එම සංගම් අද තරයේ ප්‍රකාශ කළා. ඉන්ධන මිල අඩුවද ත්‍රිවිධ රථ කුලී ගාස්තු අඩු නොවන බවයි ජාතික ඒකාබද්ධ ත්‍රිවිධ රථ රියදුරන්ගේ සහ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසන්නේ. එහි ප්‍රධාන ලේකම් රෝහණ පෙරේරා මහතා පැවසුවේ තෙල් මිල අඩුවීම ප්‍රමාණවත් නොවන බවයි.
8: රජයේ විසින් අද දවසේ ඉඳන් රුපියල් 20කින් ඔක්ටේන් 92 පෙට්‍රල් මිල අඩු කරලා තියෙනවා. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඇයි මේ රජය මේ විදියට විහිළු සපයන්නේ කියලා. දැන් ගිය මේ මාසේ එක වෙලාවක පෙට්‍රල් රුපියල් 12කින් වැඩි කරනවා. තව වෙලාවක පෙට්‍රල් 92 ඔක්ටේන් 92 රුපියල් 24කින් වැඩි කරනවා. රුපියල් 36කින් මේ මාසේ වැඩි කරනවා. අපි ඒ වෙනුවෙන් මාර්ගස් ප්‍රවාහන අධිකාරියෙන් මේ මිල සම්බන්ධයෙන් කටයුතු කරන්න කියලා අපේ මිල සංශෝධනය කරලා දෙන්න කියලා කිව්වා. ඉතින් ඒගොල්ලෝ බෝලේ පාස් කරා NTC එකට. NTC එකේ මේ වෙනකොට මිල සම්බන්ධයෙන් අපි ගිය 16 වෙනිදා දීර්ඝ කතිකාවත් ඇති කරගෙන කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට තාමත් ඒ මිල සම්බන්ධයෙන් කිසිම වගකීමක් එළියට ඇවිල්ලා නැහැ. දැනගන්න ලැබිලා තියෙන්නේ අදාළ මිලපාලනයට ආගත්තා වූ සීලුම තීන්දුව තීරණත් හා පළාත් 9ටම අදාළ මේ නෛතික ක්‍රියාවලිය අමාත්‍යාංශයට යොමු කරයි කියලා. ඉතින් ඒ අමාත්‍යාංශයට යොමු කරලා ඒක කවදා එළියට එයිද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. එතකොට දැන් මේ මැයි මාසයේ මිල දෙක ගත්තාම රුපියල් 36න් දැන් මේ ජූනි මාසයේ මේ වෙනකොට රුපියල් 20ක් අඩු කරලා තියෙනවා. 36න් 20ක් අඩු කරාම තවමත් රුපියල් 16ක් අපි ලීටරයකට පාඩු විදියට තමයි මේ රස්සාව අපිට කරන්න වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම මේවා ගැන කතා කරන්න ඕනේ රජයට. නමුත් රජයෙන් මේ වගේ විහිළු සපයයි කියලා නම් අපි බලාපොරොත්තුුනේ නැහැ.
7: ලංකා පෞද්ගලික බස්මියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද දහවල් පැවසුවේ ඩීසල් මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරනද බස් ගාස්තුව 15%කින් ඉහළ දැමිය යුතු බවයි.
9: මේක මිල තීරණයෙමනේ ඩොලර එක. ඒ වගේම කොළඹ පාරක බෝකික මිල දර්ශක. මොකද බාණ්ඩ අපේ ටයර් ගෙන්නන්න නැහනේ ලංකාවට අර කීපය හදන්නේ. ඉතින් ඒවත් අමුද්‍රව්‍ය ගේන්නේ පිටරටින්. ඉතින් මේක සියල්ලම වැඩි වෙලා තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේ ආණ්ඩුවේ නොහැකියාව. ඕක තමයි ඇත්ත කතන්දරේ. මොකද මේ ඩොලර එක වැඩි වෙන්නේ හේතුව නිසා ආණ්ඩුව ගෙනියන්න බැරි. මොකද මුදල් අච්චු ගහනවා, ඩොලර නැති කරගන්නවා, වාහන ගෙන්නනවා, ඔය වගේ ගොන් වැඩ කරලා. ඒ වගේම මුදල් භාණ්ඩාගාරේ හොරකම් කරලා තියෙනවා. ඕක තමයි කතන්දරේ.
10: මුතුමල්ල ඉල්ලන්නේ
9: අපිට අඩු ගන්න 15%ක් අඩුම වශයෙන් තියෙනවනේ බස් ටික මේ තත්ත්වයට අධාවණය කරන්නේ.
10: Diesel miller rupiah visipah ke Nadu boda pasal van brata gas tu adukiri me kisendu hekiawak numeti babe. Lanka antar district pasal lamun perwahan serva sanggame sabapati NMK Harishchandra Mahatade adh pevesua.
11: අපිට මේ අවස්ථාවේ මිල පහතේ ලීමට අවස්ථාවක් නැහැ මොකද අපි අර අවස්ථා කීපයකදීම අපේ මේ කර්මාන්තයේ රැකගන්න නිසා තමයි අපි මේ දිගටම ගියේ අපි අන්තිමට 112 වැඩි කරෙත් හරිම අමාරු තත්ත්වයක් තියෙද්දී තමයි අපේ මේ ප්‍රවාහන ශේෂ්ත්‍රය රැකගන්න ඕන නිසා එම නිසා අපි නැවත අපේ මිල අර පෙර පැවති මිලට පැවතුනොත් අපි ඒ අවස්ථාව අපේ සේවාව ලබා ගන්නා සියලු දෙනාටම ලබා දීමට කටයුතු කරනවා මේ රුපියල් 25 කියන්නේ
10: ඒ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග දෙකක මිල අඩු කිරීමට ලංකා ખනිත් තෙල් නීතිගත සංස්ථාව පියවර ගත්තා. සේවකයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අතරංගොඩගත් මිස්ටර් කොත්තු අධිපති ව්‍යාපාරික විරාජ් වික්‍රමනායක මහතා අද පස්වරුවේ පැමත මුදා හැරුණා. ඒ ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු අද පස්වරුවේ මහර්ගම් පොලිස් ස්ථානයේ මගින් අතරංගුවට ගෙනුණා. ඒ නීතිඥවරු කුමාර්ගෙන් මහර්ගම් පොලිස් ස්ථානයේ වෙත බාර දීමෙන් අනතුරුයි. විරාජ් වික්‍රමනායක මහතා තමන් වෙත පහර දුන් බවට පුද්ගලික විසින් පසුගියදා මහර්ගම් පොලිස් ස්ථානයේ හමුවේ පැමිණිල්ලක් ගොනු කර තිබුණා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අතරංගුවටගත් ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති ශර්මිලා පෙරේරා මහත්මිය අපමත උදාහරණ ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා. අල්ලස් කොමිසම නිලධාරණයන් සහ සැක්කාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉඳතිස්ස මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝදරග මහතා මෙම නියෝගය නිකුත් කළා. ඒ අනුව සැක්කාරිය රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා සැක්කාරියගේ විදෙස් ගමන් තහනම් කරන බවත් නියම කළා. ඊට අමතරව ඇයගේ විදෙස් ගමන් බලපත්‍රය අධිකරණයට බාර දිය යුතු බවටත් නියෝග කළා. එපදැබීමෙන් පසුව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කිරීමෙන් වළකින ලෙසත් මහේස්ත්‍රාත්වරයා විසින් සැකකාරියට අවවාද කළා. අල්ලස් කොමිසමේ නිලධාරිනිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් 2015 වසරේ එවක මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රවි කරුණානායක මහතාගේ ඉල්ලීමකට අනුව ජාතික ලොතරැයි මණ්ඩලයේ දූරාවලියේ නොමැති තනතුරු දෙකක් වන සම්බන්ධීකරණ නිලධාරී තනතුරු දෙකක් සහ එහි දූරාවලියේ තිබුණද පුරප්පාඩුවක් නොතිබූ කලමනාකාර සහකාර තනතුරක් සඳහා 2015 වසරේ නොවැම්බර් මාස 9 වනදා පුද්ගලින් තිදෙනෙකු බඳවාගෙන තිබූ බව පැවසුවා. හිටපු මුදල් අමාත්‍ය රවි කරුණායක මහතාගේ ඉල්ලීම මත එහි අධ්‍යක්ෂ මණ්ඩලය නොමග යවමින් සැකකාරිය විසින් මෙම පත්කිරීම සිදු කර ඇති බව පෙන්වා දුන් අල්ලස් කොමිසමේ නිලධාරිනිය මෙසේ බඳවාගත් පුද්ගලින් තිදෙනාට මාසිකව වැටුප්පා දීමන අවශ්‍යයෙන් රුපියල් 130කට අධික මුදලක් ගෙවා තිබෙන බවත් සඳහන් කළා. මෙසේ බඳවාගත් පිරිස් ජාතික ලොතරැයි මණ්ඩලයේ සේවය කර නොමැති අතර මුදල් අමාත්‍යංශයේ විශේෂ ව්‍යාපෘතියක් සහ අමාත්‍ය රවි කරුණායක මහතාගේ මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ සේවය කර ඇති බවත් ඔවුන් ප්‍රකාශ කළා. මෙම ක්‍රියාව තුළින් සැකකාර හිටපු සභාපතිවරිය රජයට රුපියල් 130කට අධික පාඩුවක් සිදු කර ඇති බවත් ඒ තුළින් ඇය දූෂණය නැමැති වරද සිදු කර ඇති බවත් අල්ලස් කොමිසම නිලධාරිනිය අධිකරණයට පෙන්වා දුන්නා. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉඳතිස්ස මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සැකකාරිය නීතිඥවරියක් වන අතර වසර 44කට අධික කාලයක් රාජ්‍ය සංස්ථා රජයේ ආයතනවල සේවය කර තිබෙන බවත් සඳහන් කළා. සැකකාරිය කිසිදු ආකාරයකින් පරීක්ෂණ නොමග යවන ආකාරයකින් කටයුතු කර නොමැති බවත් ඇයෝනෑම කොන්දේසියක් සහිත ඇපයක් මත මුදාහරණ ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාරිය අපමත මුදා හැරීම නියම කළ අතර පැමිණිල්ල යළි නොවැම්බර් මාස 3 වනදා කැඳවෙන ලෙසත් නියම කළා. පවතින දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදත් විවිධ දහස් පළ කළා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා.
12: මොකද මේ වගේ දෙයක් කියන්න තරම් ආණ්ඩුව වැටිලාද කියලා ප්‍රශ්න අහන්න වෙනවානේ. අනිත් එක රජයේ සේවකයන්ට නේද දෙනවා කියලා තිබුණේ.
13: රජයේ සේවකයන්ට
12: නේද? රජයේ සේවකයන්ට මෙච්චර අමාරු නා. හරි. ඒතකොට රජයේ සේවකයෝ නෙවෙන ඊට වඩා අගහිංගකම් තියෙන බොහෝ කට්ටිය නේ. ඒ කට්ටියට කොහොම අමාරු ඇද්ද? ඇත්ත වශයෙන්ම මට විශ්වාස කරන්න බෑ. මං හිතුවා මේක විහිළුවක් වෙන්න ඇති කියලා. මොකද ඇමති කෙනෙක් මෙහෙම දෙයක් කියයිද? ලීසින් ක්‍රමයටද කොහෙද නේ? මොකද පහසු ගෙවීමේ ක්‍රමයට වාරික දෙහිකට හාල් කිලෝ 20 දෙන මොකද්ද මේ රට ඒගොල්ලෝ කිව්වේ සුඛිත මුදිත කරනවා මොකද්ද කිව්වේ මාසයෙන් අදනවා කිව්වා තම මොකද ඒගොල්ලන්ගේ මේ මැනිෆෙස්ටෝ එකේ තිබ්බනේ මොකද්ද ලස්සන ජීවිතයක් මොකද්ද පොසත් රට දැන් තිබ්බට වඩා බොහොම යට තත්ත්වෙට වැටලා තියෙනවා වගේ
10: මේ හිට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා
14: අද මේ ආණ්ඩුවේ
13: එකම පැවැත්ම බවට පත් වෙලා තින්නේ ශානී රංගයි තව තව දෙතුන් දිනකේ මත තමයි මේ ආණ්ඩුවේ පැවැත්ම රඳාපවතින්නේ. ආර්ථිකයේ ගොඩනැගීමක් ගැනවත් මිනිසුන්ගේ ජීවිත යහපත් අතට පෙරළීම ගැනවත් ඒ කිසිවක් මේ ආණ්ඩුවේ අවධානයේ නැහැ.
10: විපක්ෂ එල්ල කරන චෝදනාවලට අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි.
14: අදක වසන් සමසිං ඇමතුමා කියන මොකද්ද කෞර රාජ්‍ය නිලධාරීන් පිරිසක් යෝජනාවක් ඉදිරිපත් කළා තිබුණා. ඒක නෑ ආණ්ඩුවක් ඇටිට අපි එහෙම තීන්දුවක් අරගින්නේ. මේ විපක්ෂයේ කෞරේ මොකක් හරි වචනයක් කළා කියන වැඩ ඊට වඩා ලොකු දේවල් රටේ සිද්ධ වෙනවා. ඒ එහෙම අපි මේ ආර්ථික කළමනාකරණය નિවැරදිව කරපු නිසා තමයි පහුගිය කාර්තුවේ 10.6% ආර්ථික වර්ධනයක් අත්පත් කරගත්තේ. ආර්ථිකය ස්ථාවර කළා තිබෙන්නේ. අපි ණයත් ගෙවාගෙන ආර්ථිකය ක්‍රමානුකූලව හෙළන අරගෙනමින් ඉන්නවා. හරි කෞරේ දෙන්නේ කියපු වචනයක් කළාගෙන කන්නක තීරුමක් නෑ. විපක්ෂය ඊට අදයක් කරන්න
10: වනාත විල්ලුව මංගලපුර විල්ලුවේ මල් කැඩීම සඳහා රුවකෙන් ගිය පාසල් සිසුන් තිදෙනෙකු දියගිලේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ විල්ලුවේ මල් කැඩීම සඳහා සිසුන් 5 දෙනෙකු ඔරුවකින් ගමන් කරමින් සිටින අතරතුර ඔරුව පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේදී එහි සිටි එක් සිසුවෙකු ප්‍රදේශවාසීන් විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබෙනවා. දියගිලුණු සෙසුසුසුන් 4 දෙනා වහාම ක්‍රියාත්මකව ප්‍රදේශවාසීන් සහ පොලිසියෙක්ව ගොඩටගෙන වනාතවිල්ලෝ රෝහලට තුලත් කිරීමටයි පියවරගෙන ඇත්තේ. කෙසේ වෙතත් ඒ අතරින් අසත්තත්වයේ පසු වූ සිසුන් 3 දෙනෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහල වෙත මාරු කරයවා තිබෙනවා. එහිදී ප්‍රතිකාර ලැබමින් සිටි ඔවුන් මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත් වූ බව පොලිසිය පැවසුවා. මෙලෙස මියගොස් ඇත්තේ වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පාසලක 11 වන ශ්‍රේණියේ ගුණම ලැබමින් සිටි වයස අවුරුදු 16ක පමණ පසුවන් සිසුන් පිරිසක්. අනතුර සම්බන්ධයෙන් වනාතවිල්ලුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
15: ක්‍රිකට් පිටියේ කාන්තා ආක්‍රමණය.
16: ICC Women's T20 World Cup 2026.
10: කාන්තා පන්දුවර 20x20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම දැන් උපරිමයට ළඟා වෙමින් මෙවර තරගාවලියේ පළමු අවසන් පුර තරගය අද රාත්‍රියේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. අද පැවැත්වෙන මෙම තීරණාත්මක තරගයේදී එකිනෙකාට එරෙහිව තරඟ බිමට පිවිසෙන්නේ ප්‍රබල ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් කාන්තා කණ්ඩායමයි. ලන්ඩන් වල ඕවර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රි 7:30ට ආරම්භ වීමට නියමිතයි. මෙවර තරගාවලියේ ඒකාණ්ඩයෙන් තරඟ වැදුණු ඔස්ට්‍රේලියානු කණ්ඩායම තමන් ක්‍රීඩා කළ සියලුම තරඟ ජයගෙන අපරාජිතව අවසන් පුර වටේට සුදුසුකම් ලැබුවා. ඔවුන් තමන්ගේ අවසන් ලීග් තරගයේදී ප්‍රබල ඉන්දියා කණ්ඩායම කඩුලු 6කින් පරාජය කරමිනුයි මෙලෙස අවසන් පුර වටේට පිවිසී. ලෝක කුසලාන ඉතිහාසයේ 6 වතාවක්ම ශූරතාවය දිනාගෙන ඇති ඔස්ට්‍රේලියාව මෙවරත් ප්‍රබල තත්වයක පසුවන බව ක්‍රීඩා විචාරකයින් පවසනවා. නමුත් ඔවුන්ට අභියෝගයක් වෙමින් බීකාණ්ඩේ දෙවනි ස්ථානයේ දිනාගත් 2016 වසරේ ලෝක ශූරයන් වූ බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අද තරඟ බිමට පිවිසෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම අභිබවා ශුද්ධ ලකුණු ලබා ගැනීමේ වේගය මත ඔවුන් මෙලෙස අවසන් පූර්ව වටේ ඉඩක් වෙන් කරගත්තා. මේ අතර තරඟාවලියේ දෙවන අවසන් පූර්ව තරඟය ලබන ජූලි මාස 2 වනදා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. එහිදී සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම එකිනෙකා මුණ ගැසීමට නියමිතයි. එම තරඟයේද මෙරට වේලාවෙන් එදින රාත්‍රී 11:00ට ආරම්භ වනු ඇති. මෙම අවසන් පුර තරඟ දෙකෙන්ම ජය ගන්නා කණ්ඩායම් දෙක ලබන ජූලි මාස 5 වනදා ප්‍රකට ලෝඩ්ස් පිටියේදී ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී එකිනෙකාට මුණ ගැසීමට නියමිතයි. යුරෝප මහද්වීපයේ පුරා මේ දිනවල පවතින දැඩි උණුසුම් කාලගුණික තත්වයේ හේතුවෙන් මධ්‍යම සහ නැගෙනහිර යුරෝපයේ මිලියන 130කට අධික ජනතාවක් දැඩි පීඩාවට පත්ව සිටිනවා. මෙම දරුණු උණුසුම් රැල්ල හේතුවෙන් චෙක් ජනරජයේ සහ ස්ලෝවේකියා වැනි රටවලින් මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයේද වාර්තා පිට වාර්තා බිඳ වැටෙමින් ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ස්ලෝවේකියාවේ තුර්නා නද් ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 41ක වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වී තිබෙනවා. චෙක් ජනරජයේ ඩොක්සානි ප්‍රදේශයෙන් සෙල්සියස් අංශක 41.9ක අතිශය ඉහළ උෂ්ණත්වයක් වාර්තා වී ඇතැයි විදේශ මාධ්‍යන්හි සඳහන්. චෙක් කාලගුණ විද්‍යා ආයතනයේ පවසන්නේ පෙර පැවති වාර්තාව සෙල්සියස් අංශක 1.5කින් ඉක්මවා යමින් මෙලෙස උෂ්ණත්වයේ ඉහළ යාම පෙර නොවූ විරූ තත්වයක් බවයි. හංගේරියාවෙන්ද සෙල්සියස් අංශක 41.8ක දැඩි උණුසුම් කාලගුණික තත්වයක් වාර්තා වන අතර එරට අග්‍රාමාත්‍ය පීට මග්ගිය ජනතාවට අනතුරු අඟවා ඇති ඉදිරි දින කිහිපය වඩාත් දුෂ්කර වනු ඇති බවයි. මේ හේතුවෙන් රාජ්‍යංශයේ සේවකයන්ට නිවසේ සිට රාජකාරී කරන ලෙසද දන්වා තිබෙනවා. දැඩි උණුසුම නිසා හටගත් ලැව්ගිනි හේතුවෙන් ක්‍රොයේෂියාව, ඇල්බේනියාව මෙන්ම බොස්නියාව සහ හර්ස්ගෝනියාව යන රටවලද දැඩි බලපෑමට ලක්ව ඇති ජනතාවට මේ වන විට ප්‍රබල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඉතාලියේ නගර 22කටද මේ වන විටත් රතු නිවේදන නිකුත් කර අවසන්. එමෙන්ම යුක්‍රේනයටද මෙම උණුසුම නිසා විදුලි සැපීම සීමා කිරීමටයි සිදුව ඇති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ට්‍රෙඩෝස් අධනම් පවසා ඇති යුරෝපය අනු පෘථිවියේ වේගයෙන්ම උණුසුම් වන මහද්වීපය බවයි. පසුගිය ජූනි 21 වනදා සිට මේ දක්වා පමණක් මෙම දරුණු උණුසුම හේතුවෙන් යුරෝපය පුරා පුද්ගල මරණ 1300කට වඩා වාර්තා වී ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරනවා. විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.4කින් ඉහළ යාම හමුවේ මිනිස් සමාජයට දරාගත හැකි උපරිම සීමාවට මෙලෙස දැඩි උණුසුම ළඟා වෙමින් පවතින බවයි. net news dimapa net news meelanga pradhana pravruti prakashe heta udayasana 6:45 ta mohotin mohota wenas wana alutma toraturu sadaha net news youtube nalikawata saha net news facebook pituwata pivisenna netahot netnews.lk apage web adawiyata pivisenna net
17: news oba weta gena aave
2: dashaka gananawak pura vedanawan nihada kala sama gedarakama sitiyutu weda mahatmaya siddhalepa
3: සුපිරි බව තහවුරු කරගන්න දියවැඩියාව පරද්දන් ජින්සොමෙන් දැන් සියලුම ෆාමසි වලින්
4: අම්මා ආතරෙන් අපිට කවපු වත්කටක රස දිව්‍ය කුළුබඩු නිෂ්පාදන අම්මගේ අත්ගුණය සරන්ඩි ග්‍රීන් ප්ලාන්ටේෂන් ප්‍රයිවට් ලිමිටඩ්
18: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-7872
19: FM 95.8 Net FM දිවයින පුරා
2: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
20: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක් SLT Mobitel Fiber
21: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
22: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
23: This was a couple purudda samaga bauddha dæthin manima wunu vinyanukula atapirikara pooja bahanda wagaki maksaitawa paasu milata ediri singha pooja bahanda baduwa tahandiya æliya goda shaka paathakada palmadulla
20: SLT Mobitel fiber ekak gedarama fit karanna okkoma devices connect karanna gaming walata low latency fast and stable unlimited thoraganna package rasak SLT Mobitel fiber
24: kohinda me JBL eka
25: keels ekek
26: rupiyal 3000kata wadiyen keels ekka shopping karanna nexus app eke QR ekak scan කරන්න spin කරන්න හිතා ගන්න බැරි වටිනා තෑගි රසක් win කරන්න heels එන්න spin කරන්න win කරන්න කොන්දේසි සම්ියම යන දලවේ
20: SLT Mobitel fiber එක ගැදරම fit කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel fiber

0: ශ්‍රී ලාංකේය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. විජය ප්‍රොඩක්ට්ස්, අපේ රසය රටේ සැමට.
1: උත්තම දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
2: FM 95.8

තරවලට පුළුවන් ඕනෑ තරම් දරාගෙන ඈත ආකාසයට වෙලා මුකුත් මුනේ නැති ගානට ඉන්න. එහෙම නැත්තම් තරුත් අඬනවද? දුරින් ඉන්න නිසා අපිට පේන්නේ නැද්ද? කවුද දන්නේ? හැම දෙයක්ම දුරින් බලනකොට උපකල්පන සහිතයි. ළඟට ලං වෙලා බලනකොට අපි දකින්නේ ඇත්ත. ඇත්තට හරියට මුණ දෙන්න පුළුවන් නම් ඒකයි ආදරේ.

ජීවිත හැමදාම ජීවත් කරේ කොහේ හරි තියෙන බලාපොරොත්තුවක්. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් තමයි අපි ඇඟිලි ගන්නේ. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් තමයි අපි නිදි වැරුවේ. ඒ බලාපොරොත්තුව වෙනුවෙන් තමයි ඊළඟ තත්පරය අපි හිනාවනේ. ඒත් සමහර කාලවක වාන වෙනවා බලාපොරොත්තුවේ හැවනලි පවා අහිමි වෙන. අන්න එහෙම අඳුරු කාලයක් ජීවිතයට ආවොත් ළඟ ඉතුරු වෙන හැවනල්ල විතරයිද කියලා අද මං අහන්නේ. නපුරුම කාලවල ළඟ ඉතුරුනේ හැවනල්ල විතරයිද? 0715 95 95 95

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே.
1: මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න, ගේමින් වලට ලෝ ලේටන්සි, ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක් SLT මොබිටෙල් ෆයිබර්.
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 ෆිච් රේටින්ග්ස් A-LKA Outlook ස්ටේබල් ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
3: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
4: අලුතෙන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ යටි ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩා තිහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2787-87 කසාගල සමුහ ව්‍යාපාරයේ වෙතින්
1: SLT මොබිටෙල් ෆයිබර් එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක් SLT මොබිටෙල් ෆයිබර්.

आदरणीय तरंग वैट सुब मंदारम रागवेवा अदयाहन ने जीवित अंदर ना के हितुन दवास वाले लंग हिटिया है वेनल वितरद के ने उत्तर याक दुन्नत मागे उत्तर एनांग नह मे जीवित दि अनुन करपु वैरदी मागे पिटिन के वार अनंताई अनंत हों देकरान गिहि बनुंग हांपु आरत ओने तरंग ए वगे म अनुम वेनुए मम हिटियाट मम वेनुए हिटगान्न कावरुत नह के हितुन वारत एमटाई හැබැයි හැම වෙලාවෙම හෙවණැල්ල වගේම අම්මයි ලොකු අක්කයි මහා පවුරක් වගේ මගලඟ හිටගත්තා. ඒ ශක්තිය මත දෙපයින් හිටගන්න මහමෙරක් වුණා. එහෙම කියන්නේ රමණි සුමේදා. වාසනාවන්තියක්. ඉතින් මං අහන්නේ ඔබෙනුත් ජීවිතේ අඳුරම මොහොතක ළඟ වුණේ හෙවණැල්ල විතරද කියලා. 0711 95 95 95

ඕ තරංග ජීවිතය විතරක් ඉතිරි වෙලා හැමදේම නැති වෙද්දි හදපු අම්ම තාත්ත පවාහක බලාගත්ත වෙලාවල් ජීවිතේ පහෝනා එක බඩවැල කඩන් ආපු එකම නංගි පවාහක බලාගත්තා රටේ ලෝකෙ ලොක්කෙක් වෙද්දි අනේ අලගේ ජීවිත කොට දාන මම කරපු කැපකිරීම් උඩ ඉන්න දෙවියෝ විතරක් දැනගෙන ඒගොල්ලෝ මගේ ජීවිතෙන් ඈතටම ගියා ඒ වුණත් මගේ අවංක හිත විතරක් මට ඉතුරු වුණා මගේ තනියට මගේ හිත ඉතුරු වුණා මං මනෝජී

0: rõm rã,
1: anh ta rõm rã,
0: mắt ta rõm rã,
1: vịt ta rõm gà,
0: ta rõm gà.
2: Gin ta rã, gin ta rã,
3: දැගියක නැවතත් ගින්දර හැන්දෑවට අත හිත පිරෙන්න තෑගි පිට තෑගි බෙදපු දැගියක නැවතත් අලුත් වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ළඟදීම
4: සල්ලි කන්දක් මවෙස්සා
5: ඔබ A-level වලට කුමන විෂය ධාරාවක් තෝරගත්තද? රැකියා ලෝකයට පිවිසීමේදී මූල්‍ය කළමනාකරණ දැනුම අතිශයින්ම වැදගත්. AAT සමග ලියාපදිංචි වී ඔබේ සිහින සැබෑ කර ගැනීමේ පළමු පියවර තබන්න. අමතන්න 01112 559 669.
6: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 01 7 1 0 6 6 2 2 රයිම් රෙසිඩෙන්සිස්.
9: This was a Kapala Purudha Samaga, Bauda Datin Manimavuno, Vinyanukula, Atapirikara, Puja Bahanda, Wagaki Maksaitava Pasumilata, Edrisinga Puja Bahanda, Baduatahandia Alia Goda, Shaka, Pathaka de Palmadula,
6: SLT Mobitel, Fiber, together a fit Karana, Okuma devices connect Karana, Gaming World, low latency, fast and stable, unlimited, Thoragana package, Rasa, SLT Mobitel Fiber.

ඒ ලස්සන සරුංගලය හැදවා ගුවන් ගත කලා. එහෙත් සුළු මොහොතයි ගත වුණේ. ඒ දාලා ගියා, ගියා යන්නම ගියා. හෙව්වට වැඩක් වුණේ නෑ තරංග. මං ඉන්දිකා.

ආදරණීය තරංගා, මේ විශ්වය හරිම ලස්සනට අරුම පුදුම දේවල් මවල තියෙනවා. දෙවියෝ මං ආස කිසිම දෙයක් මට දුන්නේ නැහැ. පුංචි කාලේ තාත්තගේ ආදරය අහිමි වුණා. ඉතර දුකක් දැනුනාම දුවන් ගිහින් තුරුල් වෙන්න පපුවක් මට තිබුණ නැහැ. ආදරෙන් හිසත ගන්න මනුස්සෙක් නැහැ. අද මහරෑට තනියෙන් තට්ට තනි විඳවනවා. මන් ළඟ ඉන්නේ මං විතරයි. ආදරණීය ඉරේෂා, ඒක තමයි දෛවයේ සුවිසම පරීක්ෂාව. හැබැයි මතක තියාගන්න ඔයාට ඔයා ඉන්නා කියලා. උණු දුම්දාන කෝපි එකක, නොකියු පොතක, හමාගෙන යන මද සුළඟක ඔබ හොයන රැකවරණය ආදරය තියේවි. මොහොතකට නැවතිලා බලන්න. සුබ අදහමේ පරීක්ෂාව සමත් වෙන්න. ආදරේ සහෝදරී.

0: మందారం రేహతై వినాడి 43
1: వేళාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nandun Vatina. Rhino Premier Roofing Sheet. Fatty Stress and Hal. Tahatunai Anuhaya Amatana.
5: SLT Mobitel Fiber Eka Gatherama Fit Karana. Okkuma Devices Connect Karana. Gaming World Low Latency. Fast and Stable Unlimited. Thoragana Package Rasa. SLT Mobitel Fiber.
6: Vefak Vilaklanga Nuora Para Tavidina Turin Niskalanka Nidahasna Vatana. Uttura Dakuna Madhyame Akarana Kadavata Adivege Pivisumata Vinadi 3. Rupiyal Million 32 Sita Seelu Pasukam Sahita Surakshita Parisareka Pihiti Supiri Watinakamak Sahita Apartment Eka Adama Wen Karaganna. Kadavata Lifestyle Residences. Danma Matanna Prime Group 13.22.
7: Alu Tana කටුම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2777-87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: SLT Mobitel Fiber එක ගැදරම ෆිට කරන්න ඔක්කොම ඩිවයිසස් කනෙක්ට් කරන්න ගේමින් වලට ලෝ ලේටන්සි ෆාස්ට් ඇන්ඩ් ස්ටේබල් අන්ලිමිටඩ් තෝරගන්න පැකේජ් ප්‍රසක් SLT Mobitel Fiber

0: Happening when they love me. Happening when they love me.
1: හැපි එක යහන්න ජනි එක දේදුමාවත උදේ 10 ඉඳන් දවල් 1 වෙනකන්.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: ආදරණීය තරංගාට. පැල්ලමක්වත් නැතුව මැරිලා. ඔය අලුපාට දවස්වලටත් අතාරින්න නෑලු හැවනල්ල. අනේ උඹලා දන්න රෙද්ද. අලුපාට දවස්වලට නැත්තෙම ඔය හැවනල්ල. මට හැමදාම ඕනුනේ මගේ හැවනල්ල ඔයා වෙනවට. ඔයාගේ හැවනල්ල මං වෙනවට. ඔයා දන්නෙත් නෑ. හැමදාම මගේ හැවනල්ල ඔයා. ඒත් අලුත් හැවනල්ලක් බද්ධ කරගන්නත් බැරුව පරණ හැවනල්ල එල්ලගෙන විඳින දුකක් ඇහුනද? ඇහුනද කිව්ව හැවනල්ල? ඔයාට මාව අමතක වෙන්නම ඕන. මටත් ආව අමතකම වෙන්න ඕන. අම්මේ හැවනල්ලගෙන තවුසන් ටෝක්. හැවනල්ලක් කොහෙද උඹට? ඒ මනුස්සයා ප්‍රේමයක් දීලා මගෙන් හැරුණාට පස්සේ උඹ දැනටමත් මැරිලා ඉන්න පැල්ලමක්වත් නැතුව. මං වලාකුළු ආදරවන්ත.

환각하게 희나하베나 타랑각게 수부만 나름 레악베와 히토베디 망 아들의 글에마 한득하다 ඇත්තටම මට එක මොහොතක්වත් මතක් නොවන හැටි. හඳට කලාවන් සුලසක් තියෙන විත්තිය. හඳ නැගෙන කලෙක තත්පරයක්වත් නාස්ති නොකර බලන් හිටපු හැටි. ලාකාන්තිය විඳින්න මං පෙරුම් පුරපු තරම්. කොයි තරම්ද කියන්න? අහසත් කොහොම දැනගන්නද ඉතින්? ඒක හරි ලස්සන රහසින් විඳපු හැඟීමක් වෙනකොට. අමාවක දවස්. වැහි වලාවන්ගෙන් පිරුණු දවස්. මීදුම් පටල හඳ හංගන දවස්. අනේයි මෙච්චර බර හැඟීමක් මගේ මේ පුංචි හිත උඩින් තියන්නේ. හැබැයි එහෙම දවසට මට හැවනල්ලවත් ඉතුරු නොවුනා නේද? එහෙමයි කියලා මගේ ආදරේ අඩුවක් වෙයිද? ආදරේ කියන්නේ අඳුරම දවසටත් මතක ආලෝකයක් වෙලා ළඟ රැඳෙන එකට නෙවෙයිද? Nora Tinuviel, Hevat, Netu Anuttara.

සීතල වැස්සක ගුලිවේ හිනහැන්. ආදරේ මතක හීන් සිරුවේ කොනිත්තන්. රිදුණු තැන් පිරිමැද ආදරෙන් සනසන්න. සොඳුර නුඹ මගේ උරහිසට යාබද වාසුන් ගන්න. ලන්තෑරු මෙලියක් කළ ආදර පණිවිඩල යන්න. කනාමැදිරි එලියක් කළ සතුරු සාමීචියේ දෙන්න. උළමෙකුගේ ශෝක ගීතයක එලිවැටක් වෙන්න. සොඳුර මට තනි නුඹ නැතිව මෙහි ඉන්න. සඳක් යට අසුන්ගෙන පුරුදු ගීත තවම අහනවද? ඒතකි ඒ ගීත ලයිස්තුවට අලුත් අය එක් වෙලාද? ඉඳ හිටත් ඔහේ ඇස් තෙමෙනවද? ඇස් කෙවෙනිවල තවම ආදරේ ගැට ගහනවද? පැරණි පුස්කොළ පොතක පිටුවක සමනලියකගේ තටුවක සියුමැලි බව අන්දුරුතම රැයකදී පවා මාළඟ රැඳුනේ මගේම හැවනැල්ල පමණයි. පහන්නෙලියක් නැති කල හෙවනැල්ලද මා හැරයයි සුදුර. ඉතින් මට තන්නේ මල් කිනිති වැටෙන උදෑසනක පිනිබිඳක් සේ නුඹේ වදන් මාසිත අග තැවරී ඇත. ගිම්හානේ දුට සිහිනයක් සේ නුම නොමැතිව මා දියවෙමි සොඳුර. වැහි වලාවකට පෙම්වැදි සමනලයෙකුසේ නොබැනතුරු මා බලා හිඳේ තනිවා. නොබැනතුරු මා බලා හිඳේ තනිවා. නොබැනතුරු මා බලා හිඳේ තනිවා. ජානනී භවන්තිකා.

ಆದರಣೀಯ ತರಂಗ ಸಮಾರ ಬೆಂದೀಮ್ ಮೇಲೆ ಅಪಿಲಂಗ ನಿರ್ವಾಚನ ನಹ ಸಮಾರ ಬೆಂದೀಮ್ ಅಪಿ ಅಪೇ ಕರಗನ್ನ ಓನಿತ್ ನಹ ಏತ್ ಸಮಾರೇವ ನತು ಅಪಿಟ ಜೀವತ್ ವೆನ್ನ ಬೇ ಸಮಾರ ವೇಳಾವಟ ಮಟ ಹಿತಿಲಾ ತಿಯನವಾ ಹುದೆಕಲಾವ ತರಂ ಮೇ ಲೋಕೆ ಕಿಸಿಮ ದೇಕ ಸನಸೀಮಕ್ ನಹ ಕಿಯಲ ದನ್ನವಾದ ಜೀವಿತೇ ಗತ ಸಮಾರ ತೀರಣ ಗನ ಹಿತದ್ದಿ ಏ ವಗೆ ತೀರಣ ಮುಕಟ ಗತ್ತದ ಕಿಯಲ ಅದಟತ್ ಹಿತಾ ಗನ್ನ ಬೇ එතන දිනම් මගේ තනියට හිටියේ හැවනැල්ල විතරයි. ආගයක් නැති අයට වදයක් වෙන්න ගියාම අන්තිම තුනේ ලාම්පු එළියට ආදරය කරපු කුරුමිනියට වගේ පිච්චෙන්න. එහෙම පිච්චනාට පස්සේ තමයි තේරුංගේ දාල යන්නේ නොගැලපෙන අය. අත්තරෙන්නේ උරුම නැති අය කියලා. හැබැයි ඒ වෙලාව වෙනම් හැවනැල්ලවත් නැති වුණා. හැමදේම දන්නව බලන් හිටි අහස. ඒ තමයි ඔබ මගෙන් වෙන්ව ගිය දවස. සශි

ආදරණීය තරංග, ඇස්සසල බලනකොට දකින හිනාවක් තරමට ජීවිතේ සුන්දර නැති. ඇත්තමයි සමහර අහිමිවීම් ළඟ මට මාවත් නැති වුණා. ළඟින් හිටිය හැමෝම වැරදුණු මොහොතකින් නන්නා දුනන්නන් වුණා. හෙවණැල්ලවත් ළඟ නැති බව දැනුණා. දුක දරාගෙන උපරිමයට මිවසුවා. ඉවසල බැරීම තැනදී අද සනසුමක් දැනෙනවා. අටලව දහමට කම්පා නොවුණු මා ගැනම. නිරනාමිකයි. හැබැයි ඒ ඇතුලේ මහා ලස්සන පණිවිඩයක් තියෙනවා. ඊයේ පෝයනේ අනන්තවත් දම් දෙසු මහන්න ඇතිනේ. පන්සලුත් යන්න ඇතිනේ. බුදු පහනන් පත්තු කරන්න ඇතිනේ. ඉතින් එතකොට හිත නිවන මාවත හිමින් හිමින් හොයා ගමුනේ. මං එහෙම කිව්වේ මනෝජිට. මනෝජ් මට ආයෙත් ලියලවලා තියෙනවා ජීවිතේ ඇති කියලා හිතෙනවා කියලා. දන්නවද මනෝජ්, ඒ වගේ හරිම අමාරු අසීමිත අවස්ථා අපි හැමෝම පහු කරනවා. එහෙම පහු නොකළ කෙනෙක් නැහැ. හැබැයි දරා ගන්නම බැරි නම් හොඳම දේ තමයි අපි උපදේශණයට යොමු වෙන එක. උදව්වක් ඕනේ වුණත් මට පණිවිඩයක් එවන්න.

හැමින් නැවිත් හිත හිර වෙන්න. මම ආසයි ඔබව හිරග කරගත්ත සාධාරණ හිරගුටිය වෙන්න.

තරංග. අඳුරු වලාකුලක් වගේ දැන් මෝන. මොකද නිවාඩු දවස් ටික ඉවරයි. ඉතින් මම බණ්ඩාරවිල සාගරී. නිවාඩු දවස් ටික ඉවරනාම ටිකක් දුරස් වෙනවාද? ඒකද සාගරී? ආදරේ පන මගේ. ඔබේ සතුට නම් ඒ සතුට විඳින්න අපිත් පැත්තකින් ඉන්න ආසයි. සැනසිල්ලෙන් අයට සැනසිල්ලම ලැබෙන්න ඕනේ. තරංගකි මම මේ ලෝකේ දැකලා තියෙන පිරිමි ළමයි එක එක විදිහයි. ඒත් මේ වගේ කෙනෙක් නම් කවදාවත් දැකලා නැහැ. දැන් මට ඉන්නවා රත්තරන් හිතක් තියෙන කුමාරයෙක්. එයා නම් මාරයි. මන් දනු එයාවි. පරිස්සම් කරගන්න ඔයා අතරේ හැමදාම අවංක වෙන්න ඒ ආදරයට.

0: மந்தாரம் ரே வித் தரங்கா. மந்தாரம் ரே, மந்தாரம் ரே. ඉගෙනුමට හොඳ මත්වැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට දහතුන ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 13 36.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසී වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු උත්සාහය.
0: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුප ශකා මාදල අතුර කිරිය මුල් ේරියාව නාරම්මල ගනි මුල ගම්පොල කසාගල ග්‍රීන් සුප විතරක් නෙවේ ඔබ අත ඇති මුතල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: සතුටු හෝමෝන්ස් ඇල්ෆා ස්ටුඩියෝ
0: දවසටම ඕන කරන විටමින්ස් ඇල්ෆා ස්ටුඩියෝ
2: එනර්ජි මෝනින් වයිබ් එකත් එක්ක දවසම සුභ කරගන්න.
0: රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න.
2: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ විත් කසුනි ඇන්ඩ් ලෙහන්සා. WhatsApp 0711 95 95 95 NetFM Facebook Live.

ආදරණීය තරංග සුබ මන්දාරම් රැයක් වේවා. ඇත්තෙන්ම මටත් තිබුණා එහෙම අන්තර යුගයක්. අය සිටි විදේශගතව මමත් විදේශගතව සිට කලින් පැමිණ අය නැතුව පුංචි අඳුරු කාල සීමාවක් ගෙව්වා. ඇත්තට මේ කාල සීමාව මගේ ජීවිතයට පිටතින් හැවන ඇල්ලටවත් ලංවෙන්න ඉඩ දුන්නේ නැහැ. මාව තනි කළේම නැහැ. හැවනැල්ල තනි කළත් මාව ඇය මාව තනි කරන්නේ නැහැ. ඇය අදටත් මගේ ජීවිතේ ඉන්නවා. නිකවැරටියෙන් චම්පිකා.

බලලන්නට බැරි මතකම ලිව්වේ කවි ලෙසට. දුරින් හිඳගෙන හැමදාම ලියවුනේ කවි නුඹ ගැනම. දුකක් ඉතුනොත් මගේ හිතට, මෙහෙමවත් නැතිවේවි කවි සිතක් මට. කඩන් වැටුනොත් මේ සිතත් හෙට. ඒත් කවි අයිති නුඹට මයි හෙට. එහෙම කියන්නේ තරංග හර්ෂණී, මාදි පොලින්.

ක්ෂේත්‍රයට. හැවනැල්ල කියන්නේ ආලෝකයේ ඉන්නවා වගේ. ආලෝකය නැතිනම් හැවනැල්ල නැහැ. අඳුර කියන්නේ අවසානයක් නෙවෙයි. ඒක අලුත් ආරම්භයකට කරන දවසක් විතරයි. ආදරයත් ඒ වාගේ. සමහර විට ළඟ නැහැ වගේ හිතුණත් හරිම වෙලාවේ හරියටම එන අඳුර දවස්වල. ළඟ ඉන්න හැවනැල්ල විතරක් නෙවෙයි ආදරෙත් ඉන්නවා. ඒ නිසා හැවනැල්ල විතරක් නෙවෙයි හෙට එන ආලෝකයත් ළඟ ඉන්නවා තරංගයක්. එහෙම කියන්නේ ලෙරංගනා.

සුබමන්දාරම් රැක් වේවා. ජීවිතේ ගොඩාක්ම තිබුණේ අඳුරු දවස්. ඒවා ගෙවා ගත්තේ හරිම අමාරුයි. කඳුළු බින්දු වියලී යන තරමට අඳන් නැති. ඒ වෙලාවටවත් ඔහු හෙවනල්ලත් ඔච්චම් කළා මිසක් මං ළඟ හිටියේ නෑ තරංග. මල්ලක් මායිලි. හෙවනල්ල නොහිටියාම මොකෝ ලක්මාලි. ඔබට ඔබ හිටියානේ.

0: மந்தாரம் ரே அட்டாய் வினாடி 45
1: வேலாவ ஒப வெத்த கேன என்னே
2: ரப்புன்சில் வகே மன்னாங் இன்னே மாவு வேறகான கவுரு தெனகாம்
3: அப்பே தருவன் அப்பட வடாம் இதிரேன் இதின் அகே கதாவலியன்ன ஐயட்ட இடாரின்ன கமர்ஷல் கிரெடிட்
4: දැගියකා නැවතත් ගින්දර හැන්දෑවට අතහිත පිරෙන්න්න තෑගිපිට තෑගිබෙදපු තැගියකා නැවතත් අලුත්වෙන ගින්දර හැන්දෑවට ළඟදීම ලඟදීම
5: සල්ලි කන්දාගු මබෙස්සා
6: වසට සිත රසට ඉඩ අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
7: යහතුන වඩන අපේ රස විජේ.
6: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
7: අලුතැන කාටම මේලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011-2077-87 කසාගල සමූහ ව්‍යාපාරය වෙතින් ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747-31-33-540

බලාපොරොත්තු එකින් එක බිඳෙනකොට මගේම වගකීම මට මා පහොයිතුරු වෙනකොට මට මාවම අමතක වෙනකොට මේ දහම් දිවේනේ ලෝතර බුදු දහම පිනට පහළ වුණා. ඉතින් මේ දහම් පද මුණ ගැසීමෙන් පස්සේ මම මාව හොයාගත්තා. මං සුජා.

පොය දවසට පෙර ආසන්න දිනයක උසාවි ගිහින් තම දරුපවුල වෙනුවෙන් නඩත්තු වාරිකය ගෙවපු පිරිමියෙකුටත් වාරිකය ගනිපු ගැහැණියකටත් දන්සල් පෝලිමේ ඉන්න ආදරණීය දරුපවුල් දැක්කම තමන් කරගනිපු වීර ක්‍රියාවේ දිගඵලල තොරණේ රූප රාපු මෙන් තොරණේ රූප රාමු මෙන් විරිඳු කවි නැතිව වැටහි යනු ඇත. ඉන්දික සමරනායක හමුවීම්වල වෙන්වීම්වල දිග පලන මනින් කාටද පුළුවන්? ඇයි හමු වෙන්නේ? ඇයි වෙන් වෙන්නේ? ඇයි අමතක වෙන්නේ? ඇයි අමතක නොවෙන්නේ? සබදාමෙන් අහන්න මන්තරංගා

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: Wake up.
3: Sattu hormones. Alpha Studio.
4: දවසටම ඕන කරන vitamins. Alpha Studio.
3: Yes. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න.
4: රටේම දරුවන්ගේ දක්ෂතාව එක්ක සතුටින් දවස පටන් ගන්න.
5: Good morning.
3: සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 95 95 95. Net FM Facebook Live.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිනෙන් දින ව්‍යාකූල වන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙක් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: ආයුබෝවන්. අද ධර්ම දේශනාව පැවැත්වීම සඳහා අපි ආරාධනා කරන්නට යෙදුනේ පානදුර වලපල ශ්‍රී සද්ධර්මෝදය මහා පිරිවෙනේ විහාරාධිපති, ඉතාලියේ පාදෝවා සම්මා සති විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පූජ්‍යපාද ගම්මදගම පියදස්සි ස්වාමීන් වහන්සේට අවසරයි ස්වාමීන් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

සැදැහැති පින්වතුනි, අද මේ උතුම් දවසේ ධර්ම දානමය ධර්ම ශ්‍රවණමය පුණ්‍යක්‍රියාවට සහ සම්බන්ධ වීමටයි බලාපොරොත්තු වෙන්නේ. නෙත් FM නාලිකාව ඔස්සේ අපේ පින්වත් පිරිසට කොතැනක හිටියත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුක්තව මේ ධර්ම දානමය පින්කමට සහ සම්බන්ධ වෙන්නට ඉඩකඩ සැලසිලා තියෙනවා. පින්වන්ත අය පින්වතුනි, ලෝකයේ මොන තැනක හිටියත් සසර පින පුරුදු කරලා තියෙනවා නම් පින් සිද්ධ කරගන්නට යොමු වෙනවා, නැඹුරු වෙනවා. ලැබෙන සෑම අවස්ථාවක්ම පව් කරගන්නට, මේ ලෝකයේ අපිට පව් කරගන්න ලැබෙන අවස්ථාවන් ගොඩක් වැඩි. පින් සිද්ධ කරගන්නට පුරුදු පුහුණු වෙච්ච පින්වත් පිරිස පව් කරගන්න ලැබෙන අවස්ථාවෙනුත් පින් සිද්ධ කරගන්නට තරම් ප්‍රඥාවන්ත වෙනවා, බුද්ධිමත් වෙනවා. පින්තුනි, බුදුරජාණන් වහන්සේ අපිට පැහැදිලි කරලා දෙනවා මේ සාංසාරික ජීවිතයේ අපි ගොඩාක් පව් සිද්ධ කරගෙන තියෙන්නට පුළුවන්. ඒ පව් සිද්ධ කරගත්තාම පවේ විපාකයේ වශයෙන් දුක්ඛම් කටළු බාධක අපි වෙත පැමිණෙනවා. පින් සිද්ධ කරගත්තාම පිනේ විපාකයේ වශයෙන් සුවපත් ජීවිත ලබන්නට අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ කුසලයේ වශයෙන් දියුණු කරගත්තාම ඒ උතුම් නිර්වාණ සම්පත්තිය, සිල් දුකින් මිදී ලබන උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කරගන්නටත් පුළුවන්කම තියෙනවා. අද මේ පින්වත් පිරිසට අපි සිහිපත් කරන මේ සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ සඳහන් වන ලෝණපල සූත්‍රය. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් අපිට පැහැදිලි කරලා දුන්නා සසර අපි සිද්ධ කරපු අකුසල කර්මයන්, පාප කර්මයන් කොහොමද ජයගන්නට පුළුවන්කම ලැබෙන්නේ? කුසල කර්මයන් සිද්ධ කරමින්, පුණ්‍ය කර්මයන් සිද්ධ කරමින්, පින වැඩි කිරීමෙන් අකුසල පක්ෂයට අයත් වන පව යටපත් කරන්නේ කොහොමද කියන එක ගැන අපිට කියා දුන්නා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරමින් පැහැදිලි කරනවා, මහණෙනි, මේ ලෝකයේ යම් කිසි කෙනෙක් කියනවා නම්, හිතනවා නම්, පිළිගන්නවා නම් අපි කරන සියලුම කර්ම අවසන් කළ යුතු වෙන්නේ ඒවා භුක්ති විඳීමෙන් කියලා. එහෙම නැත්නම් මේ ලෝකයේ ජීවත් වෙන හැම කෙනෙක්ම සිද්ධ කරන අකුසල කර්මයන් අවසන් කළ යුතු වෙන්නේ ඒකාන්තයෙන්ම විපාක දීමෙන් කියන පිළිගැනීම තියෙනවා නම් ඒ පුද්ගලයාට මේ නිවන් මඟ පැහැදිලි කරගන්නට ඒ අදහස බාධාවක් වෙනවා. කවදාවත් මේ සියලු දුක් නිමා කරන්නට පුළුවන් කියන අදහස ඇති වෙන්නෙත් නෑ, නිමා කරන්නටත් බෑ. ඒ වගේම යම් කිසි කෙනෙක් පිළි අරගන්නවා නම්, තේරුම් ගන්නවා නම් විපාක දීමට සුදුසු අපි රැස් කරගන්න පාප කර්ම විපාක දීමට සුදුසු අවස්ථාවන් එළඹෙන විට විපාක දෙන බව තේරුම් කරගන්නවා නම් අන්න ඒ තුල මේ දුක් නිමා කරගන්නට මඟ පෑදෙනවා, නිමා කරන්නට පුළුවන් වෙනවා කියලා. එහෙමනම් පින්වතුනි, අපි පිළිගන්නට ඕන අපි කරන සෑම පාප කර්මයක්ම අනිවාර්යෙන් අපි විපාක වශයෙන් භුක්ති විඳිය යුතුයි කියලා. එය ගෙවා අවසන් කිරීමෙන්ම තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ කියලා හිතනවා නම් ඒක වැරදි. අපි සසර ගොඩාක් ආත්ම භාවවල උප්පත්තිය ලැබලා තියෙනවා. මේ සාංසාරික ජීවිතය ගැන කියනකොට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ අනමතක් ගෝයන් භික්කවේ සංසාර උපුබ්බෝ කෝටින පඤ්ඤායති. මේ සසර ජීවිතයේ ගැන බැලුවහම ආරම්භයක් අවසානයක් අපිට පේන්නේ නැහැ. ඒ සාංසාරික ජීවිතයේ මෙතුවක් අල්ලා ගමනේදී පින්වතුනි,
අපි අතින් මොනතරම් පව් සිද්ධ කරගත්තාද කියන එක පිළිබඳව අපිට හිතා ගන්නට බෑ. එහෙම තත්වයක් තියෙන අතරේ අපි කරපු පව් ගෙවල අවසන් කරලා මිස නිවන් දකින්න එහෙම නැතුව පුළුවන් කමක් නෑ කියලා කියනවා නම් පිළිගන්නවා නම් මේ සියලු පව් ගෙවල ඉවර කරන්න කවදාවත් අපිට ලැබෙන්නේ නෑ. අන්න ඒදී අවබෝධ කරගන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කළා. ඒ වගේම තේරුම් කරගන්නට ඕන විපාක දීමට සුදුසු කර්ම පාප කර්ම අපි සිද්ධ කරගත්තු ඒ විපාක දීමට සුදුසු අවස්ථාවන් උදා කරගත්තොතින් පින බලවත් කරගන්නේ නැතුව තව තව පව බලවත් වෙන විදියට කටයුතු කළොත් අපි සසර පව් විතරක් නෙමෙයි පින්වතුනි පින් දහම් කරගෙන තියෙනවා. අන්න ඒ පින භුක්ති විඳිනකොට අවසන් වෙනවා. එහෙමනම් නැවත නැවත පින් කරගන්නට ඕනේ. යම් කිසි කෙනෙක් එහෙම කරගත්තේ නැති වුනහම පින දුබල වෙලා පව ප්‍රබල වෙනවා. අන්න ඒ බඳු අවස්ථාවන් උදා වුනහම අපිට පින්වතුනි ඒ පව විපාක දෙනවා. එහෙමනම් අපි සසර කරගත්තු පාප කර්මයන් සුදුසු අවස්ථාවන් එළඹෙන විට විපාක දෙන බව අපි තේරුම් අරගෙන කටයුතු කළාම අපිට පුළුවන්කම ලැබෙනවා ඒ සියලු පව් විපාක දෙනකන් ඉන්නේ නැතුව පින දියුණු කරගෙන පින් සිද්ධ කරගෙන කුසල් දියුණු කරගෙන ඒ සියලු කෙලෙසුන් නසා උතුම් සත්‍ය අවබෝධය ලබන්නට. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ලෝණපල සූත්‍රයේදී ලෝණපල කියලා පැහැදිලි කරේ ලුණු කැටයක් උපමා කරගෙන එහි ඵලය විවිධ අවස්ථාවන්වල විවිධ පුද්ගලයන්ට අනුව වෙනස් වෙන ස්වභාවය. ලුණු කියන්නේ ලුණු කැටය කියන්නේ පාප කර්මය නම් අපි කරපු පාප කර්ම නම් සසර ජීවිතයේ මේ ජීවිතයේ අන්න ඒක දියකර හරින්නට යටපත් කර හරින්නට පුළුවන් වෙන්නේ කොහොමද? එය ඉක්මවා යන්නට පුළුවන් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේ දේශනා මේ උපමාව මුල් කරගෙන දේශනා කරපු නිසා මේ සූත්‍ර දේශනාවට ලෝණපල සූත්‍රය කියලා නම් වෙලා තියෙනවා. ඒ සූත්‍රයේ ආරම්භයේම අපිට දේශනා කරපු දේ තමයි මේ සිහිපත් කළේ. අපි සිද්ධ කරපු සියලු පාප කර්ම විඳලම අවසන් කළ යුතුයි කියලා හිතනවා නම් ඒක වැරදි. අපි සිද්ධ කරපු පාප කර්ම විපාක දීමට සුදුසු පාප කර්ම නම් චේතනාත්මක පාප කර්ම නම් අන්න ඒවා සුදුසු වෙලාවේදී විපාක දෙනවා. ඊට සුදුසු අවස්ථාවන් ඇති කරන්නේ නැතුව කටයුතු කළ යුතුයි කියලා බුද්ධිමත්ව හිතනවා නම් අන්න ඒ අයට පුළුවන් වෙනවා මේ නිවන් මඟ පාදා ගන්නට, නිවන් අවබෝධ කර ගන්නට. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පින්වතුනි පැහැදිලි කරනවා මේ දේශනාව තුළදී, මහණෙනි මේ ලෝකේ සමහර පුද්ගලයන් ඉන්නවා පුංචි පවක් කළත් අපායේ උපදින අය. ඒ වගේම සමහර අය ඉන්නවා ඒ වගේම පුංචි පවක් කරලත් මෙලවදී දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් විපාකය විතරක් ලබන අය, කිසිම විපාකයක් පරලොවදී නොලැබෙන අය. මේ ලෝකයේ සමහර අය ඉන්නවා පුංචි පවක් කළත් අපායට යන අය, සමහර අය ඉන්නවා එබඳුම පවක් කළත් අපායට යන්නේ නැතුව මේ ලෝකයේම දිට්ඨ ධම්ම වේදනීය වශයෙන් ස්වල්ප විපාකයක් ලබා දීලා අහෝසි කර්ම බවට අනෙක් සියලු කර්මයන් පත් වෙන අය, පත් කර ගන්න අය. මහණෙනි, කවුද මේ පුංචි පාපයක් කළත් අපායට යන්නේ? මොන වගේ පුද්ගලයන්ද? බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා. ඒ අය තමයි කාය වර්ධනය නොකළ, සීල වර්ධනය නොකළ, චිත්ත වර්ධනය නොකළ, ප්‍රඥා වර්ධනය නොකළ,
ඒ නිසාම ගුණයෙන් කුඩා වූ පරිත්තෝ කියන වචනයෙන් පැහැදිලි කරනවා. ගුණයෙන් කුඩා වුන අප්පාතුමෝ ගුණහීන කයක් ඇති පුද්ගලයන්, දුර්වල පුද්ගලයන්, අන්න ඒ අයට තමන් කරපු පුංචි විපාකයක් නිසා අපාගත වෙන්නට සිද්ධ වෙනවා. මක් නිසාද? මෙන්න මේ කාරණා හතර දියුණු කළ නැති නිසා. කය, සීලය, සිත, ප්‍රඥාව. ඒ වගේම පින්වතුනි, ඒ වගේම පුංචි පාප කර්මයක් කරපු සමහර අය මෙලොවදී විතරක් විපාක ලබනවා, දුළු වශයෙන් කිසිම විපාකයක් පරලොවදී ලැබෙන්නේ නැති අය. ඒ මොන වගේ අයද? මේ කාය වර්ධනය කරපු අය, ඒ වගේම සීල වර්ධනය කරපු අය, ඒ වගේම චිත්ත වර්ධනය කරපු අය, ප්‍රඥා වර්ධනය කරපු අය. කාය වර්ධනය කියලා කිව්වහම පින්වතුනි, අපිට මේ එකපාරටම සිතෙන්නේ, කල්පනා වෙන්නේ ශරීරයේ තියෙන මස්පිඩු ශක්තිමත් කරගෙන, මස්පිඩු සකස් වීම සඳහා කරන ව්‍යායාම්, බර ඉසිලීම් ආදී දේවල් පිළිබඳව. මෙහිදී කය වර්ධනය කරගන්න, ශක්තිමත් කරගන්න එක ක්‍රමයක් තමයි ඒ ව්‍යායාම් සිද්ධ කිරීම. පින්නතුනි, කයයි මනසයි දෙකම අපේ එකටම පවතින දෙකක්. කය ශක්තිමත් වෙන්නේ පින්වතුනි සෙලවීමෙන්, ව්‍යායාම කිරීමෙන්, ඒ කටයුතු කිරීමෙන්. ඒ වුණත් මනස ශක්තිමත් වෙන්නේ මනස නිශ්චලව තබා ගැනීමෙන්, භාවනාවට යොමු කිරීමෙන්. එකටම තියෙන, එකටම පවතින දෙකක් වුණාට කය සහ මනස, කය ශක්තිමත් කරගන්නට ඒක සොලවන්නට ඕන, මනස ශක්තිමත් කරගන්නට පින්වතුනි එය නිශ්චලව තියන්නට ඕන. මේ නිසා පින්වතුනි, කය ශක්තිමත් කරගන්නකොට කය මොන විදියට වෙහෙසුවත් ඒ වෙහෙසන ක්‍රමය තුළ ධාර්මික ක්‍රමයක් වෙන්නට ඕන. පවට නැඹුරු නොවන, පිනට කුසලයට නැඹුරු වන ස්වභාවයක් ඒ තුළ තියෙන්නට ඕන. අන්න එහෙම වෙනකොට පින්වතුනි, අපි දැහැමිව කය වර්ධනය කළා වෙනවා. කය පිං සිද්ධ වෙන විදියට වර්ධනය කර ගැනීම, කයින් පවක් සිද්ධ නොවන විදියට වග බලා ගැනීම. අන්න ඒ පුද්ගලයා වඩන ලද කයක් ඇති කෙනෙක්. ඒ වගේම අපේ සීලය පින් කුසල් රැස් වෙන විදියට, මේ ගමනට උපකාරයක් වෙන පදනමක් වෙන විදියට අනුගමනය කරන්නට ඕනේ. සීලය වර්ධනය වෙන්නේ ඒ විදියේ පසුබිමක් ඇති වුණොත්, අපි රකින්න සීලය සීලබ්බත පරාමාසයක් වුණොත්, අපිට එතෙන්දී සිද්ධ වෙන්නේ පින්වතුනි පව් සිද්ධ කරගන්නට. තවත් අය ගැන දොස් කියනවා නම්, තරහෙන් අමනාපයෙන් කටයුතු කරනවා නම්, අපි සිල්වත් අය, ඒ අය දුස්සීල අය කියලා මං නොදැනුවත්ව මගේ හිතේ පව් සිතුවිලි වර්ධනය කරගෙන තියෙනවා. ඒ වගේම සීලයෙන්ම තමයි සියලු දේවල් කරන්නේ.

අපි මේ දුක නැති කරන්නට ඕන මේ ලෝකයේ අපිට පේන හැම සතෙක් විදියටම කටයුතු කරලා ඉපදිලා ඒ විදියට හැසිරෙලයි කියලා. ඒ නිසා සමහරු එක එක වෘත ආරක්ෂා කරන්න පටන් ගත්තා. සමහරු එළුවන් විදියට, සමහරු ගවයන් විදියට ගවයන් එක්ක හැසිරුණා. එළුවන් විදියට එළුවන් එක්ක හැසිරුණා. ඒ අය කල්පනා කළා මේ ජීවිතයේ එහෙම මේ ජීවිතයේදීම එළුවන්ගේ පුරුදු ඇති කරගත්තොත් ආයිත් එළුවෙක් වෙලා උපදින්නේ නැහැ. ගවයන් සමග ගවයන්ගේ පුරුදු ඇති කරගත්තොත් ගවයෙක් වෙලා උපදින්නේ නැහැ. ඒත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේගෙන් මේ ගැන විමසන විට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ ජීවිතයේ හරකෙක්ගේ ගතිගුණ පුරුදු වුණොත් එහෙම, හරකෙක් වගේ හැසිරෙන්න ගියොත් එහෙම, ඊළඟ ආත්ම භාවේ හරකෙක් වෙලාම උපදින්න ඒ පුරුදු පුහුණු කරපු දේ හේතු වෙනවා කියන එකයි. අන්න එතන සීලබ්බත පරාමාසයක්, සීලය වැරදි විදියට යොදා ගැනීමක්. සීලය තවත් කෙනෙක් එලා දැකීමට යොදා ගන්නව නම් සීලය තමන්ගේ අත්තුක්කංසණය සඳහා, මම සිල්වතෙක් කියලා මාන්නයක් ඇති කර ගැනීම සඳහා යොදා ගන්නව නම් එය සීලය නිසා පව් කර ගන්න අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා සීලය මේ නිවන් මගට පදනමක් වෙන දෙයක් බව තේරුම් අරගෙන සිල් ගත්ත අපි හැමෝම ඒ අනුව හික්මෙන්නට ඕන, පිං සිද්ධ වෙන විදියට, කුසල් රැස් වෙන විදියට. ඒ වගේම පින්වතුනි, අපි අපේ හිත පරිස්සම් කරගන්නට ඕන, හිත දියුණු කරගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ අපිට මඟ පෙන්වා වදාලා සමත භාවනාවන් තුළ සම 40 කර්මස්ථාන භාවනාවන් අපේ හිතේ නගින කෙලෙස් ධර්මයන් යටපත් කරන්න, තැම්පත් කරන්න උපකාර වෙන. අන්න ඒ අනුව කෙලෙසුන්ට අවස්ථාවක් නොදී නික්ලේශී මනසක් ඇති කරගන්නට, පුණ්‍යවන්ත සිතුවිලි ඉදිරිපත් වෙන විදියට, කුසල් සිතුවිලි ඉදිරිපත් වෙන විදියට අපි කටයුතු කරන්නට ඕන, හිත දියුණු කරන්නට ඕන. ඒ වගේම මේ හැම අවස්ථාවකදීමත් ප්‍රඥාවන්ත වෙන්නට ඕන, ප්‍රඥාව භාවිතා කරන්නට ඕන. අපේ සිතේ නැගෙන මෝහමය සිතුවිලි දුරු කරගන්නට. ඒ වගේම පින්වතුනි, ප්‍රඥා භාවනාව තුළ, විදර්ශනා භාවනාව තුළ අපිට සියලු කෙලෙසුන් නැති කරලා, දුරු කරලා ඒ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලබා ගන්නට මඟ පෑදෙනවා. පින්වතුනි, මේ කරුණු කාරණා හතර දියුණු කරගත්ත උතුමන් වහන්සේලාට අපි කියනවා ආර්යයන් වහන්සේලා කියලා. සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන තත්ත්වයන්ට පත්වෙච්ච ඒ උතුමන් වහන්සේලා රහත් භාවයට පත්වෙනකොට පින්වතුනි, උන්වහන්සේලාට මෙලොවදී හා හෝ සසර ජීවිතයේදී යම් කර්මයක් සිද්ධ කරලා තියෙනවා නම් පාප කර්මයක්, ඒක විපාක දෙන අවස්ථාව අපි උදා වෙන්න ඉඩ හැරියොත්, උදා වුණොත් එය විපාක දෙනවා මේ ජීවිතයේදී. ඒ රහත් භාවයට පත්වන උතුමන් වහන්සේලා නැවත ඉපදීමක් නොවන නිසා උන්වහන්සේලාට අපාගත වෙන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. සෝවාන් ආදී මාර්ගඵලවලට පත්වෙච්ච උතුමන් වහන්සේලා පින්වතුනි, නතේ ගමිස්සන්ති අපායන්, අපායට යන්නේ නැහැ. සුගති සංඛ්‍යාත, ඒ සුවපත් වූ, ඒ දියුණුව ලබන්න පුළුවන් වන, නිවන් අවබෝධ කරගන්නට මඟ හදාගන්න පුළුවන් වන ආත්ම භාවවලම තමයි උප්පත්ති ලබන්නේ. රහත් භාවයට පත් වන උතුමන් වහන්සේට නැවත කිසිම ඉපදීමක් නොවන නිසා පරලෝ විපාකයක් ඇති වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා පින්වතුනි, මේ කාරණය තේරුම් අරගෙන කටයුතු කරන්නට අපිට මඟ පෙන්වනවා. පුංචි පාපයක්වත් කරලා අපායට යන්න තරම් පින් මද කෙනෙක් වෙන්නට එපා. පිනෙන් පිරුණු

0: කුසල් දහම් දියුණු කරගත් ආර්ය තත්වයට පත් වෙලා අපාගත වෙන්න තියෙන ඉඩ නැති කර ගන්නට බුදුහාමුදුරුව අපිට මඟ පෙන්වා මේ දේශනාවේදී. ඒ වගේම පින්වතුනි, උන්වහන්සේ මෙන්න මෙතෙන්දී මෙය තේරුම් කර ගැනීමට උදාහරණයක් අපිට ලබා දෙනවා. ලුණු කැටය පිළිබඳව උපමාව භික්ෂූන් වහන්සේලාගෙන් අහනවා, පින්වතුනි මහණෙනි, යමාකාරයකින් පුංචි වතුර ස්වල්පයක් තියෙන භාජනයකට ලුණු කැටයක් දාලා ඒ වතුරේ දියවෙන්න හැරියොත් බොන්න බැරි තරම් ලුණු රසයක්, තදින් දැනෙන ලුණු රසයක් ඇති වෙනවද? එසේය ස්වාමීනි බුදුරජාණන් වහන්සේ. ඇයි එහෙම වෙන්නේ? එහි තියෙන ජලය ස්වල්පයක් නිසා. ලුණු කැටේ දියවීමත් එක්ක ඒ ජලයත් ලුණු රස බවටම පත් වෙනවා. මහණෙනි, ඔය ලුණු කැටයක්ම අපි ගංගා නම් ගඟට, විශාල ගංගාවකට දාලා දිය කළොත් ඒ ගඟේ වතුර බොන්න බැරි තරම් ලුණු රසයක් දැනෙන වතුරක් බවට පත් වෙනවද? නෑ බුදුරජාණන් වහන්ස. ඒ වතුර තුල එහෙම ලුණු කැටයක් දිය වුණාද කියලාවත් හිතා ගන්න බෑ. ගානක් වෙන්නේ නෑ, දැනීමක් වෙන්නේ නෑ. මොකද්ද ඒකට හේතුව? බුදුරජාණන් වහන්ස, ඒ ගංගාවේ මහා දිය කඳක් තියෙන නිසා පුංචි ලුණු කැටයක් දිය වුණා කියලා ඒ තුල වෙනසක් ඇති කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කියලා මතක් කරනවා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. පින්වතුනි, අනේ ඒ වගේ තමයි පින් මද කෙනෙකුට අපේ සාංසාරිකව කරපු පව්කම් ගොඩක් තියෙනකොට අපි පින් කරන අවස්ථාවේදීත් ඒ පව, ඒ පව්කම් මේවට සම්බන්ධ වෙලා දිය වෙන්න නම්, එහි තියෙන බලය අඩු වෙන්න නම්, බලපෑම දැඩිව, ජලය වැඩි වෙන්නට ඕන. පින්මද අයට පාප කර්මවල විපාක දැඩිව දැනෙනවා. ඒ වගේම ඒ අය මේ කියන කරුණු කාරණා හරියට තේරුම් නොගෙන කටයුතු කිරීම නිසා ඒ පිරිස අපාගත වෙනවා. හරියට තේරුම් නොගෙන කටයුතු කිරීම කියලා පින්වතුනි පැහැදිලි කරන්නේ, පිනක් කරන්න ගියහම අපි පින්කම් සිද්ධ කරනවා, දාන සීල භාවනා වශයෙන් ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන්. දානයේ පිළිබඳව දන් දෙන්න යන අය ඒ දන් දෙන්න ගිහිල්ලා තවත් කෙනෙක් ගැන ලෝභ චේතනා ඇති කර ගන්නවා නම්, දෙන දේ පිළිබඳව ලෝභ චේතනා ඇති කර ගන්නවා නම්, ඒ අවස්ථාවට ද්වේෂය, තරහ මුල් කර ගන්නවා නම්, පලිගැනීම්, ඉරිෂ්‍යාදී අකුසල ධර්මයන් මුල් කර ගන්නවා නම්, මෝහමය චේතනාවෙන් අතමිදෙන්නට නොහැකි වෙනවා නම්, අන්න ඒ මුල් කරගෙන පව බලවත් වෙන විදියටම කටයුතු කරනවා පිනක් සිද්ධ කරන කොටත්. එතකොට වෙන්නේ පින්වතුනි, සිද්ධ කරගන්න පින පුංචි පිනක් වෙනවා, දුබල පිනක් වෙනවා. ඒ අතරේ සිද්ධ වෙන පව ප්‍රබල පවක් වෙනවා. එහෙමනම් පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ කොහෙත්ම මේ පව නිමා කරන්න, ජය ගන්න පුංචි පිනක් සිද්ධ කරලා. පින්වතුනි, මේ තේරුම් ගන්න පිරිස හැම විටම කුසල පක්ෂයේ දියුණු කරගෙන, පින දියුණු කරගෙන, කුසලයේ දියුණු කරගෙන අර මහා ගංගාවක ජලධාරාවක් වගේ පින ප්‍රබල කරගත්තාම ඒ තුල අපි සසර කරපු පව් විපාක දුන්නත් ඒ තුල දිය වෙන්න ගියත් ඒ බලපෑමක් ඇති කරන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ තත්වයට පත්වුණු ආර්යයන් වහන්සේලාගේ හිත වෙනස් කරන්නට, ඒ තුළ තියෙන තාදිගුණය නැති කරන්නට කිසියම්ම පාප කර්මයකට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා පව බලවත් වෙනකොට පින්වතුනි, පින දුබල වෙනකොට පව විසින් ඒ පින ආක්‍රමණය කරගෙන ඒ අවස්ථාවෙත් පවුම දියුණු කරන්න කටයුතු කරනවා. ඒ නිසා පිරිස අපායට වැටෙනවා. පින බලවත් වෙලා කුසලය බලවත් වෙලා තියෙනකොට ඒ අවස්ථාවට පව සිතුවිලි ඇති වුණත්, පාප කර්මයන් විපාක වශයෙන් සහසම්බන්ධ වුණත් එතෙන්ට ඒ තුළ පිනම බලවත්ව ක්‍රියාත්මක වෙනවා, පවට ක්‍රියාත්මක වෙන්නට ඉඩ නොදී. ඒ නිසා පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ලෝණපල සූත්‍රයේදී ලුණු කැටයේ උපමාව තේරුම් අරගෙන, දුබල පවක් ඇති කරගෙන ජීවිතය දුබල කරගන්නේ නැතුව ප්‍රබල වූ පින් කුසල් රැස් කරගෙන ජීවිතය, සාංසාරික ජීවිතය, මෙලව ජීවිතය ශක්තිමත් කරගන්නට කියලා පැහැදිලි කරලා දෙනවා. මේ විදියට පින්වත්තුනි, බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා, මහණෙනි, ඔය විදියට පින් මදි අය පුංචි පාපේනුත් අපායට යනවා, පින් ඇති රහතුන් වහන්සේලාට මෙලවදී පමණක් ඒ එළඹෙන කර්මයන් විපාක දීලා අවසන් වෙනවා, පරලොවදී විපාක දෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මක් නිසාද? උන්වහන්සේලා කේ නැවත උපතක් සිද්ධ නොවන නිසා. තවදුරටත් පින්වතුනි, මේ ගැන පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදියේ උපමාවක් දක්වමින්. මහණෙනි, මේ ලෝකයේ ඇතමෙක් අඩ කහවණුවක් හොරකම් කළත්, කහවණුවක් හොරකම් කළත්, කහවණු 100ක් හොරකම් කරත් සිර දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තවත් සමහර අය ඉන්නවා, ඒ විදියෙම කහවණුවක් හොරකම් කළත්, කහවණු භාගයක් හොරකම් කළත්, කහවණු 100ක් හොරකම් කළත් ඒගොල්ලොන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිරේ ගෙදරට යන්නේ නැහැ. කවුද ඒ දඬුවම් ලබන අය? හොරකමක් පොඩියට කළත්, ලොකුවට කළත් සමහරු දඬුවම් විඳිනවා. ඒ හොරකමම තවත් කෙනෙක් කළොත් දඬුවම් ලැබෙන්නේ නැහැ. එසේ දඬුවම් විඳින්නේ දුප්පත්, කිසිවක් කර කියාගත නොහැකි, ධනය නැති, දිලිඳු පිරිස. ඒ අය හොරකමක් කළාට ඒ අයට ලැබෙන දඬුවම වළක්ව ගන්න මුදලක් නැහැ. ඒ නිසා දඬුවම විඳින්න සිද්ධ වෙනවා. ධනය ඇති පිරිසට ඒ හොරකමම කළත් ධනයෙන් පොහොසත් වෙලා තියෙන නිසා ඒ ධනය විය පැහැදම් කරලා සිරගත නොවී ඉන්නට පුළුවන්. දඬුවම් විඳීමෙන් ඈත් වෙන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ විදියට හිතන්න කියලා අපිට පැහැදිලි කළා මහණෙනි. මෙන්න මේ වගේ තමයි පින්මද, කය, සිත, සීලය, ප්‍රඥාව දියුණු නොකළ කෙනා අපාගත වෙනවා. පින් නැති කය, සීලය, සිත, ප්‍රඥාව දියුණු කරගත්ත ආර්යයන් වහන්සේලා අපායට වැටෙන්නේ නැහැ. ඒ උන්වහන්සේලා තුල රැස්කරගෙන තියෙන ධනයක් තියෙනවා. මොකක්ද ඒ ධනය? අධ්‍යාත්මික ධනය. බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවන් වලදී පැහැදිලි කළා, ශ්‍රද්ධාව අපි ධනයක් වශයෙන් දියුණු කරගන්නට ඕනේ. ඒ වගේම සීලය ධනයක් වශයෙන් දියුණු කරගන්නට ඕනේ. මෙන්න මේ අපි සිහිපත් කරන ලෝණපල සූත්‍රයේදී සිහිපත් කරන වර්ධනය කරගත යුතු කාරණා බුදුරජාණන් වහන්සේ අපි මේ සසර ජීවිතයෙන් සසර දුකින් එතර වෙනකොට දියුණු කරගත යුතු රැස් කරගත යුතු ධනය වශයෙන් පැහැදිලි කරලා දීලා තියෙනවා. ශ්‍රද්ධාව ඇති කරගන්න කෙනා ඒ ආකාරවතී ශ්‍රද්ධාව තුළ පින් රැස් කරගන්න විදියට කටයුතු කරනවා. ඒ වගේම කුසල් රැස් කරගන්න විදියට කටයුතු කරනවා. මේ දුක නිමා වෙන්න මග හැදෙනවා. එයින් මේ කාරණා හතර දියුණු කරගන්න නැති පුද්ගලයන් ධනය නැති අධ්‍යාත්මික ධනයත් නැති දිලිඳු අය බවට පත් වෙනවා. ඒ දිලින්දන්ට මේ පින් මදි නිසා එන අකුසල විපාකවලට මුණ දෙනවා. හැරෙන්නට වෙන කරන්නට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ, ලැබෙන්නේ නැහැ. ඒ වගේම පින්වතුනි තවත් උදාහරණයක් දෙමින් අපිට පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ. මහණෙනි, මේ ලෝකයේ ධනය නැති බලය නැති දිලිඳු කෙනෙක් ඉන්නවා. ඒ දිලින්දා එළුවන් අයිතිකාරයෙක් වුණත්, එළුවන් මරන්නෙක් වුණත්, එළුවන් හොරකම් කරන්නෙක් වුණත් ඔහුට අයිතිය නැති වෙන්න පුළුවන්. මරණීය දණ්ඩනය හිමි වෙන්න පුළුවන්. සිරගත වෙන්න පුළුවන්. ඔහු සිරගත වෙනවා. දඬුවම් ලබනවා. ඒ වගේම තියෙන ධනෙ නැති වෙන තත්වයට පත් වෙනවා. සමහර අය ඉන්නවා මේ ලෝකයේ එළුවන් අයිති කෙනෙක් වුණත්, එළුවන් හොරකම් කරන කෙනෙක් වුණත්, එළුවන් මරණ කෙනෙක් වුණත් ඒ කිසිම දෙයකින් තමන්ගේ ධනය නැති නොවන දිලින්දෙක් බවට පත් කරන්නට බැරි, දඬුවම් දෙන්නට බැරි, සිරගත කරන්නට බැරි පිරිසක් ඉන්නවා. මේ එකම දේ දෙන්නෙක් කරනකොට විපාකය වෙනස්ව ලැබෙන්නේ කොහොමද? මොන වගේ පිරිසද තමන් කරන ව්‍යාපාරය තමන්ට අහිමි වන අවස්ථාවට පත් වෙන්නේ? තමන් යම් කිසි වරදක් කළාම අනිවාර්යෙන් ඒකේ දඬුවම් ලබා ගන්නට යොමු වෙන්නේ. දිලිඳු පුද්ගලයන් එහෙම නැත්නම් ධන බලය හෝ ධනය බලය කියන මේ කිසිවක් නැති කෙනෙක් ඉන්නවනම් අන්න ඒ අයට මේ විපාක ලැබෙනවා. ඒගොල්ලොන්ට එහෙම ලැබුණාට පස්සේ ඒ අවස්ථාවන් වල බලපෑමක් ඇති කරන්නට බෑ. ඒක වෙනස් කරගන්නට ඒ අයට කරන්න පුළුවන් වෙන එකම දේ තමයි ඉල්ලීම් කරලා යටහත් පහත්ව කරුණාව අනුකම්පාව දිනාගෙන තමන්ගේ එළුවෙක් ගත්තනම් ඒ ගත්ත කෙනාට මේ වගේ සිහිපත් කරමින් ඉල්ලීම් කරමින් නැවත ලබා ගන්න එක. එතෙන්දි ප්‍රඥාවන්ත වෙන්නට ඕන. බලහත්කාරකම් කරමින්, දඬුවම් කරමින්, එහෙම නැත්නම් පලිගනිමින් බලෙන් මේක ලබා ගන්නට බෑ. මක් නිසාද? මේ පිරිසට එහෙම නඩු කියන්න හෝ එහෙම නැත්නම් නීතියෙන් කටයුතු කරන්න හෝ වියදම් කරන්න ධනයක් නැහැ, බලයක් නැහැ. අර බලය තියෙන අය ඉක්මවා යන. අනේ නිසා මේ පිරිසට දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. අසරණ භාවයට පත් වෙන්න සිද්ධ වෙනවා. තව සමහර අය ඉන්නවා කියලා අපි පැහැදිලි කළා. මේ දේවල්ම කළත්, හොරකම් කළත්, එළුවෙක් මරණයට පත් කළත්, එළුවෙක් බලෙන් කෙනෙක් අයිති කරගත්තත්, ඒ අයට කිසිම දෙයක් කරන්නට බෑ. ඒ අයට දඬුවමක් ලැබෙන්නෙත් නෑ. ඒ කවුද? බලය ඇති බලය දියුණු කරගත්ත, ධනය ඇති ධනය දියුණු කරගත්ත රජ කෙනෙක් වෙන කෙනෙක්ගේ දේපලක් හිමි කර ගන්නවා නම්, අයිති කර ගන්නවා නම්, රජතුමාට විරුද්ධව මුකුත් කරන්න බෑ. රජ කෙනෙක් සතෙක් මරලා දානවා නම් හරි, පුද්ගලයෙක් මරලා දානවා නම් හරි, මරණීය දණ්ඩනය නියම කරනවා නම් හරි, ඔහුට විරුද්ධව මුකුත් කරන්නට බෑ. ඒ වගේම රජතුමා හොරකම් කරලා ගත්තත් ඔහුට විරුද්ධව මුකුත් කරන්නට බෑ. කරන්න පුළුවන් එකම දේ තමයි අර විදියට අනුකම්පාව දිනාගෙන තමන් වෙත තමන්ට නැති වුණු දේවල් ඉල්ල ගන්න යන්නේ. ඒ වගේම මහා මාත්‍යවරේ මේ විදියට කටයුතු කළත් ඔහුට තියෙන බලය වැඩි නිසා, ධනය වැඩි නිසා බලපෑමක් ඇති කරන්න බෑ. මෙන්න මේ කාරණා දෙක තේරුම් ගන්නට කියලා තවදුරටත් පැහැදිලි කරනවා පින්වතුනි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මෙන්න මේ දිලිඳු දුප්පත් ධනය නැති බලය නැති කෙනාට මෙන්න මේ පීඩාවන් වලදී දඬුවම් ලබන්නට සිද්ධ වෙනවා. ඒ දේවල්ම කළත් ධනය තියෙන බලය තියෙන කෙනා ඒ දඬුවම් ලබන්නේ නැති තත්වයට පත් වෙනවා. ඒ ධනය නිසා බලය නිසා. ඒ වගේ තේරුම් ගන්න කියලා පැහැදිලි කළා පින්වතුනි. යම් කෙනෙක් පිනෙන් දිලිඳු වෙලා තියෙනවා නම්, පින් මද පව් වැඩියෙන් කරපු සසර පිරිසක් ඉන්නවා නම්, ඒ අය පින්වතුනි තේරුම් අරගන්නට ඕන අපි තව පව් සිද්ධ කරගන්නේ නැතුව පින දියුණු කරගන්නට ඕනෑ කියන මට්ටම. ඒ වගේම මේ බලපෑමක් කරන්න බැරි අය දිහා බලලා, ඒ ධනය දියුණු කර ගැනීම නිසා, බලය දියුණු කර ගැනීම නිසා මේ තත්ත්වයට පත් වුණා කියන එක තේරුම් අරගෙන මේ ආර්යයන් වහන්සේලා අනුගමනය කරන මේ පිළිවෙත අනුගමනය කරමින් අන්න ඒ තමන්ට ප්‍රබල වෙලා තියෙන පව දුබල වෙන මට්ටමට ප්‍රබල වූ පින්දහම් සිද්ධ කරගන්නට, කුසල් ධර්මයන් දියුණු කරගන්නට අන්න ඒ තුලින් පුළුවන්කම ලැබෙනවා. මේ දුක් විපාක දුරු කරමින් ඈත් කරමින් පවෙන් මිදී පින් සිද්ධ කරගෙන පින දියුණු කරලා කුසල් දහම් වඩලා නිවන් අවබෝධ කරගන්නට. අනේ නිවන් අවබෝධ කරගත් උතුමන් වහන්සේලාට ඒ පුණ්‍ය මහත්වයේ නිසා, කුසල ප්‍රබලත්වයේ නිසා පින්වතුනි සසර අර එන විපාකයන් පව කරලා තිබුණත් ඒවා විපාක දෙන්නට, සියලුම ආකාරයෙන් විපාක දෙන්නට, හැම පාක්ම විපාක දෙන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේලා ජීවිතය ජයගෙන තියෙනවා, කෙලෙස් නැති කරලා තියෙනවා, නැවත කෙලෙස් ඇති වෙන්නේ නැති තත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා උන්වහන්සේලාට වෙන විපාකයක් ආවත් අර රජතුමාට, මහා මාත්‍යවරයාට ඒකෙන් ලොකු බලපෑමක් ඇති කරන්න බැරුව වගේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන මේ තත්ත්වයන්ට පත් වෙච්ච උතුමන් වහන්සේලාට ඒ ගමන වළක්වන්නට, ඒ නිවන වෙනස් කරන්නට කිසියම්ම පාප කර්මයකට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. අපි සාංසාරිකව සිද්ධ කරගත් කර්මානුරූපව ඇති වෙච්ච කර්මජ ශරීරයක් නිසා මේ ශරීරය පවතින තාක් කල් මේ ජීවිතය තුළ නිවන් අවබෝධයෙන් පසුවත් යම් යම් විපාකයන් අපිට එන්න පුළුවන්. ඒවා ප්‍රබල වෙන්නේ නැහැ අපේ කුසලය ප්‍රබල වෙලා තියෙන නිසා. පින්වතුනි, මෙන්න මේ බව තේරුම් අරගෙන අපිට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. පින්වතුනි, මේ සූත්‍ර දේශනාව තුලින් මෙන්න මේ කාරණා හතර ජීවිතේ දියුණු කරගන්නට කියලා, ප්‍රබල කරගන්නට කියලා, ප්‍රායෝගිකත්වයට පත් කරගන්නට කියලා, වැඩි දියුණු කරගන්නට කියලා. මුල් කාරණා හතරද අපේ ජීවිතයේ මේ කය දියුණු කරගන්නට ඕන, කය පින්දහම් කරන්නට පුරුදු කරගන්නට ඕන, හුරු පුරුදු කරන්නට ඕන, මේ කය ධාර්මිකව පෝෂණය කරගන්නට ඕන. අපි ආහාර ගන්න ඕන වුණාට හොරකම් කරලා ආහාර ගන්නවා නම් ඒ අධාර්මිකව පෝෂණය කර ගැනීමක්. ඒ වගේම කයින් කරන වැරදි වලින් ඈත් කර ගන්නට ඕන. දැන් අපි මේ ශරීරයෙන් සිද්ධ වෙන, කයින් සිද්ධ වෙන පව් අකුසල් තුනක් පිළිබඳව ප්‍රධානව සඳහන් කරනවා. ප්‍රාණඝාතය, ඒ වගේම හොරකම, පරදාර සේවනය, මෙන්න මේ පාප කර්ම වලට අහු වෙන්නට නොදී, පුරුදු වෙන්නට නොදී ශරීරය අපි පුරුදු කර ගන්නට ඕන පින්කම් වලට, පුණ්‍ය ධර්මයන් වලට, කුසල ධර්මයන් වලට නැඹුරු වෙන්න. ඒ වගේම වචනයෙන් සිද්ධ වෙන, අපි දැන් සීලය දියුණු කර ගන්නට ඕන. කාය වාචානං සමෝදානං සීලං කර වචනයෙන් සිද්ධ වෙන අකුසල කර්ම, පාප කර්ම අපි ඈත් කර ගන්නට කටයුතු කරන්නට ඕන. බොරු කීම, කේලාම් කීම, හිස් වචන කීම, පරුස වචන කීම, මේ දෙයින් ඈත් කරගත්තහම වචනය පිරිසිදු වෙනවා, සීලය පිරිසිදු වෙනවා. ඒ වගේම අපේ හිත ප්‍රබල කර ගන්නට ඕන. සිතේ ඇතිවන පාපී ධර්මයන් ඈත් කරමින්, මොනවද හිතේ ඇතිවන පාප ධර්මයන්? අවිද්‍යාව, දැඩි ලෝභය, අනුන් නැසීමේ ව්‍යාපාද චේතනා, වෛරී චේතනා, ඒ වගේම සියල්ලටම වඩා බලවත් වෙන මිත්‍යා දෘෂ්ටික චේතනාවන්, මිසදිටු අදහස්, මේ පින්පව් හරියට තේරුම් ගන්නට බැරි වෙන විදියට අපිව මුලා කරන මෝහමේ සිතුවිලි, මෝඩමේ සිතුවිලි, අන්න ඒ දේවල් ප්‍රඥාවෙන් අපි තේරුම් අරගෙන අපේ සීලය පිරිසිදු කරගන්නවා වගේම හිත පිරිසිදු කරගන්නට කටයුතු කරන්නට ඕන. සිත දියුණු කරනවා කියලා භාවිත චිත්ත වැඩුණු හිතක් කියලා කියන්නේ පින්වතුනි, කෙලෙස් අවදි නොවන විදියට සමත භාවනාව දියුණු කරලා අපිට කියා දුන්න සම 40 කර්මස්ථානයන් වඩමින් හිතේ පිරිසිදු භාවය, කෙලෙස් තැම්පත් වන සමාධිගත ස්වභාවයට හිත පුරුදු කිරීම, පිනට කුසලයට පුරුදු කිරීම, ඒ වගේම පින්වතුනි ප්‍රඥාව දියුණු කර ගන්නට ඕන. මේ ප්‍රඥාව මේ හැම කාරණයකදීම, ජීවිතයේ හැම දෙයකදීම භාවිතා කිරීම තුළින් අපිට පුළුවන්කම ලැබෙනවා පව් සිද්ධ නොවෙන්න, පින් සිද්ධ වෙන්න, කුසල් රැස් වෙන්න, අපේ ජීවිතය පුරුදු පුහුණු කර ගන්නට. ඒ වගේම තමයි පින්වතුනි සමත භාවනාව තුළ හිත තැම්පත් කර ගැනීම, දියුණු කිරීම තුළ තැම්පත් වෙන කෙලෙස් ධර්මයන් සම්පූර්ණයෙන්ම හිතින් අයින් කරන්නේ මෙන්න මේ ප්‍රඥා භාවනාව තුළින්, විදර්ශනා භාවනාව තුළින්. එහෙමනම් පින්වතුනි ඒ විදර්ශනාව තුළ තමයි අපිට පැහැදිලි වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. මම මගේ කියලා දෙඩිව අල්ලගන්න, තියාගන්න, ස්ථිර කරගන්න පුළුවන් දෙයක් නැති වෙන ස්වභාවය. මෙන්න මේ කරුණු කාරණා දියුණු තියුණු කරගෙන ඒ තුළ උතුම් චතුරාර්ය සත්‍යාව බෝධය ලබන්නට අපේ පින්වත් පිරිස හැම දෙනාටම ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ බුදුරජාණන් වහන්සේ මේ ලෝණපල සූත්‍රය දේශනා කරමින් අවසාන වශයෙන් උත් සිහිපත් කරනවා. මහණෙනි, මෙන්න මේ විදියට කුසල් සහ අකුසල් පිළිබඳව, පින්පව් පිළිබඳව සිතන්න හිතලා කුසල පක්ෂය පින දියුණු කරගෙන, මේ කරුණු කාරණා වැඩි දියුණු කරගෙන මේ සසර දුකින් අත මිදිලා ඒ උතුම් චතුරාර්ය සත්‍යාව බෝධය ලබන්නට කටයුතු කරන්න, ඒ තුළ ජීවිතය ජය ගන්නට අවස්ථාව සැලසින බව පැහැදිලි කළා. එහෙමනම් පින්වතුනි, මේ ලබාගත්තා වූ සියලු පුණ්‍ය ධර්මයන් තුළ, මේ අපි ධර්ම දානමය පින්කම තුළ, මඟ පෙන්වීම තුළ අපේ ජීවිතවල එක්රැස් වෙන පව් දුරු කර ගනිමින්, පින දියුණු කර ගනිමින්, ඒ උතුම් චතුරාර්ය සත්‍යාවබෝධය තුළ මෙලොව ජීවිතයත් සසර ජීවිතයත් සසර දුකින් මිදී උතුම් නිර්වාණ සම්පත්තිය සාක්ෂාත් කර ගැනීමටත් මේ සියලු ආශිර්වාදයන් හැම දිනාටම හේතු වාසනා වේවා. මේ උතුම් සත්කාරය සිද්ධ කරන්නට සහ සම්බන්ධ වෙලා කැපකැප වෙලා කටයුතු කරන net fm ආයතනයේ අපේ පින්වත් පිරිස හැම දිනාටමත් මේ සියලු පුණ්‍යාශිර්වාදය තුල මෙලොව අභිවෘද්ධිය දියුණුව සැලසේවා. සාංසාරික දියුණුව සැලසීමෙන් ඒ උතුම් නිවනින් සැනසීම මෝදා කර ගන්නට හැම දිනාගේම නමින් මියගිය ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් අපි හැම දිනාටමත් මේ පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවන් ඇති කරගෙන පුණ්‍යානුමෝදනාවන් පවත්වමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණානි සංසයෙන් හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයම ලැබේවා සලසේවා.
1: සාදු සාදු සාදු. සිතේ ඇතිවන පාපී ධර්මයන් බැහැර කර ගැනීමට මේ ශ්‍රවණය කළ උතුම් ධර්මදේශනාව ඔබට ශක්තියක්ම වේවා. අද ධර්මදේශනාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු පූජ්‍යපාද ගම්මදගම පියදස්සි ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක්ඛ නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින්. සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0176 7163 872, 0776 7163 872 තමයි දුරකථන අංක.
2: දිනෙන් දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිනා කවදත් අලුත් කාගෙත් නෙත්

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා වන නම් ශාක්‍ය උයනේදී පොළොව තලයේ පටන් සක්වල මුව විට දක්වා අකනිටා බඹලුව තෙක් රැස්ව සිටි දස දහසක් සක්වල දෙව් බඹුන් සතුටු කිරීම ආරම්භය. මෙම මහා සමය සූත්‍රය දේශනා කළ සේක. එදා බුදුරදුන්ගේ ශ්‍රී මුඛයෙන් එක්වරක් පමණක් දේශනා කළ මෙම මහා සමය සුතුර ශ්‍රවණය කළ ශ්‍රද්ධාවන්ත දෙව් බඹුහු අදත් වැඩ සිටිති. දෙව් බඹුන් ඇසීමට ප්‍රිය කරන මෙම මහා සමය සූත්‍රය මෙතැන් සිට ශ්‍රවණයකුට ඒ පින් දෙවි දේවතාවුන්ට අනුමෝදන් කරමු. සතුටු සිත් ඇති දෙවියෝ නිරන්තරයෙන් අප සැම සුවපත් කරත්වා. මහා සමය සුතුරේ සුමිහිරි සජ්ජායනය ගම්පොල මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

කිවිසුම් යාමේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුදැන වදාළ බොජ්ජංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

ติสังคิตังวาจิตังสังคิตังจิตตันติปัญญาณาติ

මැසි මදුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමින් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Net FM. Spirit Mandebeeld. ආහාර පාන ආදියෙන් සුලභ වීමටත් වෙළ හෙළඳාම් ආදියෙන් දියුණු වීමටත් රජ සොර සතුරු බියෙන් හා තුන් දුස් කිපීමෙන් ඇතිවන රෝග ආදියෙන් සුවපත් වීමටත් නිර්වද්‍ය වචන උච්චාරණයෙන් යුතුව සජ්ජායනය කොට ඇති මෙම සීවලී පිරිතම ඔබත් ශ්‍රවණය කරන්න.

Net FM. Spirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම තැන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්යය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමැතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලම ගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගෙන් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය ගෙන දෙන දජග්ග පිරිත මෙතන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, ධම්ගුණ, සංඝගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM Spirit Mandebeeld.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් බිඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැති කර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමීන්

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යායනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලූම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගින් සපිරුණු උත්තම බුද්ධ කායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි මේ.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ. සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.